ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සඳහා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

0: ಮೊಬಿಟೆಲ್ 1278 ವಾಸಿ ಡಬಲ್ ದಿನ ಸುಪ್ರೀಂ ನಾನ್ ಸ್ಟಾಪ್ ಡೇಟಾ ಪ್ಯಾಕೇಜ್ ಫೇಸ್ಬುಕ್ ಯೂಟ್ಯೂಬ್ ವಾಟ್ಸ್ಆಪ್ ಸಹ ಮೆಸೆಂಜರ್ ಸಹ ನಾನ್ ಸ್ಟಾಪ್ ಡೇಟಾ ಅಮತರ 10 GB ಎನಿ ಟೈಮ್ ಡೇಟಾ ಓನೆಮ ಜಾಲಗಟ ಅನ್ಲಿಮಿಟೆಡ್ ಕಾಲ್ಸ್ ದಿನ 30 ಸಂದಹ ದಮ್ಮ ರೂಪಾಯಿ 1278 ಕ್ರೀಲೋಡ್ ಕರಾನ
1: ಹರಿಗೆ ಹರಿಮತ ನಟ ಗಿಯಿಂದ LOLC ಗೆ ನೆಲೋನ್ ನೆಗ್ಗತ್ತೆ
2: ಮಾತ್ ಹರಿಯನ್ನ ಕೇಳ ಹರಿ ತನಟಮೆ ಅನ್ನೋಣೆ
3: LOLC ಫೈನಾನ್ಸ್ ಹರಿಯನ್ನ ಹರಿಮತನ වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
0: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා. අමතර 10 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
4: Wake up. Satutu Hormones Alpha Studio.
5: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
4: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
5: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
6: Good morning.
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
7: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නෙම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා. ඇල්ලවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
8: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
9: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
10: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
11: යුද්ධමැද හැංගුණ ඉකොනොමික්ස්
12: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
13: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
14: ක්‍රිස්ටිනා කෝටිං හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජනය හනා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
13: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
12: මේ අලුත් ඇපල් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
11: ඔය ඕන එකකින් update වෙන්න.
13: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් algotaumට tune වෙන්න.
11: Brought to you by
13: කවදත් අලුත් කාක්

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට
1: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න අද දවසේ ඔබේ නිවහනට ගොඩවදින මම සමිදානන් වහන්සේගේ වදන් මෙන්න මෙහෙම කැටි කරනවා. ඔබේ අසල්වැසියා කවුරුන්ද? මතකද උන්වහන්සේ අසල්වැසියා පිළිබඳව උපමාවක් වදාරනවා. යහපත් සමරිතානුවරයා පිළිබඳ උපමාව. හොර මුලකට අසු වුණු මිනිසෙකු පහර කනු ලබනවා. ඔහු දුබල වී පාරයිනේ වැටී සිටිනවා. ඒ මගින් ලෙවිවරේ කියනවා, "ඔහු මගහැර යනවා. පූජකයෙක්ද ඒ මගින් යන්නේ මගහැරමයි." සමරිතානුවරයෙකුගේ යුදාවරුන් නෙතරම් මායින් නොකළ සමාජ මට්ටමින් පහළයැයි ඔවුන් සම්මත කළ සමරිතානුවා ඒ මගින් යන අතර ඌටෙන් කරන්න තමාගේ කොටුලුවාගේ පිටින් බසිනවා. යහපත් ලෙස ભેද දුර්ලමින් කරන්නට ඕනෑදී සිද්ධ කරනවා. එකී සිදුවීම ඇතුලේ උපමාව වදාරන ජේසුන් වහන්සේ අහනවා, "පහරකෑ යුදයාට සමරිතානුවරයා නොවේද අසල්වැසියා වූයේ කියා." එබැවින් ඔබ ඔබේ අසල්වැසියා කරගන්නට ඕන. එනම් ඔබේ දයාවේ දෑත දිගු හැරෙන්නට ඕන. ඕනෑම කෙනෙකුට කිසිදු බලතාවයක් බලපෑමක් නොමැතිව කිසිදු බාහිර බලපෑමකින් තොරව ඔබට එසේ ආදරය කරන්න හැකිනම් ඔබ ක්‍රිස්තු ශ්‍රාවකෙක්. ඒ භාග්‍ය ඔබට ලැබේවා යයි මම සමිදානන් වහන්සේව යදිනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානු නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට
2: ආයිබුවන්. ගෞරවනීය මා ආදරණීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර දවසේ සුන්දර උදෑසන සාමීය එකමුතුකම කියන්නේ මොකද්ද කියන එක ශුද්ධ කුර්ආනයේ කොහොමද කියලා තියෙන්නේ. ශුද්ධ කුර්ආන අල්ලා දෙවියන් වහන්සේ පවසනවා, "වඅතසිමු බිහබ්ලිල්ලාහි ජමීඅ වලා තෆරකු." ඔබ සාමීය සමගිය සහෝදරත්වයේ කියන කඹය තදින් අල්ලා ගන්න. ඔබ වෙන්නවන්න කියා අල්ලා දෙවියන් වහන්සේ පවසනවා. ඇයි මේ සාමීය සමගිය සහෝදරත්වයට එකමුතු කමට කඹය පැවසුවේ? කඹය හැදිලා තියෙන්නේ කොහොමද? කොහු එකට එකට අමුණලා ඒක ලණුවක් බවට පත් වෙලා, ලණුව එකට එකට අමුණලා ඒක කඹයක් බවට පත් වෙලා තියෙනවා. මේ කඹය සිංහල අවුරුද් කාලේදී කඹ ඇඳීමේ තරඟයේදී කඹය දෙකට කැඩලා විසිමුණා කියලා අපි කියන්නේ නැහැ. එහෙම වෙන්නේත් නැහැ. කඹය හරි ශක්තිමත්. මේ වගේ මේ කඹයේ තියෙන හැම පුරුකක්ම, හැම කොහු කැල්ලක්ම ඒක අපගේ ජාතිය, මුස්ලිම් වේවා, බෞද්ධ වේවා, ක්‍රිස්තියානි වේවා, සෑම සහෝදරයන් මේ සහෝදරය එකමුතු වෙලා තමා මේ කඹය හැදිලා තියෙන්නේ. මේ කඹය ඉබේ කැඩෙන්නේ නැහැ. නමුත් පොඩිම පොඩි බේත් තෙලයක් අරගෙන ඒ විෂ බීජය මගින් කැපිල්ලක් දැම්මොත් ඒ මගින් ඒ කඹය කැඩෙන්නට පුළුවන්. ඒ නිසා අපි සෑම කෙනෙක්ම එහෙම විෂ බීජ වලට ඉඩ නොදී අපි ඒ කඹය ශක්තිමත්ව තබා ගනිමු. බෞද්ධ, මුස්ලිම්, මැලේ, බර්ග, හින්දු කියන සෑම ජාති එකතු වෙලා ඒ කඹය ආරක්ෂා කරමු. ඒත් අල්ලා දෙවියන් අපිට වාසය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: FM 95 94.8 දිවයින පුරා
1: FM Alpha Studio with Kasuni and Lehansa.

0: ZFM Alpha Studio with Kasuni and Lehansa.
1: Hello, good morning, very good morning. Oyala hamotama, adat mamai Kasuniaki. Oyala balanna ava. Very good morning, Kasuniaki.
2: Very, very, very good morning. Udehayai vinadi hatarai velava. Adu Juli tiswenida.
1: මට නම් දැනෙන්නේ අලුත් සතියක් පටන් ගත්තා වගේ.
2: මටත් ඒකම හිතුණා. සමහරුන්ට දැනුණා අද නිකන් සෙනසුරාදාවක් වගේ. එහෙමත් හිතලා තිබුණා. ඉතින් අලුත් සතියක් කියලා හැඟීම අපිට දැනුණා. ඕ ඉතින් ඒක කමක් නැහැ හොඳයිනේ. අලුත් කියන වචනේ කොහොමත් ලස්සනයිනේ නේද?
1: ඒකනේ අලුත් කියන දේ අපේ හිතට දැනුණම කසුණියක්කි. අපි කොහොමත් වෙනදටත් වඩා හොඳට වැඩ කරනවානේ.
2: මොකක්ද ඔය අමුතු සතුටක් දැනෙනව අලුත් කියන වචනයත් එක්ක? නැවුම් කියන වචනයත් එක්ක මොකක්ද අමුතු සතුටක් දැනෙනවා. ඉතින් ඒ දැනෙන සතුට ආය අපිට දාගන්න ඕන නෑ. හිතේ හැටියටම භුක්ති විඳිමු. ඊයේ ඇසළ පෝයත් එක්ක අපි හොඳ විවේකයක් ගත කරා. මං කියන්නේ මේ හිතේ විවේකය. හිතට නිවාඩුවක් දෙන්න කියලා කිව්වනේ. ඉතින් ඒ නිවාඩුව කොහොමද ඔයාට දැනෙන්නේ ලහන්සා?
1: මට නම් ඇත්තටම කසුණියා කියලා කිව්ව විදිහට කෝපි කෝපයක් හදාගෙන එළිය දිහා චුට්ටක් බල බල ඉන ලොකු අවස්ථාවක් ලැබුණා.
2: හඳ දැක්කද?
1: දැක්කෝ. අද එන ගමනුත් දැක්කා. දැන් කසුණියා කිය අපි මුහුද පහු කරගෙන නෙන්නේ. එතකොට අනේ හරිම ලස්සනට සම්පූර්ණයෙන්ම හඳ දැකිද්දි හරිම ලෝභයි. ඒක කියන්න වචන නෑ කසුණියා කිය. කියන්නේ අර මුහුදත් එක්ක අහසත් එක්ක හඳ මෙහෙම පායලා තියෙද්දි අර අමුතු සතුට. අන්න ඒක මට ඇත්තටම අද උදේ දැනුණා.
2: ඇත්තටම ඕ හඳ දැක්කම අර ඔක්කොම අමතක වෙනවා කියන එක මං හිතන්නේ හැමෝටම තියෙනවා. ඉතින් එයා අපේ අම්බිලි මාමනේ. ඒකනේ යාට හඳ මාම කියන්නේ. මාමලා හරි ආදරේනේ.
1: ඔව් අනේ.
2: හරි. ඉතින් මං හිතනවා හිතට දැනුණ විවේකයක් එක්ක දැන් ඔන්න පහු විභාග. ආරංචි මට සමහර ඒවට ලකුණු එහෙම ලැබුණා කියලා ඔබතුමියට.
1: ලැබුණ මං ඉතින් ලැබිච්ච ගමම කසුණියක් කිව්ව ඒ ගැන දැනුවත් කරා.
2: මට හරි සන්තෝෂයි අනේ ලෙහසට ප්‍රංශ භාෂාවට ලකුණු 82යි.
1: අනේ මං හිතුවේ නෑ කසුණියක් එහෙම කියයි කියලා. Thank you.
2: ඇත්තටම මේ දැන් ප්‍රංශ වගේ භාෂාවකට නේද? දැන් මං දන්නවා ස්කෝලවල ජපාන් භාෂාව උගන්වනවා. එතකොට මැන්ඩරින් භාෂාව, චීන භාෂාව ඒ වගේ එක එක භාෂාවන් ගන්නනෝ. දැන් සාමාන්‍යයෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි ඒව අපිට ගොඩාක් ළඟයිනේ. හැබැයි ඔය දැන් වෙනම තව ජපන්, ප්‍රංශ එහෙම කිව්වම අපිට ටිකක් ඈතයි වගේ. හැබැයි දැන් ඒකත් ගොඩාක් ලං කරගෙන අපේ දරුවෝ ඉගෙන ගන්නවා, හොඳට දන්නවා. ඉතින් මට සන්තෝෂ හිතුණා ලෙහන් සටත් ප්‍රංශ භාෂාවට ලකුණු 82ක් ලැබුණ කියලා කිව්වම.
1: ගොඩාක් ස්තුතියි කසුණියක්කි.
2: ඉතින් පේපර් එක කොහොමද, අමාරුද?
1: පේපෙක අර අපි කියන්නේ කසුණියක්කි ස්ටෑන්ඩඩ් විදියට හදලා තියෙනවා කියලා. ඒ කියන්නේ අපි පාඩම් කළොත් අපිට ලියන්න පුළුවන්. එහෙම එතකොට අර ස්ටෑන්ඩඩ් එක තියෙනවා. ඒ කියන්නේ එන්න ඕන ප්‍රශ්නේ විදියටම ඇවිත් ගොඩාක් ලේසිත් නෑ, ගොඩාක් අමාරුත් නෑ.
2: මැද තැනක තියෙනවා. පාඩම් කරොත් වැඩේ කොටදා ගන්න පුළුවන්.
1: අන්න හරි.
2: නියමයිනේ. අන්න එහෙම තමයි වෙන්න ඕන. පාඩම් නොකළම තමයි අපි හරියට කරුණු ටික අවබෝධ කරගත්තේ නැති වුණාම තමයි අපිට අමාරු වෙන්නේ නේද ලෙහන්ස? අද මොනවද තියෙන්නේ?
1: අද මැත්ස්.
2: හෙට
1: සයන්ස්.
2: හොඳ අමාරු විෂයන් දෙකක්. සාමාන්‍ය ලෙහන්සටත් මට වගේම මැත්ස් වල නේද ටිකක් ලකුණු අඩු වෙන්නේ.
1: ඔව් අනිත් ඒවා එක ගත්තොත් මැත්ස් තමයි මට අමාරු.
2: මටත් ඉස්සර.
1: දැන් මැත්ස් කියවම කසුණියක්කි සමහර අය ඉන්නවා මැත්ස් හොඳට හදන්න පුළුවන්. හැබැයි සයන්ස් අමාරුයි. මට ඒක අනිත් පැත්ත. සයන්ස් ලේසි මැත්ස් වලට වඩා.
2: ඉතින් මේක හොඳ පොයින්ට් එකක්. මොකද දන්නවද? අර ඔයා කියවනේ කතාවක් වැඩේ කොටදා ගන්න පුළුවන් පාඩම් කරා නම් කියලා. අන්න එහෙම තමයි. අපි ඉස්කෝලෙත් හරියට වැඩ ටික කරා නම් අපිට කොටදා ගන්න පුළුවන්. දැන් විභාගෙ කොටදා ගන්න පුළුවන් අපි හරියට වැඩේ කරලා නම්. ජීවිතෙත් එහෙම තමයි. අවබෝධයෙන් ගියා නම් අර ඊයේ පොය දවසේ දේවල් මතක් කරගත්තා වගේ බනවල කිව්වෙම ඉතින් ජීවිත අවබෝධයනේ. අපිට නැත්තෙත් ඒකමනේ. ඒ නිසා
1: වැඩේ අවබෝධ කරගත්තා නම් ඔක්කොම ගොඩ දාගන්න පුළුවන්. ඉතින් නද එහෙම ගොඩ දාගන්න දවසක් කරගමුද ලෙහන්සා?
3: අනිවාර්යෙන්ම.
1: නියමයි. එහෙනම් සින්දුව ටිකක් වැඩිපුර සද්දට අහලා අද මේ ජූලි 30 වෙනිදා වැඩේ කොටම යන දවසක් කරගමු. ජය ජය.

0: ඔන්න ලෙහසා මේ සින්දුවේ වගේම කියන්න පුළුවන් නේද අම්මට දැන් අද ඉස්කෝලේ යන්න කලින් වඳිනවනේ
1: ඔවුනේ
0: තාත්තටත් වැඳලා හග් එකක් එහෙම දෙනවනේ ඔස්ටල් වල ඉන්න බෝඩින් වල ඉන්න ඈතේ ඉන්න අපේ දුවදරුවෝ කෝල් එකක් හරි ගන්නවා හිතින් ඒ ආශිර්වාද ලබා ගන්නව නේද අපිත් දැන් ඈත ගියාම එහෙමනේ නේද ළඟ නැති වුණාම අපි හිතින් අපේ ආශිර්වාද ඔක්කොම ලං කර ගන්නවා ඒ ඔක්කොම කරගමුද මේ සින්දුව ඇහෙන විදියටම
1: හරිද
0: මේක කියන්නේ අහස් කැබේ තරු කැට ගානේ පොළොව තලයේ වැලි කැට ගානේ නිල් සයුරේ රළ පෙළ ගානේ ගොඩක් ආදරේ කියලා ඉතින් අම්මට කියමු තාත්තට කියමු ඉස්කෝලේ ගියාම ටීචර්ට කියමු හිතින් කියමු තමන් ආදරේ කරන හැමෝටම ආදරේ

0: රේන්.
1: මං ඉතින් මේ සින්දුව අද තමයි පළවෙනි වතාවට ඇහුවේ.
0: කොහොමද ලස්සන දැනුනේ?
1: හරිම ලස්සනයි යනි. අර කසුනියක් ඉස්සලා කිව්වත් වගේ දැන් එක එක ඒවට සමාන කරන්නේ මොකද්ද? ආදරේනේ.
0: ඒකනේ.
1: ඉතින් එතකොට ඒ දැනෙන ආදරණීය හැඟීම මගේ හිතට තදින්ම දැනුණා.
0: වතුර සිරස පිපි මල් ගානේ, විහඟ තුඩක කිචි බිචි ගානේ, ඒ කියන්නේ ලෙහන්සා. ඒකෙන් කියන්නේ හැම තැනකම ආදරේ තියෙනවා කියන එක. ගහකොළවලද, සතස්සේ පාවගේද, මේ හැම තැනකම. දැන් අපි මේ පාවිච්චි කරන මැෂින්ස් තියෙන්නේ. හිතන්නකෝ, දැන් මෙතන ගත්තාම වටපිට බැලුවාම, ඇල්ෆා ස්ටුඩියෝ එකට ආවාම කොච්චර ලස්සන දේවල් වලින් පිරිලාද, ඒ වගේම මැෂින්ස් වලින් පිරිලාද නේද? ඉතින් එතකොට මේ හැම දෙයකම ආදරේ තමයි තියෙන්නේ. අපි මේවා පරිහරණය කරන විදිහ, මේ හැම දෙයකම තියෙන්නේ ආදරේ. මම නම් ඒ සින්දුවෙන් ගන්නෙම ඒක තමයි. ඒ හැම තැනකම තියෙන ආදරේ තමයි අපිට ඕන කරන්නේ. එච්චර ගුඩෝක් ආදරේ කියලා තමයි කියන්නේ.
1: ඒකනේ, මට අදත් කියන්න කතාවක් තියෙනවා.
0: කියමු කියමු.
1: මම මුලින්ම කසුනියක්ගේ ප්‍රශ්නයක් අහනවා. කසුනියක් හිට ඉන්නේ ගොඩාක් ලොකු යාළුව පිරිසක්ද? ඒ කියන්නේ යාළුව ප්‍රමාණය ගොඩාක් ලොකුයිද, එහෙම නැත්නම් ෂූටි ස්මෝල් සර්කල් එකක්ද?
0: ස්මෝල් සර්කල් එකක් ඉන්නේ. ඒ අතරේ ඉන්න එක්කෙනෙක්ගේ පොඩ්ඩක් මේ කටහඬ අහන්න දෙන්න. ඔන්න දැන් චුට්ටක් ඇහුනොත් බලන්න හොඳේ. ඔන්න බලන්න මේ නමක් කියන, ඔන්න බලන්න ඇහෙනවද කියලා.
2: සදිවි උත්තරා රත්නායක.
0: මේ කටහඬ හුරුයි දාට?
1: මට හුරුයි, මගේ යාළුවානේ. අනේ
0: කවුද?
1: අපේ ලිස්සඳි නංගිනේ.
0: ඒ කියන්නේ අපේ ඉරිද පැංචි. හරි. ඔන්න දැන් අම්මගේ අත උපන්දිනේ. පේනවනේ එවල තියෙන වීතිය. සාදරී උත්තරා. අනේ හරිම ආදරණීය, හරිම හුරතල් දක්ෂ පොඩ්ඩෙක් තමයි අපේ පැංචි. ඉතින් අද පැංචිගේ අම්මගේ උපන්දිනය ඉස්කෝලේ යන්න කලින් කියන්නකෝ කියලා කියලා තියෙනවා. ඉතින් ඔන්න සාදරී උත්තරා රත්නායක, අපේ ආදරණීය පැංචිගේ ආදරණීය අම්මට අපි ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ලොකු විශ් එකක් දෙමු නේද? එච්චර දක්ෂ රත්තරම් පැටියෙක් මේ ලෝකෙට දුන්නට.
1: ඒකනේ, දැන් අපේ ලිස්සඳිනාංගි වගේම කසුනියක්ගේ ආන්ටිත් හරිම ෂෝක්, හරිම හුරතල්.
0: ඉතින් අපේ හුරතල් ආන්ටිට සුබ උපන්දිනයක් වේවා. ආන්ටි කියලා කිව්වලේ හංසා. මම එමුනේ මේ. හරි, සුබ උපන්දිනයක්. හරි, අපි අනිත උපන්දින සුබ පැතුම් ටික තව ටිකකින් කියනවා. ඉතින් කියන්නකෝ දැන් සර්කල් එකේ කතා.
1: මම දැන් කසුනියක්ගෙන් ඔන්න ඒක තමයි ඇහුවේ. එතකොට ඔන්න කසුනියක් කිව්වා කසුනියක් ඉන්නේ පොඩි සර්කල් එකක් කියලා. ඉතින් කසුනියක්කි, මම නම් මම කියන්නේ මං හිතනවා කසුනියක්කිත් එහෙම ඇති කියලා. චූටි කාලේ අපිට හිතෙන්නේ අපිට ඉන්න යාළු ප්‍රමාණය අනුව ඒකේ වටිනාකම තීරණය වෙනවා කියලානේ. මම නම් මට යාළු 10ක් ඉන්නවා. ඔන්න දැන් මට 20ක් ඉන්නවා. අන්න එතකොට තමයි මට දැනෙන්නේ මම දැන් ගොඩාක් යාළුවන්ගෙන් පිරිච්ච කෙනෙක්නි කියලා. හැබැයි චුට්ටු චුට්ටු ලොකු වෙද්දී අපිට තේරෙනවා කසුනියක්කි අර ක්වොන්ටිටි එකට වඩා ක්වොලිටි එක, ප්‍රමාණයට වඩා ඒකේ තියෙන ගුණාත්මක බව වටිනවා කියලා. යාළුවෝ 20ක් 30ක් ඉන්න ඕන නෑ. යාළුවෝ 5 දෙනෙක් හිටියත් ඒ 5 දෙනා ඇතුලේ ඔයාගේ අර inner peace එක, ඔයාගේ අභ්‍යන්තර සාමය ආරක්ෂා වෙනවා නම් අන්නේ යාළුවෝ 5 දෙනා ඔයාගේ ජීවිතය ලස්සන කරන්න හොඳටම ඇති. අපේ හීනවලට යන්න, අපිට පාර පෙන්නන, අපි කියන්නේ කසුනියගේ කල්යාණ මිත්‍රයෝ කියලා. අන්නේ වගේ යාළුවෝ ඔයාගේ ජීවිතෙත් ඇති. ඒ අතරින් අපිත් එක්කම ඉඳලා ඒත් අර අපි කියන්නේ අර මූණ දෙකක් තියන් වැඩ කරන්නේ, අනේ හැම යාළුවත් අපිට හම්බෙනවා. හැබැයි මම කියන්නේ ඔයාට ඒ වගේ යාළුවෝ හම්බුණාට ඔයා දුක් වෙන්න නරකයි. ඔයාගේ හොඳ යාළුවන්ගේ වටිනාකම ඔයාට දැනෙන්නේ එහෙම යාළුවෝ ජීවිතේට ඉන්න එක කොච්චර නල්ලක ආශිර්වාදයක්ද කියලා ඔයාට දැනෙන්නේ අර වගේ යාළුවෝ දෙතුන් දෙනෙක් හරි ඔයාගේ ජීවිතේ හිටියොත්. හැබැයි මම අද කිව්වා කියලා ඔයා මතක තියාගන්න, ඒ යාළුවන්ට ඔයා වෛර කරන්න යන්න, තරහ කරන්න යන්න එපා. ඒත් මට හිතන්නේ කසුනියක්කි, අපි ඒ යාළුවාගේ හැටි දැනගෙන අපි එයාව ආයෙ ආයෙ ආශ්‍රය කරනවා කියන්නේ අපි අපිට ආදරේ නෑ කියන එක, තරහ වෙන්න කියලා කියනවා නෙමෙයි. හැබැයි අපි කියන්නේ කෙනාගේ හැටි දැනගෙන ආශ්‍රය කරන්න කියලා. ඔයා දැනගන්න මෙයා මෙහෙමයි කියලා. ඉතින් අන්න ඒ වගේ ඔයාගේ රහස් එයාට කියන්න තුව ඉන්න ඔයාට පුළුවන් දෙන්න ඕනේ. මං කිව්වේ කසුනියකිට තේරුණාද?
0: හොඳ ටෝම තේරුණා. මට හොඳ ටෝම තේරුණේ මොකද දන්නවද? ප්‍රමාණය නෙමේ වැදගත් හිතවතුනි.
1: වැදගත් වෙන්නේ ගුණාත්මක භාවයයි. අපි හිතන්නේ ප්‍රමාණයෙන් අම්මෝ ඒක හරිම ලොකු ප්‍රමාණයක්නේ කියලා. ප්‍රමාණය නෙමේ
0: ඔයාගේ ගුණාත්මක භාවය හිතන්න.
1: කලිටි එක ගුණාත්මක භාවයෙන් පිරුණු වයිබ් එකක් දවස පුරාවටම අරගෙන යනවා නම් ඔයා මාර දක්ෂයෙක්. කලිටි වයිබ් එකක් අරගෙන යනවා නම් ඔයා මාරම දක්ෂයෙක් වැද්දෙක්.

0: LATFM Alpha Studio with Kasuni and Lehansa.
1: FM Anu Paha. FM Anu Hatarai Tak Cuma Ada. LATFM.
2: LATFM Alpha Studio Belawade Hayai Binati Visi Pahai.
3: Black Curry Kakarasa Balana Then Oyat Kemati Ati Neda. මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
4: මාරයිනේ
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් විය ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111575555 අමතන්න.
8: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගන්නට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: NGK වසන්ත පංචාවල අපේ රෝන්ට එකපාර පපුවේ ගැස්කුමක් ආවා. ඩයි පරීක්ෂණය කරලා බයිපාස් එකට යවෙනවා කියන. ඒ පාර ගියා සෙවනගල ගියාම ඉතින් අපිට පළවෙනි පාර බෙහෙත් දුන්නා, දෙවෙනි පාරක් දුන්නා. හතර පාරේ ගත්තේ පාරේ බෙදමාත් තිබුණා වට හොඳයි. දැන් ඉතින් ඒ බෙහෙත් කළා ඉවරයි. ඒ මාත්‍යයටත් නිරෝගී වෙන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.
1: කතා කරන්න 0777 300 940.
3: Net FM Alpha Studio with Cosmi and Lehansa.
1: ඉතින් මේ දවස්වල මේ විභාග කටයුතුත් එක්ක තමයි අපි අවස්ථාව දීලා තියෙන Net FM Alpha Studio එකෙන් දරුවන්ට පොඩි විවේකයක් නේද? විවේකයක් කියලා කියන්නේ දැන් විභාග කටයුතු වලට හොඳ සූදානමක්. මේ හැමදේම තියෙන්න ඕනේ කාලය වෙන් කරගන්න ඕන. ඒ නිසා අපි අවස්ථාව දීලා තියෙනවා Alpha Studio එකෙන් හැම දෙයකටම උදව් කරනෝනේ.
4: ඔව් අනේ, අපි ඉතින් ඒව ගැන හරියට හිතනවානේ.
1: ඒකනේ ඒකනේ. තව ටිකකින් අපි Alpha Studio එකෙන් උපන්දින සුභපැතුම් කියනවා. ඒ අතරේ ඔන්න තව ලස්සනම ලස්සන සින්දුවක්. මේ සින්දුවත් මම කියනවා ඉන්න තැනක සද්ද ටිකක් වැඩි කරගන්න. ටිකක් උවමනාවෙන් අහන ගමන් දඩිපිටිය වැඩ ටික කරගන්නකෝ. තාම කුසිය වෙන්න පුළුවන්, ලෑස්ති වෙන ගමන් වෙන්න පුළුවන්. එහෙම නැත්තං යනේන ගමන් වෙන්නත් පුළුවන්. වාහනේ ඩ්‍රයිව් කරන ගමන් නම් ඒත් කමක් නෑ. චුට්ටක් මේ සින්දුවේ සද්ද වැඩි කරගන්න කාලෙකින් නේද ඇහුනේ කියලා එතකොට මතක් වෙයි.

0: ලස්සන සෞන්දර්යාත්මක අත්දැකීමක් එක්ක නායකත්ව පුහුණු කඳවුරක් කොහේද හරි දැකලා තියනවද ලෙහන්ස?
1: දැකලා තියනවා කියන්නේ මම දන්නවා.
0: දන්නේ මොකක් හින්දද?
1: අපි you are a leader එක නිසානේ අනේ.
0: You are a leader කියලා කියන්නේ සෞන්දර්ය, නායකත්ව පුහුණු කඳවුර, මේ හැම දෙයක්ම හරි ලස්සනට කැටි වුණු හරි ලස්සන තැනක්. මේක වෙනම වැඩක්. දැන් නායකත්ව පුහුණු සැසි ඕන තරම් අපි දැකලා තියෙනවා. කරලත් ඇති. හැබැයි දැන් මෙන්න මේ නායකත්ව පුහුණු කඳවුරේ තියෙන විශේෂත්වය ගොඩාක් ඉස්කෝලවල අත්විඳලා තියෙනවා කාලයක්. ඒ හින්දම තමයි ඒ ස්කෝල වලින් ආයෙ අපිට ඉල්ලීම් කරන්නේ. ආපහු කරන්නේ නැත්ද? ආපහු මේ නායකත්ව පුහුණු කඳවුරු වලින් අපේ ස්කෝල වලට එන්නේ නැද්ද? එහෙම කියලා අපි විවිධ වැඩසටහන් වලට සම්බන්ධ වුණාම අපින් ඇහුවා. නිතරම ඇහුවා. ඉතින් අපි හිතුවා ආයෙ අපේ දරුවෝ වෙනුවෙන්, අපේ අනාගතය වෙනුවෙන් දරුවන්ගේ ස්කෝල වලට යන්න ඕන, ශිෂ්‍ය නායක කඳවුරු පවත්වන්න ඕන කියලා. ඒ නිසාම අපි මේ අවුරුද්දෙම මේ වැඩේ පටන් ගන්න ඕන කියලා හිතුවා. අන්තිම මාස කිහිපයේ පාසල් පහක් තෝරගෙන අපේ පාසල් වලට යනවා. ඉතින් ඔයාගේ පාසලෙත් ළමුන් 1500ට වැඩි නම් ඒ පාසල පිහිටලා තියෙන අනුරාධපුර පොළොන්නරුව මොනරාගල මාතර හම්බන්තොට නම් නායකයනවා. අනුරාධපුර පොළොන්නරුව මොනරාගල මාතර හම්බන්තොට. මේක අපි විශේෂම කළ කියන්නේ ඇයිද දන්නවද ලෙහන්සා? ගොඩාක් ඒ පැතිවල දරුවන්ට, ඒ පැතිවල ඉස්කෝලවලට මේ අවස්ථාව ලැබෙනවා අඩුයිනේ. අපි දන්නම කියන ඉස්කෝලවලට නේ, අපිට ඇහෙල පුරුදු ඉස්කෝලවල ඕනෑතරම් අවස්ථා තියෙනවා. හැබැයි ඒ වගේ ගොඩාක් දුර බැහැර ඉස්කෝලවලට ඒ අවස්ථාව අඩුයි නේද?
1: අපේ මේ වැයම කැලෑමල්.
0: හරි. ඉතින් ඒකනේ ඇල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ. එහෙම දුර පළාත් වලින් පහුගිය කාලේ ආව මතකයිනේ නෑසට? අම්පාර, මොනරාගල, අකුරැස්ස මේ හැම තැනකින්ම ආව හපුතලේ. ඉතින් එතකොට ඒ ආවහ මේ දරුවෝ කියන දෙයක් තමයි, අනේ අපිට මේ වගේ අවස්ථා නෑනේ, අපි හරි ආසයිනේ එන්න කෝපේ ඉස්කෝලෙටත් එහෙම කියලා. ඉතින් මෙන්න මේක තමයි අපි උත්සාහ කරන්නේ, අපේ දරුවන්ට අනාගත නායකයෙක් විදිහට තමන්ගේ ජීවිතය ලස්සන කරගන්න, හොඳ තැනක් කරගන්න, ජීවිතය කියවගන්න, රහට කියවගන්න. ඉතින් ඒ නිසා මේක අහගෙන ඉන්නේ ස්කෝල විදුහල්පතිවරයෙක් නම්, එහෙමත් නැත්නම් අපි හිතමු ස්කෝලෙට සම්බන්ධ ඕනම කෙනෙක්, ශිෂ්‍යෙක්, ශිෂ්‍යාවක් වෙන්න පුළුවන්, අම්ම කෙනෙක්, තාත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් කිසිම සම්බන්ධයක් නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ස්කෝලේ නම කියලා එවන්න. ස්කෝලේ නම 1500ට වැඩි නම් අනිවාර්යෙන්ම ලියාපදිංචි කරලා තියාගන්න. මෙන්න කියනවා නම්බර්ස් දෙක. අපි කියමු මුලින්ම ඔන්න සුරේෂ් මාමගේ නම්බර් එක කියනවා. හරි.
1: 077 26 74 182.
0: අපෝ කියන්නකෝ.
1: 077 26 74 182.
0: අනේ අංකෙට WhatsApp පණිවිඩයක් දෙන්න, නැත්නම් කෝල් එකක්ම දෙන්න. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ලියාපදිංචි කරගෙන

0: තියාගෙන ස්කොල පහකට ඔන්න අපි මේ අවුරුත්තේනවා. වැඩේ නවත්තන්න දිගටම යනවා. හරි, එහෙනම් දැන් අපි උපන්දින සුභපැතුම් කියමුනේ.
1: හා, ඔන්න පළවෙනිම සුභපැතුම හඟුරන් කෙත පැත්තින් වෙන්න ඕනේ. අද 20 වැනි උපන්දිනය සමරන අපේ අක්කගේ පුතාට, සුදු පුතාට සදෙව්ට හඟුරන් කෙත පවුලේ හැමෝම සුභ පතනවා. අපේ ආච්චි අම්මගේ උපන්දිනේ ඊයේ තිබ්බා නන්දා වික්‍රමාරච්චි තමයි අපේ ආච්චි අම්මා කියලා අපිට එවලා තියෙනවා. රිකිල්ල ගස්කඩ කරුණාවති අපේ අම්මට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
0: ඊළඟට
1: අද 16 වැනි උපන්දිනය සමරනවා මල්ෂි අප්සරා ජයවීර. ඔන්නේ අක්කටත් මෙන්න හැමෝම සුභ පතනවා. ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න එස්.එන්.ඩි. අබේවර්ධන චුටි දුවගේ බර්ත්ඩේ එකත් අද.
0: කමෙන්ට් එකකුත් තියෙනවා ඒ සින්දුව මම මගේ ළමා කාලයට එක්ක ගියාදෝ කියලා. අනේ හොඳයි නිතින් නේද, අපිට නම් එහෙම ලස්සන ළමා කාලයක් තිබුණා පුතේ කියලා තාලා තියෙනවා. ඒ සින්දුව ඇහුවාම ගොඩක් අයට ලස්සන අත්දැකීම් මතක් වෙලා තියෙනවා. තව මොකද්ද?
1: අද අපේ මැණිකගේ බර්ත්ඩේ එක. මැණිකගේ නම සෙනුමි. ඇයිගෙන ගන්නේ කිරිමැටියාන බෞද්ධ බාලිකාවේ කියලා අපිට එවලා තියනවා. ඉතින් ඔයාලා හැමෝටම සුභම සුභ උපන්දිනයක් වේවා.
0: ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් හද පිරෙන්න, හිත පිරෙන්න ඔන්න අපෙන් උතුරන්නම සුභ පැතුම්.

0: ලංකාරුණා කියලානේ ඇති වැඩක් තියෙනවේ.
1: ඒකනයනේ
0: ඒව මොකත් වැඩත්තේ අද ඔයා ගුණාත්මක භාවෙන් පිරුණු දවසක් තමයි කරගන්න ඕන කොලිටි වයිබ් එකක් තමයි අරගෙන යන්න ඕන. ප්‍රමාණය නෙමේ වැදගත් වෙන්නේ ගුණාත්මක භාවයයි. ඒක තමයි අද පාඩම වෙන්නේ.
1: අපිට මම කිව කතාවට කසුනියක් කී ගොඩාක් අය ලස්සනම සේෂස් වල තියෙනවා අපේ ජීවිතේටත් එහෙම වෙලා තියෙනවා. ඉතින් අන්තිමට තමයි අපිටත් තේරුනේ යාළුවන්ගේ උනත් ගුණාත්මක භාවය තමයි වටින්නේ කියලා.
0: පහු වෙනකොට තමයි කොටක් දේවල් තේරෙන්නේ. පහු වෙනකන් ඉන්න එපා. ඉතින් දවස සුබ වේවා. මම කසුනි.
1: මම ලෙහන්සා.

0: LATFM Alpha Studio with Kasani and Lehansa.
1: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura.
2: Wow! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලා මට ගත්තේ.
3: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nandun Vadina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandhal. Dahatunai Anuhaya Amatana.
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.

0: තිදහස් විසිපහවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තහිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
1: හොඳම මිලට ක්වොලිටි 100-300ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට මොබිටෙල් 1598
2: තැමිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
3: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි චැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
4: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට
5: FM 95 FM 94.8 Net FM
6: උදැසන 6 විනාඩි 45යි

0: ಭಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0767 716 3672.
4: ආයුබෝවන්. අද 2026 ජූලි 30 වනදා බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙට් නිවුස් සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල පොදුරද මඩුලු ක්‍රීඩාවුලලේදී පාලිත බණ්ඩාර ශ්‍රී ලංකාව රිදියෙන් සරසයි. මිනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ගැන ජනපති සමග යලිකතා කරන්න අධිකරණ ඇමති එකඟතාවක සාකච්ඡාවේදී සිදු වූ සියල්ල නීතිඥ සංගමය හෙළි කරයි. විපක්ෂයේ කණ්ඩායම් යලි එකට එක්වීමේ යටි අරමුණ ගැන ඇමති සුසිල්ගෙන් නෙට් නිවුස් රතුකට්ටේදී අනාවරණයක්. 2026 වසරේ ගත වුණු කාලය තුළ මෙරටට පැමිණි සංචාරකීන් ගණන 113 පණි. එල්ල කළ ප්‍රහාරයට ඉරානයෙන් පලිගන්නා බව ට්‍රම්ප් කියද්දී ලෝක වෙළඳපළේ බොරතෙල් මිල යළි ඉහළට. පොදුරාජ මණ්ඩලීය ක්‍රීඩාවුලේදී ශ්‍රී ලංකාවට පළමු පදක්කම දිනාදීමට පාලිත බණ්ඩාර සමත් වුණා. ඒ පෙරා කවපෙත්ත විසිකිරීමේ පිරිමිසවෙන් රිදී පදක්කම දිනා ගනිමින් ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට.
0: මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවුලලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් වුණා. ඒ පෙරා කවපෙත්ත විසිකිරීමේ පිරිමි ඉසව්වට සහභාගී වෙමින් මෙහිදී සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය දැක්වූ පාලිත බණ්ඩාර තරඟයේ රිදී පදක්කම දිනාගත්තා. ඔහුගේ දක්ෂතාව මීටර් 46 සෙන්ටිමීටර් 84ක්. වේල්සේ නියෝජනය කරන ඇල ඩේවිස් තරඟයේ රන් පදක්කම දිනාගත්තා. ඒ මීටර් 48 සෙන්ටිමීටර් 38ක දක්ෂතාවයක් දක්වමින් මේ අතර රිදී පදක්කම දිනාගත් ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර තරඟයෙන් පසු මාධ්‍යවිත අදහස් දක්වමින් මෙම ජයග්‍රහණය බොහෝ දිනෙකුගේ බලාපොරොත්තුවක් වූ බවත් ඊට සහය වූ සියලු දෙනාට ස්තුතිවන්ත වන බවත් ප්‍රකාශ කළා.
5: ඇත්තම ගොඩක් සතුටුයි. මොකද ගොඩක් කැපකිරීම් කරලා ගොඩක් පුහුණුවීම් කරලා තමයි මෙතනට ආවේ. ඒ වගේම විශේෂ ස්තුතියක් දෙන්න ඕනේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට, යුද්ධ හමුදාධිපතිතුමා ඇතුළු. ඒ වගේම මගේ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, ඒ වගේම ජාතික ඔලිම්පික් කමිටුව සහ පැරාලිම්පික් කමිටුව, ජාතික කොමන්වෙල්ත් කමිටුව වගේම අපිව කලින් ගෙන්නගත්ත මෙහෙට ගැප්ස් කියලා ප්‍රෝග්‍රෑම් එකකට. එතනින් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බ වුණා. ඒ වගේම මගේ පුහුණුකරු ප්‍රබත් ධනුෂ්ක පෙරරා, මොකද එතුමාට මෙම තරගාවලියට සහභාගී වෙන්න බැරි වුණත් එතුමාගේ අධීක්ෂණ යටතේ තමයි මම මෙහි ඇවිල්ලා පුහුණු වීම කටයුතු කරේ. ඒ වගේම මට මෙහෙදී ප්‍රදීප්ස වගේම නලින් සර් සියලුම පුහුණුකරුවන් මට සහයෝගය දැක්වුවා. ඉතින් ඒ සහයෝගයෙන් අද ලොකු ගමනක් ආව, බලමු ඉදිරියටත් ඒ ගමන යන්න. අතරම පළවෙනි ත්‍රෝ එක විතරයි මට කරගන්න පුළුවන් වුණේ. මොකද එතනින් පස්සේ මාව ක්‍රෑම්ප් වෙන්න ගත්තා වමනෙත් ගියා එකපාරක්. ගොඩක් සීතලක් දන්න, මොකද අපි ලොකු උෂ්ණත්වයක් තියෙන රටක තමයි අපි ඉන්නේ. මේ වගේ රටකට ආපුවාම අපිට ඒ උෂ්ණත්වය දරා ගන්න අමාරුයි. ඒ වගේම අපි අර කලින් ආපු නිසා පොඩි සහනයක් ලැබුණා. වැවති කාලගුණයේ යටතේ පළවෙනි වතාවට තමා කරේ. ඉතින් ඒකත් ලොකු අභියෝගයක් වුණා. මොකද මගේ පුද්ගලික හොඳම දක්ෂතාවය තමයි තමන් දැක් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලාංකිකයන් විදිහට සියලුම දෙනාට. මොකද මේක මගේ තනි පදක්කමක් නෙවෙයි, මේක ශ්‍රී ලාංකිකයන් ලැබුණු පදක්කමක්. මගේ පදක්කම ශ්‍රී ලාංකිකයන්ට මං පුද කරනවා.
4: පාලිත බණ්ඩාර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී පදක්කමක් දිනාගත් දෙවන අවස්ථාවද මේ වනවා. මේ අතර මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ඉසව්වේ මූලික වටේ තරඟයකදී තුන්වන ස්ථානය දිනා ගැනීමට අයෝමාල් අකලංක සමත් වුණා. ඒ තප්පර 50.27ක දක්ෂතාවයක් දක්වමින්
0: මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ඉසව්ව සඳහාම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදුණු අසිත තරංග තවත් මූලික තරඟයකදී 7 වන ස්ථානයේ දිනා ගත්තා. ඔහුගේ තරඟ නිමි කාලය තප්පර 53.04ක්. මේ අතර මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ රන් පදක්කම් බලාපොරොත්තුවක් වන රුමේෂ් තරංග අද තරඟ බිමට පිවිසෙනවා. ඒ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහායි. හෙල්ල විසිකිරීමේ ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුමේද රණසිංහද සහභාගී වනවා. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝවෙහිදී. ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණය ඇතුළු විදිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කිරීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසිරි මහතා ඇතුළු එම සංගමේ නියෝජිතින් පිරිසක් ඊයේ පසරුවේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කර මහතා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මේ බව දැනුම් දී තිබෙනවා. මේ එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසිරි මහතා
1: අපට පළවෙනි වතාවට අධිකරණ අමාත්‍යතුමා සමග අවස්ථාවක් ලැබුණා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය ගැන පැහැදිලි කිරීමක් කරන්න. පැයක් තිස්සේ අපි එතුමත් එක්ක සාකච්ඡා කරා. එතුමාට අපි ඉදිරිපත් කරා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය. ඇයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය මේ වෙලාවේ නොකළ යුතු ඇයි කියලා. ඒකම අපි ඉල්ලීමක් කරා ජනාධිපතිතුමාවත් හමු වෙන්න. එතුමා ඒ ගැනත් අතිගරු ජනාධිපතිතුමාට දැනුවත් කරලා අපට දැනුවත් කරනවා කියලා කියලා. එතුමාගේ ප්‍රතිචාරය ඇත්තටම අපි ඉදිරිපත් කරපු කරුණු ගැන අධ්‍යයනය කරලා ජනාධිපතිතුමාවත් දැනුවත් කරනවා කියලා.
0: විපක්ෂයේ කණ්ඩායම් යලිත් එකට එක්ව කටයුතු කිරීම කිසිසේත්ම ආණ්ඩුවට තර්ජනයක් නොවන බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ ඔවුන් එකට එක්ව සිටින්නේ පසුගිය ආණ්ඩු සමය තුළ සිදු වූ වංචා දූෂණවලට නීතිය ක්‍රියාත්මක කිරීම නතර කර ගැනීමේ අරමුණින් බවයි. නෙත් නිවුස් යුටියුබ් නාලිකා වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතුකට්ට දේශපාලන සංවාදයට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
6: අයිනේ ආණ්ඩුව හදිස්සියේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න හදයි.
7: හදිස්සියක් නෑ, අපි අධිකරණ පද්ධතිය විධිමත් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ඡන්දයට අපේ තිබුණු ප්‍රධාන පොරොන්දුවක් නෙමේ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි වංචා දූෂණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම අපි දිගට කියපු කතා ටිකක් ඔබ හරියට මම හිතන ඇනලයිස් කරලා ඇති කියලා අපි ජනාධිපතිතුමාගේ කතාවල දිගටම තිබුණා මේ අධිකරණ පද්ධතියේ අකාර්යක්ෂමතාවයක් තිබෙනවා. මේ ප්‍රමාදයක් නඩු ගොඩ ගහිලා තියෙන කියලා. ඉතින් මේ සියල්ල විධිමත් කරන්න තමයි අපිට ජනවර්ම ලැබිලා තියෙන්නේ. අපි ක්‍රියාමාර්ග ගොඩක් අරගෙන තියෙනවා. අපි රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කුගින් බදව ගන්න ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. උපකරණ ගන්න ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඊට පස්සේ පොලිසියට අදාළ කටයුතු අරගෙන තියෙනවා. අධිකරණය ගත්තොත් අධිකරණ වල පහසුකම් දෙන්න, ඒ වගේම අධිකරණ ප්‍රමාණය වැඩි කරන්න, විනිශ්චයකාරතුමාලගේ සංඛ්‍යාව වැඩි කරන්න, ওই වගේ ක්‍රියාමාර්ග රාශියක් අරගෙන තියෙනවා. ඒකේ එකක් තමයි මේ විනිශ්චයකාරතුමාලගේ වයස වැඩි කරන එක. විශ්‍රාම වයස දීර්ඝ කරන එක. අධිකරණ පද්ධතියේ මේ විධිමත් භාවයට පත්‍රන් අපි අනපනත් ගොඩක් සම්මත කළා තියෙනවා. ඉතින් ඒ ක්‍රියාමාර්ගවල එකක් පමණයි මේ හදිස්සියේ කඩිමුඩියේ වෙන මොකුත් නැතුව මේක විතරක් ගේනවා. එහෙම නෙමෙයි, අපි ගන්න ක්‍රියාමාර්ගවල එකක් මේක.
6: ඇයි එහෙනම් මේ පාර්ශව රසක් මේකට විරෝධය පළ කරන්නේ දැන් විපක්ෂයේ?
7: ආණ්ඩුව ගන්න බොහෝ දේවල් අපේ ආණ්ඩුව විතරක් නෙවෙයි, කලින් ආණ්ඩුවලත් එහෙමයි. අධිකරණ ශේෂය විතරක් නෙවෙයි, අපිට කෘෂිකර්ම ශේෂය වෙන්න පුළුවන්, ජල සම්පාදන ශේෂය වෙන්න පුළුවන්. ඕනෑම එකක සමහර තීන්දුව తీරන ගත්තී ඒකට විරුද්ධ වෙනවා. සමහර පාර්ශව එකට වෙනවා විරුද්ධ අදහස් තිබෙනවා, විවේචන කරනවා. ඒවා එක එක පදනම් වලින් එන්න පුළුවන්. අපි රටක් නේ, ජනතාවක් නේ, මේ මිලියන 22ක් ඉන්නේ ජනතාවක්. ඒක මිලියන 22ක් වුවම විවිධ මත තියෙන කට්ටිය ඉන්නවා. විවිධ පදනම් මත හදාගත්ත කණ්ඩායමින් ඔවුන් ඒ පදනම් මත විවේචනය කරනවා. මේ එක එක සඳහා විරුද්ධ වෙනවා. ඒ නිසා විරුද්ධ වෙන වගේම මේකට කැමැති, මේකට ආශිර්වාද කරන කණ්ඩායම කිතුමක් කියලා මේ කටයුතු දිවි කරන්නේ මේ ඕනෑම දෙයකට. ඒ නිසා එහෙම අදහස් තිබෙනවා.
6: අපි දැක්ක පහුගිය දවස්වල විපක්ෂ කණ්ඩායම් නැවත එකතු වෙලා තිනවා. ගල් වික්‍රමසිංහ මහත්මයා සහ හරි ප්‍රේමදාස මහත්මයා හිටන්ට නාමල් රාජපක්ෂ එතකොට පාර්ලිමේන්තු සම්පේක රණවක උදේ ගම්මන් පිළ මේ ඔක්කොම නැවත එකතු වීමක් අපි දකිනවා. ආණ්ඩුවට දැනට තර්ජනයක් නෙවෙයිද මේ විපක්ෂයේ කණ්ඩායම් නැවත මෙහෙම එකතු වෙන්නේ?
7: නෑ, අපිට ආණ්ඩුව විදිහට නම් අපිට තර්ජනයක් නෙවෙයි. අපි බලන්න ඕනේ මේ කණ්ඩායම් එකතු වෙන පොදු සාධකය මොකද්ද කියලා. මේ ඉන්න කණ්ඩායම්, මෙතන ඉන්න පක්ෂ ගණනාවක් ඉන්නවා, ප්‍රබල චරිත ගණනාවක් ඉන්නවා. මොවුන් සම්බන්ධයෙන් කරපු ප්‍රකාශ අපි විශ්ලේෂණය කරපු පහුගිය අවුරුදු 4-5 වැඩි ඈත ඉතිහාසයකට යන්න ඕනේ. රණවිලික්‍රමසිංහ මහත්මයා සම්බන්ධයෙන් රෝහිත අභේගුණවර්ධන මොනවාගේ කතාද කියලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු චම්පක රණවක මොනවද කියලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් උදේ ගම්මන්පිල මොනවද කියලා තියෙනවා. උදේ ගම්මන්පිල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු චම්පක රණවක මොනවද කියලා තියෙනවා. මේ එක්කෙනෙකුට එක්කෙනෙක් නැති පක්ෂ කණ්ඩායම් පුද්ගලයෝ. ඇයි මේක තුල තියෙන්නේ? එකතු වෙච්ච පොදු සාධකය අපි බලන්න ඕනේ. පොදු සාධකය තමයි ඔවුන්ට දැන් ඔවුන් රාජ්‍ය බලය අවභාවිතා කරලා තියෙනවා. ඔවුන් මහජන ධනය අවභාවිතා කරලා තියෙනවා. ඔවුන් වැරදි කරලා තියෙනවා. ඔවුන් බලයේදී බලයෙන් ඒවා වහගෙන ඉඳලා තියෙනවා. දැන් අධිකරණ පද්ධතිය නීතිය පසුද ආයතන ස්වාධීන වෙනවා තියෙනවා. දැන් ඔවුන්ට ක්‍රියාමාර්ග ගැන මේ තියෙනවා.
6: දැන් ඔබ ඔය කියන ඔක්කම ප්‍රකාශය අපි ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් මන්ත්‍රීවරුන්ගෙන් අපි අහනවා. මෙහෙම අවභාවිතා කරලා තියෙනවා, හොරකම් කරලා තියෙනවා. ඒක තමයි රටේ මේ වගේ වෙලා තියෙන්නේ. හැබැයි ක්‍රියාමාර්ග ගන්න තියෙනවා.
7: දැන් මේ වෙනකොට ක්‍රියාමාර්ග කියන්නේ අපි ගත්ත ක්‍රියාමාර්ගය තමයි නීතියට ඉඩ දෙන එක. නීතියේ පසුඳන ආයතනවලට ඉඩ දෙන එක. ඔවුන්ට පහසුකම් සැලසෙන. අපිම කලින් දැම්ම මෙට්‍රෝ බාහිර චෝදනා තියෙනවා. අපිට පරිබාහිර වෙනත් කණ්ඩායම් තනි පුද්ගල බාහිර චෝදනා තියෙනවා. ඒවා දැන් විමර්ශනය වෙන්න තියෙනවා. ඒ නඩු කටයුතු අහලා ඉවර වෙලා තියෙනවා සමහර ඒවා. සමහර ඒවා අහමින් තියෙනවා. ඉතින් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. අපි පක්ෂයක් විදිහට හෝ අපි ඇමතිවරයෙකු විදිහට රජයේ නියෝජිතයෝ විදිහට ගිහිල්ලා අපි ක්‍රියාමාර්ග ගන්නෑ. අපි ඒ අදාළ ආයතනවලට බාර දීලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ නඩු කටයුතු ඔවුන් කෙරෙහි ඔවුන් දිහාට නඩු කටයුතු ඔවුන්ගේ තිබුණු චෝදනා විමර්ශනය වෙනවා වගේම අපිට හම්බෙච්ච බලය ගත්තාම අපිට 3/2කට වැඩි බලයක් දුන්නා. අපිට ජනමතය හොදලම දුන්නා. අපිට ඉහෙලම අපිට බලය දුන්නා. ඇත්තටම දැන් කිය එක්සත් ජාතික පක්ෂයේ අනාගතයේ කොහෙද? කවුද නායකයා ඉදිරියේ? කවුද ඉන්න ප්‍රධාන පෙළේ සංවිධායකයෝ? ඔවුන්ට දේශපාලනික විශාල තර්ජනයක් තියෙනවා ජනාගතය සම්බන්ධයෙන්. ඔවුන්ට දේශපාලන ගමන් මඟ සම්බන්ධයෙන් නිශ්චිත නැහැ.
8: රතු කට්ට පණින්නට පෙර
0: අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සහභාගී වූ නෙට් නිවුස් රතුකට්ට විශේෂාංගයේ වීඩියෝව නෙට් නිවුස් YouTube නාලිකාවට පිවිස නැරඹිය හැකි. මේ වසරේ මේ දක්වා කාලය තුල සංචාරකයන් මිලියන 1.3කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව මේ වසරේ ජනවාරි 1 සහ ජූලි 26 වනදා අතර කාලය තුළ සංචාරක පැමිණීම් 13,13,974ක් ලෙස වාර්තා වී තිබෙනවා. ජූලි මස 1 26 තුළ සංචාරකයින් 167,401ක් මෙරටට පැමිණ තිබීම විශේෂත්වයක්. ජූලි මාසයේදී මේ දක්වා පැමිණෙති සංචාරකයින් අතරින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙත්තේ ඉන්දියාවෙන්. එම සංචාරකින් සංඛ්‍යාව 38,785ක්. එක්සත් රාජධානියෙන් සංචාරකින් 18,419ක් පැමිණ තිබෙනවා. ජූලි මාසය තුළ නෙදර්ලන්තයෙන් පැමිණෙති සංචාරකින් සංඛ්‍යාව 10,540ක්. මේ අතර වසරේ ගත වූ කාලය තුළ වැඩිම සංචාරකින් පිරිසක් පැමිණෙත්තේද ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 3,32,468ක්. ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් අනතුරුව ඒට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඉරාන අමරිකා ගැටුම කෙටිකාලීනව හෝ විසඳනු ඇතැයි පැවති අපේක්ෂා බිඳවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එවන් පසුබිමක් ලෝකවෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලේක මිල 7%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එම බොරතෙල් බැරලේක මිල අමරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර WTI බොරතෙල් බැරලේක මිල අමරිකානු ඩොලර් 84.93ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පැන් පැ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
9: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Good morning. දැන් වෙලා උදේ 7:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasayen ganna puluwa rawattannat ba
5: Melwa eka Lankawa eka
6: The Palace Gampaha Avasana Nivasa 25 Denma katha karanna 0.71 66 222 Prime Residences
7: Rasata gunata uyanna Vijaya Tunapaha
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 114ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 114.5ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු
9: ඇංකර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
10: Rhino Roofing within Handunwaden. Rhino Premier Jala Pradirodi Matupita Arakshane Saitha Roofing Sheet. Petivistra Sandha. Dhatunai Anuhaya Amatana.
11: Damro Washing Machine Sandha. Seater Pahalava Kavattam. Seelum Damro Pradarshana Garavalin.
12: Anchor Pedia Pro MFGM. Adalokota Hitana Potangi Smart Sodanama.

0: Good morning. Udah hatai minadi hatai velava. Martin va. Achi noir.
1: Martin noir.
2: Martin.
1: Martin.
2: Martin va. Martin. Tinting la okoma vela algo town tamai thing ahagena
0: inne. Martin la good morning kyanne em tama.
1: Aha Martin la. Oya nikan Scotland.
0: Scotland patte ka.
1: Hari hari hari. Ada me Good morning. ඉස්සෙල්ලම කට්ටියම good morning.
0: අමතුනා නුවා. නුවාව උස්සංගාම අපි.
1: හොයාගත්තා අපි. අපි මේ දැන් නුවා හිටියේ නෑනේ පහුගිය අගහරුවාදා සඳා දවුද අපිත් එක්ක ඉඳලා එකපාර අතුරු දහන්න. අපි ඒ කතාවත් කිව්වනේ. ඊට පස්සේ ආයේ ආවේ නෑ අගහරුවාද්දී ආවේ මම හොයාගන්න හිටියේ නෑ.
2: අපි පොඩි අන්තර ප්‍රශ්න අප්පා.
1: අපි පොඩි ජනමත විචාරණයක් කරා. මේ ටිකේ ඒකනේ සම්පූර්ණයෙන්ම කට්ටිය කතා වෙන්නේ. ජනමත විචාරණ ගැනනේ. ඒකින්ද අපිත් කරා කට්ටිය එක එක උත්තර දීලා තිබ්බා. සමහර අය කිව්වා නුවා ට්‍රම්ප් හම්බෙන්නේ. සමහර අය කියලා තිබ්බා නෑ නෑ ට්‍රම්ප් එක්කේ හැටි ලොකු ඇයි හොදෙයක් නෑ
2: මම මෙලනිත් එක්ක නින් දැක්කනේ අර මෙලනි එක්ස්පයිඩියක් දාලා තිනවා ට්‍රම්ප් එක්ක පින්තූරයකට
1: ආ උනේ ඕ
0: ආ අ මේගොල්ලෝ හැබැයි ඒක නම් කියුවේ නෑ මේගොල්ලෝ කිව්වා මෝදි හම්බෙන්න ගියාද දන්නේ
1: නෑ කියලා අර
2: ගිනි
1: ටිකටි ගලන් යනවා හරි
2: ට්‍රම්ප් නම් හම්බෙන්න ගියේ නෑ මේ ට්‍රම්ප් සහ මෙලනි මේ හදිසියේදී කොහෙදද මට මතක නෑ මේ එකතු වෙලා පොඩි කයියක් ගහනකොට පින්තූරයක් කරන් ඊට පස්සේ ට්‍රම්ප් කියලා දිනවා මේ අනේ මෙලනිය කියන්නේ ඉතාලිය අගමැතිතුමිය මේ පින්සෙන්න උනා යත් එක පින්තූරයක් ගන්න කියලා දිනවා
1: නෑ
2: ඔව් ඊට පස්සේ මෙලනි එක්ස්පයිඩියක් දාලා කියලා දිනවා මමවත් ඉතාලියවත් එහෙම ඇමරිකාව ගාව දෙකට නැමෙන්නේ නෑ මේ ඔය ට්‍රම්ප් කියන කතා කවුද විශ්වාස කරන්න කියලා
1: ඔය මේ ලස්සන නංගිලා දැක්කම එහෙම තමයි අයියලා
2: ඔව්
1: ඒ නංගි කතා කරා කියලා
2: කියන්නේ මේ ලබන සතියේ ඉතාලි විදේශ කටයුතු අමාත්‍යවරයා ඇමරිකාවේ සංචාරයක් යොදාගෙන තිබ්බා. ඒ සංචාරයත් මේ පින්තූර පළහිලව්ව හින්දා අවලංගු කරලා තියෙනවා. ඉතින් බලන්න නේද පින්තූර උනත් අපි දකින පින්තූරේ වෙනස්
1: අනිවාර්යයෙන්ම මේ භූදේශ පාලනික ප්‍රශ්න ඇති කරන්න ෆොටෝ එකකට පුළුවන්කම තියෙනවා.
2: අපිට මොටෝ අනේ ඒවා.
1: අපිට මොටෝ ඒවා. හැබැයි මේ දැන් මාටින්ලා, සූටින්ලා අපේ කට්ටිය ඔක්කොම ඇල්ගො ටවුන් අහන හැමෝම බලාගෙන ඉන්න මේ වෙලාවේ ස්කොට්ලන්තයේදියා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ වල තමයි මේ වෙනකොට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ. ඉතින් අපේ හෙල්ල විසිකිරීමේ ශූරයා රුමේෂ් තරංග ඔන්න අද තරග බිමට එනවා. හරියටම ලංකාවේ වෙලාවෙන් 3:15ට.
0: අද උදේ.
1: උදේ නෙමෙයි. අද හවස. හවස තව වෙලා තියෙනවා. PM ඈ. කට්ටිය කලබල වෙන්න එපා. හිමින්සරේ බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් පදක්කම් බලාපොරොත්තුවක් අපි බලමු රන් පදක්කමක් දිනා ගන්න පුළුවන්කම ලැබෙයිද කියලා.
2: ඔව් ඇත්තටම මේ ලංකාවේ මල්ල ක්‍රීඩාවේ ජවනහා පිටි කියලා කාරණා දෙකක් තියෙනවානේ. මේ ජවන කියලා කියන්නේ දුවන ඒවා. මේ අපි නම් වැඩි හරියක් කරන්න මං හිතන්නේ චවන ක්‍රීඩා තමයි නේද?
1: දුවනවා.
2: බල්ලෝ එහෙම ලෝනකොට.
1: ඔව්. බස් එකට දුවනවා. කෝච්චියට දුවනවා.
2: ඉතින් අපිට අදාළ ක්‍රීඩා ඒවා. ඒකට පිටියෙත් තියෙනවා.
1: අහහ.
2: ඉතින් පිටියේ ක්‍රීඩා සහ ජවන ක්‍රීඩා වලින් වර්ල්ඩ් රෑන්කින් වල දැනට ඉහළින්ම ඉන්න ක්‍රීඩකයා තමයි.
1: ඔව්.
2: අද සහභාගී වෙන්නේ.
1: ඔව්. ඒ කියන්නේ ලංකාවේ මේ මලල ක්‍රීඩා ඉතිහාසයේ ඉහළම ලෝක ශ්‍රේණිගත කිරීම වාර්තා කරපු ක්‍රීඩකයා තමයි රුමේෂ් තරංග කියලා කියන්නේ. මේ වෙනකොට ලෝකයේ දෙවන ස්ථානයේ ඉන්නවා එල්ල විස කිරීමෙන්. ඉතින් අද හැබැයි ලේසි පහසු කට්ටියක් එක්ක නෙමෙයි තරග කරන්නේ. ඒකට විශේෂත්වය තමයි මේ මීට කලින් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ, ඒ වගේම තමයි 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් දිනපු දෙන්න අද රුමේෂ් එක්ක තරග
0: කරනවා.
1: ඒ කියන්නේ 2024 පාකිස්තාන ක්‍රීඩකයා තමයි ජයග්‍රහණය කරේ ඔලිම්පික් රන් පදක්කම. 2020 ටෝකියෝ වල අපි දන්නවා චෝප්‍රා, නීරජ් චෝප්‍රා කියවම හැමෝම දන්නවා රන් පදක්කම ජයග්‍රහණය කරා. ඉතින් ඔන්න කාලයක් නීරජුත් තමන්ගේ අර සුපුරුදු දක්ෂතාවලට එන්න බැරුව තමයි හිටියේ. ඒ වගේම තමයි මේ අර්ෂත් පාකිස්තාන ක්‍රීඩකයාත් යම් යම් ආබාධ නිසා පොඩ්ඩක් තරග වලින් ඈත් වෙලා හිටියා. කොහොම හරි මේ දෙගොල්ලොම අද රුමේෂ්ව හම්බ වෙන්න නියමිතයි ග්ලාස්ගෝ වල. තියෙන ඉස්සලම දැන් මූලික වටේ තරගනේ. අද වැඩේ ගොඩ දාගත්තොත් හෙට තමයි ෆයිනල්ස් තියෙන්නේ. ඒකෙන්ද අපි හෙට වෙලාව කියන්නේ අද වෙලාව ඔන්න කිව්වා. හවස් වෙද්දි කට්ටියට කෙලින්ම ස්කොට්ලන්තයේ පැත්තේ බලාගෙන තමයි ඉන්න වෙන්නේ. ඉතින් මේ වෙනකොට රුමේෂ් තමයි 2026 අවුරුද්දේ ලෝකේ වැඩිම දුරක් එල්ල විසි කරපු
2: ක්‍රීඩකයා. දැනට මේ අවුරුද්ද තුල වැඩිම දුරක් විසි කරලා තියෙන්නේ අපේ කෙනා.
1: අපේ කෙනා අපි දන්නවනේ මීටර 92.62 ක දක්ෂතාවයක් දැක්ුවා. ඒ තමයි රෝම් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී. අපි බලමු මොකද වෙන්නේ කියලා. සුබ පතනවා රොමේෂ්ට. ආයි තින්ක් මුළු ගැම්ම අරගෙන ලංකාව හැමෝගෙම ගැම්ම අරගෙන කරන්න තමයි
2: තියෙන්නේ.
1: විසි කරලා දාන්න තියෙන ගැම්ම. හරිද? ඊට පස්සේ අපි බලමු 92ට එහා තමන්ගේ පුද්ගලික වාර්තාව මේ වෙනකොට තියෙන ලෝක වාර්තාවට එහාට ගිහිල්ලා පුළුවන්කම ලැබෙයිද කියලා අපිට රන් බදක්කමක් ගේන්න.
2: මං හිතන්නේ අපේ රටේ අතීතයේ ඉඳන්ම පාවිච්චි වුණු ආයුධයක් තමයි මේ අද රොමේෂ් විසිකරන්නේ
1: නේද?
2: හෙල්ල. ඔව්. දැන් අපි ගත්තොත් එහෙම මේ මේවා තිබිලා තිනවා. ඒ කියන්නේ ඔය මල්ලව පොරට දාල අංගම්පොරත් ලොකු ඉතිහාසයක් නැහැ. නුවර යුගයේ ආසන්නය වගේ තමයි තියෙන්නේ. ඊට කලින් අපි යුද්ධ කරපු හින්දා මොනවහරි ඒ වගේ ක්‍රීඩා තියෙන්නේ සටන් ක්‍රම පිළිබඳව අවබෝධයක් අපිට තියෙන්න ඇතිනේ. ඉතින් හැබැයි හෙල්ල අපි දැරුවා අවුරුදු 2000 ගානකටත් කලින් ඉඳලා.
1: ඒකින්ද
2: මං හිතන්නේ අපිට ලොකු ඉතිහාසයක් තියෙන ක්‍රීඩාවක්.
1: ඉතින් අපි බලමු ඒ ලොකු ඉතිහාසයක් තියෙන ක්‍රීඩාවෙන් අපිට රන් පදක්කමකට යන්න පුළුවන්ද කියලා.
0: රයිට්.
1: ඒ මොනොත් අවුරුදු 20 ගානකට පස්සේ අපි මේ රන් පදක්කමක් දිනන්න යන්නේ මේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක. අන්තිමට කවුද දන්නවද අපිට රන් පදක්කමක් ගෙනාවේ?
0: කවුද?
1: මතකද චින්තන ගීතාල් විධානගේ
2: අර පරයිස මණ්ඩලියේ.
1: ඔව් පොදු රාජ්‍ය මණ්ඩලියේ තරගාවලියකදී. ඉතින් එහෙම තමයි. අපි බලමු මොකද වෙන්නේ කියලා.
2: අද වෙන්නේ කියලා බලමු. අද විශේෂ දිනයක්.
1: එහෙම
2: මොකද ලෝකේ මිත්‍රත්වය තහවුරු කරන දිනය.
1: අපි තුන් දෙනාගේ දවස. මිත්‍රත්වයේ දවස.
2: ඔක්කොම තරහම අර අමතක කරලා යාළුකම් අලුත් කරලා අද පටන් ගන්නවා සුපුරුදු විදියටම.
1: ආල්ගෝ ටවුන්.

0: FM Anu Paha Anu Hatrai Dasyama Ada Net FM Divaina Pura
1: Udeh hatai minari dah hatai dan
2: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
3: කවෙන් ගේට් හතරෙහි අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් හතර අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
4: Leasing poli adu kali ai thamath wahaniyak ganne nathi LB leasing metin liya padinchi kala nokala oonema wahanayakata waddima leasing mudala aduma poliyata dan mama tanna 0112200200
5: nuwara parata meter 100k durin iskalanka watapitawaka padinchi wenna the palace gampaha avasana nivasa 25 million 25 sita iyalata obath adama sa dambara himikaruwaku wanna denma katha karanna 0712600622 prime residences
6: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
10: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
11: ඉන්න තැනම ඉඳන් ගනුදෙනු පහසුයි LB SIM App එකෙන්.
12: පහසුව සලසයි, සුහදව සලකයි. LB run අය.
13: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජූලි 30 වැලිගම. නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
14: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
15: කිරස් නැවුම් බවයි අඩුම මිලයි.

0: උදේ 7යි විනාඩි 24යි අල්ගටම වෙලාව.
1: අපි ශනිකාව. අපි ශනික සින්දුවෙන් පස්සේ ආවේ දන්නවද? මේ නුව මතක් කරන්න ඕන. ඒක අමතක කරොත් හරි නෑනේ දැන් මේ වෙනකොට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලල ක්‍රියාත්මක වෙනවා. ඉතින් පැරා ක්‍රීඩා ඉසව් වලින් විශේෂයෙන්ම කවපෙත්ත විසි කරපු අපේ පාලිත බණ්ඩාර ඔන්න මේවර රිදී පදක්කම දිනාගෙන තියෙනවා. ඉතින් ඒක මතක් කරන්න ඕන විශේෂයෙන්ම මේ
2: කරා වලට සහභාගී වෙන විශේෂ අවශ්‍යතා තියෙන උදවියනේ
1: ක්‍රීඩක ඉන්නේ.
2: ඔව්. ඉතින් හිතන්න මේ අතපය හතර හොඳට තියෙන අපිටත් බැරි
1: බැරිකොට
2: ඉස්කම් මේ අය දක්වනවා කියන්නේ
1: අනිවාර්යයෙන්ම
2: ඒ කියන්නේ අපේ අනිත් ක්‍රීඩකයෝ රන් පදක්කම් දිනන එක වටිනවා. හැබැයි මේ වගේ ක්‍රීඩකේ රෙදී පදක්කමක් රන් පදක්කමක් රටට ගේනවා කියන එක ඊට වැඩිය හරිම ආස්වාදජනක කාරණයක්.
1: අනිවාර්යයෙන්ම
2: බලන්න ඒගොල්ලන්ගේ තියෙන ඒ අනිත් අයට නැති දේවල් ගැන හිත හිතින් නැතුව ඔවුන් මේ දක්වපු දක්ෂතාවය නේද?
1: දක්ෂතාවය අනිවාර්යයෙන්ම ඒ අප්‍රතිහත ධෛර්යය. ඒ කියන්නේ
2: එහෙම ලේසි ඉඳන් වෙන්නේ නැති විසි කරන්නේ නැද්ද?
1: ලේසි නෑනේ. මේ සාර ඒ වගේ තරගිසවුවකින් මේ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලැබලා රුධී පදක්කමක් ලංකාවට අරන් එනවා කියන එක. ඉතින් ඒ නිසා අපි සුබපතනවා පාලිත බණ්ඩාරට. ශ්‍රී ලංකා යුද හමුදාවෙන් තමයි ක්‍රීඩාවට යන්නේ.
2: සමහරවිට යුද්ධයට ගිහිල්ලා වෙන්න පුළුවන් අවු අනිවාර්යෙන් ඔය තත්ත්වයටපත් වෙන්නේ නැත්තේ.
1: ඒ වගේමයි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව තමයි ඔහුගේ රෙජිමේන්තුව. ඉතින් අපිට හරි ආඩම්බරයි. ඔන්න ටවුමේ සුබපැතුම් අපි පාලිත මහත්තයාට දෙනවා.
2: ඔව් ඒක තමයි මේ රට අනේ මට මෙහෙම කරේ නැහැ කියලා නහයන් ගන්න ක්‍රීඩකයින්ට මං හිතන්නේ හොඳ ආදර්ශයක්.
1: ආදර්ශයන්නේ.
2: හා රටම හැමදේම කරන්න ඕනේ. නේද? රට තමයි මට සල්ලි දෙන්න ඕනේ දුවන්න. කියලා කියන කට්ටියට කියන්නේ ඔය හොඳ ආදර්ශයක් රට වෙනුවෙන් තමන්ගේ අතපය අහිමි කරගෙන ඊළඟට එතනින් නවතින්න නැතුව ක්‍රීඩා කළත් පදක්කම් ගෙනත් දෙන ක්‍රීඩකයෝ.
1: ක්‍රීඩකයෝ.
2: ඔව්. ඉතින් ඒ වගේම මේ අපේ රටේ ව්‍යාපාරිකයොත් ඉන්නවා රට ජාත්‍යන්තරයට අරන් ගිය. දැන් ඔය ලංකාවේ වෙන යුසුන් ගත්තොත් අනුරාධපුර යුගෙන් එහාට දක්වා ඇති යනවා. මේ කේක වෙනද යුසුන් තිබුණා. අවසානයේදී විච්ච මන් දන්න විදියට ලොකුම වෙළඳ ගිවිසුමක් තමයි අලහුන් සේතු රජතුමා උරුමේ. එතුමත් එක්ක ඔය අලි ගැන ගිවිසුමක් තිබ්බයි. හරි ප්‍රශ්නයක් වුණා ඒක. අලි ප්‍රශ්නයක් වුණා ඒක. ඊට පස්සේ මේ මෑත කාලේ අපි නිදහස් රටක් වශයෙන් ආවෙන් පස්සේ අපේ වෙළඳ ගිවිසුම් ගොඩාක් අපි ඇති කරගත්තේ ඉන්දියාව එක්ක. 1980 අන්තිම හරි 86 හරි 87 හරි මේ ඉන්දු ලංකා ෆ්‍රී ට්‍රේඩ් ගිවිසුම නිදහස් වෙළඳ ගිවිසුම අස්සම් කරා. ඉතින් ඒ පිළිබඳව ලොකු කතාබහවල් ඇති වුණා. ඊට පස්සේ අපි දන්නවා සප්ත ගිවිසුමාව ඒක කාරියර ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. කෙසේ වෙතත් 1980 අන්තිම දශකයේ ක්‍රියාත්මක කරපු ලංකාව ක්‍රියාත්මක කරපු වෙළඳ ගිවිසුම් නිසා ඉන්දියාවේ අයත් මෙහෙට ආවා. අපි කතා කරන්නේ මෙහය ගිහිල්ලා එහෙ සාර්ථක වුණා. එහෙම එහෙම රත්නම් පදක්කමක් දිනපු කෙනෙක් තමයි මේ අපේ දමිත් රත්නායක මහත්මයා.
1: මහත්මයා.
2: කවුද මේ දමිත් රත්නායක මහත්තයා?
1: අනේ මතක් කරන්නේ නම කිව්වම.
2: එතුමගේ අකුරු දෙක. එතුමගේ වෙළඳ සන්නාමය ඇතුළේ තියෙනවා.
1: DR.
2: අන්න හරි. දම්රෝ.
1: දම්රෝ.
2: ඉතින් දම්රෝ ෆවුන්ඩ් එහෙම නැත්තම් දම්රෝ මහා ව්‍යාපාරය ඇති කරපු රත්නායක මහත්මයා මුලින්ම චෙන්නයි වල ඒ වෙළඳ ගිවිසුමත් එක්ක ගිහිලා තමන්ගේ ව්‍යාපාරය දම්රෝ ස්ථාපිත කරනවා. දැන් අපි දන්න විදිහට ප්‍රාන්ත 14ක ඉන්දියා ප්‍රධාන නගර 14ක දම්රෝ ප්‍රදර්ශනාගාර අපි යන තැන දිස්සෙනවා. මොකද අපි ඒක ඉන්දියාවේ අර මල්ටි කලර්ස් කඩවල් අතරේ අර අපි අපේ ඇහැට හුරු කොළපාටයි කළුපාටයි ඒ අකුරු ටිකයි දැක්කම අපිට පුදුම ආස්වාදයක් දැනෙනවා. මේ ඔය විශේෂයෙන් චෙන්නයි ගිය කට්ටිය, බැංගලෝර් ගිය කට්ටිය සමහරවිට දඹදිව වන්දනාව යනකොට චෙන්නයි වලින් බහලා සමහරවිට එකපාරටම හිතනවා මේ ලංකාවද
1: කියලා. ලංකාවද කියලා නේ.
2: ඔව්. ඉතින් ලොකු ආඩම්බරයක් දැනෙනවා. ඉතින් දම්රෝ ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාවෙත් කප් ගහලා තියෙන්නේ.
1: ඉන්දියාවෙත් කප් ගහලා තියෙන්නේ. ඉතින් ලංකාවෙන් ඉන්දියාවට ගිහිල්ලා ලෝකයේ දිනපු නමක් තමයි දම්රෝ කියලා කියන්නේ. ඔන්න දැන් දම්රෝ ප්‍රදර්ශනාගාර 160ක් විතර ලංකාව පුරාම සාර තියෙනවා. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රදර්ශනාගාරයක් තියෙනවා. ඒ වගේම තමයි අර වර්ගඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාරත් ඔන්න තියෙනවා. ඉතින් දැන් ඔයාට ඩිස්කවුන්ට් පිට හරිද ගන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා සාමාන්‍යයෙන් දම්රෝ කිව්වට පස්සේ දම්රෝ වොෂින් මැෂින් කියන්නේ අපිට ඉස්සෙල්ලම ඔළුවට එන මේ බ්‍රෑන්ඩ් එකක්නේ ඒ කියන්නේ ලංකාවේ හැම ගෙදරකම වගේ දම්රෝ වොෂින් මැෂින් එකක් තියෙනවා ඒකට හේතුව තමයි සාරා මේ දම්රෝ වොෂින් මැෂින් හදන්නේ ලංකාවේ ඇසෙම්බල් කරන්නේ ලංකාවේ ෆැක්ටරිස් ඇතුලේ ලංකාවේ තාක්ෂණික ශිල්පීන් අතින් තමයි මේකේ සම්පූර්ණ අධීක්ෂණ කටයුතු සිද්ධ වෙන්නේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් සාමාන්‍යයෙන් අවුරුදු 5ක් විතර වොරන්ටි එකකුත් හම්බ වෙනවා මොන හරි ප්‍රශ්නයක් කියන්නකෝ ඉන් කේස් මොකක් හරි වුණොත් ඔයාට එක කෝල් එකක් විතරයි දෙන්න තියෙන්නේ
0: රයිට්
1: ගෙදරට ඇවිල්ලා අවශ්‍ය කරන ඔක්කොම කටයුතු ටික කරලා දෙනවා හදලත් දෙනවා මොකද ඔය කෑලි හොයන්න ස්පෙයා පාර්ට්ස් හොයන්න එහෙම ලෝකෙ වටේ දුවන්න ඕනේ නැහැ මොකද ලංකාවේ තමයි මැනුෆැක්චර් කරලා තියෙන්නේ ඉතින් දම්රෝ වොෂින් මැෂින් එකක් තාමත් ඔයාගාව නැත්තම් ලංකාවේම තියෙන හැබැයි ඔයාගාව තාම නැත්තම් ඔන්නාට පුළුවන් 15% වට්ටමක් එක්ක

0: කියලා. ඒවට ගියොත් ඔයාට පේනවා තනි යායට තියෙනවා සෝෆා කලෙක්ෂන්. ආයි නිදන කාමර කට්ටල එක යායට
1: තියෙනවා.
0: ගිහිල්ලා ඔයාට බලලා ගන්න පුළුවන්. ඉතින් යන්න.
2: මොන ඇඳේ නිදිය ගන්නවද කියලා හිතාගන්න.
0: අන්න හරි. හිතා ගන්න බැරි වෙනවා. ඉතින් යන්න ළඟම තියෙන දම්රෝ ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා මේ දේවල් ඩිස්කවුන්ට් එක මිලදී ගන්න.
1: ඉක්මනින්
0: යන්න. මොකද ඩිස්කවුන්ට් හැමදාම තියෙන්නේ නැහැ. එහෙම දම්රෝකට ඩිස්කවුන්ට් දෙන්න ඕනේ නැහැ. දේවල් විකුණ ගන්න. ඔය ඉදලා හිටලා වා වෙනුන් එකක්
1: දෙන්නේ.
0: එතකොට ගිහිල්ලා ඒවා try කරලා බලන්න.
1: Right. ඒත් එක මතක් කරන්න ඕනේ ඔයගලන්ට LB Finance ගැනත්.
2: ඔව් දම්රෝකට ගිහිල්ලා බඩු මිලදී ගන්න නම් මේ මූල්‍ය තත්ත්වය ස්ථාවර වෙන්නත් බෑනේ.
0: ස්ථාවර වෙන්නේ බෑනේ.
2: ඔව්.
0: ඒ කියන්නේ මේ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක තියෙන්න ඕන.
1: එහෙම
0: තියෙන්න නම් අනිවාර්යයෙන්ම අපි කියනවාට FD එකක් දාලා තියාගන්න.
1: රයිට්.
2: ඔව් අර ඩම්රෝ ඇඳක ගිහිල්ලා හොඳට නිඳ යන්න නම්.
0: ඔව්.
2: ඇඳ කොච්චර හොඳ වුණත් ඔළුව නිදාස
0: වෙන්න. ඔළුව නිදාස වෙන්න බෑ. එහෙනම් සල්ලි ප්‍රශ්න තියෙන්න විදියක් නැහැ. සල්ලි ප්‍රශ්න, ණය ප්‍රශ්න තිබ්බොත් පොඩ්ඩක් නිඳ යනම අඩුයි මොන මෙට් එක නිදාගත්තත්. ඒකින් ද වාට අපි කියනවා වාගේ මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් FD එකක් දාලා තියාගන්න.
1: එහෙම
0: FD එකක් දානවා නම් යන්න ඕන තැන තමයි LB Finance කියලා කියන්නේ. මොකද අවුරුදු 55ක විශ්වාසයත් එක්ක තමයි LB Finance ඉන්නේ. ඒ වගේම තමයි රුපියල් බිලියන 400 ඉක්මවූ වත්කම් සමුදායක් තියෙනවා. ඒ වගේම තමයි සාරා මේ වෙනකොටත් කස්ටම බේස් එක වහිතන්නේ කීයක්ද?
1: කීයක්ද?
0: මිලියන 1.5 ලක්ෂ 15 ගනුදෙනු කරන ආයතනයක් තමයි LB Finance කියලා කියන්නේ. ඉතින් ජේෂ්ඨ පුරවැසියන්ට වෙනම ස්ථාවර තැන්පතු තියෙනවා සැලසුම්. ඒ වගේම තමයි ඕනම කෙනෙක්ට ගිහිල්ලා ජේෂ්ඨ පුරවැසියන් නොවන ඕනම කෙනෙක්ට ගිහිල්ලත් ආයෝජනය කරන්න පුළුවන් FD plans කිහිපයක්ම තියෙනවා. ඉතින් යන්න ළඟම තියෙන LB Finance ශාඛාවට. යන්න කලින් නම්බේකුත් තියෙනවා, කෝල් එකක් දීලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් මොනවද තියෙන FD plans, මොනවද interest rate ඔක්කොම දැනගන්න පුළුවන්. කතා කරන මේ නම්බරයකට 01212200
1: right. වාගේ ගෙදරට බඩු ගන්න තැනක් හිත හිත හිටියානම් හැම කඩේම try කරලා හරියන්නේ නැත්නම්
0: සැටිස් නැත්නම්
1: ඔව් මොකක් හරි අඩුවක් තියෙනවනේ, එක්ක ගණන් වැඩි, එක්ක ඇලෝලු පළතුරු ෆ්‍රෙෂ් නැහැ, ඔයගේ කිසි ප්‍රශ්න නැහනේ, ඔය අපේ නෝනලා මහත්තුරුන්ට නේද,
0: විශේෂයෙන්ම නෝනලට.
1: නෝනලට මේ ඔහොම හිතන කටේට යන්න පුළුවන් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගිහිල්ලා අඩුවට ෆ්‍රෙෂ් දේවල් හොඳ දේවල් ගන්න පුළුවන් ලේසියෙන්ම.
0: අනිවාර්යයෙන්ම මේ ක්වොලිටි දේවල් අඩුම මිලට ගන්න පුළුවන් තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ. ඉතින් දැන් කොළඹ පැත්තේ වගේ කෙනෙක් නම් ඔයාට අතුරුගිරියේ මුල් ඒරියාවේ තියෙන ඔන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන්,
1: ගම්බහ
0: පැත්තේ නම් ගණේ මුල්ලේ තියෙනවා.
1: ඔයා
0: කුරුණෑගල නම් යන්න නාරම්වලට, ඒ වගේම තමයි ඔයා නුවර නම් ගම්පල තියෙනවා ඔන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන්, මාතලෙත් තියෙනවා. දැන් ඔන්න ඉස්සරහට මාලබේටත් එන්න සියලු කටයුතු සූදානම්.

0: FM anu paha anu hatrai dasama ada Net FM divaina pura.
1: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residencies
2: Meltol හිසරතය උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි
3: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු
5: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගන්නට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
8: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජූලි 30 වැලිගම. නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
9: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට

0: උදේ 7යි විනාඩි 43යි ඇල්ගටෝමේ වෙලාව.
1: වෙලාව. අපි මේ වෙලාවේ දැන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තරග ගැන කතා කරා. ඉතින් පදක්කම් බලාපොරොත්තු තියෙනවා. නිකන් නෙමෙයි රන් පදක්කම් බලාපොරොත්තුවක්. 2006 තමයි අපි අන්තිමට රන් පදක්කමක් දිනාගන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී.
2: අවුරුදු කීයද 20කට කිට්ටුයි නේද?
1: අවුරුදු 20කට කිට්ටුයි. ඊට පස්සේ අපි රන් පදක්කමක් සමීපයට ආවා. හැබැයි තහනම් උත්තේජක චෝදනාවක් නිසා අපිට ඒක නැතුව ගියා. ඉතින් ඒකින්ද මේ පාර අපිට ඔන්න රුමේෂ් ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඉතින් රුමේෂ් විතරක් නෙමෙයි තව ක්‍රීඩකයන් සෑහෙන ප්‍රමාණයක් ලංකාව නියෝජනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වෙනවා. හැබැයි ඉතින් රුමේෂ් කියලා කියන්නේ මේ වෙනකොට අපේ ඔලිම්පික් බලාපොරොත්තුවක් බවට පත් වෙච්ච කෙනෙක් නේ. ඒකින්ද ඒ ආරම්භය මේ පාර කොමන්වෙල්ත් ගේම්ස් වලින් ගණී කියලා මුළු රටම බලාගෙන ඉන්නවා. ඉතින් අපි කියවන 3:15 විතර වෙද්දි තමයි මේ ක්වොලිෆයි රවුන්ඩ් තරග තියෙන්නේ කියලා. එනකොටවත් 3 වෙද්දි මේ සෙට් වෙන්න වැඩිට. හරිද? 3:15 කියන්නේ එක්සැක්ට් ටයිම් එකනේ.
2: කලින් මිසි කරලා දැම්මොත්.
1: ඔව් කලින් මිසි කරලා. අනිත් අය මිසි කරනවත් බලන්න බෑ. එනවා 3 වෙද්දි මේ වැඩේට සෙට් වෙන්න. හරි. දැන් මේ ඔය හැමදේම මේ සාමාන්‍යයෙන් අපි කියනවනේ මේ මීට කලිනුත් අපි ඔක් කතා කරලා තියෙනවා අපේ ජාන සැකැස්මට ගැළපෙන ක්‍රීඩාවන් තියෙනවා. අපි ඒ ක්‍රීඩාවන් තෝරගෙන හොයාගෙන තමයි ඒවට ආයෝජනය කරන්න ඕන. අපිට දැන් කෙටි දුර ධාවන ශූරයෙක් අපි කියන්නේ මේ සබ් 10 කියලා, ඒ කියන්නේ තප්පර 10ට අඩුවෙන් දුවන්න පුළුවන් කෙනෙක්ව හදාගන්න ලංකාව ඇතුලේ තියෙන තාක්ෂණයෙන් බැරි නා. අපි ඉන්වෙස්ට් කරලා අලුත් තාක්ෂණයක් ගෙනාවත් බැරි නා. ඒකට පිටරටටම යන්න ඕන නම් ලොකු වියදමක් දරන්න වෙනවනේ. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ වගේ ලොකු වියදමක් දරලා එක ක්‍රීඩකයෙක් හදනවද, එහෙම නැත්නම් අපිට ජානමය වශයෙන් ගැලපෙන අපිට තියෙන සම්පත් අනුව අපිට ට්‍රේන් කරලා ගන්න පුළුවන්, එහෙම අරගෙන ජාත්‍යන්තරයට යවන්න පුළුවන් ක්‍රීඩකයෙක්ට ඒ මුදල ආයෝජනය කරනවද කියන එක. ඒක නිසා මේ ඒක නිකන් කිව්වේ. ඒක එහෙම පොඩ්ඩක් හිතන්න. හරිද? හැබැයි මේ අපේ ජානමය සැකැස්ම අපේ දරුවෝ තමයි කවදරි දවසක මේ රට දිනන තැනට අරගෙන යන්නේ. ඒක ක්‍රීඩාය වෙන්න පුළුවන්, නැත්නම් වෙන වෘත්තියක වෙන්න පුළුවන්, වෙන මොන හරි ව්‍යාපාර ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්, ඕනම ශාස්ත්‍රයකදී ක්‍රීඩා විතරක් නෙමෙයි ඉස්සරහට මේ රට අරගෙන යන්නේ අපේ ඊළඟ පරම්පරාව. එතකොට ඒගොල්ලන්ට ශක්තිය තියෙන්න ඕන, ශාරීරිකව විතරක් නෙමෙයි සාරා මානසිකවත්. ගොඩක් වෙලාවට අපි මේ ශාරීරික ශක්තිය ගැන හිතනවනේ. පිරිමි ළමයි එහෙම එහෙමයි, ගැහැණු ළමයිනුත් එහෙමයි. අපි මොන වැඩේ තිබ්බත් කොහොම හරි ජිම් එකට යනවා. හැබැයි අපි මේ අපේ මොළය, අපේ තින්කින් එක, අපේ තාර්කික චින්තනය වැඩි වෙන ඒවට වැඩි වියදම් කරන්නේ නැහැනේ නේ. ඒවා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්නේ නැහැනේ.
0: ඒකට ඉන්වෙස්ට් කරන්නේ නැහැ.
1: ඉන්වෙස්ට් කරන්නේ නැහැනේ. ඒ කියන්නේ හැබැයි දෙපැත්තම හැදෙන්න ඕන. ඉතින් ඒක නිසා තමයි අපි මතක් කරන්නේ අපේ පොඩ්ඩන්ට හැදෙන පරම්පරාවට ඊළඟට වැඩිහිටි බවට පත් වෙන පරම්පරාවට හොද පෝෂණයක් දෙන්න. ඒගොල්ලන් කන බොන දේවල් ගැන, ඒගොල්ලන්ගේ ඩයට් එක ගැන දෙමාපියෝ විදිහට සැලකිලිමත් වෙන්න ඕන.
0: ඕකේ.
1: හරිද? ඒ කියන්නේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ නේ, ඒගොල්ලෝ පොඩීනේ. ඒගොල්ලන් ගයිඩ් කරන්න ඕනේ දෙමාපියෝනේ වැඩිහිටියෝනේ. ඉතින් ওই යකඩ ප්‍රෝටීන් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ඒගොල්ලන්ගේ වර්ධනයට හරි වැදගත්. යකඩ ප්‍රෝටීන් විතරක් නෙමෙයි තව තියෙනවා න්‍යූට්‍රිෂන් ගොඩක්. ඉස්සර අපේ ආච්චිලා අම්මලා එහෙම කියන්නේ මේ මාළු කන්න ඕනේ, එතකොට තමයි ලේ
0: වැඩන්නේ.
1: එහෙම කියලා මාළු ගැව්වා අපිට ඒ කාලේ. එහෙම තමයි. හරිද? ඉතින් දරුවගේ මානසික ක්‍රියාකාරීත්වයට ඊට පස්සේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ඒ කියන්නේ අපි දන්නවනේ ඉමියුන් සිස්ටම් එක කියලා. ඒ වගේම තමයි ශාරීරික වර්ධනය, ඊට පස්සේ ආහාර ජීර්ණය, ඊට පස්සේ දෘෂ්ටිය, පෙනීම, මේ හැම දෙයකටම සාරා පෝෂණය කියන එක අත්‍යවශ්‍යයි. ඒක නිසා ඔන්න ඇන්කර් එක අපිට කිව්වා ඔයගොල්ලන්ට මතක් කරන්න කියලා. දරුවාගේ සමබල ආහාර වේල ගැන නිරන්තරයෙන් සැලකිලිමත් වෙන්න කියලා. වගේම එහෙම බොහොම බැලන්ස් ඩයට් එකක් පුංචි පුතාට දුවට දෙන ගමන් එයාට ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න කියලා. ඉතින් ඇන්කපීඩියා ප්‍රෝ එක තමයි මේ බැලන්ස් ඩයට් එක දෙන්න ඕනේ. එතකොට තමයි අර පොඩි ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න ඕනේ අපි මේ බූස්ට් එකක් විදිහට. හරි? පැත්තෙන් පොඩි දෙන්නේ සප්ලිමන්ට් එකක් දෙනවා වගේ බූස්ට් එකක් විදිහට දෙන්න ඕන. ඉතින් පොඩ්ඩට දෙන්න ඇන්කපීඩියා ප්‍රෝ වගේම හොඳ බැලන්ස් ඩයට් එකක්, ඒ කියන්නේ සමබල ආහාර
0: වේලක්. රයිට්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ අපි හැමතිස්සෙම කියනවා ඔයාගේ ලිවිං එන්වයරන්මන්ට් එක කොච්චර වැදගත්ද කියලා. ඔයාට අර හොඳ හෙල්දි මයින්ඩ්සෙට් එකක් තියාගන්න. ගෙදර ගිහිල්ලත් ප්‍රශ්න විසඳන්න තියෙනවා නම් එයා ගෙදර නේබර් එක්ක රණ්ඩු වෙන්න තියෙනවා නම් කුණු දැම්මේ ඇයි කියලා අහන්න තියෙනවනම් නිදහසේ ගෙදර ඇවිල්ලා ඉන්න බෑ.
1: ඉන්න බෑ. ප්‍රශ්න ප්‍රශ්න. අර සමගිම ආවතේ තියෙන ගෙවල්. නිතරම ප්‍රශ්න.
0: නිතරම ප්‍රශ්න. ඒක නිසා තමයි මේ හොඳ කමියුනිටි එකක ජීවත් වෙන්න ඕනේ කියලා කියන්නේ.
1: කමියුනිටි කියන්නේ මේ ඔය ප්‍රජාවනේ. අපිට ඉන්න ප්‍රජාව අසල්වැසියන් කට්ටිය බොහොම මේ සහයෝගයෙන් නේ උදව් කරගෙන කට්ටිය hina වෙලා කතා බහ කරලා ඉන්න පුළුවන් පරිසරයක් වෙන්න ඕන. එතකොට තමයි අපි ජීවත් වෙන වටපිටාව අපිට ජීවත් වෙන්න හිතන තැන බවට පත් වෙන්නේ.
2: නැත්තම් අල්ලපු ගෙදර ඉන්න කෙනා හින්දා මේ වැට ඇවිදිනවන.
1: ඔව් වැට.
2: අවුරුද්ද ගෙදර යන්නේ අද අඟල් කීයක් වැට අනිත් පැත්තට ඇවිදිනවද?
1: ඇවිදිනවද කියලා.
2: ඉතින් ඒක මොනවත් ප්‍රශ්න නැහැ නේ.
1: ඔව් ඒ වගේ
2: ආයෙත් ඇවිදිනව කතන්දර මොනවත්
1: නැහැ. මොකුත් නැහැ වැටවල් එහෙම ඔක්කොම ඒ මොකුත් කරන්න වාට ඉතුරු වෙන්නේ නැහැ. මොකද වැටවල් ගහලා ඒව හරිය තැන්වල තියෙන්නේ. ඉතින් අපි මේ කියන්නේ නුවර පාරට මීටර් 100ක් විතර දුරින් බොහොම නිස්කලංක වටපිටාවක තියෙන ද පැලස් ගම්පහ ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන. ඉතින් ෆුලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එකක් වාට මිලදී ගන්න පුළුවන් දැන් රුපියල් මිලියන 25ක මුදලකට. ඒ කියන්නේ මේක සුකෝභෝගී තැනක්. හරිද? බොහොම සැහැල්ලුවෙන් සුවපහසුව ජීවත් වෙන්න පුළුවන්. නවීන විදියට අර අපි දැන් ගෙවල් හදද්දී තියෙනවානේ මොඩර්න් ප්ලෑනින් කියලා. ඒ නවීන විදියට හදපු මේ ගෙයක් මේක අපාර්ට්මන්ට් එකක්. ඔයාට ඕන නම් නිදන කාමර දෙක, නිදන කාමර තුන කැමති විදියට ඔයාගේ අපාර්ට්මන්ට් එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ වෙබ්සයිට් එක තියෙනවා. වෙබ්සයිට් එකට ගියාට පස්සෙත් ඔයාට බලා ගන්න පුළුවන් මේක මොන වගේද, මොඩල් එක බලා ගන්න පුළුවන් මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් කෝල් එක දෙන්න 0810 666 222 0810 666 222 කියන නම්බෙකින් ප්‍රයිම් ලට ඊට පස්සෙ වට පුළුවන් රුපියල් මිලියන 25යි. සාමාන්‍යයෙන් ඉඩමක් කරන් ගයක් හදන්න බෑ ඒ වගේ ගානකට. හැබැයි වාට ෆුලි ෆර්නිචර්ඩ් ලක්ෂරි අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් කෙලින්ම ගම්පහින් කොළඹට බොහෝම තදාසන්නව. කතා කරන්න අපි අර කියපු නම්බෙකින් ප්‍රයිම් ලට.
0: ඔකේ.
1: තව අපාර්ට්මන්ට්ස් කීපයක් තියෙන ඉක්මන් කරන්න. අපි ඊට පස්සේ කිව්වේ නෑ නම් මනම් ඒ කතා කියන්න එපා. ඔන්න අපි කිව්වා.
0: ඒක කියන්න එපා.
1: ඉක්මන් කරන තරමට ඔයාට තමයි ඉතින් සෙතේ.
0: රයිට්. දැන් අචී දැන් ගම්පහට එන්න බෑනේ හැමෝටම.
1: හැමෝටම එන්න බෑ. ආවොත් ප්‍රශ්නයක්. දැන්ටත් ගම්පහ වැඩි කට්ටිය.
0: ඒකනේ. අනිත් ඒ තමයි
2: දැන්. දැන් මේ ගිල පදිංචි වෙන කට්ටිය හැමදාම හවසටයි වීකෙන්ඩ් එකටයි ටියුෂන් වලට යන කට්ටියයි ආයේ ඉතින් ගම්පහ පැක්නේ.
1: ගම්පහ පැක්. ඒකින්ද මේ ඇති.
0: ඇති. කොහොමද අතන ඉතුරු වෙලා තියෙන්නේ තව අපාර්ට්මන්ට්ස් කිහිපයක්.
2: ඔව් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා.
0: ඔව්. ඒ අනිත් එක දැන් ඔය එහෙන්න බෑ වගේ වම් තමයි දැන් ලංකාව කොළඹ විතර නෙමෙයි ලංකාව තියෙන ලංකාව ඒ තව දිස්ත්‍රික්ක කීයක් තියෙනවද අනිත් එක ඔයා
1: දිස්ත්‍රික්ක 25ක් පළාත් 9ක් තියෙන
0: රටක් පළාත් 9 තියෙන ලොකු රටක් කොහොම හරි ඔයා ඉතින් ඔය මොනම හරි දිස්ත්‍රික්ක එක වගේ ගෙදර හදාගෙන යනවා වෙන්න පුළුවන් හරිද එතකොට ගෙදර හදාගෙන යද්දී එන ලොකු ප්‍රශ්නයක් තමයි වහල ගහන එක ප්‍රශ්නයක් කියන්නේ අර ප්‍රශ්නයක් විසඳන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි අර නිකන් වහල ගහන දවස එනකන් අර පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. එතකොට අර ගෙදර පොඩ්ඩක් කම්ප්ලීට් ආගෙනේ.
1: කම්ප්ලීට් නේ. ඒ කියන්නේ ඇත්තටම මේ ගියක් කම්ප්ලීට් වෙන්න ඉතින් වහල ගහන්න එපා. වහල නැත්තම්
0: ගියක් අපරාරු කරේ නැතත් වහල ගහන්න.
1: අපි අර කියන්නේ හිසට සෙවණක් කියලානේ. එතකොට ඉතින් වහල නැත්තම් ඒක සෙවණක් වෙන්නේ නැහැ.
0: ඒකනේ.
1: ඒකින්ද තමයි අපි මතක් කරන්නේ. දැන් අපි ගිව්වනේ හැමෝටම ගම්පහට එන්න බෑ. ඔයා ඔයාගේ ඉන්න ප්‍රදේශේ නේ. ඔයාගේ තියෙන ඉඩමක මේ වෙනකොට ගියක් හදනවා වෙන්න පුළුවන්. ව්‍යාපාරික ස්ථානයක් හදනවා වෙන්න පුළුවන්. ඕනම වාණිජ ගොඩනැගිල්ලක් හදනවා වෙන්න පුළුවන් ඔයාගේ. ඉතින් ඔයාට ඕන නම් ඔයාට දැන් මේ වෙලාවේ වහල ගහන හැටි ගැන නම් ඔයා කල්පනා කර කර ඉන්නේ. අපි ඔයාට මතක් කරනවා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන. මොකද මේ දේවල් දෙකක් තියෙනවා. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාන්න ඕනේ ඇයි කියලා අපි කියන. පළවෙනි එක තමයි මේ ස්වාභාවික මැටි ආලේපය. ඒ කියන්නේ ෂීට් එකේ යටපැත්තේ මැටි ලේයර් එකක් තියෙනවා. මේක නැචරල් මැටි ලේයර් එකක්. ඒ කියන්නේ ස්වාභාවිකයි. ආයේ පේන්ට් එකක්වත් කිමිකල් එකක්වත් එහෙම නෙමෙයි. මේක නිසා සාමාන්‍යයෙන් ෂීට් වහලක් දැම්මට පස්සේ ඉස්සර තිබ්බ ඔය රස්නේ තාපය ගියේ ඇතුලේ නැත්නම් ගොඩනැගිල්ල ඇතුලේ රැදෙනවා. ඒ ප්‍රශ්න තිබ්බනේ. ඒ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම निराකරණය කරනවා. ඒ වගේම තමයි වාටයි සිවිලිමක් ගහන්න ඕනේ වෙන්නේත් නෑ. මොකද අර ලස්සන්ට එක විදියට එක පාටින් යට ඉඳලා බැලුවම වාගේ වහල පේනවා. ඉතින් ඒක නිසා අපි වාට මතක් කරනවා වසර 60කටත් එහා විශ්වාසයත් එක්කෙන රයිනෝ වෙතින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දැන් වාගේ ළගම හાર્ඩ්වෙයාර් එකේ ඇති. කිහිල්ලා වාට පුළුවන් මිලදී ගන්න. තව හේතුවක් තියෙනවා. ඒ හේතුව මොකද්ද කියලා අපි ඉස්සරහට ගන්න. ෆීචර්ස් කිහිපයක් තියෙනවා. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගන්න ඕනේ අය කියලා කියන. ඒ ටික අපි වාට හිමින්සර ඉස්සරහට කියන්න. එහෙනම් අපි කියනකන් ඉන්න බැර නම් වාට පුළුවන් මෙන්න මේ හොට්ලයින් එකෙන් කෝල් එකක් ගන්න රයිනෝලට. 1396 1396 න් කෝල් එකක් අරගෙන වාට පුළුවන් වැඩි විස්තර දැනගන්න.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.7162 Prime Residences මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
1: වව් ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ
2: ඇයි දන්නේ නැද්ද අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන් දැන්ම කතා කරන්න 0773523535
3: රසනහර පිනා යන මයිකෝලා වෙතින් මයික් වාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්
0: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 13336
1: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙත පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙත මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM 95 FM 94.8 net FM
2: වෙලාව දෙ අටයි දැන්.

0: සත්‍යා ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සයකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත්නියෝ.
4: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. බස්නාහිර සබර්ගමුව සහ වයඹ පළාත් තුළත් මහනුවර නුවර එළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලන් අද දිනේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබර්ගමුව පළාත් තුළත් මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලුගුණික තත්ත්වයක් පවතුණු ඇතයි. මේ අතර උතුරු උතුරු මැද වයඹ සහ මධ්‍යම පළාත් තුළත් රත්නපුර මොනරාගල හම්බන්තොට සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. මිලකනෙත් නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: The truth people trust. FM Anupaha, FM Anuhatarai Dashuma Ata, Net FM.

0: උදේ 8 විනාඩි 6යි අල්ගොටාම වෙලාව.
1: හරි අපි 9
2: පැයට ඇවිල්ලා මට මේ කතාවක් මතක්
1: වුණා. 8 පැය.
2: 8 පැය. 8 පැයට මතක් වුණාම මේ මගේ යාළුවෙට මේ වෙච්ච සිද්ධියක්. ඉස්කෝලේ යන කාලේ.
1: එහෙමද?
2: ඉස්කෝලේ. ඔය යාළුවා මේ ගෙදර අර report card එක ගෙදර අරන් යන්න ඕනේ. ගෙදර අරන් ගිහිල්ලා දැන් අම්මලා තාත්තලාට කියලා අස්සම් කරගන්න එක තමයි මේ දවස්වල අපිට තිබිච්ච භයානකම
1: රාජකාරියනේ. ලේසි නෑ.
2: අපිට අම්මලා තාත්තලා ගොඩාක් ඉන්න ඕන නම් හොඳයි කියලා හිතිච්ච වෙලාවල් වලින් එකක්.
0: ඇයි ඉඳලා නැද්ද එහෙම? ඉඳලා නැහැ.
2: ඉඳලා තියෙනවා මම කියන්නේ. එහෙම හිතිච්ච අනගි භවණී අවස්ථාවක් තමයි ඒක.
1: ඒක.
2: ඉතින් අපි කිසිසේත්ම අඳුරන්නේ නැති අම්ම කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි ඉන්නවා නම් කොච්චර වටිනවද මේ මොහොතේ කියලා report card එක ගෙදර අරන් ගිහිල්ලා පෙන්වනවා තමයි අර අත්න ගන්න කියන අවස්ථාවේ තමයි මේ
1: ඔලුවට එන්නේ.
2: ඔලුවට එන්නේ. ඉතින් අපේ යාළුවා අරන් ගිහිල්ලා report card එක පෙන්වුවම මේ තාත්තා බල්ලි වෙලා මේ ඇංගිලි සලකුණ තියලා දුන්නා. දැන් අපේ යාළුවා මුහුණ දිහා බලන් ඉන්න තාත්තා ගන්න තාත්තේ තාත්තා ડોක්ටර් කෙනෙක් නේද? ඔව් ඇයි? එහෙනම් ඇයි මගේ මේ report card එකේ තාත්තා ඇඟිලි සලකුණ තියලා දුන්නේ? කොහොමද තාත්තෙන් දැන් කොහොමද උඹලා ටීචර් කිසිසේත්ම දැනගන්න ඕනේ මං ඉගෙන ගත්ත එක කියලා. මේ report card එකත් එක්ක.
1: ඒ තරම් පුතාගේ ලකුණු හොඳයි.
2: උඹලාගේ තාත්තා ඉගෙන ගත්ත එක කියලා කිසිසේත්ම මලා ඉස්කෝලේ යන්න ගන්න
1: ඕනේ.
2: ඉතින් මමත් ඉගෙන ගත්තේ නැති එකෙක් වගේ ඇඟිලි සලකුණ තියලා.
1: ඕනේ. අර ලියන්න කියන්න බැරි වුණාමනේ ඇඟිලි සලකුණ තියලා නෝඩ දාගන්නේ. එහෙම වෙන්න පුළුවන් ඉතින්. මේ දැන් ඔය අපි ලියන කියවන අය ගැන. සාක්ෂරතාවය ගැන. ඊට පස්සේ අපි IQ ගැන. ඕක ගැන කතා කරනවානේ. දැන් මේ ඉරානය.
0: Right.
1: ගැන අපි මේ ටිකේ නිතරම කතා කරා. හැබැයි කාලයක් අපි පොඩ්ඩක් අමතක කරලා හිටියා. මොකද අපිට යුද්ධය අමතක කරන්න ඕනේ වුණ නිසා. නවත්තන්න බැරණ එක්කෝ ඒක අමතක කරලා
2: ඉන්න report card එක වගේ. ඒක අපිට අමතක කරනවට හරිය කැමති.
1: කැමතිනේ අමතක කරලා අතහැරලා දාලා ඉන්නවා. මේ යුද්ධෙ මැද්දි. හිතන්නකෝ මේ තරම් දැවැන්ත විදියට ආර්ථික සම්බාධක දාලා තියෙද්දි මේ වෙලාවෙත් ගුවන් ප්‍රහාර එල්ල වෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙද්දි තාවකාලිකව නවත්තලා තියෙන්නේ. හැබැයි එක දිගට රාත්‍රීන් 14ක් විතර ඉරානයේ විවිධ ඉලක්කවලට ඇමරිකාවයි ඊශ්‍රායලයයි ගුවන් ප්‍රහාර එල්ල කරා.
0: ඊට
1: පස්සේ එක පැත්තකින් ඇමරිකාවයි සෞදියයි එකතු වෙලත් ගුවන් ප්‍රහාර එල්ල කරා. හැබැයි මේ සියල්ල මැද මේ ආර්ථික කඩාවැටීම් අර්බුද යුද්ධ දේශපාලන ප්‍රශ්න මේ ඔක්කොම මැද ඉරානය තමන්ගේ පළවෙනි භූතාප විදුලි බලාගාරය ඉදි කරලා තියෙනවා. ජියෝතර්මල් එනර්ජි.
2: දැන් ගහවල්ලකෝ.
1: හරිද? දැන් අපිට ලොකු ප්‍රශ්නයක් තිබ්බනේ මේ මේ කොහොමද ඉරානය මේ වගේ මෙච්චර එකක් මැද්ද ඉස්සරහට යන්නේ කියලා. ඉරානයේ බලශක්තිය සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. හරිද? එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුව තමයි විවිධ සම්බාධක තිබ්බා. මේ සම්බාධකින්ද මේ ජියෝතර්මල් එනර්ජි ගැන ඉස්සෙල්ලා මේගොල්ලෝ සාකච්ඡා කරන්නේ යුරෝපයත් එක්ක. යුරෝපයේ තාක්ෂණික සමාගම් වල සහයත් අරගෙන ඕන කරන විදිහට හදා ගන්නවා කියලා තමයි මේගොල්ලෝ හිතාගෙන හිටියේ.
2: දැන් ඔය තාක්ෂණය ඇවිල්ලා මේ ඔය ලින්ක් අපන අය හොඳට
1: අනුමත කරගෙන ඩීප් වෙල්ස් කියවම දන්නවා.
2: ඔව් ඔව්. ඒ කියන්නේ දැන් අපි හිතනවානේ මේ පොළොව ඇතුළට යන්න යන්න වතුර යමලා තියෙන හින්දා සීතලයි කියලා. ඉතින් මමත් පෞද්ගලිකව ලින්දවල් සුද්ධ කරන්නේ බැලලා තියෙනවා. දාඩිය පෙරාගෙන තමයි එන්නේ වෙන්නේ. ඒ කියන්නේ විශේෂයෙන් ඔය මට මතකයි මේ එකවරක් බෝගල පතලට බැස්සම මේ යනකොට තේරුණා පතල් රාජකාරී කොච්චර අමාරුද කියලා. ඉතින් දාඩිය දානවා හරිම රස්නේ. ඉතින් ඔය තාපයෙන් මේ ප්‍රයෝජනයක් අරගෙන දැන් අපි දන්නවනේ යන්න යන ආග්නේය පාෂාණනේ අපිට හම් වෙන්නේ නේ. කිනි ගන්න දේවල් තමයි පොළොය යටට යන්න යන හම් වෙන්නේ. ඉතින් ඒ තාපයෙන් විද්‍යාඥයෝ කල්පනා කරා බැරිද මේකෙන් බලශක්තිය නිපදවන්න. දැන් අවසානයේදී අපි ඩීසල් දහනය කළා හරි මොනවා හරි දහනය කරලා තාපය නිපදවලානේ තාපයෙන් ඊට පස්සේ මේ චාලක ශක්තිය බවට පත් කළා විදුලි ශක්තිය බවට පත් කරගන්නේ. ඉතින් ඕක බැරිද ඇතුළේදීම ඕක කරගන්න කියලා ඉතින් මං හිතන්නේ ඉරානය එක දැන් හොඳින් කරගෙන තියෙනවා.
1: ඔව් කියන්නේ කොහොම හරි ටර්බයින් එකක් කරව ගන්න ඕනේ.
2: පුළුවන් නේ රත් කරගන්න ඕනේ ටර්බයින් එක කරව ගන්න.
1: ඒ කියන්නේ පීඩනයක් බලයක් තමයි ඕනේ. ඉතින් ඉස්සෙල්ලම මේ බලාගාර ඉදි කරද්දී යුරෝපයේ පැත්තට තමයි ඉරානය හැරුණේ. ඒගොල්ලන්ගෙන් තාක්ෂණික සහාය ඔක්කොම ඉල්ලුවා. හැබැයි
2: නෝවේ තමයි ඉස්සෙල්ලම ওই තාක්ෂණය මේ
1: ලෝකයට අරගෙන ආවේ. ඔව්. ඊට පස්සේ මේ දැන් ඕක තාක්ෂණික සහාය ඉල්ලුවට යුරෝපා රටවල් කැමති වුණේ නැහැ සහ දෙන්න හැකියාවක් තිබෙත් නැහැ. මොකද ඒ වෙනකොටත් බ්ලැක් ලිස්ට් කරලා තිබ්බේ ඇමරිකාව විසින් ඉරානේ. ඒ කියන්නේ ආර්ථික සම්බාධක පනවලා තිබ්බේ කිසිම ගනුදෙනුවක් බෑ කියලා. ඉරානේ හැබැයි තමන්ගේ ඉලක්කය අතහැරියේ නැහැ. මොකද දන්නවද කරේ? ඒගොල්ලන්ගේ සුවදේශීය ඉන්ධන සමාගම් තියෙනවානේ. ඒ කියන්නේ තෙල් පොළවෙන් උඩට ගන්න ඒගොල්ලෝ ගාව තියෙනවා ලොකු කැණීම් යන්ත්‍ර. අන්නේ කැණීම් යන්ත්‍ර අරගෙන ඒගොල්ලෝ පොළව යටට විදගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඉරානයේ අපි කියවනේ භූමියෙන් පහෙන් එකක් විතර තියෙන්නේ කඳු කියලා. ඒ කඳු අතර ගිනි කඳු තියෙනවා.
2: ඉතින් හරිනේ.
1: හරිනේ. එතකොට දැන් ඉරානයේ ඩෝමන්ට් සබලාන් කියන ගිනි කඳ ආශ්‍රිත ප්‍රදේශය, ඒ කියන්නේ ලාව ගලාගෙන ඇවිල්ලා තියෙනවානේ ආශ්‍රිත ප්‍රදේශයක්. අන්නේ ප්‍රදේශයේ කිලෝමීටර් 3ක්, ඒ කියන්නේ මීටර් 3000ක් යටට තමන්ගේ අර ඉන්ධන කණින යන්ත්‍ර යොදාගෙන පැනීම් කරගෙන ගිහිල්ලා කොහොම හරි විදුලිය නිපදවන්න සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇතුලේ යටට යද්දි සාර මේ ගැඹුරට යද්දි උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 240 250 අතර ප්‍රමාණයකට එන දුරකටලු ගියේ. ලොකු දුරකට යන්න ඕනෙත් නැහැ. ඒ යද්දිම අර ඇතුලේ තියෙන වතුර වාෂ්ප වෙලා වේගයෙන් එළියට විදින්න පටන් ගත්තා. ප්‍රෙෂර් මේ වෙලානේ තියෙන ඇතුලේ ඩී ප්‍රෙෂරයිස් වුණාම අන්න හරි ඒ පීඩණයෙන් එන ඒ වාෂ්ප වල පීඩණයෙන් අපි මේකට කියනවා මේ සුපර් හීට් එකක් කියලා. සුපර් ස්ටීම් කියලත් මේකට කියනවා. මේ සුපර් ස්ටීම් එකෙන් ටර්බයින් කරකවලා ඔන්න මේ වෙනකොට මෙගාවෝට් 5ක ධාරිතාවක් තමන්ගේ ජාතික විදුලි බල පද්ධතියට එකතු කරලා තියෙනවා. මේක නොදුරේම බොහොම ඉක්මනින් මෙගාවෝට් 250කට අරගෙන යන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා ඉරාන විදේශ අමාත්‍යවරයා රගචි මහත්මයා තමන්ගේ එක්ස් පණිවිඩය හරහා ලෝකයට දැනුම් දෙනවා. හිතන්නකෝනේ යුද්ධයක් මැද්දේ, මෙච්චර සම්බාධක මැද්දේ මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා කියන්නේ අපිට ඇයි බැරි?
2: ලෝකයේ මේ තියර එකක් තියෙනවා. ලෝකයේ සංවර්ධනය වෙච්ච රටවල් බොහොමයක් නෙමෙයි, හැම එකම වගේ තමන්ට මොකක් හරි අභියෝගයක් තිබිච්ච රටවල්. ඒ කියන්නේ විශේෂයෙන් කාලගුණයේ දේශගුණයේ වගේ දේවල් වලින් අභියෝගයක් තිබිච්ච රටවල්, යුද්ධයේ වගේ දේවල් වලින් අභියෝගයක් තියෙනවා. එතකොට අභියෝග ජය ගන්න තමයි ඒගොල්ලෝ තාක්ෂණය ඉස්සරහට
1: අරන් ආවේ. කියන්නේ හොඳම
2: උදාහරණ හොඳට කන්න බොන්න පුළුවන් පෑ 12ක් අවුව තියෙන කිසිම සීතලක් එහෙම ලොකු කතන්දරයක් නැතුව
1: සැපට ඉන්න
2: පුළුවන් සපාන් එකේ ඉන්න පුළුවන් රටවල් ඔහේ ඉන්නවා.
1: ඔහේ ඉන්නවා සැප වැඩි වුණාම අර වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි සෝලර් පැනල් ටිකක් දාගන්නෙත් හරි අමාරු වෙන්නේ. මේ යුද්ධස්සේ ඔන්න ඉරානය මේ විදිහට විදුලිය ජනනය කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඇත රණුවා කියපු කතාව හරි. ඒ කියන්නේ ජපානයත් එහෙමනේ. ජපානයත් අනන්ත ස්වාභාවික ආපදා සුනාමි මැද ඉන්න රටක්. ඒ නිසාම ගිනිකඳු, ඒ නිසා මේගොල්ලෝ තාක්ෂණයනොත් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. අර ප්‍රශ්න තියෙන්න ඕන ජීවිතේ. එතකොට තමයි ඒවට විසඳුම හොයාගෙන යන්නේ. ඒකින්ද ඔයත් ඔය ඉරානය වගේ වෙන්න නිකන් සැපට ඉන්න එපා. සැප වැඩි වුණාම කිසි දෙයක් කරන්න
0: හිතෙන්නේ නැහැ.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
3: උදේ 8 විනාඩි 17
4: දිවයිනේ වැඩිම පරිභෝගික විශ්වාසයේ දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා 15% වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residencies
6: හරිගේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
8: LOLC Finance හරියන්න හරිම තැන
9: වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න
10: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
11: කිල්ස් නැවුම් බවයි අඩුම මිලයි
12: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයක සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජූලි 30 වැලිගම. නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
13: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
14: මෙල්වා එක ලංකාවේ එක
15: දැන් Pan Asia බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න නැතිනම් 0.114 667 222 අමතන්න
16: කලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට පදමට විජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක
17: එදා රටක් සම්බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට
18: මගේ දරුවගේ නම සජිත නිම්නේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට එළමගේ ධන ඉස්තික දිගාර ගන්න බැගුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස්ස ටිකක් සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොට්ටට වගේ තිබ්බේ. දැන් එයාගේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයට ඇවිල්ලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා සිටිනවා.
19: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0.1856.956

0: උදේ 8 විනාඩි 24යි ඇල්ගොටවුමේ වෙලාව. Right. දැන් අපි මේ ටවුමි නං.
1: ඔව්.
0: කොහෙටද දන්නවද යන්නේ?
1: ගම්පහ ටවුමට.
0: අන්න. වර මේ වකරි තියෙද කනෙක්ෂන් එකක්
1: මේ. ටෙලිපති.
0: ටෙලිපති.
1: ආ කියන්නේ මෙතනට කවුද එන ගෑනු ළමයා?
0: ආ කවුරු ආවත් එහෙමයි.
1: පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි සැලකිය යුතු කාලයක් එයා පොඩ්ඩක් ඉන්න ඕන. දැන් ඔතන අපි හිතමු අපේ කාසුණිය නැන්ද හිටියා කියලා.
0: ඒකනම් ඒ ටෙලිපති කියලා
1: මම. ටෙලිපතිනේ හොඳටම ටෙලිපති.
0: හොඳ ටෙලිපති.
1: අපේ කසුණි නැන්ද ඉදි වෙන්න පුළුවන්. නැත්නම් අපේ සචිනි නැන්ද ඉදි වෙන්න පුළුවන්. ඔයා වෙන්න පුළුවන්. වෙන අය නෑ. වැඩිපුර මං සාමාන්‍යයෙන් මෙතන ඉන්නේ ඔය තුන් දෙනාගෙන් කවුරු හරිනේ. නැත්නම් අපේ සාරා. සුපුරුදු විදියට. එහෙම සැලකිය යුතු කාලයක් ඉදිරියට පස්සේ මට ටෙලිපති හදාගන්න පුළුවන්.
0: ඒ කියන්නේ මෙතන කවුරු හිටියත් ඔයාලට ටෙලිපති එනවා මම.
1: නෑ නෑ කවුරු හිටියත් නෙමෙයි. මං කියවනේ දැන් විශේෂ කොට මේ කට්ටිය තමයි ඉන්නේ කියලා.
0: වෙන කෙනෙක්
1: ඇවිල්ලා එයා සැලකිය යුතු කාලයක් හිටියොත් අන්න හදාගන්න පුළුවන්. ඒකින්ද එහෙම කවුරු හරි බලාපොරොත්තු වෙන ඉන්නවනะ.
0: ඔව්. ඇවිල්ලා සැලකිය යුතු කාලයක් ඉන්නවා.
1: මාත් එක ටෙලිපති හදාගෙන සින්ක් වෙන්න.
0: ඔව්.
1: එහෙම සැලකිය යුතු කාලයක් ඉන්න ඕනේ සහ ආශ්‍රය කරන්න ඕන. නැත්තම් බෑ. දැන් අද මොකද්ද කිව්වේ මේ World Friendship Day නේ.
0: ඔව්. Friendship මන් දැන් නැහැ මම දැන් නුවාගෙන් ඇහුවා මිත්‍රත්වයේ තහවුරු කිරීමේ දිනය.
1: ඒතර
0: ෆ්‍රෙන්ඩ්ෂිප් කන්ෆර්මේෂන් ඩේද?
1: ඒ කියන්නේ තාම ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් නැහැ.
0: නැහැ.
1: එහෙනම් අද තමයි ඕක කතා වෙලා කන්ෆර්ම් කරගන්න ඕනේ වගේ එකක් නේ.
0: ඔව්.
1: ඒමත් ගන්න පුළුවන් නේ. එහෙනම් ඉතින් අද ඔයා ඉන්නවාගේ තරහකාරයෙක්. ඔව්.
0: අද ඉන්නවන තරහකාරයත් එක්ක ඒක
1: තාම කිසිම යාළුකමක් නැහැ කිසිම ඇයි හොදෙයියක් නැහැ. අද තමයි දවස ගිහිල්ලා එහෙම ඇයි හොදෙයියක් ඇති කර ගන්නවා නම් ඇති කර ගන්න.
0: ඕක මේ අනිත් පැත්තටත් පුළුවන් ඉතින්. මෙච්චර කල් අර පස්සෙන්
1: මෙච්චර කල් ඔයගොල්ලෝ යාළුවෝ කියලා ආශ්‍රය කරපු අය.
0: කට්ටිය අද කන්ෆර්ම් කරගන්න යාළුවෙක්ද? මේකේ තේරුම මොකද කියලා අහන්න.
1: එහෙමත් දේවල් තියෙනවා නේ. ඒ කියන්නේ යාළුවෝ තරහ වෙන්නත් පුළුවන්. තරහ වෙලා හිටපොය අද යාළුවෝ වෙන්නත් පුළුවන්කම තියෙනවා. හරි. දැන් තමයි මට වැඩේ තේරුනේ.
0: නැහැ වාට මම හිතන්නේ ඒ තේරුනේත් නැහැ. කමක් නැහැ. මම මයික්ස් ඕෆ් කරාම ඉතින් පස්සේ කියනවා. රයිට්. අපි යන් මේ ගම්පහ ටවුම පැත්තට.
1: සාරට පොඩ්ඩක් රිදුනා.
0: ඔව් පොඩ්ඩක් රිදිලා.
1: අපිට දැනෙනවා රිදුණු බව.
0: හරි.
1: හරි කමක් නැහැ. යන් ගම්පහ.
0: මේ ගම්පහට යන් මොකද දන්නවද මේ දැන් ඊයේ පෙරේද ගම්පහ ප්‍රයිම් මේ බ්‍රාන්ච් එකකුත් ඕපන් කරානේ. මේ එතකොට දැන් ගම්පහයි ප්‍රයිම් ලගේ පාරාදීසයක් වගේ වෙලා තියෙනවා.
1: අනිවාර්යයෙන්ම මේ දැන් ගම්පහ ගැන මතක් කරගෙන යද්දී මතක් කරන්න ගොඩාක් දේවල් තියෙනවානේ. අපි අර කලිනොත් කිව්වා මේ ගම්පහට දැන් කට්ටිය ඇති කියලා. එහෙම කියන්න හේතුව මොකක්ද දන්නවද? මෙහෙමයි. ගම්පහ කියලා කියන්නේ ඇත්තටම මේ ලංකාවේ තීරණාත්මක නගරයක්.
0: තීරණාත්මක
1: නගරයක්. ඒ වගේම තමයි ඉහළ ජනගණත්වයක් තියෙන තැනක්.
0: රයිට්.
1: ඒක හින්දා මේ දැන් විශේෂත්වය තමයි එහෙම ඉහළ ජනගණත්වයක් තියෙන තීරණාත්මක තැනකින් ඔයාට ඔයාගේ මේ මොකක්ද අපි කියන්නේ ඔයාගේ වාසස්ථානය ඔයා ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන තැන ගන්න බලාපොරොත්තු වෙනවනම් ඒ කියන්නේ ඒක වෙන් කරගන්න බලාපොරොත්තු වෙනවනම් ඒක ලේසි පහසු වැඩක්
0: නෙමෙයි.
1: ඉහළ ජනගණත්වයක් තියෙනවා ඇත්තටම ගම්පහ නගරේ.
0: ඔව්.
1: ඇත්ත නෙමෙයි මේ බොරු නෙමෙයි මේ ඇත්ත කියන්නේ.
0: ඇත්ත නෙමෙයි
1: බොරු නෙමෙයි මේ ඇත්ත කියන්නේ. ඒ වගේම තමයි මේ මතක් කරන්න ඕන ඊළඟ කාරණාව තමයි ලංකාවේ ඔය මැතිවරණ තියෙනවනේ. ඉලෙක්ෂන්ස් තියෙනවනේ. ඒ ඉලෙක්ෂන්ස් වල සිටියම් වෙනස් කරන තීරණාත්මක තැනක් තමයි ගම්පහ කියලා කියන්නේ.
0: ගම්පහ කියලා. ඒක නම් ඇත්තනේ. ඒක මේ අර හැමෝම කියන්නේ ගම්පහ රිසල්ට් එක ගැනකම් මම මේ බලන්නේ.
1: බලාගෙන ඉන්නේ කියලා.
0: ඒ ලෙවල් රිසල්ට් එකත් ගම්පහ රිසල්ට් එක ගැනකම්
1: බලන්න. හරි. ගම්පහෙන් ගම්පහ මොකද වෙලා තියෙන්නේ? කට්ටිය බලන් ඉන්නේ
0: එහෙම.
1: ගම්පහ මොකද ආසන ටික මොකද වෙලා තියෙන්නේ කියලා බලන් ඉන්නේ. يعني ගම්පහ කියන්නේ ලංකාවේ රාජ්‍ය නායකයෝ බිහි කරපු. ඒ වගේම තමයි අපි හිතන්නේ නැති අය පාර්ලිමේන්තු යවපු.
0: යවපු.
1: එහෙමත් එච්ච දේවල් තියෙනවා. එහෙම හරි අමුතු මාර තැනක්. අපි පන්ති ගියපු එහෙම තැනක්. විවිධ මතක තියෙන ගම්පහ ස්ටේෂන් එකේ හිම
0: මොකක් හරි මතක් වුණා
1: හරි ගම්පහ බස් ස්ටෑන්ඩ් එකේ නටියක් අමාරුයි මේ ස්ටේෂන් එකේ හිම නම් මතක ගොඩාක් තියාගන්න පුළුවන්
0: රයිට්
1: ඒ වගේ තමයි හරිද ඉස්සර තිබ්බා ගම්පහ පන්ති යද්දි 100ට රයිස් කාපු තැන් තිබ්බා
0: රයිට්
1: දැන් නැ 100ට රයිස් නැ ගම්පහ නෙමෙයි කොහෙවත් නැ හරිද ඒ කාලේ තිබ්බා
0: හා
1: ඉතින් ගම්පහ කියලා කියන්නේ අන්න ඒ වගේ වෙනම මේ කල්චර් එකක් ඉතින් ඔන්න ඒ ගම්පහෙන් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ අපාර්ට්මන්ට් එක
0: ඔයාගේ
1: ඊළඟ වාසස්ථානය වෙන් කරගන්න ඉතින් ගම්පහ ද පැලස් ගැන තමයි අපි මේ කතා කරන්නේ ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක
0: රයිට්
1: මේ වෙනකොට ඒගොල්ලන්ගේ මේ apartments තියෙනවා category දෙකක්. එකක් තමයි නිදන කාමර දෙකක් තියෙන එක අනිත් එක තමයි නිදන කාමර තුනක් තියෙන එක.
0: ඔයාලට
1: කැමති එකක් ගන්න පුළුවන් රුපියල් මිලියන 25 ඉඳලා ඉහළට.
0: right.
1: රුපියල් මිලියන 25. ඒ කියන්නේ 150ක් විතර. හිතන්නකෝ 150ක් වෙද්දී ඔයාට නියම පාර්ට්මන්ට් එකක්. ඒ කියන්නේ ෆුලි ෆර්නිචර්ඩ්. ඔක්කොම ඕන කරන බඩු ටික තියෙන. ඒ වගේම තමයි ලක්ෂරි අපාර්ට්මන්ට් එකක්. හරිම නිෂ්කලංක පරිසරයකින්. නාගරිකයි. ඒ කියන්නේ ගම්පහ නගරේ. කොළඹට තදාසන්න. හැබැයි හරිම නිෂ්කලංකයි. නුවර පාරට මීටර් 100ක විතර දුරක් තමයි තියෙන්නේ. ඒ වගේ තැනකින් ඔයාට රුපියල් මිලියන 25කට ඔයාගේ අපාර්ට්මන්ට් එක ගන්න පුළුවන් කියලා කියන්නේ මේක හොඳ ඩීල් එකක්.
0: රයිට්.
1: කියන්නේ ලේසි නෑ. වයිඩමක් කරන් ගයක් හදන්න ගියොත් ගම්පහෙන් ඔය වගේ ගානකට ඔය වැඩේ කරගන්න බෑ.
0: ඔව්.
1: අපි කියන්නේ මේ විදිහේ සුඛෝභෝගී ගයක් හදාගන්න ඔයාට බෑ. ඉතින් ඒක නිසා තමයි අපි මතක් කරන්නේ මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න ප්‍රයිම් ලගේ නම්බර් එක 0710 666 222 0710 666 222 තව විදිහට කියනවා නම් 0710 613 2 3 කියන නම්බර් එකෙන් ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න ප්‍රයිම් ලට කෝල් එකක් දීලා ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න මොකද තව අපාර්ට්මන්ට්ස් 10ක්වත් මං හිතන්නේ නැතුව ඇති
0: ඇත්තටම
1: ඒ කියන්නේ අපි මේක පටන් ගනිද්දි 25ක් විතර තිබ්බා
0: ඔව්
1: දැන්
0: අපි කියවනේ 25යි තියෙන්නේ
1: 25යි තියෙන්නේ කියලා අපි කියවනේ 25කින් තමයි අපි වැඩේ පටන් ගත්තේ දැන් ඉතින් අපිට ආරංචි විදිහට නම් තව 10ක්වත් ඉතුරු වෙලා නැහැ ඒකින්ද ඔය කෝල් එක ඉක්මනින් ගන්න
0: හරි
1: මොකද ගම්පහ කියලා කියන්නේ අපි කියවනේ වෙනම සංස්කෘතියක්
0: ඔව් වාඩේගේ කොටස් කරුවෙක් වෙන්න ඕන නම් මේ අපාර්ට්මන්ට් එක ගන්න
1: ඒ කියන්නේ තීරණාත්මක නගරයක් ගම්පහ
0: හරි දැන් අපි යනවා කොහෙද දනවද
1: කොහෙද යන්නේ
0: මේ මගේ මේ ස්ට්‍රොง ෆෝටේ එක කොහොමද කියන්නේ මගේ බල ප්‍රදේශයට
1: ඔයාගේ මේ බල කඳවුරට
0: අන්න හරි කුසිය
1: කොහොමද ඉතින් එහෙමනේ අපේ මේ කාන්තාවන්ගේ අපේ අම්මලගේ අපේ අක්කලගේ සමහර වෙලාවට අපේ නංගිලගේ නංගිල නම් දැන් කුසිය වලට යන්නේ නැහැ වැඩි හැබැයි ගොඩක් වෙලාවට අපේ මේ කාන්තා උදවියගේ බල ප්‍රදේශය නැතනම් බලකොටුව තමයි කුස්සිය. අපේ අම්මලගේ තියෙනනේ මේකේ මොට

0: මංකෝ තේ හදන්න වෙනම හැන්දක් ඕනද?
1: එකම හැන්දෙන්නේ හැමදේම කරකට.
0: මංකෝ මට හැන්දිවෙන් කරන්න වෙලාව නැහැ. මට අතට අහු වෙන හැන්දෙන් මම ඔක්කොම කරනවා කිය.
1: එහෙම බෑ.
0: එහෙම බෑලු.
1: ඒ කියන්නේ මේ මුළු තැන්ගේ කියන්නේ සාමාන්‍යයෙන් සාර මේ විනයක් තියෙන්න ඕන තැන.
0: තියෙන්න ඕන තැන.
1: ඔය ඉස්සර අපේ අම්මලා මේ අන්න හරි අපේ මේ අම්මලා දුවලට විනය ගැන උගන්වන්නේ කුස්සියෙන් තමයි. ගත්තු දේ ගත්තු තැන තියන්න ඕනේ. මේ මේ තැන්වල මේ මේ කුළු බඩු තියෙනවා. ආයේ ලේබල් කරන්න ඕනෙත් නැහැ. මතකයි. මතකයෙන් තමයි අම්මලා ගන්නෙ. එහෙම තමයි. ඒ කියන්නේ හොඳ විනයක් පවත්වා ගන්න ඕන තැනක්. ආයෙත් හමුදාවට ගියා වගේ තමයි කුස්සියට ගියාට පස්සේ.
0: කුස්සියට ගියාට පස්සේ. ඔව්. ඉතින් විනයක් ඇත්තටම තියෙන්න ඕනේ කෑම යද්දී තාචි. හරිද? ලුණු ඕනට වඩා දැම්මොත් කෑම එක ඉවරයි.
1: ඉවරයි.
0: තුන පහ වුණාට වඩා දැම්මොත්
1: ලුණු ඕනට වඩා දැම්මොත් ඉවරයි.
0: නොදැම්මත්
1: ඉවරයි. මොකද අපිට අත්දැකීම් තියෙනවා එහෙම මේ අපේ.
0: ඒ අර හොඳට කාලවුරුදු හිඳ ටක් ගාලා.
1: net කාර්ය මණ්ඩලයේ සමහර අය හිටියා එහෙම. يعني ලුණු කියන දෙයක් එහෙම නැහැ. ශබ්ද කෝෂේ නැහැ ලුණු.
0: ඒ හෙල්ත් එක ගැන හිතලා වෙන්නේ නැහැ.
1: ආ ඊට පස්සේ අපි එක ගැන ඇහුවා. ඇයි මේ ඒ කියන්නේ එකපාරක් එහෙම වෙන්න පුළුවන්. අත්තරද්දකින් අමතක වීමකින් දිගින් දිගටම ලුණු නැති වෙද්දී අපි ඇහුවා. එතකොට අපිට කිව්වා මේ ශරීර සෞඛ්‍යය පවත්වා ගන්නනේ පවුලේ උදවියගේ ඒ වගේම අපේ මේ අපි තරුණ ළමයිගේ මේ සෞඛ්‍යය ගැන හිතලා තමයි මේ විදිහට ලුණු නැතුව ඒ කියන්නේ ලුණු ෆ්‍රී තමයි කෑම බීම හදලා තිබ්බේ. ඉතින් ඔයා එහෙම හදන්න එපා. හරිද? අපි කියන්නේ
0: ඔයා එහෙම හදන්න එපා. පදමට ලුණු දාලා හදන්න.
1: අපි යාටත් කිව්වා හිත නොරිදෙන විදිහට අපේ සෞඛ්‍යය ගැනවා එහෙම හිතන්න එපා ලොකුවට. ලුණු දාලා කන්න පුළුවන් විදිහට කෑම හදන්න
0: කියන්නේ කියලා. රයිට්. මේ ඔය ෆෝමියුලා එක ඔච්චර අමාරුවෙන් මේ තීරණය කරන්න හිතන්න යන්න ඕනේ නැහැ. වා විජය ප්‍රොඩක්ට්ස් නම් දාන්නේ. මේ ඔයාට පුළුවන් දැන් විජය WP ලාංඡනය බලලම කෑලි මිරිස් මිරිස් කුඩු තුන පහ මස් කරි තුන පහ මාළු කරි තුන පහ එතකොට ඒ විතරක් නෙමෙයි විජය නූඩල්ස් තියෙනවා විජය පපඩම් තියෙනවා ඕන දෙයක්.
1: ඔව් විජය ලුණු කුඩු තියෙනවා අබකුඩු තියෙනවා සූදුරු කුඩු තියෙනවා මේ වගේ. ඉතින් විජය කිව්වට පස්සේ අපි දන්නවනේ මේ කුළුබඩු ශේෂ්ත්‍රයේ ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම බ්‍රෑන්ඩ් එකක් තමයි විජය කියලා කියන්නේ. ඉතින් ඔයාගේ කෑම එකත් රස කරගන්න ඔයාට පුළුවන් විජය ප්‍රොඩක්ට්ස්ම දාන්න. හැබැයි රැවටෙන්න එපා. WP ලාංඡනය බලලම ගන්න. අර නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ WP තියෙනවා කහ පාටින්.
0: තමයි
1: විජය ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ. සියරසියක් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ලංකාවේ අපේ රසය ලංකාවේ අපිට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම අරන් ගියපු බ්‍රෑන්ඩ් එකක් තමයි විජය කියලා කියන්නේ. අන්න විජය දාලා කෑම හැදුවොත් අර අපේ අර හිටියා කිව්ව එක්කෙනෙක් එයාට උනා වගේ වෙන්නේ. අපි එයාටත් පස්සේ විජය අරන් දුන්නා.
0: හඳුන්නා දුන්නා.
1: දැන් එයා කෑම හදනවා කියලා අපිට ආරංචි. අපි අපිට කන්න බැරුව ගියා මේ ළඟකදී. ගිහිල්ලා බලලාවිල්ලා අපි කියන්නම් විජය පදම හරියටම
0: ඔයාගෙනද කියලා. රයිට්. ඔයගලන්ට මතක් කරන්න ඕනේ ගෙදර ඔයගේ හදන ගමන් නම් තියෙන්නේ මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් වලින් ඔයගේ වැල්ඩින් වල ටික් කරගන්න.
1: පාසන්න. ෆ්‍රෙන්ඩ්ෂිප් ඩේ නේද? හොඳට පාසන්න දෙපැත්තම තියලා ගලවෙන්න නැති.
0: ඔව් මෙල්ව දාගන්න. මෙල්ව වලින් පාස ගන්න.
1: අන්න ඒකයි. ඔයගේ යාළුකමුත් මේ මෙල්ව වලින් පෑස්සෝ වගේ තියෙන්න ඕන. මොකද මේ මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ සාරා. මේ වෙනකොට ලංකාවේ තියෙන SLS සහතිකයක් සහිත එකම වැල්ඩින් කූර. ඉතින් අපි ඔය වැල්ඩින් වැඩ කරන පෑසුම් වැඩ කරන ශිල්පී මහත්තුරු සහ මහත්මීන් සහ මෙනවියන් මම මේ ළඟදී දැක්ක TikTok එකක්. මෙනවියකුත් ඉන්නවා. යා ලස්සන්ට මේ වැල්ඩින් කරනවා. ගේට්ටු එහෙම හදනවා. ඒ රාමු හදනවා. හරිම ලස්සනයි. ඒ කියන්නේ වැල්ඩින්. ඒ කියන්නේ අපි ඔය හાર્ඩ්වෙයා දේවල් ඇතුලේ හරිම සොෆ්ට් දේවල් තියෙනවා කියලා අපි නිතරම කියනවා. ඒත් ඒ වගේ තමයි. ඉතින් ඒකයි අපි කියන්නේ විශේෂයෙන්ම මෙන්ෂන් කරේ මෙනවියන්. ඕන කෙනෙක්ට අපි මතක් කරනවා. ඔයා වැල්ඩින් කූරක් හොයනවා නම් මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩෙම දාන්න කියලා. මොකද SLS සහතිකයත් එක්ක තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර එන්නේ.
0: රයිට්.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: උදේ 8 විනාඩි 39 යි
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට් Rhino roofing within Nadun Vadina, Rhino Premier Roofing Sheet. Very stress on the hall. Tahatunai Anuhayamatana.
7: Black curry kakarasabalan, then we at Kamatiati Ned. Menna, Mather of Freeland, Black curry rasa soya meat. Black curry rasata, Masnuka maskana.
8: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු
10: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
11: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු
12: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අද වෙන්න
13: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
8: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
14: Meltol හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි
15: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
16: දුවගේ පන්ති සල්ලි ගෙවන්න කොහොමද කියලා කල්පනා කර කර හිටියේ. එයාට කතා කරලා හොඳට කියෙව්වා. මේ රුපියල් 5000 යා දුන්නේ.
17: පාට 7 පැය 3 සතිය ගානේ මුදල් තෑගි දිනන්න සූදා

0: උදේ 8 විනාඩි 45යි අල්ගොටාවුමේ වෙලාව.
1: හරි.
0: හරි.
1: මේ වෙලාව තමයි හොඳම වෙලාව ඔයාගේ ආයෝජන ගැන හිතන්න. අපි නිතරම ආයෝජන ගැන ඔයාලට මතක් කරනවානේ. ඒකට හේතුව තමයි ඔයා අනාගතය වෙනුවෙන් සූදානම් වෙන්න ඕන. අපි දැන් මේ පැය මුලදී අර ඉරානයේ කතාවක් කිව්වනේ. බලන්නේ කතාවෙන් කොච්චර දේවල් අපිට ගන්න තියෙනවද. ඉරානයට මුළු ලෝකෙම එකතු වෙලා සම්බාධක දැම්ම. දාලේ රට පෙරලන්න ඕනේ හැම විදිහකින්ම කටයුතු කරා. අවුරුදු 30 ගානකට ආසන්න කාලයක්. අවුරුදු 37ක් විතර සම්බාධක යටතේ තමයි ජීවත් උනේ ඉරාන ජාතිකයන්. ඉරාන රජයට පවා ඒවට මුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි වා මේ දන්නවද සාරා පහුගිය දවසක අපි මේක එක දවසකට ඔයාලට මතක් කරා මේ ඉරානයට ගොඩබිම් සම්බන්ධතා තියෙනවා පාකිස්තානයත් එක්ක. පාකිස්තානේ ඉරානයේ ආසන්නයේ තමයි පාකිස්තානයේ තියෙන්නේ. ඊට එහා පැත්තෙන් චීනය තියෙනවා. එතකොට ඉරානයට පාකිස්තානය හරහා හැකියාව තියෙනවා චීනයට ගොඩබිමි තමන්ගේ බහණ්ඩ ප්‍රවාහණය කරගන්න. අපි කිව්වා මේ අවුරුදු ගාණක් ඉරානයට තිබෙයි බාට සිස්ටම් එකක්. ඒ කියන්නේ මේ මුදල් වලට නෙමෙයි බහණ්ඩ දුන්නේ.
2: නැත්නම් මුදල් වලට සිස්ටම් එක.
1: අන්න හරි. මුදල් වලට නෙමෙයි තමන්ගේ ඉන්ධන, තෙල් ඒ දේවල් දුන්නේ බහණ්ඩ වලට. චීනෙන් අවි ආයුධ මිල දී ගන්නවා. ඒ වෙනුවට තෙල් ලැබනවා. පාකිස්තානොත් මොන හරි ගන්නවා. ඒ වෙනුවට තෙල් ලැබනවා. ඒ වගේ පොඩි බාට සිස්ටම් එකක් තමයි අරගෙන ගියේ. ඔන්න ඔය මාර්ග. ඒ කියන්නේ සමුද්‍රීය මාර්ග ඔක්කොම අවහිර වුණාට පස්සේ ඔය ගොඩබිමින් ඒගොල්ලෝ අවශ්‍ය කරන ඒ ලොජිස්ටික් ටික, ප්‍රවාහන කටයුතු ටික එහෙම එහෙ අරගෙන ගියපෝ ඒ මාර්ගවලට ඇමරිකාව ගුවනින් ප්‍රහාර එල්ල කරා. ඊට පස්සේ දුම්රිය මාර්ග කිහිපයක් තිබ්බා. ඔය රටවල් යා කරපු ඒ දුම්රිය මාර්ගවලට, දුම්රිය පාලම් වලට ප්‍රහාර එල්ල කරා. ඔයාලා දන්නවද සර් මේ වෙනකොට ඒ සියලු මාර්ග සහ දුම්රිය මාර්ග යථාවත් කරලා ඉවරයි. හදලා ඉවරයි. يعني ගහලා සතියක් යද්දි
0: හදලා
1: ආය අලුතෙන් රේල් පාරවල් ටික එලලා දැම්මා. පාරවල් ටික හදලා දැම්මා. කොහොමද මේ මැජික් එක කරන්න කියලා අපිට නිතරම හිතනවා.
0: අපි ප්‍රශ්න කරනවා.
1: දැන් ඔය අපි අද 9 පැයදී කතා කරපු 8 පැයදී කතා කරපු මේ ජියෝතර්මල් එනර්ජි, මේ භූ තාපය, මේ පොළවේ තියෙන තාපය ඉන්ධන බවට පත් කරලා, ඒ කියන්නේ ටර්බයින් කරකවන්න පුළුවන් ඉන්ධනයක් බවට පත් කරලා අර සුපර් ස්ටීම් එකෙන් විදුලිය ජනනය කරලා තියෙනවා. හිතන්න යුද්ධයක් මැද්දේ තමන්ගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන විදිය. ඒ වගේම තමයි අනාගතය වෙනුවෙන්. අනාගතයේදී තමන් හිතන්නේ නැති මොහොතක අපි දන්නේ නැහැ. සමහර විට මොකක් හරි හේතුවක් නිසා තමන්ගේ රටේ විදුලිය බලශක්තිය අස්ථාවර වුණොත් අපි මේවට කියනවා මේ key industries කියලා සාරා. ඒ කියන්නේ රටවල බලශක්තිය වෙන්න පුළුවන්. බලශක්තිය කියන්නේ විදුලිය, ඉන්ධන මේ හැම දෙයක් ඇතුළුව මේවට අපි කියනවා. ඊට පස්සේ ජලය, මේ දේවල් key industries. මේවා මේ රාජ්‍ය යටතේ තියෙන්න ඕන. මොකද මේ රාජ්‍යයට පුළුවන් වෙනවනේ මේවා හසුරවන්න. බලශක්තිය නැතුව ගියොත් ඒකෙන් පීඩාවටපත් වෙන්නේ මහ ජනතාව. රටවල ජාතික ආරක්ෂාව දුර්වල වෙනවා. ජලය නැතුව ගියොත් රටවල් දුර්වල වෙනවා. දැන් මේ වෙනකොට මැද පෙරදිග ඔය යුද්ධේ ඊළඟ ඉලක්ක බවට පත් වෙලා තියෙන ඉරානයත් ඊශ්‍රායලයත් දෙපැත්තම ඒගොල්ලන්ගේ ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉලක්ක කරනවා. ඇයි මේ? වතුර පිරිපහදු කරලා ගන්න වතුර ඒ තියෙන ප්ලාන්ස් තියෙනවානේ, ඒ පිරිපාදු මධ්‍යස්ථාන ඒව විනාශ කරන්න. වතුර ටික නැතුව ගියාට පස්සේ රටවල් නිකම්ම අනාරක්ෂිත වෙනවා.
0: මිනිසුන්ට
1: අනිවාර්යයෙන්ම යුද අපරාධ. හැබැයි මේ වෙනකොට ඉරානයත් උත්සාහ කරා යම් ආකාරයකින් මැද පෙරදිග ඒ විදිහේ ජල පවිත්‍රාගාර වලට ප්‍රහාර එල්ල කරන්න, පිරිපාදු මධ්‍යස්ථාන වලට ප්‍රහාර එල්ල කරන්න. අනිත් පැත්තෙන් ඊශ්‍රායලත් උත්සාහ කරා. හැබැයි මේ වෙනකොට ප්‍රහාර එල්ල කරලා තියෙනවා ඒ වගේ ජල පිරිපාදු කිරීමේ මධ්‍යස්ථාන කිහිපයකට. හැබැයි ඉරානය වැටුන්නේ, ඉරානය ඉස්සරහට යනවා සහ අනාගතය වෙනුවෙන් අනාගතේ එන්න පුළුවන් ඕනම අවස්ථාවකට මූණ දෙන්න ඕන කරන ශක්තිය රැස් කරමින් ඉන්නවා. ඔය තමයි ඉන්වෙස්ටින් කියලා කියන්නේ. දැන් ඔය හදලා තියෙන ඒගොල්ලන්ගේ අලුත්ම පවර් ප්ලාන්ට් එක භූතාපයෙන් වැඩ කරන අර ගිනි කඳු යටට තමන්ගේ තියෙන මැෂින් ටිකෙන් කැනීම් කරගෙන ගිහිල්ලා අඩි 3000ක් විතර යටට ගිහිල්ලා මතු කරගත්තු ඒ ශක්තිය ඒගොල්ලෝ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් නෙමෙයි අනාගතේට. ඒකයි අර අබ්බාස් අරග්ගච්චි මේ විදේශ මාත්තුමා නිකුත් කරපු එක්ස්පනිවිඩේ තිබ්බේ දැනට මෙගාවොට් 5යි. හැබැයි මේක 250කට යන්න පුළුවන්. 250කට අපි දැම්ම යන්නේ. පොටෙන්ෂල් එක තියෙනවා. විභවය තියෙනවා. හැකියාව තියෙනවා.
2: දනගෙන ඉන්න කියලා කිව්වේ.
1: පොඩි අනතුරු වැගවීමක් සහ පොඩි සමච්චලයක් තමයි එක පැත්තකින් කරේ. මොකද මේ බටහිර යුරෝපීය රටවල් අපිට කැමති වුණේ නැහැ සහය දක්වන්න. හැබැයි අපි හැදුවා වුණ. දැනට මෙගාවොට් 5ක් අපි අපේ ග්‍රිඩ් එකට එකතු කරලා තිනේ අපිට ඇති. හැබැයි මතක තියාගන්න අපිට 250කට යන්න පුළුවන්. ඒ කියන්නේ 250 යරපහයක තුනට පස්සේ උපරිම 300 මෙගාවොට් 300ක දහරිතාවකට අපිට යන්න පුළුවන් කියලා කියලා තියෙනවා. අන්න එහෙම තමයි අනාගතයේ වෙනුවෙන් රටවල් සූදානම් වෙන්නේ.
0: රෙඩි පිට ඉන්නේ නේ.
1: රෙඩි පිට ඕනම කුණාටුවක් ආවම කිසි ප්‍රශ්නයක් නැතුව පොරෝගෙන ජනෙල් දොරවල් වහගෙන
0: නිදාගන්න
1: පුළුවන්.
0: ඔයාලත් එහෙම පුළුවන් වෙන්න ඕන.
1: අන්න ඔයාලත් එහෙම පුළුවන් වෙන්න ඕන. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්න යන්න LB Finance එකට කියලා. ඔන්න දැන් LB Finance එක මේ අපි කියන්නේ මේ ෆික්ස් ඩිපොසිට් ස්ථාවර තැන්පතු සලසුම් කිහිපයක්ම හඳුන්වා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට.
0: රයිට්.
1: අපි ඉන්නවනේ වැඩිහිටි අම්මලා තාත්තලා ඉන්නවා. මේ වෙනකොට රාජකාරී කරලා විශ්‍රාම ගිහිල්ලා තමන් ඉතුරු කරගත්තු මුදල ඉන්වෙස්ට් කරන්න එහෙම නැත්නම් ආයෝජනය කරන්න විදිහක් හොයන ගමන්.
0: රයිට්.
1: ඔන්න අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දැන් පුළුවන්කම තියෙනවා LB Finance එකේ මාස 25ක ස්ථාවර තැන්පතුවකට ගිහිල්ලා ආයෝජනය කරන්න. මේක කල්පිරෙද්දි 14.5ක පොලියක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මාස 13ක ප්ලෑන් එකකුත් තියෙනවා. ඒක කල්පිරෙද්දි 13.5 පොලියකුත් හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ වෙනත් ඕනෑම ස්ථාවර තැන්පතුවක්. මේකෙදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විතරක් නෙමෙයි ඔයා මම වගේ සාරා තරුණ අයටත් ඕන ගෙනෙට්ට
0: අපේ
1: නොවන අපේ නුවා වගේ ජ්‍යෙෂ්ඨ නොවන තාරුණ්‍යේ ඕන ගෙනෙට්ට තාරුණ්‍යේ භද්‍ර යෞවනේ නව යෞවනේ ඉන්න ඕන ගෙනෙට්ට ගිහිල්ලා පුළුවන්කම තියෙනවා මෙන්න මේ ප්ලෑන්ස් වලත් ඉන්වෙස්ට් කරන්න. ඒ තමයි දින 50කින් කලපිරෙද්දි 11.12 පොලියක් ලැබෙන ප්ලෑන් එකක් තියෙනවා. දින 200කින් කලපිරෙද්දි 11.62 පොලියක් ලැබෙන ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් FD එකක් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ අවුරුදු 3ක් 5ක් ඉස්සරහටනේ අපි මේ ආයෝජනය කරන්නේ. ඉතින් ඒ වගේ ආයෝජනයක් කරලා ඉන්න ශක්තිමත්ත මොකද අපි දන්නේ ඉස්සරහට අපේ ජීවිතේ මොන වගේ හදිස්සි අවස්ථාවන් එයිද කියලා. ඒ වගේ අවස්ථාවන් ආවට පස්සේ මේ වගේ FD එකක් තියනවා කියලා කියන්නේ ඒක ලොකු හයියක්. ඉතින් කතා කරන්න වැඩි විස්තර දැනගන්න 01122200 නම්බරකට 01122200 කියන නම්බරකට නම්බරකට කෝල් කරලා ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න. එහෙම නැත්නම් LB SIM map එකක් තියෙනවා ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න
0: පුළුවන්.
1: ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට පුළුවන් ඔයාගේ ගනුදෙනු ඔන්ලයින් කරන්න.
0: රයිට්. ඔයාලට මතක් කරනවා ඔයාට ධම්මිරිස් වගාවක එහෙම නැත්නම් බෙල් පෙපර් අබ මේ වගේ වගාවක අයිතිකාරයෙක් වෙලා ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේ යාය ගම්මිරිස් යාය මගේ
1: නන්න
0: අපි ලොකුවට මේ හිතන මිනිස්සු
1: අක්කර වලට ගියා දැන් ඔක්කොම යාය.
0: මට එක්කෙනෙක් මේ පෙරේදත් කිව්වා මේ පොඩියට හිතන්න එපා ලොකුවට හිතන්න.
1: ඒකෙන් පර්චස් ලයින් කරා. ඒක හොඳයි. අනිවාර්යයෙන්ම මේ දැන් අපි අර කලින් කිව්වනවාට කෙටි කාලීන ආයෝජනයක් ගැන FD එකක් එහෙම දාලා ඉන්න කියලා. දිගු කාලීනව ඔය ආයෝජනය කරන්න ඕන. සමහරවිට තව අවුරුදු 20ක් විතර යහට වෙන්නත් පුළුවන්. මේ ආයෝජනයේ ඔයාට ප්‍රතිලාභ අලගෙන අරගෙන ඉන්නේ. ඉතින් අපි මේ කියන්නේ කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එක ගැන.
0: රයිට්.
1: ඔයාට පුළුවන් කෝල් එකක් දෙන්න 01122077787 කියන නම්බර එකෙන්. ඔය සාරා කිව්වා වගේ කසාගල ඒගොල්ලන්ගේ විවිධ වගාවන් ලංකාව පුරාම පවත්වාගෙන යනවා. ඔයාට පුළුවන් මේ වගාවන් වල මූල්‍යමය ආයෝජනය කරන්න. වගාව තියෙන සල්ලි ගෙනහිල්ලා ඉන්වෙස්ට් කරන්න. එහෙම ඉන්වෙස්ට් කරාට පස්සේ දැන් මේ ලැබෙන පළදාව ඔය යුරෝපය ඇමරිකාව චීනය මැද පෙරදිග වගේ රටවල් වලට තමයි යන්නේ. ඒ මාකට් වල ඒව ගනුදෙනු සිද්ධ වෙලා ඩොලර්ස් වලින් අපිට ඉන්කම් එක
0: හම්බෙන්නේ.
1: ඒ ඉන්කම් එක තමයි ඔයාලට ප්‍රතිලාභ විදියට දෙන්නේ. ඉතින් ඔයාට දාන මුදල 3 ගුණයක් විතර කරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. කෝල් එකක් දෙන්න අර නම්බර එකට අපි මතක් කරපො කෝල් එකක් දීලා මේ වගේ ඉන්වෙස්ට්මන්ට් එකකට යන්න.

FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM. නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residencies දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා 15%ක වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින් SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: බැයෙන් බැය අලුත් වන අලුත් පැයි විමසුම at news.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. ඓතිහාසික රුහුණු කතරග මහා දේවාලයේ 2026 ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා. පෙරහැර නැරඹීමට ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා දික්ුණා. ඊයේ පසරුවේ පළමුව ඓතිහාසික කිරිවේර රාජමහා විහාරයේ වෙත ගිය ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා රොහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික කිරිවේර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිම්පාණන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව දහස් සංඛ්‍යාත ජනතාව සමග පෙරහැර නැරඹීමටද ජනාධිපතිවරයා එක් වුණා. ඓතිහාසික කිරිවෙහෙර අභියස පැවති ආගමික වතාවත් තුළටද සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හස්තිරාජයා මත සදාතුක කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවට දෙක්වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මේ අතර කිරිවෙහෙර පරිශ්‍රයේ පැවති විදුලි ආලෝක පූජාව විවෘත කිරීමටද ජනාධිපතිවරයා එක් වුණා. මීළඟට නිවුස් පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් Net News Hotel K අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: Net News, the truth people trust. FM 95, FM 94.8, Net FM.
5: Y'all know what this is, man. Roger Bone Killer. We're taking hip-hop to the big screen. Yeah.

0: දේ 9 විනාඩි 8යි ඇල්ගොරිතම් මේ වෙලාව. අපි මොකද කරන්නේ?
1: අපි ඇවිල්ලා තින්නේ අන්තිම පැයනේ.
0: අන්තිම පැයට yes.
1: ඔයාගේ අර හැපිනස් සයිකල් එකේ
0: අද පටන් ගන්න.
1: එකට ලං වෙන දවස් නෙමෙයිනේ.
0: ඔව්. අද පටන් ගන්නවා.
1: අද පටන් ගන්නවානේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් Thursday.
0: ඔව්.
1: බ්‍රහස්පතින්ද අවසානය කියලා කියන්නේ සාරහරි සතුටින් ඉන්න දවසක්.
0: ඔව්.
1: ඒ කියන්නේ ඒකට හේතුව තමයි පහුවදා සිකුරාදා වෙන නිසා. එකක් අපේ DJ night එක තියෙනවා. අනිත් එක තමයි සාර ගම්රට බලා යනවා කියලා. යාට එම පොඩි තියනවලු.
0: පොඩි.
1: හෝම් සික් එකක් තියෙනවා යාට. සික් එක නිසා.
0: ඔව්.
1: යා ටිකක් සතුටින් ඉන්නේ මේ බ්‍රහස්පතින්ද ලං වෙද්දී. දැන් එහෙම තමයි නේ. ඒ කියන්නේ මේ අපි කොච්චර මේ ගම් රටවල් අතෑරලා රට රාජ්‍යවල ගියත් අපිට ගෙදර මතක් වෙනවනේ.
0: ඔව්.
1: ඒ කියන්නේ සාර මේ ගෙදර කියන දේ එහෙම ලේසියෙන් කාටවත් අමතක කරන්නත් බෑ. මග හරින්නත් බෑ. මොකද මේ ගෙදරට මුල් තැන දෙන එක තමයි අපි කාගෙත් ඉස්සෙල්ලම රාජකාරිය වෙන්න ඕන. ඒක ඔයා විවාහක කෙනෙක් නම් ඔයාගේ පවුලට ඔයා තාම පුතෙක් දුවෙක් නම් නේ අම්මලා තාත්තලා එක්ක ආච්චි සීය එක්ක කට්ටිය එක්ක ගත කරන කාලේ මේ දේවල් මේ හරි වැදගත්. හරිද? ඒක වැදගත් වෙන්න හේතුව තමයි මේ මොකද තමන්ට සුපුරුදු තමන් ගොඩනැගුණු ඒ වටපිටාවේ ජීවත් වෙද්දී තමන්ට ඒකෙන් ලැබෙන දේවල් සැහෙන වැඩි. හරිද? අපි හිතන්නේ නැහනේ දැන් අපිට කොච්චර සතවුන් දහස් ගාණක් ඈතින් රට රාජ්‍යවල ගිහිල්ලා හිටියත් අර ගෙදරට එනවා කියන එක
0: අර
1: පොඩ්ඩක් තියන්නේ ආයේ මේ තමන්ට සුපුරුදු වටපිටාවකට එනවා කියන එක
2: මොඩි
1: නිකන් එනවනේ එකක් ඒක අපිට වචනෙන් කියන්න බෑ ඇත්තටම. දැන් මේ වෙලාවේ මටත් ඒක වචනෙන් කියන්න බෑ. අවුරුදු ගානකට සැරයක් රට ඉදලා ලංකාවට එන කෙනෙක්ගේ කොහොමද කියලා හිතාගන්නකො දිනපතා වැඩට ඇවිල්ලා ගෙදර එන අපිට කොච්චර ජොලිද.
2: එහෙම ඕනේ නැහැ. දැන් කොළඹ වැඩ කරන අය සමහර ලාවට දකින්නවනේ මේ තමන්ගේ ගම් පලාතට යන බස් එකේ
1: බෝඩ් එක
2: බස් එක ඒ බෝඩ් එක ගහගෙන යනවා. ඒක දකින්නකොට කොච්චර ජොලියක් යනවද?
1: කොච්චර සත් ඒක තමන්
2: ගියේ නැතත් යන්න හිතනවනේ නේද?
1: යන්න හිතනවනේ. ඉතින් ඒක නිසා තමයි කියන්නේ මේ ගෙදර යනවා කියන හැඟීම හරි මේ නැවුම් හැගීමක්. කොච්චර ගෙදර ගියත් ඒක ආයෙ ආයෙ රිෆ්‍රෙෂ් වෙනවා, අලුත් වෙනවා. ඒ කියන්නේ හිතන්නකො මේ සතියේ මං ගෙදර ගියා කියලා. ලබන සතියේ වෙද්දී ඔය හැගීම අපිට එපා වෙන්නේ නැහනේ. ලබන සතියේ තවත් අලුත් වෙලා ආයෙ ගෙදර යන්න ඕනේ කියලා දැනෙනවා. ඉතින් මේ ඕක ගැන කතා කරන්න හදනත් මම මේ මෙහෙම මේ නිකම්ම ගෙදර යන එක ගැන අපි කතා කරන්න හිතුවේ නෑ. ඒකට හේතුවක් තියෙනවා.
0: මොකද
1: දන්නවද?
0: මොකද?
1: ලෝකේ මේ වෙනකොට ඔය රැකියාවන් සම්බන්ධයෙන් වැඩ කරන පැය ගානගෙන කැල්කියුලේෂන්ස් හදද්දී මේ ගණනය කරද්දී වැඩි අවධානයක් දීලා තියෙනවා ලෝකේ ප්‍රමුඛ සමාගම්. අපි කියන්නේ අර top fortune companies කියලා දෙන ලෝකේ ප්‍රමුඛ පෙළේ සමාගම් තියෙන්නේ. මේගොල්ලෝ තීරණය කරලා තියෙනවලු තමන්ගේ සේවකයන් වැඩි පිරිසකට වැඩට එන්නේ නැතුව කෙලින්ම work from home කරන්න අවස්ථාව උදා කරලා දෙන්න. විශේෂයෙන්ම මේ software companies බරගාන මේ තීරණය අරගෙන තියෙනවා.
2: එතනවත් කරනව නේද? Google company තමයි මං හිතන්නේ ඉස්සෙල්ලම පටන් ගත්තේ.
1: ඉස්සෙල්ලම පටන් අරන් තියෙන්නේ. මෙහෙමයි දැන් ඔය software ශාස්ත්‍රය ගත්තට පස්සේ, පරිගණක ශාස්ත්‍රය ගත්තට පස්සේ layoff ප්‍රමාණයකුත් වෙනවා. ඒ කියන්නේ රැකියා හිමිවීමේ සම්භාවිතාවකුත් ඇවිල්ලා තිනවා මේ AI නිසා. AI ලගේ වැඩත් එක්ක ඔය වගේ කතාවකුත් තියෙනවා. මම හැබැයි මේ ලගදි කතා කරා මේ ඔය AI සම්බන්ධව නැත්නම් පරිගණක මෘදුකාංග සම්බන්ධව කටයුතු කරන ඒ සමාගමක ඉන්න මගේ හිතවතෙක් එක්ක මේ ප්‍රශ්නේ තමයි මම දුන්නු ප්‍රශ්නේ තමයි ඇත්තටම AI නිසා ඔය තරම් ජොබ් නැති වෙනවද කියන එක ගැන. එතකොට එයා මට කියපු දේ තමයි එහෙම වෙන්නේ නැහැ. තාම මේ AI කියලා කියන්නේ මේ ඇත්තටම තනියම වැඩ කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි.
2: ඔව් AIත් අපි හදන්න ඕනේ.
1: ඔව් මේක මොඩල් එක.
2: මේ ප්‍රොම්ප්ට් එන්ජිනියරින් අපි
1: කරන්න ඕනේ. මෙයාට මිනිස්සුන්ගේ මඟ පෙන්වීමක් ලැබෙන්න අනිවාර්යෙන්ම ඕනේ.
2: ඔව් පරිගණක එනකොටත්, කම්පියුටර් එනකොටත් සමහර මේ දේශපාලන ධාරාවන් නියෝජනය කරන අය මේ කම්පියුටර් එකට විරුද්ධව ලොකුවට වැඩ කටයුතු කළා මේ මානව ශ්‍රමය නැතුව, ඒ කියන්නේ මිනිසුන්ගේ රැකියා
1: අහිමි
2: වෙයි කියලා. හැබැයි ඒකෙන් උනේ තව විශාල රැකියා ප්‍රමාණයක් විවෘත වුණා.
1: විවෘත වෙනවා.
2: හાર્ඩ්වෙයාර් කරන කට්ටිය, කම්පියුටර් සොෆ්ට්වෙයාර් කරන කට්ටිය බිහි වුණා. ඒව හදන තැන් බිහි වුණා.
1: බිහි වුණා ව්‍යාපාර.
2: රේඩියෝ රිපෙයාර් කර කර හිටිය කට්ටිය ඊට පස්සේ කම්පියුටර් රිපෙයාර්
1: කරන්න ගත්තා. ඒ වගේ අලුත් අවස්ථාවන් ආවා. සාමේ එයා කියපු තව කතාවක් තමයි තාම දැන් AI වලට ගොඩක් ඔය කම්පැනිස් යන්න හේතුව මිලෙන්
2: අඩුයිනේ.
1: AI සාමාන්‍යයෙන් පේ කරලා පැකේජ් එකක් ගත්තට පස්සේ අර සේවකෙක් තියාගෙන නඩත්තු කරන වගේ දේවල් ඕනේ වෙන්නේ නැහැ. හැබැයි තාම AI වලට ෆික්ස් කෝස්ට් එකක් නිශ්චිත මිලක් නැහැ. නිශ්චිත පිරිවැයක් දරන්න ඕනේ කියලා සීමා කරලා නැහැ. ඒ නිශ්චිත පිරිවැය හැදිලා ඉද්දි තාම තියෙනවා ඒ ටෙස්ට් ඉන්නේ. ඒ හරි පිරිවැය හැදිලා ඉද්දි ඊට වඩා ලාභ වෙයිලු සේවකයෙක් වැඩට ගන්න එක. ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් වෙන්න පුළුවන්, කෝඩින් වෙන්න පුළුවන්, ඔය වගේ දේවල් වලට මේ කෙලින්ම මනුස්සයෙක්ව තියාගන්න එක ලාභ වෙයිලු හරියටම AI වලට මිලක් නියමුණාට පස්සේ. ඔන්න ඔය කාරණාව නිසා ලෝකයේ මේ වෙනකොට ඔය බටහිර ඉන්න ලොකු සමාගම්, විශේෂයෙන්ම ඔය පරිගණක ශාස්ත්‍රයේ ඉන්න සමාගම් තීරණය කළා තියෙනවලු තමන්ගේ සේවකයන්ව ගෙදර යවලා AI රිප්ලේස් කරන්න නැතුව සේවකයන්ට වැඩි ඇටෙන්ෂන් එකක් දීලා ඒගොල්ලන්ට ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් වටපිටාවක් හදලා දෙන්න. මොකද ඒගොල්ලෝ පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවලු ගෙදර ඉඳන් මේගොල්ලෝ වැඩ කරද්දී මෙයාලගේ කාර්යක්ෂමතාවය, එෆිෂන්සි එක ඔෆිස් එකට ඇවිල්ලා වැඩ කරනවට වඩා සෑහෙන්න වැඩි කියලා. මොකද Tamanට බොහොම සුපුරුදු වටපිටාවකනේ, වයිෆ් එහෙම ඉන්නානේ, මොන හරි කන්න බොන්න හදලා ගෙනල්ලා දෙනවා නේ, නිකන් හිටගම පොඩි ස්වීට් කතාවක් එහෙම දාගෙන වැඩ කරද්දී. මොකද මේ කෝඩින් කියලා කියන්නේ පොඩි ක්‍රියේටිව් වැඩක් නේ. මේක මේ රිසර්ච් එක කරලා තියෙන්නේ IT ශාස්ත්‍රයට අදාළව. මේක අනිත් තැන් වලටත් එහෙමම වෙන්න පුළුවන්. ඒක නිසා ලෝකයේ සමාගම් තීරණය කරලා තියනවලු වර්ක් ෆ්‍රොම් හෝම් කියන එක. කොවිඩ් එක්කනේ අපිට ඕක ගොඩක් සමීප වුණේ, ගෙදර ඉඳන් අපිට වැඩ කරන්න පුළුවන් කියන එක. හැබැයි දැන් ගෙදරින් එහාට ගිහිල්ලා ඔන්න මේ සමාගම් තීරණය කරලා තියනවලු මේගොල්ලන්ට එහෙම වැඩට එන්න ඕනේ නැහැ, ඔෆිස් එකට එන්න ඕනේ නැහැ, ඔෆිස් ස්පේස් එකට එන්න ඕනෙත් නැහැ. ඔය ගෙදර ඉඳලා ඔයාගේ වැඩ ටික කරන්න. මොකද ඒක පරීක්ෂණාත්මකව රිසර්ච් වලින් තහවුරු කරලා තියනවලු මේ වැඩේ ඔෆිස් එකට ඇවිල්ලා කරනවට වඩා 100%ක් සාර්ථකයි, එෆිෂන්සි එක වැඩි ගෙදර ඉඳන් වැඩ කරොත් කියලා.
2: ඉතින් හැබැයි ඒවා ඉතින් අපිට දීලා බලන්න ඕනේ,
1: දීලා බලන්න රිසර්ච් එක කොච්චර වැරදිද කියලා ඔප්පු කරන්න
2: අපිට පුළුවන්. සමත් වෙනවා
1: ගෙදර හිටියොත් කීයටද හැරෙන්නේ, කීයටද වැඩ ටික වෙලාවට සබ්මිට් වෙනවද,
2: ගහනවා එක්ක කී කියලා.
1: බත් කාලා,
2: බත් කාලා ඉතින් උදේට කාලා කියනවා, දවල්ටම කාලා ඔක් කරනවා,
1: ඔන්න හරියක් දවල්ලා නැ හවස්සලා කරලා දානවා කියලා. එහෙම එහෙමයි ඉතින්. එහෙම වර්ක් ෆ්‍රොම් හෝම් හැමෝටම දෙන්නත් බෑ,
0: දුන්නම්
1: ප්‍රශ්න. බලමු අපේ අයට දෙන්න පුළුවන් තත්ත්වයක් ඉස්සරහට හැදෙයිද කියලා.
0: රයිට්.

0: FM anu paha, FM anu hatarai tak cuma ada Net FM.
1: Velava oba beta gena enne.
2: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
3: උදේ 9 විනාඩි 19යි.
4: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadun Vadina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandha. Tahatunai Anuhaya Amatana.
6: SLT Mobitel Fiber Nisadang Hamagetaram Novina Sadivagan Superior to Fiber Fit. Okuma devices connect Karana. Gaming world low latency. Fast and stable. Unlimited. Thorakana package Rasa. Obegetra Adamu Fiber Fit Karagana.
7: පෘථු වීඳල අඟහරුට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
8: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
9: කිල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
10: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජූලි 30 වැලිගම.
11: නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
12: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
13: හදන ගෙදර finishing වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
14: Swiss Tech authorized dealer කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන genuine අය.
15: Swiss Tech ගන්න ඕනේ හොඳම තීරණය.
16: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
17: මෙල්වා එක ලංකාවේ එක.
18: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
19: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: ජාතිකද අම්පිටි ගැල මදුරා. අගේ අස්මා රෝගයක් ඇදලා බඩට රාජි මිලා තිබ්බා. ඒක නෑන්න බැරි තරමට. ඊට පස්සේ කොමල්වත් ගිලෙද මාත් කියන ජීවිත වෙන ගලන්. අවශ්‍යයෙන් ගියේ මගේ ළඟයි. ඊට පස්සේ මම පස්පාරක් වගේ තමයි මේක මම හොඳ ජීවිත පස්සෙ හිටියා. ඒ පරිපූර්ණ පස්සේ අස්මා නෝමල් කිව්වා. ඊට පස්සේ කියන්නේ දෙවියෙක් වගේ හොඳ මිනිහෙක්.
19: කතා කරන්න 0777 300 940.

0: උදේ 9 විනාඩි 27යි අල්ගොටවුන් වෙලාව.
1: මේ ඔයාලට මතකද දන්නේ මේ අපි මේක එක දවසක් මේ අල්ගොටවුන් එකේ කතා කරා වගේ මට මතකයක් තියෙනවා. ඒ කියන්නේ සිද්ධිය වෙච්ච මුල් කාලෙම අපි ආව දැනුවත් කරා. මොකද අපේ ඇල්ගොරිතම් එකට එහෙම මිස් වෙන්නේ නැහැ. ඒ වගේ ඒ කාලෙම අපි ඔයාලට අරගෙන එනවා. මේ ඒ තමයි මේ ඔය ස්කැන්ඩිනේවියානු රටවල් අතරින් විශේෂයෙන්ම නෝර්වේ රාජ්‍ය වගේ රටවල් සාර මේ AI platforms Gemini වෙන්න පුළුවන්, ChatGPT වෙන්න පුළුවන්, OpenAI ලගේ චීනේ DeepSeek වෙන්න පුළුවන්. මේ AI platforms විශේෂයෙන්ම තමන්ගේ කුඩා දරුවන්ට වර්ධනය වෙන අවධියේ ඉන්න දරුවන්ට භාවිතා කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා නීති සම්මත කරගත්තා. නෝර්වේ රාජ්‍යය තමයි ඉස්සෙල්ලම මේක සම්මත කරගත්තේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔය අපේ වයස් සීමාවන් අනුව ගත්තොත් ඔය ග්‍රේඩ් 1 2 අපි ගමු නිකන් ග්‍රේඩ් 8 වගේ 1 2 8 වගේ ඉන්න. ඒ කියන්නේ එක වසර ඉඳලා 8 වසර වගේ දක්වා. 8 වසර කියන්නේ අවුරුදු 13ක් විතරනේ. ඒ දක්වා එක වසර කියන්නේ අවුරුදු 6ක් විතර. බලන්නනේ මං වයස ඒ ඔක්කොම හරියට කියන හැටිනේ.
0: හොඳ අත්දැකීම් තියෙන
1: තාත්තා කෙනෙක් වෙන්න ඕනේ දරුවෝ ඉගෙන ගන්න ඒ වයස් සීමාවල් ගැන අවබෝධය තියාගන්න.
0: ඒක අත්දැකීමෙන් වගේ තමයි කියන්නේ.
1: අත්දැකීමෙන් කිව්වේ. ඒ කියන්නේ අවුරුදු 6 ඊට පස්සේ දැන් සාමාන්‍ය ඉස්කෝලේ යන වයසනේ අවුරුදු 6 සහ ඔය 13 වයස්වල දරුවන්ට සම්පූර්ණයෙන්ම AI platforms තහනම් කරා.
0: රයිට්.
1: මේ නෝර්වේ රාජ්‍යය. ලෝකේ අපි අර එක දවසක් කිව්වනේ ඩෙන්මාර්කේ ළඟට ලෝකේ ජීවත් වෙන්න සුදුසුම රට. ඉහළම
2: පහසුව සහිතව ජීවත් වෙන්න පුළුවන් රට කියලා කියන්නේ නේද?
1: ඔල් ඉතින් සැපේ ජීවත් වෙන්න පුළුවන් රටක්. ඒ වගේම තමයි ලෝකේ නීති රීති අතින් ගත්තට පස්සේ අපිට හිතා ගන්න බැරි විදිහේ නීති රීති.
0: රයිට්.
1: අපිට ඒ වගේ නීති ගැන හිතන්න බෑ සාරා. ඒ කියන්නේ මම අර දවසකුත් කිව්වනේ. ඒ කියන්නේ තමන්ගේ අගනුවරට ප්‍රහාර එල්ල කරපු ත්‍රස්තවාදියාට පවා ඉස්සෙල්ලම ගිහිල්ලා අහන්න ඔයාට නීතිඥ සහයක් ඕනේද
0: කියලා.
1: ඒ වගේ මේ හියුමන් රයිට්ස් අතරින් හියුමන් රයිට්ස් ගැන කතා කරලා ඒගොල්ල අපිට සෑහෙන්න බලපෑම් කරා එක්තරා කාලයකදී. හැබැයි අපිට පිළිගන්න වෙනවා ඒ තමයි සම්මත ක්‍රමවේදය. ඕනම මිනිහෙට මිනිහෙක් විදිහට ලැබෙන අයිතිවාසිකම් තියෙනවා. ඒවට පවා බොහොම ඉහලින් ගරු කරන රටක් තමයි නෝර්වේ කියලා කියන්නේ. එහෙම රටකොත් ඒ වගේ නවීන මොඩර්න් රටක් ඇයි AI තමන්ගේ පන්ති කාමරවලට විශේෂයෙන්ම තමන්ගේ කුඩා දරුවන්ට ලබා නොදෙන්න තීරණය කරන්නේ? හේතුව තමයි ඒගොල්ලන්ගේ විශේෂඥයන් කියනවා මේක පොඩි කාලෙම දරුවන්ගේ අතට ගියොත් දරුවෝ තනියම හිතලා තීරණ ගන්නෑ. දැනුම හොයාගෙන යන්නේ නැහැ. අපි වුණත් දැන්
2: ගවේෂණය කරන්නේ නැහැ
1: නුවා. ඒ කියන්නේ මේ අපි පුරුදු වෙලා තියෙනවනේ දැන් එහෙමනේ කෙලින්ම ගියා සර්ච් බාර් එකේ ගැහුවා ඔයාගත්ත ඔන්න එන ඔක්කොම් පිළිවෙලට ChatGPT එකේද Gemini එකේද ඒක කියනවා. ඒ තමයි දැනුම.
2: ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් මේ Google කියලා නම ඉස්සරහට එන ලෙඩක් හොයාගෙන තිබුණා. මේ මනෝවිද්‍යාවක්. ඒකේ වෙලා තිබුණේ ඕස්ට්‍රේලියාවේ ළමයින්ට ඒක අම්මලා තාත්තලා සම්බන්ධයෙන් තමයි ආවේ. අම්මලා තාත්තලාගෙන් Google වගේ උත්තර බලාපොරොත්තු වෙනවා කියලා. මොකද ඒගොල්ලෝ හැමදාම උත්තර හොයන්නේ Google කරලානේ.
1: ඔව්.
2: ඉතින් අම්මලා තාත්තලා කියන්නේ මිනිස්සුනේ.
1: ඔව්.
2: ඒතකොට සමහර ලාවට හිතලා මතලා
1: ටිකක් වෙලාවක් යනවා. ටිකක්
2: සමහර ලාවට ළමයින්ට කියන්න පුළුවන් සීමාවේ තමයි. දැන් පුංචි ළමයෙක් ඇහුවොත් එහෙම දරු පිළිසඳ ගැනීමක් වෙන්නේ කොහොමද? ඔක සියලුම අම්මලා තාත්තලා මුහුණ දෙන ප්‍රශ්නයන්නේ පුංචි එක අහනනේ අපි ආවේ කොහෙන්ද කියලා. එතකොට ඒ එක එක කාලවල වලදී අම්මලා තාත්තලා දන්නවනේ ඒක යම්කිසි ආකාරයකට ඒක කොයි විදිහට උත්තරේ දෙන්නේ කියලා. ඉතින් Google එක ගහුවම ඕක Google එක උත්තර දෙනවා හරියට. ඉතින් එතකොට දරුවෝ හිතනවා අම්මලා තාත්තලා මුකුත් දන්නේ නැහැ කියලා.
1: ඒ කියන්නේ මේ ක්ෂණික දේවල් මේ දරුවෝ
2: ඉක්මනින් විසඳන්න ඕනේ කියලා
1: මේ බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අවුල නිසාම වෙන්නේ නැති මේ ගොඩක් කාලවට දරුවෝ අර සුපුරුදු විදිහට තමන්ගේ අම්මගෙන් තාත්තගෙන් ගුරුවරයාගෙන් දෙයක් අහන්න නැතුව නැත්තම් පොතක් පතක් කියලා තනියම දැනුම හොයාගන්නේ නැතුව ප්‍රොම්ප්ට් එකකින් නැත්තම් එක වචන දෙක තුනකින් සර්ච් කරලා ඉක්මනින් හොයාගන්න දේවල් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා තමයි නෝර්වේ රාජ්‍ය කටයුතු කරන්නේ මේ විදිහට නෑ. අපි දෙන්නේ නෑ. දැන් අපිට මතකයි අපි පවා විශ්වවිද්‍යාලවල සාමාන්‍යයෙන් ඔය තියෙනවනේ තීසිස් වෙන්න පුළුවන් assignment වෙන්න පුළුවන් කරද්දී සමහර අවස්ථාවල අපිට කිව්වා AI පාවිච්චි කරන්න එපා ගිහිල්ලා හොයන්න කියලා. ෆීල්ඩ් රිසර්ච් යන්න ඕන ගිහිල්ලා ඒ පුද්ගලයන් හම්බෙලා පාරවල් හොයාගෙන බස්වල නැගලා ගේ

0: අපි ෂණික දේවල් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි වට මේ කතා ඔක්කොම කියන්න හේතුව තමයි ඔයාගේ දරුවන්ට නිශ්චිත වයසේදී අවශ්‍ය පෝෂණය දෙන්න. ඩිජිටල් මීඩියා විතරක්
1: නෙවෙයි. AI වලින් දෙන්න බෑ.
0: AI වලින් ඒක දෙන්න බෑ. AI එකක් නැත්තම් ඩිවයිස් එකක් අතට දෙන්න කලින් එයාට අවශ්‍ය පෝෂණය දෙන්න. ඒ පෝෂණය යාගේ මානසික ක්‍රියාකාරීත්වයට, ඊට පස්සේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට, ශාරීරික වර්ධනයට, ආහාර ජීර්ණයට, දෘෂ්ටියට, මේ හැම දෙයකටම සාර බලපානවා. එහෙම දුන්නට පස්සේ, කියන්නේ නිසි වයසේදී නිසි පෝෂණය ලැබුණට පස්සේ එයා තනියම දැනුම හොයාගෙන යයි.
2: රයිට්.
0: ආයේ මේ ආඩ Google ගෙන් හරි chat GPT ගෙන් හරි Gemini ගෙන් හරි උදව් ඕනේ වෙන්නේ නැහැ. එයාට ඒක ඉගෙනුම් මෙවලමක් වෙයි. හැබැයි ඒකෙන් ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි කියන්නේ පොඩ්ඩට බොහොම සම බල ආහාර වේලක් ලබා දෙන්න අනිවාර්යෙන්ම. ඒ දෙන ගමන් අමතක නොකර Anchorpedia Pro දෙන්න කියලත් අපි මතක් කරනවා. ඉතින් Anchorpedia Pro එක බොහොම බැලන්ස් ඩයට් එකක් දුන්නට පස්සේ එයාලගේ අවශ්‍ය දේවල් අවශ්‍ය වයසදී නිසි විදියට වර්ධනය වෙයි. එහෙම වුණාට පස්සේ එයාලා තනියම දේවල් හොයාගෙන ගවේෂණය කරන්න. ලෝකයේ මේ දින්නේ සාර කවුද දන්නවද? ගවේෂණය කරපු අය.
2: එක්ස්ප්ලෝර් කරපු කට්ටිය.
1: ගවේෂණය කියන එකේ තේරුම දන්නවද?
0: ආ, ඒක නම් අපි දැන් ලියාගමු.
1: ඔව්, ගවේෂණය කියලා කියන්නේ ගව. ගව කියලා වචනේ තියෙනවා. ඔව්, ගවයන් සොයා යාම.
0: සොයා යාම.
1: ගවේෂණය කියලා කියන්නේ හවසට හරකුන් සොයා යාම තමයි. ඊට පස්සේ ඒ වචනේ ආවා යමක් සොයා යාම කියන එකට. ඒ කියන්නේ දැන් සමහරවිට හරක් කැලේ පැනලා ඉන්න පුළුවන්. එකෙක් දෙන්නෙක් ඇතුල්ටම ගිහිල්ලා ඒ කියන්නේ ඩීප් රිසර්ච් කරලා
0: හොයන් අරගෙන වෙනවා.
1: ඉතින් ඒ සිංහල භාෂාවට ඒ වචනේ ආවේ හවසට හරක් සොයා යෑම කියන කාරණෙත් එක්ක.
0: ගවේෂණය. ඒ කියන ගවේෂණය කරන පොඩ්ඩෙක්ව හදන්න Anchorpedia Pro දෙන්න.
2: රයිට්. ඒත් එක මතක කරන්න ඕනේ ඔයගලන්ට LB finance එක ගැන. අපි අර ඉස්සෙල්ලා කියවනේ දුර දකින්න කෙනෙක් නම් අනිවාර්යෙන් FD එකක ඔයගොල්ලෝ දානවා කියලා.
0: ඔව්.
2: එතකොට දැන් LB finance එකකින් ජේෂ්ඨ පුරවැසියන්ට වෙනම ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. ඒ වගේම තමයි ජේෂ්ඨ පුරවැසියන් සහ ඕනම කෙනෙක්ට තව ඔප්ෂන්ස් ටිකක් තියෙනවා.
0: හරි, අපි මේ ප්ලෑන්ස් ටික සාර මතක් කරමුද මොනවද තියෙන්නේ කියලා. මෙහෙම පටන් ගමු. ජේෂ්ඨ පුරවැසියන්ට තියෙනවා මාස 25 ගස් ස්ථාවර තැන්පතුවක්. ඒක කල්පිරෙද්දී 114.5ක පොලියක් ලැබෙනවා. ඒ වගේම තමයි මාස 13ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා. ඒක කල්පිරෙද්දී 113.5යි බිඳුවක පොලිය අනුපාතයක් ලැබෙනවා. ඒ වගේම තමයි වෙනත් ඕනෑම ස්ථාවර තැන්පතුවක්. ඒනවා ජේෂ්ඨ පුරවැසියෙක් වෙන්න ඕනේ නැහැ. වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාටත් පුළුවන් ගිහිල්ලා මේවා ඉන්වෙස්ට් කරන්න. ඒ තමයි දින 50කින් කල්පිරෙද්දී 111.12ක පොලිය අනුපාතයක් ලැබෙනවා. දින 200කින් කල්පිරෙද්දී 111.62ක පොලිය අනුපාතයක් ඔයාට ලැබෙනවා. ඉතින් ඒ වගේමයි හදිස්සි මුදල් අවශ්‍යතාවයක් ආවොත් ඔයාට මේ FD එකෙන් ලක්ෂ 3ක් දක්වා ක්‍රෙඩිට් එකක් ණය ගන්න පුළුවන් හැකියාවක්
2: තියෙනවා.
0: ණය පහසුකමක් තියෙනවා. ඉතින් LB SIM app එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාට ගෙදර ඉඳන් ඔයාගේ FD එක මැනේජ් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාට ළඟම තියෙන LB finance ශාඛාවට ගිහිල්ලත් ඔයාගේ FD එක ඕපන් කරන්න පුළුවන් හැකියාව දැන් තියෙනවා.
2: ඕකේ. දැන් අපි වහලවල් ගහන්න ඒවා ගැන මතක් කරනවානේ හැමදාම
0: නේද? වහල ගහන්න කියලා අපි නිතර කියනවා. කල්පනා කරලා තමයි හැබැයි ගහන්න ඕනේ. මාවට ගියාට වහලා ගහන්න බෑ.
2: වහලා ගහන්න බෑ.
0: හරිද මේ? දැන් එහෙම කල්පනා කරලා ගහද්දි අපි කලින් මතක් කරා මේ දැන් Rhino Premier Roofing Sheet.
2: නෑ.
0: වල තියෙන සුවිශේෂී අනන්‍යතාවයක් තමයි. ඒක අනන්‍යතාවයක්. හරිද? ඒ කියන්නේ ඔයාට වෙන කොහෙන්වත් මේ විදිය තාක්ෂණයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ තමයි Rhino Premier Roofing Sheet ලා අපි කලින් කිව්වා මේ මැටි ලේයර් එකක් තියනවා කියලා.
2: රයිට්.
0: ඒක ස්වාභාවික මැටි ලේයර් එකක්. ඒක නිසා තමයි සාමාන්‍යයෙන් අපේ ගෙදරට රස්නේ තාපය කියන එක දැනෙන්නේ නැත්තේ. සාමාන්‍ය මැටි වහලක් යටිදී අපිට තියෙන පොඩි හැඟීමක්. අන්න ඒ විදිහම ෆීලින් එකක් අපිට ගන්න පුළුවන් Rhino Premier අලුත්ම roofing sheet ඔය ගෙදරට දැම්මොත් ආයි සිවිලින් ගහන්න නම් මනම් ඔයට කරදර වෙන්න ඕනෙත් නැහැ. හරි ලස්සන එකම පාටකින් අර මැටි දුබුරු පාටින් ඔය ගෙදර වහලවාට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තව එක ෆීචර් එකක් තියෙනවා. ඒ තමයි මේ ජල විකර්ෂක තාක්ෂණය කියලා කියන්නේ.
2: ඕකේ.
0: හරිද? විකර්ෂක කියලා කියන්නේ ආයි තින් වතුර බින්දුවක්වත් මේ රැදෙන්න ඉඩ තියන්නේ නැහැ. හයිඩ්‍රොෆෝබික් කෝටින් එකක් තියෙනවා මේ ෂීට් එකේ උඩ මතුපිට. මේක නැනෝ තාක්ෂණයෙන් තමයි හදලා තියෙන්නේ. අර නෙළුම් කොලේ තියෙන තාක්ෂණයක්. ඒ තාක්ෂණයම තමයි මෙතනට ඇප්ලයි කරලා තියෙන්නේ. ඒකින්ද වතුර රැදෙන්නේ නැහැ. වතුර රැදෙන්නේ නැති නිසා මේ උරා ගන්නෙ නැහැ වතුර. උරා ගන්නෙ නැති නිසා සාමාන්‍යයෙන් ෂීට් එක ඉක්මනින් විනාශයටපත් වෙන්න පුළුවන්. නැත්තම් දුර්වල වෙන්න පුළුවන් හැකියාව බොහොම අඩුයි. ඒ වගේම තමයි ඇල්ගී වර්ග. ඊට පස්සේ අපි දන්නවා විවිධ බැක්ටීරියා වර්ග. ඊට පස්සේ අපි දන්නවා පාසි වර්ග වෙන්න පුළුවන්, දියසෙවල වෙන්න පුළුවන්. මේවා මේ වහල මතුපිට වර්ධනය වෙනවනේ. මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ වර්ධනයට අවශ්‍ය තෙතමනය කියන එක මේ ෂීට් එකේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වල නැති නිසා රැඳෙන්නේ නැහැ.

කොච්චර වැස්සත් වතුර ටික කෙලින්ම පහට ගලාගෙන යන උරාගන්නේ නැහැ. ඉතින් අලුත් විදිහට හොඳ ප්‍රමිතියෙන් සවිශක්තිමත් කාලාන්තරයක් වාගේ වහලා තියාගන්න පුළුවන් වා ගෙදරට දැම්මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් නම් 1396 හොට්ලයින් එකට කෝල් එකක් අරගෙන වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
3: උදේ 9 විනාඩි 41යි
5: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු ක්‍රිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120 77 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියා කල්පි ස්ථාවර තැන්පතු
7: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා
9: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
10: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නා
11: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන්ලීන් සීමා බිඳලන්න
12: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසයේ දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා 15%ක වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
13: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවී පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශන සහකරු
14: වෙනස්ම රසය වෙනස්ම විදියට වෙජේ ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
15: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
16: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: කියවනවා වැඩි කියලා බෝයිෆ්‍රෙන්ඩ් හොඳටම බැන්නා. එයාට කතා කරලා හොඳට කියෙව්වා. මේ රුපියල් 5000 දුන්නේ එයා.
0: පාට හතේ පැය තුනෙන් සතිය ගානේ මුදල් තෑගි දිනන්න සූදානමින් ඉන්න.

0: උදේ 9:47 අල්ගොටාම වෙලාව අපිට යන්න වෙලාව හරි.
1: වෙලාව හරි නේද?
2: යන්න කලින් යන්න බෑ කියලා හිතනවා. මොකද මට හිතෙන්නත් වෙන්නේ ඔගේ තේරුමක් නැහැ නේ මෙහෙම ඉඳලා හැනවා.
1: ඔව් නේ යනව එනවා ඕක
2: අමාරුයි. ඇත්තේ යාම් සාහෙන් පමණි කියනවා මහාචාර්ය සරච්චන්ද්‍රයන් කිව්වට. නිකන් බෑ වගේ කියලා.
0: යාම් සාහෙන් විතරයි තියෙන්නේ.
1: ඔව් ඉතින්.
2: නොගියොත් නොආවොත් යාමක් නැත. නොගියොත් එමක් නැත.
1: ඔව්.
2: අලොංගේ අවුරුද්ද කියන ඒ සුප්‍රසිද්ධ ග්‍රන්ථය ඉවර වෙන්නේ එහෙමනේ.
1: ඒ කියන්නේ අපිට දැන් ඒ කියන්නේ ඉන්න සිද්ධ වෙනවද?
0: නෑ මම නම් යනවා 10ට.
2: මේ ඔය දෙන්නයි. ඒක ජාතින් හමු වෙන්නේ නැහැ
1: කියලා. ආ සාරව අපි UN එකට යවනවා නේ. UN එකට.
2: මේ මේ UN එක ලව්වවත් මොන හරි මේකට මේ විසඳුමක්.
0: ඔව් රස්සාවක් ඔයලා දෙන්න බැරිද නැහැ. හරි.
1: යන්න කලින් අපිට මතක් කරන්න දේවල් කීපයක් තියෙනවා. අපාට ඉස්සෙල්ලාම අපි කියන්න ඕනේ යන්න ධම්රෝ එකට කියලා. ඔන්න 15% ඩිස්කවුන්ට් එක ඔයාට සැපට නිදා ගන්න ධම්රෝ ෆෝම් මැට්‍රස් එකක් දැන් ගන්න පුළුවන්කම තියෙනවා. මේ ධම්රෝ ෆෝම් මැට්‍රස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මැට්‍රස් කියන කැටගරි එක ගත්තට පස්සේ ඒ රේන්ජ් එක ගත්තට පස්සේ ලංකාවේ තියෙන අංක 1 මැට්‍රස් එකක් බොහොම කම්ෆර්ටබල් විදිහට ඔයාට සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මැට්‍රස් එකක්.
0: රයිට්.
1: සාමාන්‍යයෙන් අර මෙට්ට වල තියෙනවනේ පොඩි ප්‍රශ්නයක් නේ දෙතුන් පාර නිදා ගත්තට පස්සේ ඔන්න
0: ලොකු ආවාටයක්
1: එනවා. අන්න ලොකු ආවාට එනවා. ඊට පස්සේ අර වෛද්‍යවරු කියනවනේ මේ නිදියද්දී අනුගමනය කරන්න ඕන ඉරියව්වක් තියෙනවා කියලා. ඒ ඉරියව්ව ඔයා කොච්චර ඇඟෙන් ඒක දෙන්න හැදුවත් ඉරියව් එන්නේ නැහැ
0: මෙට්ට නිසා.
1: මෙට්ට නිසා. මෙට්ටේ අර විදියට නැති නිසා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඔයා ගාව තියෙන ධම්රෝ ෆෝම් මැට්‍රස් එකක් නම්. ඉතින් ඒ නියම ප්‍රමිතියෙන් යුක්ත ධම්රෝ ෆෝම් මැට්‍රස් එකක් දැන් ඔයාට 15% ඩිස්කවුන්ට් එකක් එක්ක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයා ගියොත් ළඟම තියෙන ධම්රෝ ෂෝරූම් එකට. ඉතින් ධම්රෝ මැට්‍රස් විතරක් නෙමෙයි අපි ඔයාලට මතක් කරනවා ධම්රෝ ගෘහ භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ, Samsung, Panasonic, Innovex වගේ බ්‍රෑන්ඩ්ස් වලින් ඔයාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි කෑම මේස කට්ටල, ඩයිනින් රූම් එකට, ඊට පස්සේ නවීන සෝෆා මාදිලින්, නිදන කාමර කට්ටල, මේ හැමදේම ඔයාට ගන්න පුළුවන්. ආ යන්න ධම්රෝ එකට. ඒ වගේමයි මතක් කරන්න ඕන ඔයාලට මේ ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් ඔයාලට ඕන දේවල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්. ඊට පස්සේ මතක් කරන්න ඕනේ ඔයගලන්ට මෙල්වා ස්ටිල් දාන්න කියලා වගේ ගෙදර හදනවා නම් බිස්නස් ස්පේස් එක හදනවා නම් ඕනම කන්ස්ට්‍රක්ෂන් එකක් කරනවා නම් මෙල්වා ස්ටිල් දාන්න. මොකද කල් පවතින දේවල් ඕනේ හදන්න.
1: අනිවාර්යයෙන්ම
0: නේ. හිතන ලාට කැඩෙනවා නම් ඔය එක හරියට හදලා නැහැ.
1: ඒකයි. ඒ කියන්නේ මේ මෙහෙමනේ. දැන් උතන දෙපැත්තක් තියෙනවා. එකක් තමයි හදන දේ ප්‍රමිතිය. ඒ වගේම තමයි දැන් ඔය ඉදිකිරීම ශාස්ත්‍රයේ වැඩ කරන අපේ ඉංජිනේරු මහත්තුරුන්. ඊට පස්සේ අපේ ඉන්නවා බාසුන් නැහැලා. ඒ මහත්තුරුන්, පෙදරේරු කටයුතු කරන මහත්තුරුන්. මේගොල්ලෝ හැමෝම මේ වෘත්තියක් නේ කරන්නේ. ප්‍රොෆෙෂන් එකක් නේ. ප්‍රොෆෙෂන් වල දිසාරා මේ ස්ටෑන්ඩඩ්ස් තියෙන්න ඕන. ක්වොලිටීස් තියෙන්න ඕන. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ වාට මෙල්වා ස්ටිල් තෝරගන්න කියලා. මොකද නියම වෘත්තීය අධ්‍යක්ීම් තියෙන, වෘත්තීය පළපුරුද්ද තියෙන, වෘත්තීය සම්මතයන් ඇතුලේ වැඩ කරන නියම වෘත්තිකයෙක් නම් ඔයා තෝරගන්නේ මෙල්වා ස්ටිල්ම තමයි. මොකද ලංකාවේ අංක 1 ස්ටිල් එක අපි කියලා දෙනවා මීට කලින් මෙට්‍රික් ටොන් 50,000ක් වානේ හදන අවුරුද්දකට ලංකාවේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙච්ච දැවැන්තම ව්‍යාපෘති රැසකට වානේ අවශ්‍යතාවයන් සපුරලා දීලා තියෙන්නේ මෙල්වාම තමයි. අපි නම් විදියට කිව්වොත් අපි දන්නවා නෙළුම් කුළුණ වෙන්න පුළුවන්, ඊට පස්සේ දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය වෙන්න පුළුවන්, මැනින් මාකට් එක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෙනකොට ලංකාවේ ඉදිවන දැන් මේ ප්‍රයිම් ලගේම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට්ස් අහස උසට තියෙන දැවැන්ත කුළුණු වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම වානේ අවශ්‍යතාවයන් සපුරලා දීලා තියෙන වෙන කවුරුත් නෙමේ මෙල්වා ස්ටිල්. ඉතින් ඔය ගෙදරට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයගේ ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන් ඕනම ගොඩනැගිල්ල ශක්තිමත්ව කල්පවතින් ඉදි කරන්න නම් මෙල්වා ස්ටිල්ම දාන්න කියලා අපි මතක් කරනවා. මොකද මෙල්වා කියලා කියන්නේ ලංකාවේ
0: එක නිසා. රයිට්. ඒක මතක කරන ඕනේ විජේ ප්‍රොඩක්ට්ස් ගන්න ඔයාගේ කිචන් එක පුරව ගන්න විජේ ප්‍රොඩක්ට්ස් වලින්. එතකොට මේ අර උයන කලාව වැරදෙන්නේ නැහැ.
1: ඔව්නේ. ඒ කියන්නේ උයනවා කියන්නේ ආට් එකක් නේ.
0: ඒ
1: කියන්නේ ආට් එකක් කරද්දී ඔය වෝට කලර්ස් වෙන්න පුළුවන්, පැස්ටල් වෙන්න පුළුවන්. ඒවා හරියට තියෙන්න ඕනේ.
0: තියෙන්න ඕනේ.
1: තිබ්බ නැත්නම් ඔයාගේ ආට් එක හරියට එන්නේ
0: නැහැ.
1: ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙනම නිෂ්පාදනය කරන කෘතිම රසකාරක කිසිම දෙයක් අඩංගු වෙලා නැති විජය ප්‍රොඩක්ට්ස්ම මිලදී ගන්න කියලා. විජය මිරිස් කුඩු තියෙනවා, විජය කෑලි මිරිස් තියෙනවා, විජය තුන පහ කුඩු තියෙනවා, අබ කුඩු තියෙනවා, සුදුරු තියෙනවා, ලුණු කුඩු තියෙනවා. මේ ඕන දෙයක් ඔයාට විජය නමින් දැන් බලන්න පුළුවන් හැබැයි මතක් කරලා WP ලාංඡනය තියනවාද බලන්න
0: රයිට් එහෙනම් අපි යමු හෙට එනවා මේ සතියට සහ මේ මාසෙට එන අන්තිම දවස
2: තියෙනවා හෙට සෑ ආයෙ තව සෑක් තමයි
1: හෙට අපේ DJ නයිට් එක තියෙනවා අපි විස්තර කියන්නම් හෙට
0: සරහටි කියන්නම්
1: ඔ රොමේෂ් තරංග පොදු රාජ්‍ය මණ්ඩලීය තරග බිමට අදිනවා
2: අපි ඒ සැනින් ඔහුගේ ඒ තනගාවලිය විස්තරත් කෙනේ
1: අනිවාර්යෙන්ම අපේ net news උදානමින් ඉන්නවා ඒ ගැනමව දැනුවත් කරන්න ඔයත් තුන වෙද්දි වැඩේට සෙට් වෙන්න
2: මිස් වුණොත් වැඩේට සෙට් වෙන්න ඒ මොහොතේ ප්‍රාර්ථනා කරගන්න මට මතකයි මේ සුසන්තිකා ඔලිම්පික් දුවනකොට මේ මම තමයි මේ මොහොතේ සජීවී විස්තර ප්‍රචාරය ගෙනෙමින් හිටියේ ඊට මොහොතකට කලින් ඒ කියන්නේ ඒ දවස්වල ලොකු මාධ්‍ය මෙහෙයුමක් ගියානේ මට එක්තරා පන්සලක ස්වාමීන් වහන්සේ කෙනෙක් කතා කරලා කිව්වා මහත්තයෝ මුළු ලංකාවම මේ වෙලාවේ තරඟේ බලන් ඉන්නවා හැබැයි අපි තරඟේ බලන්නේ නැහැ. අයෝ ඇයි හාමුදුරනේ කියලා. නෑ අපි 39ක් එකතු වෙලා ඒ මොහොතේ ඇය වෙනුවෙන් පිරිත් සජ්ජායනය කරනවා කියලා කිව්වා.
1: අනිවාර්යයෙන්ම.
2: ඉතින් එවන් රටක් මේක අපි අපේ ප්‍රාර්ථනා ඔහු වෙනුවෙන් මේ අද දවසේ මුහු කරමු.
1: අනිවාර්යයෙන්ම. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්න හැමෝටම අපි මොකද කියන්නේ? පරිස්සමෙන් ඉන්න කියලා තමයි. පරිස්සමෙන් ඉන්න සතුටෙන් ඉන්න අපි හෙට හම්බෙමු මේ මාසේ අන්තිම දවසේ. ගිහින් එන්න මම ආචින්.
0: මම සාරා.
2: මම නුවා.

0: FM Anu Paha, FM Anu Hatarai Dashmata, Net FM.
1: දර්ශනාකාරවලින්
2: Mobitel within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15,160කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබාගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17,17 අමතන්න. කොන්දේසි සහිතයි.
3: මාස්ටර්ගේට් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර්ගේට් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0773133036.
4: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහගුණ වඩන අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
6: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුළ සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
7: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
5: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
8: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
9: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
10: NetFM, Algo Town.
11: Brought to you by
5: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
12: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
13: මෙල්වා එක ලංකාවේ එක.
14: The Palace ගම්පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0.71.666.222. Prime Residences.
15: වෙනස්ම රසයක්. වෙනස්ම විදියට. Vijay Instant Noodles. රස හතරකින්.
16: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% පාක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු.
17: ඇංකර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
18: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
19: දම්රෝ වොෂින් මැෂින් සඳහා 15%ක වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
1: ඇංකර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
0: FM 95 FM 94.8 Net FM.
11: වෙලා උදෑසන 10යි දැන්.

0: සත්‍ය. ඔබ වෙත ගෙන එන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: බැයෙන් බැය අලුත් වන අලුත් බැයි දිවස්ම ඇත්නියෝ.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. වත්තල කරදියාන පල්ලියවත්ත ප්‍රදේශයේ පසුගියදා පැවති සාදයක් අතරතුරදී පුද්ගලිකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ටාසය මගින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ සීදුව මූකලංගම ප්‍රදේශයේදී. අදාළ වෙඩිතැබීමට සැකකරුවන් පැමිණි මෝටරාතය කුලී පදනම් මත ලබා ගැනීමට මෙම සැකකරු සිය ගිණුමින් මුදල් බැර කර ඇති බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට සැකකරු මූකලංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ටාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news hotel කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: net news the truth people trust fm anupaha fm 94.8 net fm

0: ಅಲ್ ಟ್ರೆಂಡ್ಸ್ ಅಲ್ ಸ್ಟೈಲ್ ಲೆಕ್ಕ ವಿಲಾಸಿತ ಲೋಕೆ ಕಾಲ ಬಂದ ಫ್ಯಾಷನ್ ಬಾದ್ ಅಲುತ್ಮ ಶಾಖಾವ ದನ್ ಗಾಲಟ ಆಗಸ್ಟ್ ಪಲವನಿದ ಅಲುತ್ಮ ಮೋಹನೋರಕಿನ್ ವಿವರ್ತವನ ಫ್ಯಾಷನ್ ಬಾದ್ ಗಾಲ ಶಾಖಾವಟ ಒಬತ್ತೆನ್ನ ಒಬೆ ಮುಲ ಪಾವಲಟಮ ಗಲಬನ ನಾವತಮ ಕಲೆಕ್ಷನ್ ರಸಕ್ ಅತ್ರಿನ್ ಹಿತೆ ಹಟಿಯಟ ವಿಲಾಸಿತ ತೋರಗನ್ನ ಆಗಸ್ಟ್ ಏಕ ಸಹ ದೆಕ ಯನ್ನ ದೆದಿನ ತುಲ ಸಿಯಲಮ ಬಹಂಡ ಸದಹಾ ಸಿಯಟ ದಹಾಯಕ ವಟ್ಟಮಕ್ ಸಹ ನೆತ್ ಎಫ್ ಎಂ ಕಂಡಾಯಮ ಸಮಗ ಇಕ್ವಿ ಟ್ಯಾಗಿ ದಿನ ಗಣಿಮಟತ್ ಅವಸ್ಥಾ ಫ್ಯಾಷನ್ ಬಾಗ್ ವೆನಸ್ವನ ಜೀವನ ರಟಾವಂಟ
1: ದಿವೈನೆ ವೆಡಿಮ ಪಾರಿಭೋಗಿಕ ವಿಶ್ವಾಸ ದಿನಾಗತ್ ಸುಪಿರಿಸಿದು ಸೇವಿಮಕ್ ಸಹಿತ ದಾಮ್ರೋ ವಾಷಿಂಗ್ ಮೆಷಿನ್ ಸದಹಾ ಸಿಯೇಟ ಪಹಲವಕ ವಾಟ್ಟಂ ಸೀಲುಮ ದಾಮ್ರೋ ಪ್ರದರ್ಶನಾಗಾರವಲಿನ್
2: SLT Mobitel Fiber Nisadang Hamagetaram Novinasa Divegen Superior Tama Fiber Fit Okkuma Devices Connect Karanna Gaming World Low Latency Fast and Stable Unlimited Thoraganna Package Rasa Obe Gedara Adama Fiber Fit Karaganna
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
6: මට කොලෙස්ටරෝල් වැඩි වෙලා තිබුණා 374 ඊට පස්සේ මම ගියා ගැලෙච්චි වට පස්ස කමල් බඳුරු මහත්මයා ගාවට බෙහෙත් ගන්න දවස් 30 දුන්නේ දවස් 30 චෙක් කරනකොට 194 ට අඩු වෙලා තිබුණා හිතන්නවත් බැරි විදිහට මට මේ විදිහට අඩු වීම ගැන සතුටුයි ඉතින් දවස් 30ක් වගේ ඇතුළතදීම මගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වෙන්න මට බෙහෙත් දෙනවා වාව සනීප
5: කතා කරන්න 0777
7: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
8: Don't stop remix remake එකට හැපෙන DJ blast එකක්
9: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
7: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
8: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
7: 1 2 3 let's go. ලංකාවම දන්න විලංග DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න.
8: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Mesikurada Renovator
10: Brought to you by
11: Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apiko Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
8: Net FM DJ Night

උදේ 10යි විනාඩි 26යි වෙලාව. අපි දෙදුරුමාව දහගෙන ඉන්න ගමන් WhatsApp එකේ message කරපු set එක මතක් කරන්න ඕන. Good morning කියලා උදේ පාන්දර message කරපු set එකක්ම ඉන්නවා. Hi කොහොමද සාමත් මේ වෙලාව ඔබ හගෙන ඉන්නවා දෙදුරුමාවතර අපිවත් එකතු කරගන්න කියලා ප්‍රියන්ත message කරලා තිනවා. ඒ වගේම Good morning අපිත් මේ වෙලාව ඔබ තමයි අහගෙන ඉන්නේ. රමණි සුමේදා ඊට පස්සේ කැනඩා වල ඉඳලා චන්නවයි ඊට පස්සේ ඇන්ජුවයි මිෂෙල්වයි ඊට පස්සේ ඇන්ජල්වයි එන්රියන්වයි ඔක්කොම එකතු කරගන්න කියලා තිනවා. අනිවාර්යෙන් කට්ටිය ඔක්කොම එකතු ගන්නම්. පූර්ණිමා සෙව්වන්දි සඳලංකාවෙන් මැසේජ් එකක් දාලා තිනවා. ගුඩ් මෝර්නින්. ඔයාවත් ගොඩ ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න. අපි මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට නිරංජන් මැසේජ් කරලා තිනවා. Thank you නිරංජන්. ඔයාවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්න. බලන්න නේද ඉතින් මේ වෙලාව වැඩ කියලා නැහැ. ආ මාත් එක්ක ඉන්න ගම මැසේජස් එවනවයි කියලා කියන්නේ ඔයා උදාර දරුවෙක් තමයි. ඉතින් නේද 1000ක් වැඩ ඇස්සේ හිටියත් ඔයා 1001 වෙනි වැඩේ විදියට හරි මට මැසේජ් එකක් දානවා. උදාරයියා. රයිට්. එහෙම හගෙන ඉන්න ඔයාට මම මේ මතක් කරන්න හදන්නේ සෙවනගල කිරිබන්නාර බෝගාහන්දි ආයිමා වෙදමැදුර ගැන. එතකොට දැන් මේ නම කියපු ගාම මුළු ලංකාවක්ම දන්න තැනක් නෙමේක. මොකද ඔය ගොඩාක් තැන් වලින් හොඳ කරන්න බෑ කියලා එවපු රෝගීන්ව එහෙ බලලා මෙහෙ බලද්දි හොඳ කරන්න පුළුවන් කියන විශ්වාසය ගොඩනැගුණු ලංකාවේ තියෙන හොඳම තැන තමයි ආයුමා වෙදමැදුර කියලා කියන්නේ. විශේෂයෙන්ම කමල්බන්දුල වීරප්පරම වෙදමහත්මයා ගැන කිව්වහම ලංකාවේ දැන් නොදන්න කෙනෙක් නැහෙනි. අර මං වාට සරලවම කියනවා වගේ මේ ඇවිද ගන්නවත් බැරුව ඉන්න අංශභාග රෝගීන් රෝදපුටුවෙන් එන්නේ. ඇවිල්ලා මාස දෙකෙන් තුනෙන් හතරෙන් ඇවිද්දවල පෙන්නලා තියෙනවා. ඔපරේෂන් කරන්න නියම කරපු ඊට පස්සේ වැල් බ්ලොක් වෙච්ච ඊට පස්සේ හાર્ට් පේෂන්ලා එහෙම කී දෙනෙක් ඇවිල්ලා සෙවනගල කමල්බන්දුල වීරප්පරම වෙද මහත්මයාගෙන් බෙහෙත් අරගෙන ලෙඩේ හොඳ කරගෙන යද්දි පින් දෙනවා. අපිට ඕන තරම් අහන්න හම්බෙලා තියෙනවා නේද? ඒ විතරක් නෙමෙයි දැන් හිතන්නකෝ ඔයාට වෙන්න පුළුවන් වාගේ පවුල කෙනෙක්ට වෙන්න පුළුවන් වාගේ හිතවත් කෙනෙක්ට වෙන්න පුළුවන් බෝ නොවන රෝග දියවැඩියාව වකුගඩු රෝග පිළිකා ස්නායු රෝග ගැස්ට්‍රික් වගේ රෝග නිට්ටාවටම හොඳ කරගන්න තියෙන ලංකාවේ විශ්වාසවන්තම තැන තමයි ආයුමා වෙදමැදුර කියලා කියන්නේ. ඒ නිසාම තමයි මේ විශ්වාසයත් එක්ක ලංකාවේ සතර දිග්භාගයෙන්ම රෝගීන් ඇවිල්ලා ලෙඩේ හොඳ කරගන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් ওই ගොඩක් වෙලාවට කසාද බැඳපු අයට තියෙන ප්‍රශ්නයක් තමයි දරුපල. ඒ කියන්නේ දරුපල සීනියස බෑ කරගන්න බැරුව දුක් විඳින කට්ටියට දැන් විශේෂ ප්‍රතිකාර ක්‍රම හරහා වාට ඒ සීනියස බෑ කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් එතකොට මේ විදිහට විශ්වාසයත් එක්ක ඔයාට බය නැතුව ගිහිල්ලා බෙහෙත් අරගෙන තමන්ගේ ලෙඩේ 100%ක් හොඳ කරගන්න නම් ඔයා යන්න ඕනේ එකම එක තැන තමයි සෙවනගල කිරිබන්නාර බෝගහන්දි ආයුමා වෙදමැදුර කියලා කියන්නේ. ඒ නිසා ඔයා මතක තියාගන්න ඕනේ කාරණාව තමයි සාමාන්‍යයෙන් දැන් බෙහෙත් ගන්න යනවා නම් දුර බැහැරක ඉඳලා එන කෙනෙක් නම් මේක මතක තියාගෙනම යන්න. සඳුදායි අඟහරුවාදායි පෝය දවස්වලයි වෙදමැදුරව අහලා තියෙන. ඒ කියන්නේ නිවාඩු. ඒ නිසා සඳුදා අඟහරුවාද පෝය දවස් තුනේ ඔයා යන්න එපා. හරි. දුර බැහැර ඉඳලා එන කෙනෙක් නම් පොඩ්ඩක් රස්තියාදු වෙන්න පුළුවන්. එහෙම දන්නේ නැතුව ගියොත් නේද? ඔයාට වැඩි විස්තර දැනගෙනම යනවා නම් මෙන්න නම්බර් එක මම ඔයාට නම්බර් එක කියන්නම්. ඔයා මේ නම්බර්ස් දෙකෙන් එකකට කෝල් එකක් දීලා යන්න. එතකොට ඔයාට වැඩි විස්තර දැනගෙන වෙලාවක් වෙන් කරගෙනම යන්න පුළුවන්. 0777යි 3940 0777 3940. එහෙමත් නැත්නම් 0773 273 540. එනිසා ඉතින් ලෙඩක් හැදුනාම දැන් දුක් විඳින්න ඊට පස්සේ කනස්සල්ලෙන් ඉන්න ඕනේ නැහැ. ඔයා යන්න සෙවනගල කිරිබන්නාර බෝගාහන්දි ආයිමා වෙදමැදුරට ගිහිල්ලා බෙහෙත් අරගෙන ලෙඩේ 100%ක් නිට්ටාවටම සුව කරගන්න ඔයාට පුළුවන්. 0711 95 95 95 තියෙනවා. ඇතිතරම් මැසේජ් කරන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: තම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15% වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා තම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
6: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න.
12: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්.
13: නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
14: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
15: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
16: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
17: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
18: සිහින් හැද

0: නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
1: ප්‍රමෝදවත් ජීවිතයකට විජය බ්ලැක් ටී
0: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
1: නොවිනස්වන රසවත්ම රසය
0: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
1: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
2: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
3: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
0: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
4: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
5: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
6: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකයින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගන්ට මොනවද හිතුනේ
5: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
4: මේ අලුත් ඇපල් CEOට ලින්ක්ඩ්ඉන් account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
0: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
5: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
7: Brought to you by
0: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
8: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
9: The Palace Gampaha අවසාන නිවාස 25 ඔබ තදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
10: දම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් දිවයිනපුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
11: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
12: FM Algo Town
13: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
14: දේ දුනු මාවත.
7: Brought to you by
15: අතුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන. අවුලේ සෑම රස කර කන. මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
16: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. 0773 273 540.
17: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න. 0111 437 1250.
18: උදේ 10:46 වෙලාව මම මේවට මතක් කරන්න හදන්නේ සාමාන්‍යයෙන් ගයක් හදනවා කියලා කියන එක අපි හැමෝටම තියෙන ලොකු හීනයක් නේද වයස අවුරුදු 18ක් 19 පහ වෙලා රස්සාවක් කරන්න ගත්තට පස්සේ ඕනම කොල්ලෙක්ට කෙල්ලෙක්ට තියෙන ලොකුම බලාපොරොත්තුවක් තමයි තමන්ගෙම කියලා හොඳ ගයක් හදාගන්න එක නේද එතකොට ඒකට වයස් සීමාවක් නැහැ මැදි වයසින්න කෙනෙක් වුණත් ඊට පස්සේ අලුතෙන් බැඳපු කෙනෙක් වුණත් නිතරම හිතන දෙයක් තමයි අපේම කියලා වහලක් යටට යන්නේ කවදද කියනකෝ සෑහෙන්න හිතනවනේ නේද හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගයක් හදනවා නම් ලොකු ගානක් එකපාර යට කරන්න ඕන නේද සමහර වෙලාවට ඉඩමක් තියෙනවා හැබැයි උනාට ගේ හදාගන්න විදිහක් නැහැ මොකද එකපාර සල්ලි ටිකක් යට කරන්න ආගාව නැහැ ඒ නිසා දවසින් දවස වාගේ නිවාස සීනේ කල් යනවා කියලා ඔයාලට දැනෙනවානේ හැමදාම හවසට ගෙදර ඇවිල්ලා වයිෆ් එක කතා කරනවා නම් කොහොමද අපේම කියලා තැනකට යන්නේ මෙහෙම හැමදාම එක ගොඩකට වෙලා ඉන්න බෑ අපේම කියලා වහලක් යටට යන්න ඕන නිදහසේ ජීවත් වෙන්න ඕන කියලා කල්පනා කරන ඔයාට දැන් වාගේ නිවාස සීනේ සබෑ කරගන්න හරිම ලේසි මොකද එකපාර වාට සල්ලි දෙන්න ඕනේ නෑ වාගේ නිවාස සීනේ පිළිවෙලකට හරිම විදිහට සබෑ කරගන්න ඕන නම් ඔයා යන්න ඕන එකම තැන තමයි Cadell Enterprises කියලා කියන්නේ රුපියල් ලක්ෂ 50ක් වගේ මුදලකට ඔයාලට කාමර දෙකක් එක්ක කන්ෆර්ටබල් ගයක් හදාගන්න පුළුවන් කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද විශ්වාස කරන්නම වෙනවා මොකද Cadell Enterprises එකෙන් රුපියල් ලක්ෂ 50ක් යනකොට ඔයාලට දැන් ඔයාගේ ඉඩමේ කැමති විදිහට කාමර දෙකක් එක්ක කම්ප්ලීට් ගයක් හදාගන්න පුළුවන් හොඳම දේ තමයි මේ රුපියල් ලක්ෂ 50 වායක පාර දෙන්න ඕනේ නැහැ. හරිද මේක ඔයාලට ලේසි විදිහට ගෙවාගෙන යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එතකොට දැන් සමහර ලාවට සමහර කට්ටිය හිතන්න පුළුවන් අසා සමහර වෙලාවට ඕකේ නම් ගෙවාගෙන යද්දී අන්තිමට පොලියක් ගෙවන්නත් වෙයි නේද කියලා. නෑ රුපියලක්වත් ඔයාලට පොලියක් ගෙවන්න ඕන වෙන්නේ නෑ. රුපියල් ලක්ෂ 50යි නං ලක්ෂ 50ම තමයි. මේක පහසු විදිහට ගෙවාගෙන යන්න පුළුවන්. ඔයා මතක තියාගන්න ඕනේ එකම කාරණාව තමයි ඔයා Cadell Enterprises එකත් එක්ක ගිහිල්ලා කතා කරලා ඔයාගේ ගේ හදන වැඩේ ගැන විස්තර ටික දැනගන්න යනවා නම් ඔයා කතා කරලා වෙලාවක් වෙන් කරගෙන අපොයින්ට්මන්ට් එකක් දාලා යන්න. මොකද තමන්ගේ නිවාස සීනේ සැබෑ කරගන්න සෑහෙන ප්‍රමාණයක් කටිය කැදල් එන්ටර්ප්‍රයිසස් එකට එනවා. ඉතින් ඒ නිසා රස්සියාදු වෙන්නේ නැතුව හරිම ලේසියෙන් වැඩේ කතා බහ කරගන්න නම් ඔයා මහරගම කැදල් මහරගම ඇල්හේන පාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට අපොයින්ට්මන්ට් එකක් දාලා වෙලාවක් වෙන් කරගෙනම යන්න. මම නම්බර්ස් දෙකක් දෙන්නම්. ඔයා මේ නම්බර්ස් දෙකෙන් කැමති නම්බර් එකකට කෝල් කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. 0744 ඉන්දියන් රසට කෑම කන්න කැමති කට්ටිය ඉන්නවනේ නේද? දැන් එතකොට අද රෑට කට්ටිය වැඩ ඇරලා ගෙදර එනකොට ඊට පස්සේ ඉස්කෝලේ ගිහිල්ලා ළමයි ටික ගෙදර එනකොට ඔයා වයිෆ් විදිහට මොනාද හදන්න හිතාගෙන ඉන්නේ? දවල්ට කන්න හිමන් නැත්නම් රැට කන්න මොනාද හදන්න හිතාගෙන ඉන්නේ? පොඩි වෙනසක් කරන්න හිතෙනව නේද? රයිට්. එහෙනම් අන්න වාට chance එක තියෙනවා. දැන් ඉන්දියන් රසට කැම කන්න ආස ගෙදර කට්ටියට, යාළුවන්ට, ඊට පස්සේ පවුලේ අයට අපේ රටේම ඔන්න ඉන්දියන් රසට කැම කන්න පුළුවන් අලුත්ම ප්‍රොඩක්ට් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මාතර ෆ්‍රීලන් වෙති. වසර 42ක අභිමානවත් ඉතිහාසයක් එක්ක මාතර ෆ්‍රීලන් නිවසින් හඳුන්වා දෙන අලුත්ම රස තුන් කට්ටුව තමයි හෙල මසාලා කියලා කියන්නේ. හරිද? ඉන්දියන් රසට කැම කන්න කැමති කට්ටියට ලංකාවේ ඉඳලම ඉන්දියන් රසය අත්විඳින්න නම් ඔන්න දැන් ඔයාට මාතර ෆ්‍රීලන් හඳුන්වා දෙන රස තුන් කට්ටුව තියෙනවා. හෙල මසාලා, ෆ්‍රීලන් ග්‍රීන් කරි මසාලා එක තියෙනවා, ඊට පස්සේ ෆ්‍රීලන් රෙඩ් කරි මසාලා එක තියෙනවා, ඊට පස්සේ බ්ලැක් කරි මසාලා එක තියෙනවා. ඔයාට පාට තුනකින් රස තුනකින් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අල, කැරට්, ඊට පස්සේ වට්ටක්කා, එළවලු කරි හදන්න නම් ඔයාට හරියටම ගැලපෙන්නේ ෆ්‍රීලන් ග්‍රීන් කරි මසාලා එක. හරිද? ඊට පස්සේ මාළු එහෙම හදනවා නම් ආද පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න රෙඩ් කරි මසාලා එක. හරිද? ඊට පස්සේ මස් එහෙම හදන්න බ්ලැක් කරි මසාලා එක නියමයි. රසට ගුණට වගේම ඉක්මනින් හදා ගන්නත් පුළුවන්. ඉන්දියාවේ යන්න ඕනේ නැහැ දැන් ඉන්දියන් රසට කැම කන්න. හරිද? ඉතින් ඒ නිසාම හැමදාමත් වගේ අම්මලාගේ ආදරයට නියම පදම එකතු කරපු මාතර ෆ්‍රීලන් නිවසින් තමයි මේ රසය යන්නේ. ළඟම තියෙන කඩේට ගිහිල්ලා නම කියලාම ඉල්ලන්න අමතක කරන්න එපා.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
2: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
3: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
2: අලුත් trends, අලුත් style එක විලාසිතා ලෝකේ කලබන්න fashion bug අලුත්ම ශාඛාව දැන් ගන්නට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. Fashion bug වෙනස් වන ජීවන රටාවන්ට.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වෙලාව දහයයි විනාඩි පනස් හයයි අපි සිදුවක් අහල අලුත් පැයකට යන්න හදන්නේ. හයි ගොම දස ගඩ් මෝනිං. අපි මේ වෙලා බන්දුරා ගොඩ ඉඳලවා වහගෙන ඉන්නවා. ලස්සන සිදු ටිකක් දෙන්න කියලා දර්ශී මැසේජ් කරලා තියෙනවා. දුව කෞෂිවයි මේ වෙලාව එතහන හැමෝමයි ලෑස්ති කරගෙන තියෙන සිදුවර එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ සුජානි චන්දිමා තැන්ක්යූ ජයවේවා සෙට් එකම ගොඩාක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සිදුවර එකතු කරගන්න. ඒ වගේ මසයි අපිටත් ලස්සන සිදුවක් දෙන්නකෝ. අපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්න කියලා මට මැසේජ් කරලා තියෙනවා චතුර. මං ඔයාවත් එකතු කරගන්නම්. තැන්ක් යූ චතුර. ඔයා තාම මෙසේජ් එකක් දැම්මේ නැත්තම් 0711 95 95 95ට ටග් ගාලා මෙසේජ් එකක් දාන්න. මං ඊළඟ පැයේ පටන් ගත්ත ගමන් ඔයාව මතක් කරන්නම්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: බෙන් බය අලුත් වන අලුත් බේ දිවස්මා net news
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. බහනුවර යාපනය ඒ නවය මාර්ගයේ තාණ්ඩිකුලම් ප්‍රදේශයේ සිට වූ රියානතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ වවුනියාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිසාවටම ධාවනය වූ හඳුනා නොගත් රථයක් මගින් අනතුරට ලක් කර පලාගොස් ඇති බවයි. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු වවුනියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු කනගරායම් කුලම් උතුරු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුර සිදුකර පලාගිය වාහනේ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා වවුනියාව පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: net news the truth people trust.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250

11යි විනාඩි 9යි වෙලාව දෙදුනුමාවත අහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ චිල්ලකේ ඉන්න ඔයාලට ලස්සන සින්දු අහන්න පුළුවන් තවත් පැයක් තමයි පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා 0711 95 95 95 තියෙනවා. තීතරම් මෙසේජ් කරන්න පුළුවන්, අපරාධ කියන්න බෑ. ඔයා ඉතින් මේ පැත්තට ආවේ නැත්තම් පොඩි පාළුවම්මට දැනෙනවනේ නේද? ඉතින් ඒ නිසා පාළුව නැති වෙලා යන්නත් එක්ක තීතරම් මෙසේජ් කරන්න 0711 95 95 95 තියෙනවා. කියනකොටම මට මෙසේජ් කරපු කට්ටියක් ඉන්නවා, ඒ කට්ටියව මතක් කරන්න නේද? අදත් මේ වෙලාවේ දෙදුණු මාවත තමයි අපි අහගෙන ඉන්නේ. ලස්සනම ලස්සන සින්දුවකට මාව එකතු කරගන්න කියලා යටියන්තොටින් අප්සරා මෙසේජ් කරලා තිනවා. යාගේ බබා ජනනිවත් එකතු කරගන්න කියලා තිනවා. ලෑස්ති කරගෙන තින්න සින්දුවටම අනිවාර්යෙන් ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ කවුද මේ ඉන්නේ? හයි, කොහොමද අසා? අපිත් මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා බොකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක මෙසේජ් කරලා තිනවා සාලිය. ඊට පස්සේ මංගලී, ඊට පස්සේ ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු එක්ක මధుවන්තවත් මතක් කරන්න කියලා දිනවා. අනිවාර්යෙන් කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. Thank you. ජය වේවා. ඒ වගේම හයි, කොහොමද? අපිත් මේ වෙලාවේ ඔව් තමයි අහගෙන ඉන්නේ අසා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා සමිතා මෙසේජ් කරලා තිනවා. ඒ වගේම කවුද මේ ඉන්නේ? හයි අසා, අපිත් මේ වෙලාවේ ඔව් අහගෙන ඉන්නවා කියලා මට ශාමිනී මෙසේජ් කරලා තිනවා. Thank you ශාමිනී. ඔයාවත් එකතු කරගන්නම් උදේ පාන්දරම. හරිද? Thank you මෙසේජ් කරාට. හරි, මම මේ වාට මතක් කරන්න හදන්නේ ආයුමා වෙදමදුර ගැන. සාමාන්‍යයෙන් ලංකාවේ ආයුමා වෙදමදුර කියලා කිව්වම දැන් ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ නේද? ඒකට හේතුව තමයි ඔය ගොඩාක් තැන්වලින් හොද කරන්න බෑ කියලා අතහැරලා දාපු රෝගීන් සෑහෙන ප්‍රමාණයක් ආයුමා වෙදමදුරට ඇවිල්ලා බෙහෙත් අරගෙන හොද කරගෙන ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් රෝගියෙකුට බෙහෙත් කරද්දී ආයුමා වෙදමදුරේ තියෙන විශේෂම දේ තමයි රෝග නිදානයට, මේ කියන්නේ රෝගය හැදෙන තැනටම බෙහෙත් කරලා නිතාවටම හොද කරනවනේ. ඒ කියන්නේ ආයි ටික කාලයක් ගියාට පස්සේ රෝගය ආයි උඩමතු වෙන්නේ නැහැ. ඊට පස්සේ වාගේ මොකද්ද ඒකට කියන්නේ, අපි දැන් සාමාන්‍යයෙන් කියනවා ලෙඩක් හැදුනාට පස්සේ රෝගේ යටපත් කරනවා නෙමෙයි, නිට්ටාවටම සුව කරන එකම තැන තමයි ආයුමා වෙදමදුර කියලා කියන්නේ. කමල් බන්දුල වීරප්පේරු වෙද මහත්තයා කියලා කිව්වහම මුළු ලංකාවක්ම දැන් විශ්වාස කරන්නේ ඒකනේ. මොකද ඒ ශ්‍රේණියේ ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට සාමාන්‍යයෙන් රෝගියෙක් ආවට පස්සේ හොඳට පරීක්ෂා කරලා බලලා රෝගියාව 100%ක් නිරෝගී කරන්න පුළුවන් එකම තැන සහායකම කෙනා තමයි කමල් බන්දුල වීරප්පේරු වෙද මහත්තයා කියලා කියන්නේ. ඔය ගොඩක් වෙලාවට අංශභාග රෝගීන් එහෙම එනවා රෝදපුටුවෙන් එන්නේ, ගොඩක් තැන් වලින් කියලා තිනවා ආයි මෙයාව නැකිටවන්න බෑ, විද්දවන්න බෑ කියලා. හැබැයි උනට මාස 3-4 ඇවිද්දවල පෙන්නලා තියෙනවා. මේ විශ්වාසය නිසාම තමයි ලංකාවේ හැම තැනකින්ම ආයුමා වෙදමදුරට රෝගී ඉන්නේ බෙහෙත් කරගන්න නේද? ඊට පස්සේ ওই බෝ නොවන රෝග තියෙන්නේ, කියන්නේ දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා, ස්නායු රෝග, ගැස්ට්‍රයිටිස් එහෙම සෑහෙන පීඩා විඳින රෝගයක්නේ. 100%ක් නිට්ටාවටම හොඳ කරගන්න පුළුවන් එකම තැන තමයි ආයුමා වෙදමදුර කියලා කියන්නේ. සෙවණගල කිරිබන්නාර බෝගාහන්දි ආයුමා වෙදමදුර ගැන ඒ තරම් ලොකු විශ්වාසයක් තියාගෙන කට්ටිය එන්නේ මේ සියල්ලටම බෙහෙත් අරගෙන හොඳ කරගත්ත ලෙඩේ 100%ක් හොඳ කරගත්ත රෝගීන් ඕන තරම් ඉන්නව නේද? ඒ නිසාම තමයි මම වාට කියන්නේ 0773 300 940 0773 300 940 හැමෝම නැත්තම් 0773 273 540 කියන නම්බර්ස් දෙකෙන් නම්බර් එකකට කෝල් එකක් දීලා ඔය වෙලාවක් වෙන් කරගෙන යන්න අමතක තියාගන්න. සඳුදා ගහරුවාද පොය දවස්වල නිමාඩුයි. ආ ඉතින් එන්සා ආයුමා වෙදමදුර ඒ දවස් ටිකේ වහලා තියෙන්නේ. අනිත් ඕනම දවසක ඔයාට වෙලාවක් වෙන් කරගෙන ගිහිල්ලා බෙහෙත් කරගන්න පුළුවන්. ලෙඩක් හැදුනාම මීට පස්සේ දුක් වෙවි කනස්සල්ලටපත් වෙලා කල්පනා කර කර ඉන්න එපා. ඔය ආයිමා වෙදමදුරට කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ගිහිල්ලා බෙහෙත් අරගෙන ලෙඩේ 100%ක්ම හොඳ කරගන්න. ඕකේ. රයිට්. ඊට පස්සේ මේ දවස්වල අපි වැඩිපුරම වාට මතක් කරන්නේ ෆැෂන් බග් එක ගැන. මොකද ගාල්ලොන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව අගෝස්තු මාසේ පළවෙනිදා විවෘත වෙනවා. ඉතින් ඒ නිසාම අලුත් ට්‍රෙන්ඩ් එකට ස්ටයිල් කරන්න කැමති විලාසිතා ලෝකයේ කලබන්න ලෑස්ති වෙලා ඉන්න ගාල්ලි කොල්ලන්ට කෙල්ලන්ට තියෙන හොඳම අවස්ථාව තමයි ෆැෂන් බග් එක කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම පවුලේ හැමෝටම ගැලපෙන ඕනම විලාසිතාවකින් ඇඳුම් මිලදී ගන්න නම් වාට හිතා ගන්න බැරි වට්ටම් එක ලංකාවේ හොඳම හරිද අලුත්ම ස්ටයිල්ස් වලට ඔයාලට ගැලපෙන ඇඳුම් මිලදී ගන්න නම් ඔන්න දැන් ගාල්ලේ කට්ටිය යන්න ඕනේ එකම තැන තමයි ගාල්ල ෆැෂන් බග් එක කියලා කියන්නේ. පළවෙනිදායි දෙවෙනිදායි දවස් දෙකේම ඔයා මිලදී ගන්න බාණ්ඩ සඳහා 10% වට්ටම් හම්බ වෙනවා. ඒ වගේම තමයි දැන් FM අපේ කණ්ඩායමත් එනවනේ. එතකොට තරඟ තියෙනවා, තැගි දිනන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන්. ඒක නිසා දවස් මිස් කරගන්න එපා. පළවෙනිදා දෙවෙනිදා දවස් දෙකෙන් එකක ඔයාත් ඔන්න ගාල්ල ෆැෂන් බග් අලුත්ම ශාඛාවට යන්න අමතක කරන්න එපා. ඕකේ. තියෙනසොන්න ෆැෂන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ගාල්ලි කොල්ලන්ට කෙල්ලන්ට තියෙන හොඳම තැන තමයි ගාල්ල ෆැෂන් බග් කියලා කියන්නේ. අපි අලුත් පැයක් පටන් ගන්න හදන්නේ. ඔයාලට කෝල් කරලා මෙසේජ් කරලා මේ පැත්තට ඇවිල්ලා මාත් එක්ක සින්දු ටිකක් අහන්න chance එක තියෙනවා. 0711 95 95 95ට තැකල මෙසේජ් එකක් දාන්න.

0: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම මතන්න 011 437 1250.
1: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
0: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකයේ කලවන්න. ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 වෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘතවන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ netfm කණ්ඩායම සමග එක්වී තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
2: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු. Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයකි.
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: කතා
3: කරන්න 0777 3940.

11යි විනාඩි 26යි වෙලාව. මේ වෙලාව කියලා කියන්නේ ගෙදර සාමාන්‍යයෙන් දවල්ට කෑමේම හදන වෙලාවනේ නේද? එතකොට රසට කෑම ටිකක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අපේ ගෘහණියන්ට ආතර ෆ්‍රීලන් කියලා කියන්නේ නුහුරු නුපුරුදු නමක් නෙමෙයිනේ නේද? ඒ කාලේ ඉඳලා මේ වෙනකම්ම රසට කෑම ටිකක් හදනවා නම් අපේ අම්මලගේ ආච්චිලගේ කාලේ ඉඳලාම විශ්වාසය තියාගෙන ඉන්න සන්නාමය තමයි මාතර ෆ්‍රීලන් කියලා කියන්නේ නේද? ඒ නිසා දවල්ට කෑම ටික හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න එමන් නැත්නම් රැට හස්බන්ඩ් ගෙදර එනකොට රසට කෑම ටිකක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටියට මම මේ කියන්නේ බැදපු තුන පහ කියලා කියන්නේ ඕනම කරි එකක් රස කරන්න ගන්න පුළුවන් රස රහසක් නේ නේද? එතකොට ඒක ඇවිල්ලා වෙනම රහක්. ඉතින් ඒ නිසා ඕනම කරියක් රස ගන්නවන්න පුළුවන් හැකියාවක් තියෙන ශ්‍රීලන් බැදපු තුන පහ කරි එක ගැන තමයි මම මේ කියන්න හදන්නේ. මේක ඇවිල්ලා ඔයා ගෙදර හදන එක වගේම තමයි. ඊටත් වඩා රසයිද මන්දා නේද? මාතර රසේ නෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි මං ඔයාට කියන්නේ ගෙදර කෑම ටික හදද්දී මාතර ශ්‍රීලන් බැදපු තුන පහ ටිකක් එකතු කරගන්න අමතක කරන්න එපා. ලංකාවේ ඕනම වෙළඳසැලකට ගිහිල්ලා නම කියලා ඉල්ලුවාට පස්සේ මාතර ෆ්‍රීලන් සන්නාමයෙන් ඔයාට ඕනම නිෂ්පාදනයක් මිලදී ගන්න පුළුවන් නේද? ඒ අතරින් එන මාතර ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු එකත් එක්ක ඔයාට රසම රස කෑම වේලක රසය අත්විඳින්න පුළුවන්. මාතර ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු එක හැන්දකින් කෑම එකට නියම රසයක් එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි සුවඳ කියද්දිත් කතරට කෙලවුනනවා නේද? අනේ නිසාම තමයි මම ඔයාට කියන්නේ පිරිසිදු කුළුබඩු නිෂ්පාදන පාරිභෝගික ඔබට හැමදාම තරගෙන එන ලංකාවේ අංක එකේ කුළුබඩු සන්නාමය තමයි මාතර ෆ්‍රීලන් කියලා කියන්නේ. ඉතින් එතකොට මාතර ෆ්‍රීලන් නිෂ්පාදනත් එක්ක බැදපු තුන පහ කියලා කියන්නේ වෙනස්ම රසයක්. ඉතින් ඒ නිසා රසට කැම හදනවා නම් මාතර ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු නැතුවම බෑ. හරි. ඒක නම් මතක් කරලා ඊට පස්සේ මම මේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවට කට්ටියක් එකතු කරගන්න හදනේ. හයි කොහමද? අපිත් මේ වෙලාවේ ඒවා වහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා දුල්නිත්. මේ වෙලාවේ පවුල කට්ටියවත් එකතු කරගෙන වැඩ කරන කට්ටියවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා දිනවා. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ඒ වගේම ලක්ෂිකායක රුවන් ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද සාපිත් මේ වෙලාවේ ඔයා වහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ චතුරංග? ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ කවුදනේ මට මේ කෝෆි එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ? සමිතා. අනේ මේ කෝෆි එක ඔයාට කියලා තියෙනවා. බලන්න ඒ තියෙන ආදරේ. ඔය ආදරේට මොකද්ද කියන්නේ? උදාරයි තමයි දින්නේද? හරි, වෙලාව 11යි විනාඩි 28යි. අපි සින්දු ටිකක් අහලා මේ පැත්තට එමු. මතක් කරන්න කට්ටිය සෑහෙන්න ඉන්නවා. 0711 95 95 95ට ඔයාට ඕන තරම් මැසේජ් කරන්න පුළුවන්. මම ඔයාව අනිවාර්යෙන් දවල් එකට කලින් මතක් කරන්නම්.

0: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරි සිදු සේදීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා 15%ක වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
1: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: අලුත් trends, අලුත් style එක විලාසිතාලෝකේ කලබන්න. Fashion bug අලුත්ම ශාඛාව දැන් ගන්නට.

0: විජය කිරිමාළුකරී.
1: බෙරිවෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. අපේ රසය රටේ සැමට.
2: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු ක්‍රිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල කම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුග ව්‍යාපාරයේ වෙතින්.
3: තරංගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
4: Non-stop remix remake ekata happena DJ blast eka
5: anga galene igna kumariye keni
3: aladinde radio itihase prathama vatavata lankaya superi DJ taru mohunata mohuna gatena DJ attack show eka
4: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
3: 1, 2, 3, let's go. Lanka umadanna DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
4: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show. Me sikurada.
6: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apico Satoso Supiri Velanda Salvalin My Cola Aperate Apema Deyak
4: Net FM DJ Night.
7: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
8: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
9: ත්‍රිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
10: දැන් ත්‍රිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
9: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
11: ත්‍රිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
12: රයිට් 11 විනාඩි 36ක් වෙනකොට මං ඔයාලට මතක් කරානේ නේද, ඔයා ගාල්ලවට ඉන්න කෙනෙක් නම් ඔයාලට දැන් ඔන්න කැමතිම සයිස් වලට ඊට පස්සේ ෆැෂන් කරන්න ආස කෙනෙක් නම් කොල්ලෙක් නම් ගෙල්ලෙක් නම් ඔයාලට දැන් chance එක තියෙනවා ඔන්න අගෝස්තු මාසේ පළවෙනිදා ඉඳලා ෆැෂන් බග් අලුත්ම ශාඛාව ගාල්ලට එනවා. ඉතින් ඒ නිසාම මේ දවස් ටිකේම අපි ඒ ගැන මතක් කරානේ. ඒ පිළිබඳව වැඩිදුර විස්තර ඔයාලට අරගෙන ඉන්න අපි සම්බන්ධ කරගන්නවා දර්ශනව ආයුබෝවන්.
13: ഫാഷൻ ബാക് ശാഖാവ തമ്മി മീ വിധിയട്ട് അഗോസ്തു മാസം പലവീന ദഹറിയട്ടും ഒന്ന് ശുഭമുഹത്തിന് നിവൃത്ത വന്നെ ഇൻ അസംഖ് അഭി മീനുകൊട്ട് ഗാൽപുർ ആവരണ ക്രിമിനേ അപ്പൊ അസംഘട്ടത്തൊന്ന് ഹെഗിയാതിന മേ പത്രിക ആദരണീയ ഗാൽപുർ ഹിതവുതുണ്ട് ഹിതവതിയാണ്ട് ഹെഡറ്റ് വേണ്ടി തീർന്ന് കെമത്തി ഒയാട്ട് ഒന്നായി ആദരവന്തയായിട്ട് ആദരവന്തിയായിട്ട് ഇവിടെ പൗലയാത്ത ഹറിയട്ട് അഗോസ്റ്റ് മാസം പലവിന്ത ഇക്കുന്ന ගාල් පුරෝරේට අපි සූදානම් මේ දෙවන්ත වැඩ කඩුවෙත් සුබ මොහොතින් නියුත් කරන ගමන් ඔයාට වටිනා කියන තැයි බෝග රසක් එකතු කරන්න සූදානම්. ඒ වගේම අසංක අපි මේ දවස්වලත් ඔන්න අද දවසේ වටිනා කියන තැයි බෝග රසක් ලබා දෙනවා. ඉතින් මතක් කරන අපි ආදරණීය ගාල් පුරෝරේ ජනතාවට දැන් ඉතින් කොළඹ යන්න ඕනේ, මතර යන්න ඕනේ. ඔයාට හැකියාව තියෙනවා ගාල්ට එකතු වෙලා අලුත් වෙන හැඩට වැඩ තින්න කැමති අයට ෆැෂන් බග් නවතම ශාඛාවත් සමගින් එකතු වෙන්න කියලා ගාල් පුරෝරේ අහිතම අගෝස්තු මාසෙ පළවෙනිදාට බොහොම ස්තුති අසංක අවස්ථාව මේ පැත්ත ලබා දුන්නට.
12: බොහොම ස්තුති දර්ශන. අපි වැඩි විස්තර දැනගන්නවා ආයමතාවක් සම්බන්ධ කරගන්නම්. ඔව, ලස්සන සින්දුව ක්ලාස් එකකින් තිනවාට අහන්න දෙන්න. හැබැයි උනාට ඊට කලින් දැන් ඔය වැඩ කරන ගමන් ඉන්න, ගෙදරට වෙලා ගෙදර වැඩපොළ ටික කරගෙන ඉන්න ඔයාට, කඩේට වෙලා ඉන්න ඔයාට, හරිද? මම මේ මතක් කරන්න හදන්නේ සෑහෙන වටින දෙයක්. මොකද්ද දන්නවද? ඔයාට හිතා ගන්නවත් බැරි තරම් ලේසියෙන්ම ලොකුම ලොකු අමතර ආදායමක් හොයාගන්න තියෙන

ශ්වාසවන්තම මාර්ගයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. හිතන්නකෝ, ඔයා කෘෂිකර්මාන්තයට කැමති කෙනෙක් කියලා. ආ, එහෙනම් මේක සෑහෙන්න ඔයාට වැදගත්. ඔයා පේරවගාකරුවෙක් නම් ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා දැන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක එකහසු වෙලා පේරවගාවෙන් හිතාගන්න බැරි තරම් ලොකු ආදායමක් ඔයාට උපය ගන්න. හිතන්න ඔයාට සින්නක්කර ඉඩමක් තියෙනවා කියලා. මේ ඉඩමේ වගා කරන්න අයිඩියා එකක් එහෙම ඔයාට තියෙනවා නම් ඔයාට කරන්න තියෙන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න. හරිද? ඊට පස්සේ ඒගොල්ලෝ ඔයාට ලබා දෙන්නේ උපදෙස් විතරක් නෙවෙයි, කෘෂි උපකරණ උසස් තත්ත්වයේ පොහොර වර්ග, ඊට පස්සේ පළපුරුදු කෘෂි උපදේශකයන් හරහා සම්පූර්ණ වගා විසඳුම්, මේ සියල්ල ලබා දීලා ඔයාට සාර්ථකව ආදායම් මාර්ගයක් ලබා ගන්න පුළුවන් සම්පූර්ණ මාර්ගය ඒගොල්ලෝ හදලා දෙනවා. ඉතින් ඒ නිසා ඔයාට මේකෙන් හොඳ චාන්ස් එකක් තියෙනවා ඉන්නවට වඩා පියවරක් කිහිපයක් ඉස්සරහට යන්න. දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම දෙයක්, ඔයාට ඉඩමක් නැහැ, හැබැයි උනට ඔයා වගාවට කැමතියි කියලා තියෙනවනේ. අන්න හරි, ඔයාට එතකොටත් මෙන්න මෙහෙම චාන්ස් එකක් තියෙනවා. මොකද ඒ සඳහා ඒගොල්ලන්ට සුවිශේෂී වගා සැලසුමක් තියෙනවා. ඊට අමතරව ඩිලෙක්ටා කියලා වාගේ නමින් දැන් ඔයාට හැකියාව තියෙන ඔන්න ඩිලෙක්ටා නමින් ඔයාගේ ව්‍යාපාරයට රසවත් බීම වර්ග රසක්, ඒ වගේම පෝෂණ අතිරේක, ඊට පස්සේ ආහාර අතිරේක සහ විවිධ ආහාර ආශ්‍රිත නිෂ්පාදන ලබා ගන්නත් පුළුවන්. සරලවම ඒ කියන්නේ ඔයා කඩයක් එහෙම කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයට කතා කරලා ඩිලෙක්ටා නිෂ්පාදන ඔයාගේ වෙළඳ පොළට එකතු කරන්න. ඉතින් එතකොට වෙළඳ සැල් හිමිකරුවෙක් නම් ඔන්න ඔයාට ඩිලෙක්ටා නිෂ්පාදන සඳහා අවස්ථාව ලබා ගන්නත් හැකියාව තියෙනවා. ඔයාට හොඳ ආදායමක් තියාගන්න පුළුවන්. ඉතින් ඒ නිසාම තව කතාවක් තියෙනවා. දැන් හිතන්නකෝ මේ ඔයාට හැකියාව තියෙනවා කියලා නවීන කෘෂි උපකරණ, ඊට පස්සේ ආම්පන්න රටපුරා බෙදාහැරීමේ කටයුතු වලට සම්බන්ධ වෙන්න. දැන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් හරහා ඔයාට චීනයෙන් ගෙන්වන ලද නවීන කෘෂි උපකරණ සහ ආම්පන්න රටපුරා බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසාම ඔයාට මං හිතන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකත් එක්ක එකහසු වුණාම හිතාගන්න බැරි තරම් අවස්ථා ගොඩක් තියෙනවා ඔයාගේ ආදායම් මාර්ගය ඉහළ නංවා ගන්න. ඉතින් ඒ නිසාම ඔයාගේ අනාගතයට අවශ්‍ය කරන හැමදේම, වගාවටත් ව්‍යාපාරයටත් ඔයාගේ අනාගතයට අවශ්‍ය හැමදේම එකම තැනකින් ගන්න. ඔයා අනිවාර්යෙන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න 0114 371 250 නම්බර එකට කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. 11:40 වෙනකොට සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක ගැනත් අපි කතා කරලා ලස්සන සින්දුවකට යන්න තමයි හදන්නේ. සින්දුව කහල මේ පැත්තරෙමු 0711 95 95 95ට මෙසේජ් එකක් දාලා තියන්න මතක් කරන්න.

FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.

11යි විනාඩි 49යි වෙලාව අපිට න්ියුස් බ්‍රේක් එකට යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් මතක් කරන්න සෙට් එකක් ඉන්නවා. හයි කොහොමද අයියේ? වෙනදා වගේ මදත්ව ආව අහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. මට වාගේ නමේවල නැණී දුලියා නේද? ආවත් එකතු කරගන්න. ඊට පස්සේ අපි ඉන්නවා ආව අහගෙන ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා කුරුණෑගල වින්ඩි ගාමන්ට් එකේ සෙට් එක. ලස්සන කොල්ල කෙල්ල සෙට් එකේ ඉන්න ගාමන්ට් එකනේ අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්න. ඒ වගේම යටියන්තොට නිතු ගරාජ් එකේ සෙට් එකව මතක් කරන්න කියලා තියෙනවා. ලක්ෂාන්වයි ඊට පස්සේ රුක්ෂාන්වයි ජයම්පතිවයි සෙල්වම්වයි කුමාරවයි මේ වෙලාව වැඩ කරන කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම්. ඒ වගේම සුබ දවසක් වේවා සාමිගමෝ ශාන්ත අන්තෝනි මාවතේ දලංශේ බණ්ඩාර ලස්සන සින්දුවකට මේ වෙලාවේ සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් ඔක්කොම කට්ටිය එකතු කරගන්නම්. ඒ වගේම අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ බොරලස් ගමුව දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා එක්ක සරච්චන්ද්‍ර මැසේජ් එකක් දාලා තිනවා. ඔයාලා සෙට් එකම අනිවාර්යෙන් එකතු කරගන්නම්. Thank you. ජය වේවා. දැන් හෙටරෑ නවය ගැන වාට මතක් කරන්න ඕනනේ නේද? නෙත් FM DJ Night Face to Face Attack Show එක හෙටරෑ නවයට අපි අරගෙන එනවා. පහුගිය දවස් ටිකේ මේ කියන්නේ පහුගිය සති කිහිපේ පුරාවටම දැවන්ත ප්‍රේක්ෂක ආදරයක් එක්ක ලංකාවේ සිකුරාදා නවයට වැඩිම පිරිසක් නරඹන වැඩසටහන බවට පත් කරන්න නෙත් FM DJ Night එකට වාගේ ශක්තියත් එක්ක අපිට හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසාම තමයි හෙට දවසේදී අපි ලංකාවේ දිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කරන දක්ෂයින් දෙන්නේ කරගෙන ඇවිල්ලා මුහුණට මුහුණ සංග්‍රාමයේ අරගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා නුවර දිස්ත්‍රික්කයේ සහ රත්නපුරේ දිස්ත්‍රික්කයේ අතර තමයි හෙට දවසේදී ද්වන්ද සංග්‍රාමයේ රැණවේට පටන් ගන්න. ලෑස්ති වෙලා ඉන්න. වැඩිපුරම කැමති දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න 100%ක් හැකියාව තියෙන ආටම තමයි. තේන්සල් ඇස්සි වෙලා ඉන්න සාමාන්‍යයෙන් අතට කීයක් හරි වැඩිපුර හොයා ගන්න අමතරව හොයා ගන්න කවුද අකමැති නේද? ඔයා ජොබ් එකක් කරන ගමන් හිටියත් ඔයා හොඳ තව ආදායම් මාර්ගයක් එහෙම හොයනවා නම් ජීවිතේ ගොඩනගා ගන්න තව මොනවාම හරි බෑකප් ප්ලෑන් එකක් තියාගන්න ඕනි කියන අයිඩියා එකේ ඉන්නවා නම් මේ මතක් කරන්නේ ඔයාට. ඔයා වැඩිපුරම මේක කුෂිකර්මාන්තයට කැමති කෙනෙක් නම් මේක සෑහෙන්න ඔයාට වැදගත් වෙන්න පුළුවන්. හරිද? ඔයා සාමාන්‍යයෙන් පේරවගා කරුවෙක් නම් දැනටමත් ඔයා පේරවගා කරන කෙනෙක් නම් දැන් ඔයාට හැකියාව තියෙනවා. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක එකහස් වෙලා ඔයා වගා කරන පේර ඒගොල්ලන්ට ලබා දීලා හොඳ ආදායමක් හොයාගන්න අවස්ථාව තියෙනවා. ඊට පස්සේ හිතන්නකො ඔයාට සින්නක් කර ඉඩමක් තියෙනවා කියලා. ඔයාට මේ ඉඩමේ පෙරවගාව පටන් ගන්න අවශ්‍ය කරන සියලුම පහසුකම් ඊට පස්සේ කෘෂි උපදේශකයන් හරහා සම්පූර්ණ වගා විසඳුම් ඒ විතරක් නෙමෙයි තවත් අවශ්‍ය කරන බොහෝ දේවල් ලබා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය ප්ලාන්ටේෂන් ආයතනයේ සූදානම් වෙලා ඉන්නවා. හරිද? එතකොට ඔයාට ඒ හරහත් හොඳ ආදායමක් හොයා ගන්න පුළුවන්. නැත්නම් ඔයා මෙහෙම හිතන්නකො ඔයාට ඉඩමක් නැහැ. හැබැයි උනට ඔයා වගාවට කැමතියි කියලා හිතන්නකො. ඔයාට පුළුවන් ඒ සඳහාත් මේගොල්ලෝ සතුව තියෙන සුවිශේෂී වගා සැලසුමක් එක්ක කාසු වෙලා ඔයාට හිතාගන්න බැරි තරම් ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දැන් හිතන්නකො ඔයා කඩයක් එහෙම කරන කෙනෙක් කියලා. දැන් ඔයාට හැකියාව තියෙනවා සිරොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක හරහා එන අලුත්ම නිෂ්පාදනය ඩිලෙක්ටා නිෂ්පාදන ඔයාගේ වෙළඳ පොලේ අවස්ථාව තියාගෙන ඔයාට පුළුවන් ඔයාගේ වෙළඳ පොලේ විකිණීම සඳහා අලෙවිය සඳහා අවස්ථාව ලබා ගන්න. ඉතින් එතකොට අලෙවි හිමිකාරිත්වය ලබා ගැනීම හරහා ඔයාට දැවැන්ත ආදායමක් හොයා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි චීනයෙන් ගෙන්වන ලද නවීන කෘෂි උපකරණ හා ආම්පන්න රට උරා බෙදා හැරීමේ නිලධාරියෙක් විදිහට සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතන ඇතුළත එක්කහසු වෙලා කටයුතු කරන්න ඔයාට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ හැම විදිහකින්ම ඔයාට ලොකු ආදායමක් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකෙන් ලබා ගන්න හැකියාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න 011-4-371-250 නම්බර් එකට කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන තමයි මේ විදිහට මතක් කරේ. ඒ ගැනත් මතක් කරලා අපි යන්න හදන ලස්සන සින්දුවක් අහන්න. අපි සින්දුවක් අහලා න්ියුස් බ්‍රේක් එකට ගිහිල්ලා ඊළඟ පැයදී මේ පැත්තට එමු.

0: වාව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික එක සල්ලි දීලාමද ගත්තේ?
1: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.

0: Rasa nahar pinayan my cola vetin my guava my tamarind my blueberry atulu rasa pella kills kagils apiko satosa supiri velanda salvalin my cola ape rate apema deyak
1: meda para lpl cricket unusuma juli 17 wana da sita sajeeviva pure mobile app ekin free balanna slt mobitel pure tv nila vikashana sahakaru
2: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713333636.
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
4: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා. ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
5: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද පහතා හමුවන්න 0773 273 540.
7: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News. ඔබ වෙත ගෙන එන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3872.
0: විශ්වාස කරන සත්‍ය.
3: ආයුබෝවන්. අද 2026 ජූලි 30 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය Net News සජීව මැදිරියේ සිට මම කසුනිනා නායකකාර ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ද සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල නවතම සමීක්ෂණ වාර්තා අනුව සියලු ප්‍රවෘත්ති සන්නාම අතර Net News අංක 1ට සීදුව දාගොන්නේ මාරකරු යානතුරක්. තරුණියන් දෙදෙනෙකු මරුට. කෝපයට පත් පිරිස් කන්ටේනරයකට ගිනි තබති. නාමල් අදත් අධිකරණයට පැමිණිල්ලක් හැඳවීමට දින දෙයි. නව යෞවනය බහරගෙන ඇති අභියෝගයක් ජනපති පහදයි. ඉරාන ප්‍රහාරයට ඇමරිකානුවෙන් සැර ප්‍රතිප්‍රහාරයක්. ඉලක්කය හමුදා අනදින මධ්‍යස්ථානයක්.
0: Net News, the truth people trust.
3: සීතුව දාගුණ ප්‍රදේශයේ සිදුවරි අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් තරුණයෙන් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා. එම සිද්ධියත් සමග කුපිත වූ ප්‍රදේශවාසීන් අනතුරට සම්බන්ධ කන්ටේනර් රථයට ගිනි තබා තිබෙනවා. ඒ ඇතුළු දවසේ උණුසුම පුවත් පෙළ ගැස්ම මෙතැන් සිට. වසර 21ක් පුරා තවදුරටත් ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සඳහා ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. සේවේ රිසර්ච් ලංකා ආයතනය මගින් රට පුරා කරනු ලබන සමීක්ෂණයන්හි නවතම සමීක්ෂණ වාර්තා අනුවද Net News සියලු ප්‍රවෘත්ති සන්නාම අතර අංක 1ට පැමිණ තිබෙනවා. වසර 21ක් පුරා ජනතා විශ්වාසය දිනා ගනිමින් සහ ජනතාවට සත්‍ය තොරතුරුම පමණක් වාර්තා කරමිනුයි Net News ප්‍රවෘත්ති සන්නාමයක් ලෙස මෙලෙස ඉදිරියට පැමිණ තිබෙන්නේ. Net News Net FM රේඩියෝ ඔස්සේ මෙන්ම ඩිජිටල් අවකාශය තුළද ජනතා ආකර්ෂණය දිනා ගනිමින් සිටිනවා. මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් Net News දිනෙන් දින තව තවත් ඉහළට ඔසවා තබන Net ශ්‍රාවකයන්ටත් සමාජ මාධ්‍ය පරිශීලකයන්ටත් අපගේ ස්තුතිය. රට පුරා සිටින ප්‍රවෘත්ති එසැණින් වාර්තා කරන Net News අපගේ විශේෂ නියෝජිතයන්ට සහ විදෙස් රටවල සිට Net News වෙනුවෙන් තොරතුරු සපයන අපගේ විශේෂ නියෝජිතයන්ටද මෙහි ගෞරවය හිමිවිය යුතුයි. Net News සඳහා අනුග්‍රහකත්වයේ දක්වන සියලු ආයතනවලටද අප ස්තුතිය පිරිනමනවා. ප්‍රවෘත්ති වාර්තාකරණයට උනන්දුවක් දක්වන පාසල් සිසුන්, උසස් අධ්‍යාපනය ලබන මාධ්‍යකරණයේ හදාරන සිසුන් ඇතුළු පාර්ශව වෙනුවෙන් ඉදිරියේදී විශේෂ වැඩසටහන් කිහිපයක්ද Net News විසින් සැලසුම් කරමින් සිටින්නේ. මෙම වැඩසටහන් ඉතා ඉක්මනින් ජනගත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. කටාන දාගුන්න ප්‍රදේශයේ සිදු මාරක රයානතුරකින් යතුරු පැදියක ගමන් ගත් තරුණයෙන් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ එම තරුණයෙන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය සහ බහලුම් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් එකිනෙක ගැටි අනතුර සිදුව ඇති බවයි. එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දාගුන්න ප්‍රදේශයේම පදිංචි අවුරුදු 18 සහ 19 යන වයස්වල පසු තරුණයෙන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාගේ මෘතදේහ මේ ගමුව මහරෝහලේ තැන්පත් කර තිබෙනවා. සිද්ධියට සම්බන්ධ කන්ටේනර් රථ රියදුරා තඩංගුවට ගත් බවයි කටාන පොලිසිය පැවසුවේ. මේ අතරේම අනතුරු වීමත් සමග කෝපයට පත් වූ දාගුන්න ප්‍රදේශවාසීන් පිරිසක් එම කන්ටේනර් රථයට ගිනි තබා තිබෙනවා. වහක්‍රියාත්මක වූ කටාන පොලිස් තහනේ නිලධාරීන් සහ මේ ගමුව මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව එම ගින්න මැඩ පැවැත් වූ බවයි එම සිද්ධිය ආවරණය කළ Net News නියෝජිතයා පැවසුවේ. මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් ලබන ඔක්තෝබර් මාස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එන අනතුරුව විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝබර් මාස 29 වනදා ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළා. ඕනෑම රටක සංවර්ධනයේදී ඒ රට සහ සමාජයේ ගොඩනැගුණු ඓතිහාසික සංස්කෘතිකමය පදනම වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ලෝකයේ මොනතරම් පරිවර්තන ඇති කරගත්තද අපේ රට ඉදිරියට යා යුතු වන්නේ රටේ ඓතිහාසික පෞරු පදනම් ආරක්ෂා කරගැනීමෙන් බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ ඊයේ පැවති අවසන් මහා පෙරහැර වෙනුවෙන් පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා.
4: ඕනෑම සමාජයක් රටක් පවතින්නේ ඒ රටට ඒ සමාජයට අනන්‍ය වූ සංස්කෘතිමය පදනමක් තිබෙනවා. මේ යුගයේ ගත්තොත් ලෝකයේ තාක්ෂණයේ විද්‍යාවේ විශාල පෙමි වර්ධනයක් පෙන්නුම් කරන යුගයක්. ඒ අපේ රටේ සංනිවේදනයට, අපේ රටේ ඒ ලෝකයේ සාහිත්‍යයට, ලෝකයේ කලාවට විශාල පරිවර්තන යුගයක් මේ තාක්ෂණික මෙවලම් වලින් ඇති කරනවා. අපිට පුළුවනි එම මෙවලම් මත පදනම් වූ අවශ්‍ය නම් අපේ රටේ මාතෘභූමියත් එක්ක කිසිදු අහිංද්‍රීය සබත්තාවයක් නැති පාවෙන මිනිස් සමාජයක් බිහි කරන්න පුළුවන්. නමුත් ඒ රටක් ඉදිරියට යාමක් නොවේ. ඕනෑම රටක සංවර්ධනයේදී ඉතාමත් වැදගත් ඒ රට ගොඩනැගුණු, ඒ සමාජයේ ගොඩනැගුණු ඓතිහාසික සංස්කෘතිකමේ පදනම් වැදගත්. මොනතරම් ලෝකේ පරිවර්තනයන් අත්පත් කරගත්තත් අපේ රට අපේ රාජ්‍ය ඉදිරියට යා යුතු වන්නේ එම අපේ ඓතිහාසික පෞරු පදනම් ආරක්ෂා කරගනිමින්. එම නැත්තම් මේ මිනිස් සමාජයේ මේ මහපොළොවත් එක්ක තිබෙන මා ඓන්ද්‍රීය සබත්තාවේ බිඳගත්තු පාවෙන සමාජයක් බවට පරිවර්තනය වෙනවා. එය රට අනන්‍යතාවය, එය සමාජික ගෞරවත්වය සියල්ල විනාශයට පත් කරනවා.
3: නව යෞවන තරුණ තරුණියන් ඓතිහාසික උරුමයන් තවදුරටත් පවත්වාගෙන යාමේ අභියෝගය බහරගෙන ඇති බවයි ජනාධිපතිවරයා හිදී වැඩිදුරටත් පැවසුවේ.
4: අවුරුදු 1187ක් කියන්නේ අපේ පරම්පරා 100කට අධික පරම්පරා ගණනාවක් මේ ඓතිහාසික මංගල්‍යත් එක්ක සම්බන්ධ වී තිබෙනවා. එද සමාජයක් අවිච්ඡින්නව පවතින්නේ එම සංස්කෘතික උරුමයන් සමග අවිච්ඡින්නව පැවතුනොත් විතරයි. එනිසා මා හිතනවා වාර්ෂිකව පවත්වන මේ රුහුණු කතරගම මහා දේවාලයේ මේ පෙරහැර මංගල්‍යය අපේ ඓතිහාසික උරුමයන්, අපේ රට ගොඩනැගී තිබෙන සංස්කෘතික පදනම් ආරක්ෂා කරගනිමින් අනාගත පරම්පරාව වෙනුවෙන් එම සංස්කෘතිකයේ උරුමයන් උරුම කර දෙන ඉතාමත් ඓතිහාසික අවස්ථාවක්. විශේෂයෙන්ම අපේ සමාජයේ දෙස බලපුවාම අපිට දැනෙනවා අලුත් තරුණ පරම්පරාව මෙම සංස්කෘතික උරුමයන්ගෙන් ඈත් වෙනවද කියලා. අලුත් තරුණ පරම්පරාව මෙම සංස්කෘතික බැඳීම් වලින් බිඳෙනවද කියලා. එහෙත් මේ පෙරහැර දෙස බලාගෙන ඉන්න අපිට දැනෙන්නේ කුමක්? නව යෞවනයේ තරුණ තරුණියන් දහස් ගණනක් අපේ අතීත මිතුන් මිත්තන්ගේ සංස්කෘතික උරුමයන් පෙරදරි කරගෙන මෙම පෙරහැර මංගල්‍යයේ ගමන් කරන බව අපි දකිනවා. එයින් අපිට පෙන්නුම් කරන්නේ කුමක්ද? මේ නව යෞවන තරුණ තරුණයන් මේ ඓතිහාසික උරුමයන් තවත් චිරාත් කාලයක් පවත්වාගෙන යන්න ඒ අභියෝගය වුන් බාරගෙන තිබෙන බවත්, ඒ අභියෝගය සාර්ථකව නිමා කරන්නත් හැකියාව තිබෙන බව තමයි ඔවුන් පෙන්නුම් කරලා තිබෙන්නේ.
3: එන අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර නැරඹීමට තෙක් වුණා. අමෙරිකානු හමුදා ඉලක්ක කරගනිමින් ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස අමෙරිකාව ඉරානයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ඉලක්ක ගණනාවකට මෙලෙස පහර දුන් බවයි අමෙරිකානු මධ්‍යම විධානයේ හෙවත් සෙන්ට්කොම් ආයතනය පවසන්නේ. එකුත් අඟහරුවාදා ඉරානය විසින් ජෝදානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකාවලට ප්‍රහාර එල්ල කළා. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පැවසුවේ ජෝදානයේ පිහිටි අමෙරිකානු ගුවන් කඳවුරකට සහ අනදෙන මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කළ බවයි. ඊට අමතරව අනතුරු ඇඟවීම නොසලකා හරිමින් අනාරක්ෂිත ලෙස ගමන් කළ තෙල් නැව් තුනකටද හෝමුස් සමුද්‍ර සන්ධියේදී පහර දුන් බව ඔවුන් පැවසුවා. කෙසේ වෙතත් මෙම ප්‍රහාර සාර්ථක නොවූ බවයි අමෙරිකාව ප්‍රකාශ කළේ. ඉරානය විසින් එල්ල කළ සියලුම මිසයිල ගුවන් අවකාශයේදීම විනාශ කළ බව සෙන්ට්කොම් ආයතනය පැවසුවා. එසේ තිබියදී අමෙරිකානු හමුදා දැන් නැවත ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කර ඇතේ. ඒ රාත්‍රියේ පැයක පමණ කාලයක් තිස්සේ ඉරානය ඉලක්ක වෙත අමරිකානු ප්‍රහාර එල්ල වූ බව BBC ප්‍රවෘත්ති සේවය පවසනවා. ඉරානයේ හමුදාන දෙන මධ්‍යස්ථාන, මිසයිල සහ ඩ්‍රෝන පහසුකම්, වෙරළ බඩ නිරීක්ෂණ මධ්‍යස්ථාන සහ සමුද්‍රීය මධ්‍යස්ථාන මෙම ප්‍රහාරවලට ඉලක්ක වූ බවයි BBC ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් පැවසුවේ. මෙම ප්‍රහාරයට පෙර අදහස් දැක්වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ පහරදීමේ වාරය දැන් ඇමරිකාවට ලැබී ඇති බවයි. ඒ අනුව ඉරානයට ඉතා දැඩිව පහර දෙන බවද ඔහු පැවසුවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම අදහස් පළ කළේ දවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින්. පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අවස්ථාවේදී මෙම යුද්ධය සති කිහිපයකින් අවසන් වන බව ජනාධිපති ට්‍රම්ප් පැවසුවත් එය මේ වන විට මාස පහක් පුරා ඇදී යමින් පවතිනවා. කෙසේ වෙතත් රාජතාන්ත්‍රික විසඳුමක් අපේක්ෂාවෙන් පසුගිය දින කිහිපය පුරා දෙපාර්ශ්වයේම ප්‍රහාර නවතා දමායි තිබුණේ. ට්‍රම්ප් එය ඉතා මිත්‍රශීලී සාකච්ඡා ලෙස හැඳින්වුවත් ටෙහරානය දිගින් දිගටම ඒ බව ප්‍රතික්ෂේප කළා. මේ අතර අමෙරිකාව සහ සෞදි අරාබියෙක්ව ඉරාකයේ ක්‍රියාත්මක ඉරාන සහය ලබන සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කරගනිමින්ද ඒකාබද්ධ ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. එම ප්‍රහාරවලින් 20 දෙනෙකු පමණ මියගිය බවයි පැවසෙන්නේ. මෙම ප්‍රහාර ඉරාකයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් බව ඉරාක රජය ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ තමන් මෙම ප්‍රහාර එල්ල කළේ ඉරාක රජයේද සම්බන්ධීකරණය සහිතව බවයි. මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,091 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 61ක්. දිවෙනපුරා ඩෙංගු අවදානම් කලාප 175ක් තවමත් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවේ.
5: අපි දකිනවා තවදුරටත් ගම්පහ, කොළඹ, නුවර, මාතර, කළුතර, ගාල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් තමයි වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මේ පවතින කාලගුණ තත්ත්වය අනුව අපි නිවෙස් පරීක්ෂා කර මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉවත් කරත් එය පවතින කාලගුණ තත්ත්වය අනුව කඩින් කඩ පවතින වර්ෂාව අනුව තම නිවසේ පරිශ්‍රයේ මදුරුවන් බෝ විය හැකි ස්ථාන තියෙන්න පුළුවන්. ඒ නිසා සතියකට විනාඩි 30ක් යොමු කර තමන්ගේ පරිශ්‍රය පරීක්ෂා කර ගැනීම සඳහා දිගින් දිගටම කරන්න කියලා අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම රෝගීන් යම්කිසි කෙනෙක් දින දෙකක් උන සමග ඇඟපත වේදනාව, මස්පිඩු වේදනාව, හිසරදය, වමනය, ඔක්කාරය මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් වෙනත් ඖෂධ පාවිච්චි නොකර, ඒ කියන්නේ අපි දකිනවා රෝහල්වල එක එක අත්බෙහෙත් පාවිච්චි කරලා රෝගයේ සංකූලතාවලට ඇවිල්ලා එන රෝගීන් ඉන්නවා, උන අඩු කර ගැනීම සඳහා පැරසිටමෝල් ඖෂධය පමණයි පාවිච්චි කරන්න ඕන. ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ කියන රෝගීන් දෙවර්ගයක් ඉන්නවා. එතකොට මේදී ඩෙංගු රක්තපාත උණ වැළඳිච්ච රෝගීන් නම් වෛද්‍යවරුන් කියන විදියට මේ ආකාරයෙන් දියර වර්ග පාවිච්චි කිරීම වැදගත් වෙනවා. වෙනත් අත්බෙහෙත් වර්ග පාවිච්චි කිරීමෙන් මේ රෝගයේ සංකූලතාවලට යන්න පුළුවන්.
3: මෙම මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 28,717ක් වාර්තා වී ඇති බවද ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.
5: ජූලි මාසයේ රෝගීන් 28,717ක් වාර්තා වෙනවා මේ දක්වා. අධ්‍යාවදානම් කලාප තවමත් 175ක් තියෙනවා. නමුත් ඒක ඉස්සරහට අඩුවීමක් දක්නට ලැබෙනවා. ඉතින් ඒ වුණත් මේ කඩින් කඩ පවතින වර්ෂාව අනුව මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඕනම තැනක ඇති වෙන්න පුළුවන්. ඒ ගැන පරීක්ෂාවෙන් ඉන්න කියලා අපි මහ ජනතාවගෙන් ඉල්ලා
3: සිටිනවා. බීර නිෂ්පාදනය උදෙසා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීම සඳහා නිෂ්පාදකයන්ට අනුමැතිය නොදෙන ලෙස සුරාපදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසකට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන රීඩ් පෙත්සම විරෝධතා සඳහා ඔක්තෝබර් මස 2 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. මෙම පෙත්සම ආර්ගුරු සිංහ සහ AM ශංකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභිහාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි කේ කනකීශ්වරම්, සුමති ධර්මවර්ධන සහ අලි ශබ්‍රියන ජනාධිපති නීතිඥවරු අධිකරණයේ හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුකරවලට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව වගඋත්තර කරුවන්ට විරෝධතා ගොනු කිරීම සඳහා අවසර ලබා දුන් අධිකරණය පෙත්සම යළි ඔක්තෝබර් මස 2 වනදා කැඳවන ලෙස නියම කළා. බලපත්‍රලාභී මත්පැන් අලවිකරුවන් පිරිසක් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරි ජෙනරාල්වරයා සහ එම ආයතනය නිලධහරින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නීතිපතිවරයා පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම් කරුවන් සඳහන් කරන්නේ සුරාබදු පනතේ 2 වන වගන්තිය මගින් බිය යනුවෙන් අර්ථකථනය කර තිබෙන්නේ මෝල්ට් වලින් සාදන ලස පැසුණු මත්පැන් බවයි. එහෙත් වර්තමානයේ බොහෝමයක් නිෂ්පාදකයන් බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කරන බවට තොරතුරු හෙළි වී ඇති බවත්, එසේ බීර නිෂ්පාදනය කිරීම සුරාබදු පනතේ විධිවිධානවලට පටහැනි බවත් පෙත්සම්කරුවන් චෝදනා කළා. රජය විසින් සහල් නිෂ්පාදනය සඳහා මහජන මුදල්වලින් විශාල සහනාධාරයක් ලබා දෙමින් තිබියදී එසේ නිෂ්පාදනය කරන සහල් බිය වැනි වාණිජ කර්මාන්තයක් සඳහා යෙදවීම තුළින් ජාතික ආර්ථිකයට අහිතකර බලපෑමක් එල්ලවන බවත් පෙත්සම්කරුවන් සඳහන් කළා. මේ හරහා ශ්‍රී ලංකාවට සහල්වලින් ස්වයංපෝෂිත වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා. මත්පැන් නිෂ්පාදනයේ ප්‍රමිතිය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් වර්තමානයට ගැලපෙන පරිදි ප්‍රමිති යාන්ත්‍රණය යාවත්කාලීන වී නොමැති බවත් ඔවුන් පෙන්වා දෙනවා. ඒ අනුව පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සීනි සහ සහල් භාවිත කිරීමට අනුමැතිය දීම වලක්වාලන නියෝගයක් සුරාබදු කොමසාරි ජෙනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසයි. ඊට අමතරව තවත් නියෝග කිහිපයක්ද ඔවුන් අධිකරණය වෙතින් ඉල්ලා තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් දෙහිවල පොලිස් තහනේ උප පොලිස් පරීක්ෂකවරයා අද ගල්කිස් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූඩ්ල මහතා පැවසුවේ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ඇසුරු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනාවරණ වූ තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේද දෙහිවල පොලිස් තහනය මගින්. මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු වසර 3ක කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කර තිබෙනවා. සිදිය සම්බන්ධයෙන් දෙහිවල පොලිස් තහනය මගින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. නෙත්නිවුස් නිමාව. නෙත්නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ නෙත්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. Net News, the truth people trust.

0: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
1: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
2: හරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නා
5: කාලයත් එක ඇඟට උම්කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන්ලීන් සීමා බිඳලන්න
6: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු 1 වෙනිදා අලුත්ම මොහොනරකින් විවෘත වන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ net fm කණ්ඩායම සමග එක්වී තෑගි දිනා ගැනීමටත් අවස්ථා Fashion bag වෙනස් වෙන ජීවන රටාවන්ට
7: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අද වෙන්න
8: කිල්ස් නැවුම් බවයි අඩුම මිලයි හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
9: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
10: Non-stop remix එකට හැපෙන DJ blast එක
11: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
9: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක
10: Net FM DJ Night Face to Face Attack Show Attack Show
9: 1, 2, 3, let's go! Lankawma DJ Star in the Kamathinam Oya DJ play karan pahadili video Then maapita WhatsApp karan
10: 0711-95-95-95 Net FM DJ Night Face to Face Attack Show Mesikurada Renovator
12: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pilla Kills Cargills Apiko Satoso Supiri Vilanda Salvalin My Cola Ape Rate Ape Madeak
10: Net FM DJ Night
12: Brought to you by
13: Akunu lake namahu bavana rata purama rasa gena yana Aule sayuma rasa karakana Mather Freela noodles taste ke trust ke
8: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
14: Siloam Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම මතන්න 0111 437 1250
15: දුවගේ පන්තිසල්ලි ගෙවන්න කොහොමද කියලා කල්පනා කර කර හිටියේ එයාට කතා කරලා හොඳට කියෙව්වා මේ රුපියල් 5000 එයා දුන්නේ
16: පාට හතේ පැය තුනේ සතිය ගානේ මුදල් තැගි දිනන්න සූදානම් ඉන්න

Double dolahai vinari visiyatai abe news break ekigen passe de duruma autopattata ave sindurika kahana gaman double ekak wenakan oyawa matak karanna thamai tiyenne ege nisa mu thamai me welawama wahagin inna saddatama radio ekin de duruma auta hagin inna set ekawa matak karanna man me lasti wenne super දවසක් වේවා අපි කටහඬ කොංගස් සංදි අරොස්ට්‍රේලස්ගේ සෙට් එක අපි එකතු කරගෙන අසා සුපිරි සින්දුවක් අහමු කියලා තියෙනවා අනිවාර්යෙන් ඔකෝම එකතු කරගන්නම් ඊට පස්සේ හයි කොහොමද සවනම සින්දුවක් දෙන්න අපිත් මේ වෙලාවේ ආව තමයි හගෙන ඉන්නේ කියලා මාපලගම පීඑල් ජේ මැසේජ් කරලා තිනවා ඒ වගේම ඊයේ බර්ත්ඩේ විශ්වකක් ඇවිල්ලා තියෙන්නේ හරිද ඊයේ හිකඩුව කළුපේ චන්දරමාමගේ බර්ත්ඩේ එක එයාට හැපි බර්ත්ඩේ කියලා ගොඩාක් කට්ටිය විශ් කරලා තිනවා මට මැසේජ් එකේ වෙලා තින්නේ රවින්දු රශ්මික මේ වෙලාවේ ඉන්නත් අහගෙන ඉන්නවා නම් ඔන්න පරක් වෙලා හරි කමන්නේ සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ගොඩාක් ආදරෙන් wish කරනවා ඊට පස්සේ හයි කොහොමද සුදු මහත්තයා අපිත් මේ වෙලාවේ ඔබ අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා සුදු නෝනා කෙනෙක් හැබැයි ඔයාගේ නම ඉවල නැහැ සුදු නෝනා ටක් ගාලා නම ඉවන්න ඕනේ හරිද හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ ඔබ තමයි අහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා එල්පිටීන් පහලගොඩ අම්මා තාත්තා ලොකු මල්ලී ඊට පස්සේ පොඩි මල්ලී නංගිවයි අසිත් පුතාවයි එකතු කරගන්න කියලා මට මැසේජ් එකේ වල තියෙන්නේ දොම්පෙන්න දිලූෂා ඒ වගේම කැකනදුර ඉන්න සුරංගයියවයි කුමාරියක්කවයි හිරුවයි ඊට පස්සේ සඳාදුවවයි එකතු කරගන්න කියලා තිනවා අනිවාර්යෙන් ඔක්කොම කට්ටියම එකතු කරගන්නම් ඒ වගේම ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න අයියේ කියලා මට මැසේජ් එකේ වල තියෙන්නේ සඳුනි thank you darling ඔයාවත් එකතු කරගන්නම් ඒ වගේම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට සුබ දවසක් වේවා අපිත් මේ වෙලාව ආව තමයි හගෙන ඉන්නේ කියලා අනුර ලක්ෂ්මන් මැසේජ් එක දාලා තිනවා ඉතාලි වල ඉඳලා කවුද මේ ඉන්නේ සෙට් එකක් මෙවලා තිනවා කට්ටියම එකතු කරගන්නම් thank you මැසේජ් කරාට අපි ලස්සන සින්දු එකක් අහගෙන දවල් එක වෙනකන් එක දිගට මේ පැත්තට වෙලා ඉන්න තමයි තියෙන්නේ 0711 95 95 95 තියෙනවා මැසේජ් එකක් දාන්න

මන්නම් කියන්නේ සමහර වෙලාවට අපි කෝපි වලට කොච්චර ඇබ්බැහි වෙලාද කියනවා නම් උදේද දවල්ද හවසද රෑද කියලා නෑ. කොෆි එකක් බොන්න හිතුන ගමන් කොෆි එකක් බොන්න ඕන නේද? ඒ තරමටම කොෆි වලට ඇඩික්ට් වෙච්ච කට්ටිය ඉන්නවා. ඒතකොට කෝපි රසය කියලා කියන්නේ නිකම්ම නිකන් රසයක් නෙමෙයි. සමහර වෙලාවට මාර බෝරින් වෙලාවට අපිට පොඩි එනර්ජි එකක් අරගෙන එන, ඊටවසේ අපිට හොඳ ප්‍රබෝධයක් අරගෙන එන නියම පානයක් නේ. ඒ සමහර වෙලාවට නිදිවරණ කොට, ඒ කියන්නේ රැට වැඩ කරද්දී, ඊට පස්සේ පාඩම් කරද්දී, ඊට පස්සේ ගොඩාක් ස්ට්‍රෙස් වෙලාවට එහෙම කොෆි එකක් බිව්වනම් ඒක මාර වෙනසක් නේ. හැබැයි තින් නියම කෝපි රසය තිබ්බේ නැත්තම් වැඩේ හරියන්නේ නැහැ. අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ, ඔයාගේ දවසට අලුත් ප්‍රබෝධයක් අරගෙන එන මාතර රස පිරුණු මාතර ෆ්‍රීලන් කොෆි දවස ආරම්භයේදී වගේම වැඩක් කරන ගමන් වුණත්, ඊට පස්සේ පොඩි බ්‍රේක් එකකදී වුණත්, යාළුවත් එක්ක සෙට් වෙච්ච වෙලාවක වෙන්න පුළුවන්, රසවත් කෝපි කෝප්පයක් තියෙන්න ඕන. මාතර ෆ්‍රීලන් රසයට එකතු වුණු නියම කෝපි රසය අරගෙන මාතර ෆ්‍රීලන් කොෆි එකක් අනිවාර්යෙන් ගෙදර වැඩ කරන තැන අරන් ගිහලා තියාගන්නවා අමතක කරන්න එපා. මොකද ඔයාගේ දවසම ප්‍රබෝධමත් කරවන්න පුළුවන් හැකියාව මාතර ෆ්‍රීලන් කොෆි එකට තියෙනවා. ඒ නිසාම නියම ප්‍රමිතියට නියම කෝපි අටවලින් නිෂ්පාදනය කරන මාතර ෆ්‍රීලන් කොෆි එක වෙනස්ම රසයක් එක්ක ඔයාට නියම ප්‍රබෝධයක් අරගෙන ඉන්න පුළුවන් නියම පානයක් තමයි මාතර ෆ්‍රීලන් කොෆි එක කියලා කියන්නේ. ලංකාවේ විතරක් නෙමෙයි මාතර ෆ්‍රීලන් කොෆි එකට පිටරටවල් වලින්, ලෝකයේ අනෙකුත් රටවල් වලින් පවා සෑහෙන ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසාම තමයි පිටරටවල් වලට පවා අපනයනය කරන දේශීය නිෂ්පාදනයක් විදිහට මාතර ෆ්‍රීලන් කොෆි එක අපිට වැදගත් වෙන්නේ නේද? ඒ නිසාම තමයි නියම කෝපි සුවඳ නියම රසයත් එක්ක එකතු කරලා මාතර ෆ්‍රීලන් කොෆි එකක් බීලම දවල්වල වැඩ ටික පටන් ගමුනේ. Right, Vilava, 12 විනාඩි 42යි. අපිට යාළුව කට්ටියක් ඉන්නවා සින්දුවකට එකතු කරගන්න. Hi, කොහමද සා? අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා මේනක සඳුරුවන් මැසේජ් කරලා තිනවා. ඒ වගේම ඉංග්‍රීසි පැත්තට ගියාම මේ වෙලාවේ සඳුමාව අහගෙන ඉන්නවා. ඒ වගේම රන්දි, ඒ වගේම තවින්සා, ඒ වගේම යසස්මාවත් එකතු කරගන්න කියලා රංජිත් මැසේජ් එකක් දාලා තිනවා. සන්සෙලා ෆැෂන් එකේ සෙට් එක අනිවාර්යෙන් ඔක්කොම කට්ටිය එකතු කරගන්නම්. Thank you, ජය වේවා. ඒ වගේම අසයි අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා මට කෑගල්ලේ නිරෝෂා මැසේජ් එකක් දාලා තියෙනවා. අනිවාර්යෙන් ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම හයි දසා අපිත් මේ වෙලාවේ දෙදුරුමාවත අහගෙන ඉන්නවා. ප්‍රසාද් මෝටර්ස් එකේ සෙට් එක ඔක්කොම එකතු කරගන්න කියලා දිනවා. ඒ වගේම චාමර ස්ට්‍රෝස් එකේ තනුෂවයි චාමරවයි දෙන්නවම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. Thank you message කරාට සෙට් එකම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහලා මේ පැතරෙමු.

0: විසිත ලොතරැයි.
1: පෘථිවියෙන් ළඟ හරුට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
4: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගෙන නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
5: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
6: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 12 50.

12 විනාඩි 51යි. දැන් මම ඔයාට මතක් කරන්න හදන්නේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ අලු සෙට් එක යන්න කලින් ඒ කට්ටියව කියලා යන්න ඕනනේ නේද? හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ ලස්සන සින්දුවකට අම්මා නිමාලි වයි ඊට පස්සේ තාත්තා රුක්මන් වයි ඊට පස්සේ අලවෙන් කරුවත් එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ නෑබඩ ජම්බාර කන්දුවට තියෙන කැඳ ගහ හෙවනි ඊට පස්සේ කවුද පොල්ලෝටි කඩේ ඉන්න සම්පත් ඕකේ අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. සෑහෙන කට්ටියකගේ නම් මෙවලා තියෙනවා. ඊට පස්සේ ඉන්න තැන හරීම පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා ඔයාව ගොඩාක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ අපිට නම් පොඩි වැස්සක් යනවා සා කෑගල් ඉඹුල්ගස් දෙනියේ නිරුටේලගේ සෙට් එක අනිවාර්යෙන් මතක් කරන්න කියලා තියෙනවා. කොහොම එකතු කරගන්නම්. ඒ වගේම අසා කොහොමද අපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ කියලා රශ්මික මෝටර්ස් එකේ සෙට් එක මැසේජ් කරලා තියෙනවා. අනිවාර්යෙන් ඔක්කොම කට්ටියව එකතු කරගන්නම්. ඊට පස්සේ අසායි ලස්සන සින්දුවක් දෙන්න කියලා දමිත් මැසේජ් කරලා තියෙනවා. දමිත් මං ඔයාවත් එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන සෙවනගල කිරිබන්නාර බෝගහන්දි ආයිමා වෙදමදුර ගැන. සාමාන්‍යයෙන් ඔයාට එහෙම නැත්නම් ඔයාගේ පවුල කෙනෙක්ට නැත්නම් හිතවත් කෙනෙක්ට ඔයා හිතන්න දියවැඩියාව ඊට පස්සේ වකුගඩු රෝග ඊට පස්සේ පිළිකා ස්නායු රෝග ගැස්ට්‍රයිටිස් වගේ රෝග වලින් පීඩා විඳිනවා දන්න කියන කවුරුම හරි ඉන්නවනම් දැන් බය නැතුව ගිහිල්ලා බෙහෙත් අරගෙන 100%ක් මේ ලෙඩ රෝග නිට්ටාවටම සුව කරගන්න පුළුවන් තැන තමයි ආයුමා වෙදමදුර කියලා කියන්නේ. මේක මං කියන කතාවක් නෙමෙයි, ලංකාව පුරාම ඉන්න ආයුමා වෙදමදුරෙන් බෙහෙත් අරගෙන තමන්ගේ ලෙඩ රෝග 100%ක් හොඳ කරගත්ත කට්ටිය සෑහෙන විශ්වාසයෙන් කියන කතාවක්. හරි, ඊට පස්සේ හිතන්නකෝ සාමාන්‍යයෙන් දැන් ඔය අවිද ගන්න බැරුව තැන් තැන් වලට ගිහිල්ලා බෙහෙත් අරගෙන ඊට පස්සේ ඔය අංශභාග රෝගීන් එහෙම ඉන්න ගොඩක් අය කියලා තිනවා මෙයාව නම් හොඳ කරන්න බෑ, දැන් ඉතින් ජීවිත කාලෙම රෝදු පුටුවේ තමයි ඉන්න වෙන්නේ කියලා කියපු ගොඩාක් කට්ටිය කමල් බඳුල වීරපෙරුම වෙදමහත්මයාගෙන් ආයිමා වෙදමදුරේ කමල් බඳුල වීරපෙරුම වෙදමහත්මයාගෙන් බෙහෙත් අරගෙන කොච්චරවත් මාස දෙකෙන් තුනෙන් නැගිටලා ඇවිදලා කරලා ඉඳලා තියෙනවද නේද? ඔපරේෂන් කරන්න කියපු ඔය හાર્ට් පේෂන්ලා එහෙම කී දෙනෙක් නම් බෙහෙත් අරගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව අද වෙද්දි ඉන්නවද නේද? අනේ නිසාම තමයි ඔයාලට මේ රෝගී තත්ත්වයන් මොනවාම හරි තියෙනවා නම් රෝගේ නිට්ටාවටම සුව කරගන්න, රෝගේ යටපත් කරගන්න නෙමෙයි නිට්ටාවටම සුවපත් කරගන්න විශ්වාසයෙන් යන්න ඕනේ එකම හොඳම තැන තමයි ආයුමා වෙදමදුර කියලා කියන්නේ. ඒ නිසා මතක තියාගන්න, දුරබැහැරක ඉඳලා එන කෙනෙක් නම් සඳුදා අඟහරුවාද පෝය දවස් වල යන්න එපා. ඒ දවස් වලට ආයුමා වෙදමදුර බෙහෙත් කරන්නේ නැහැ. ඒ දවස් වලට වහලා තියෙන්නේ ඔරස්ති අදුවේ කියලා තමයි ඔන්න කලින්ම කිව්වේ. අනිත් ඕනම දවසක 0777 300 940 0777 300 940 හැමද නැත්තම් 0773 273 540 කියන නම්බර්ස් දෙකකින් ඔයා කැමති නම්බර් එකකට කෝල් කරලා ආයුමා වෙදමදුරට කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ගිහිල්ලා ඔයාගේ ලෙඩ රෝග වලට නිට්ටාවටම සහනය ලබා ගන්න විශ්වාසයෙන් යන්න ඕනේ එකම තැන තමයි ආයුමා වෙදමදුර කියලා කියන්නේ. සෙවනගල කිරිබන්නාර බෝගාහන්දි ආයුමා වෙදමදුරට ගිහිල්ලා ඔයාගේ ලෙඩ රෝගත් නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. ඒගොනත් මතක් කරලා හදර මගේ වැඩ ටික ඉවර කරලා යන්න හදන්නේ. හැබැයි උනට ආයි හවස 4ට මං එනවා. ඔයාගේ මගේ සුපුරුදු වෙලාව බෝරින් නැති ඉවිනින් ඩ්‍රයිව් එක 4 වටේ අරගෙන මෙතනින් එහාට ගින්දර හැන්දෑව අරගෙන ජානු ඉන්නවා. එයාට වැඩේ බාර දීලා මං යන්න. පරිස්සමින් ඉන්න. ජය වේවා. දන්නවනේ මම DJ අසා.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න. පැයෙන් පැය අලුත් වන අලුත් පැය විපස්සනා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. නොරෙලිය බෞද්ධ චිකිත්සකවරිය ඝාතනය කළ සිද්ධියට බන්ධනාගාර ගත කර සිටි සැකරුවන් සිව්දෙනා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ එම සැකරුවන් නොරෙලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී. එහිදී නොරෙලිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය නියෝග කළේ මෙම සැකරුවන් අගෝස්තු මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. ඒ අනුව බෞද්ධ චිකිත්සකවරිය ඝාතනය කළ ප්‍රධාන සැකරු, සැකරුගේ බිරිඳ සහ සැකරුට සහයෝගය ලබා දුන් දෙදෙනා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කංකසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර 60-70 දක්වා ඉහළ යනු ඇති බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ තද සුළං සහ රළු මුහුද ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවද එම රතු නිවේදනයේ සඳහන්. එබැවින් මෙම මුහුදු ප්‍රදේශවලට නැවත දනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දනුම් දී තිබෙනවා. මේ අතර ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කංකසන්තුරේ දක්වා සහ කල්පිටියේ සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළ ඩොබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර 50-60 දක්වා ඉහළ යා හැකි බවද කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. මිලඟ නිත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නිත් නිවුස් ටොරල්ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: Brought to you by
5: Sumudu Matupita Nisa Adang Innat Pahasui Leak Vennit Na
6: Fems Ayarikka Oyaata Oyaava Magarin Na
7: Oyaata Sugar Nam Sevanagala Madumeha Harni Capsule Argan 40 Vasaraka Abhimanaya Sevanagala Ayurveda 0747-31-33-540
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න
9: 034-226-7046. FM 95 94.8

0: ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකය කලවන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු පළමුවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘත වන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ netfm කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
1: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
2: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි.
3: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
4: පෘථුවියෙන් ළඟ හරුට රේල් පාර ඔන්න හොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
6: අලුත් තැනක් අඩුම මිලක්. කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසා කළ ග්‍රීන් සුපර්, කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
7: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විජානු.

Da vale che hai vinnari visi hai hai velava. Ahna denna la sticker gatta. Me ahna sindu tikata ikmare de kattiya kegatu karaganna one habai ita kalin oda mamma dakkarnowa films aya gana ai mamma dakkaranne. Me gana lamainta danaganna moni paniwide ena films aya kiyala kiyanne. ගොඩක් වෙලාවට පීරියඩ්ස් දවස් කියලා කියන්නේ කොච්චර ලොකු අපහසු කාලයක්ද ඒ දවස් වලට තමන් ආසාවෙන් කරපු වැඩපවා ගැනු ළමයි හරි ඉක්මනට අතෑර ගන්නවා මම නම් ඔයාට කියන්නේ හැමදාමත් මේ ගැන මතක් කර කර එහෙම කරගන්න ඕනි නැහැ කොහෙත්ම ඔයා එහෙම කරගන්න ඕනේ නැහැ දැන් ඉතින් ගැනු ළමයින්ට පීරියඩ්ස් දවස් පවා අනිත් දවස් වගේම හරිම ලේසියෙන් පහසුවෙන් ගෙවන්න නම් ෆිල්ම්ස් අය පාවිච්චි කරන්නම වෙනවා ඔයා හිතන්නකො ඔයා ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන ඉන්නවා ස්කූල් එකේ එක්සෑම් එකක් තියෙනවා යුනිවර්සිටි යන්න තියෙනවා අද ජොබ් ඉන්ටර්වියු එකක් තියෙනවා ඔය ඔක්කොම හොඳම දේවල් එකට ලැබිලා තියෙනකොට පීරියඩ්ස් හැදුනහම එදාටම කොහොමද එහෙනම් ඉතින් එතකොටනේ හිතෙන්නේ ඔය ඔක්කොම දේවල් ටික අතහැරලා දාලා ගෙදරට වෙලා හිටියනම් ඇදකුට්ට වෙලා හිටියනම් හොඳයි කියලා හැබැයි මං ඔයාලට කියනවා දැන් ඔයා කොහොමත්ම එහෙම වෙන්න ඕනි නැහැ සාමාන්‍යයෙන් අපි පෑඩ් එකක් ගන්නකොට හිතලා බලන දේවල් කීපයක් තියෙනවනේ ඇඳගෙන ඉන්න මේක පහසුද එහෙම නැත්නම් ලීක් වෙයිද ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක් වෙයිද සෞඛ්‍ය ආරක්ෂිත වෙයිද ඔය කියන දේවල් ටික ගැන අනිවාර්යයෙන්ම හිතනවා ඊට පස්සේ තමයි ඊළඟ ප්‍රශ්න පටන් ගන්නෙ ඇඳගෙන ඉන්න කිසිම පහසුවක් නැහැ ලීක් වෙන්න බලනවා සහ ගාන බැලුවාම ඇයි මෙච්චරක් මේකට ගෙවන්නේ කියලාත් හිතෙනවා හැබැයි ඉතින් ඔය හැම දෙයකටම හරිම විසඳුම විදිහට SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙනවා දැන් ෆෙම්ස් අය ඇඳගෙන ඉන්න පහසුයි ලීක් වෙන්නේ නැහැ ගෙවන මිලට උසස්සත්වයේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් විදිහට තමයි දැන් මාකට් එකට ෆෙම්ස් අය ඇවිල්ලා තියෙන්නේ ඔයාට මේක දිවෙන පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් ගෑනු ළමෙක් උනහම හැම වෙලාවකම තමන් ළඟ පීරියඩ්ස් උනත් නැතත් පෑඩ් එකක් තියෙන්න ඕනි ඒක ඒ විදිහට තියාගන්නකොට ඒ ෆිල්ම්ස් අයම කරගන්න අපි අමුටක් ගාලා කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා WhatsApp messages එවලා තියෙන කියලා බලන්න හායි මම සුජීවක්කා සයිප්‍රස් ඔලි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා සුජීවක්කා thank you මාව අහගෙන ඉන්නවට පරිස්සමෙන් වැඩ කරගන්න ඕන හරිද Good afternoon, Janunangi. Api kannada dihalagam bakery rasika yananda yaveda. Pelam pitiya hirani akkawata ekathu karaganna, kalimare renuka akkawata ekathu karaganna, yadi antade titanic salon ekata tushar kollawata ekathu karaganna. Ahali goda chami the motors ekey hamo mata ekathu karaganna kiyala thiyena. Aniwaren ekathu karaganna jay wewa ya. Thank you ma wahagena innowata. Mehena sinduwata ekathu karaganna. Ayubon subadawalak subadawasak liya thamara mal janu. අපිත් ගින්දර හැදව සද්දටම අහගෙන ඉන්නේ ප්‍රියා සූර්ය සෙන මහත්මයාක සින්දුවක් තමයි ඉල්ලා තියන්නේ කොහොම හරි දැන් try කරන්න දැන්ට මේ සින්දු ටිකට එකතු කරගන්න අනුරාධපුර පුලේ අනුහාදි රංජිත් ප්‍රියංකර අයියා අනුරාධපුර සෙනත් සුපර් එකේ සෙනත් නයා සඳීප ඊට පස්සේ ඉනෝකා දුලා රිදිනේ ශිකා හර්ෂිකා කෞෂිකා ඊෂා ගයාත්‍රී ඊට පස්සේ මදවච්චිය මන්නරම් පාරේ මනුදි ලක්ෂිකා ලක්මාලි පුලේ අනුහාදි සලෝන් මායා එකේ මායා ගුණසේකර නිබුන්දි වත එකතු කරගන්න කියලා තියෙනවා අදත් ඉතින් අපි වහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න සරචන්ද්‍රදාසයා ගලේකඩේ රයිගමින් අනිවාර්යෙන් එකතු කරගන්න මේ සින්දුවට බරදල්පල එස්එල් ප්‍රනාන්දුවත් මැසේජ් කළා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා අහන්න දෙන්න ලෑස්ති කරගත්තේ මෙන්න මේ සින්දු ටික ඒකට එකතු කරගන්න

0: විකුණන ජැනුවෙන්න්නයි.
1: ස්විස්තෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
2: දවලෙකයි විනාඩි 39යි.
3: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7646.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
5: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
6: ඒයි
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යාලුවෝ මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250.
9: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
10: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි.
11: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
12: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
13: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
14: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
15: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
16: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකයින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉන්න අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
15: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
14: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
13: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
15: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
17: Brought to you by
18: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narambala Gane Mulakam Pola Kasagala Samuha Vyapare Vetin.
19: Oya try karanna ganna vijaya aapapiti.
20: The Palace Gampaha Avasana Nivasa 25 Oba tadama sadambara himikaruwaku wanna Denma katha karanna 0.71.666.222 Prime Residencies
21: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15% වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
22: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
23: FM Algo Town.
24: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
25: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
2: දවලේකයි විනාඩි 42යි.
26: ත්‍රිවිල් එකට තෙල් ටික ගහන්නේ කොහොමද කියලා කල්පනා කර කර හිටියේ. එයාට කතා කරලා හොඳට ඇමතුවා. මේ රුපියල් 5000 එයා දුන්නේ.
27: පාට හතේ පැය තුනේ සතිය ගානේ මුදල් තෑගි දිනන්න සූදානමින් ඉන්න.
28: Hello.
29: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව විජානු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලා

දවලකයි විනාඩි 46යි වෙලා. ඔබ දක්කරන දේවල් ටිකකුත් තියෙනවා. කෝල් කරපු මැසේජ් කරපු කට්ටිය මතක් කරන්න තෝණි. ටක් ගාලා මතක් කරන්න දවඩ මෙන්න මේක නා. අගෝස්තු පළවෙනිද කියලා කියන්නේ තින් ගාල්ලට. හරි ලස්සන දවසක්. අපි කවුරුත් කැමති ෆැෂන් කරන්න කාලින් කාලෙට. ට්‍රෙන්ඩ් වෙන ෆැෂන් වලට හැඩට වැඩට ලස්සනට ඉන්න කවුරුත් කැමතිනේ නේද? ෆැෂන් කියන දේවල් අද තියෙන දේ නෙමෙයි හෙට වෙනකොට ඔක්කොම මේ තප්පර ගණන් වෙනස් වෙනවා. ඉතින් අන්න එහෙම වෙනස් වෙන විලාසිතා ලෝකය කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලේ අගෝස්තු පළවෙනිද අලුත්ම මුහුණුවරකින් විවෘත වෙන්න සූදානමින් තියන්නේ. ඉතින් ඔයත් ලෑස්ති වෙලා ඉන්න අගෝස්තු පළවෙනිදා මේ සුපිරි අත්දැකීම විඳගන්න ඔයාට chance එක තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාටත් යන්න පුළුවන් අගෝස්තු පළවෙනිදාට. ඔයා හිත කැමතිම විලාසිතා තෝරගන්න. දැන් යන්න ඕනි ෆැෂන් බග් අලුත්ම ශාකාව ගල්ලට. ඒ කියන්නේ අගෝස්තු පළවෙනිදා හෙට තමයි දවස. ඒ විතරක් නෙමෙයි ඒ දවසට විශේෂ ආරාධිත අමුතියක් වෙන දිනක්ෂි ප්‍රියසාදෙක් වාට සෙල්ෆි ෆොටෝස් ගන්නත් ඔන්න හොඳ chance එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අගෝස්තු පළවෙනිද දෙවෙනිද කියන දවස් දෙක පුරාවට ඔයා මිලදී ගන්න සෑම භාණ්ඩයක් සඳහාම 10% විශේෂ වට්ටමක් සහ තවත් විශේෂ දීමනා රැසක් අත්විඳින්න පුළුවන්කම තියෙනවා, ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ මුළු පවුලටම ගැලපෙන නවතම විලාසිතා තෝරගන්න හිතේ හැටියට හිත කැමතිම විලාසිතා තෝරගන්න අගෝස්තු පළවෙනිදා ඉඳලා යන්න පුළුවන් ඔයාට ගාල්ලේ ෆැෂන් බග් එකට. වෙනසන ජීවන රටාවන්ට ෆැෂන් බාග් හිත කැමතිම හිත හොයන අලුත් අලුත් විලාසිතාවන්ගෙන් හැඩවෙන්න ගැ විලාසිතා ලෝකය කලබන්න ෆැෂන් බාග් ඔන්න අගෝස්තු පළවෙනිදා ඉඳලා අලුත් මුහුණුවරකින් ගාල්ලේ. එතනින් පස්සේ ඔයාට මෙන්න මේ ගැනත් මතක් කරන්න ඕනේ. බෙල්ලේ කොන්ද වේදනාව ඇතුළු මොනෑම් හරි ස්නායු රෝගයක් නිසාවත් පීඩාවට පත්වලා ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, සියලුම සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශි වේදනා, නහර ගැට ගැසීම්, මෙන්න මේ කියන රෝග නිසා දුක් විඳින කෙනෙක් නම් හැමදාම ඔහොම ඉඳලා හරියන්නේ නැහැනේ. ඔයාට කෙටි කාලෙකින් මේ හැමදේම තාවකාලික සුවයක් නෙමෙයි 100%ක් නිට්ටාවටම සුව කරගන්න යන්න තියෙන හොඳම තැන තමයි මේ මතක් කරන්න හදන්නේ. ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස්. හෝරණ සහ කොට්ටාවේ ශාඛා තියෙනවා. ඔයාට ගිහිල්ලා ඔයාට අවශ්‍ය ප්‍රතිකාර සියල්ල එතනින් ලබා ගන්න පුළුවන්. මතකයිනේ බෙල්ලේ කොන්ද වේදනාව ඇතුළු මොනෑම් හරි ස්නායු රෝග තියෙනවා නම් ඔයාට කාලයක් තිස්සේ ආතරයිටිස් වගේ දේවල් තියෙනවා නම් දැන් ඔයාට යන්න තියෙන හොඳම තැන තමයි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය කියලා කියන්නේ. ඉතින් මේකේ ශාඛා තියෙන්නේ හොරණ සහ කොට්ටාව. ඒ වගේම තමයි පුංචි දරුවන් වෙනුනොත් ප්‍රතිකාර කරන මේගොල්ලන්ගේ බ්‍රාන්ච් එකක් තියෙනවා. ඒ ගැනත් ඔයාලට කියන්නම්කෝ. පුංචි දරුවෝ සාමාන්‍යයෙන් ඉපදෙනකොට හොඳට ඉන්නවා, ටික කාලයක් ගියාට පස්සේ යම් යම් බාධා ආබාධ වලට ලක් වෙනවා. සමහර වෙලාවට උපතින්ම යම් යම් ආබාධ තියෙන පුංචි දරුවෝ ඉන්නවා. මේගොල්ලන්ට ඇවිද ගන්න බැරුව හැමදාම ඇඳක් උඩට කරලා හැම නැත්තම් රෝද පුටුවක් උඩට කරලා තියන්නද ඔයා හිතාගෙන ඉන්නේ. මේ නිසාම දුක් විඳින අම්මෙක් තාත්තෙක් වෙන්න පුළුවන් ඔයා. ඒ වෙනුවෙන් තමයි ඇක්ටිව් ප්ලස් මධ්‍යස්ථාන ජාලයේ දැන් ඔයා වෙනුවෙන් පුංචි දරුවන් වෙනුවෙන් මෙන්න මේක ආරම්භ කරලා තියෙන. ඉතින් ඔයාගේ පුංචි දරුවව අරගෙන ඔයා එන්න ඕනේ ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. ඉතින් ඔයාට පුළුවන් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය හොරණ තියෙනවා. එතෙන්ට ගිහිල්ලා ඔයාගේ පුංචි දරුවට අවශ්‍ය කරන සියලුම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මේව තාවකාලික ප්‍රතිඵල නෙමෙයි, දීර්ඝකාලීන 100%ක් නිට්ටාවටම සුව කරගන්න පුළුවන් ස්ථීර ප්‍රතිකාර ලබා ගන්න තමයි මේ අවස්ථාව ඔයාට තියෙන. ඒ විතරක් නෙමෙයි පැරලයිස් වෙලා හැමදාම ඇඳක් උඩට වෙලා එහෙම නැත්නම් රෝද පුටුවක් වලට උඩට වෙලා ඉන්න හිතුවනම් ඔයා මං අහන්නේ ඇයි ඔයා හැම ඉන්න හිතාගෙන ඉන්නේ? ඔයාට ඕනේ නැද්ද නැකිටලා ඔය දෙපයින් ඇවිදින්න? එහෙනම් ලොවම මවිත කරමින් අවුරුදු ගාණක් ඇඳන් උඩට වෙලා පුටු උඩට වෙලා හිටපු පැරලයිස් රෝගීන්ට ඉතාම කෙටි කාලෙකින් ඒ හැම දෙම 100%ක් නිට්ටාවටම සුව කරගන්න පුළුවන් ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගම ශාඛා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාට ලංකා ශාකාවට ගිහිලා ඔයාට අවශ්‍ය කරන සියලුම ප්‍රතිකාර ලබා ගන්න නිට්ටාවටම හැමදාමත් ඔය දුක් විඳපු ලෙඩ රෝග වලින් ගැලවෙන්න ඔයාට අවස්ථාව තියෙනවා. සමහර වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් මේ කොහෙ තියෙනවා කියලා. කො දැන් බණ්ඩාරගම ඒ වගේම හොරණ කොට්ටාවේ මේ ශාඛා තිබුණට ඔයා ඉන්නේ ගොඩක් දුර පළාතක. ඔයාට මෙහෙට එන්න විදිහක් නැහැ. එතකොට ඔයාට හිතෙනවා මට මේකෙන් ප්‍රතිඵලයක් නැහැනේ, මට මේකෙන් ප්‍රයෝජනයක් නැති වෙයිනේ කියලා හිතනවා. එහෙම හිතන්න දෙයක් නැහැ. ඔයාට ගෙදරටම දැන් අවශ්‍ය කරන ඖෂධ ගෙන්න ගන්න තෙල්
වර්ග ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් කෝල් එකක් දීලා මම ඔයාට නම්බර් එක දෙන්නම්. ඒ නම්බර් එක ලියා ගන්න. ලියාගෙන ඔයාට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගෙන අවශ්‍ය කරන සියලුම තෙල් ඔයාගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය සම්බන්ධ වීඩියෝත් ඔයාට මේ ආයතනය මගින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා බය නැතුව කෝල් එකක් දෙන්න. මේ හැම දෙයක්ම ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂම දේ තමයි මේ සෑම ඖෂධයක්ම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවෙන් ලියාපදිංචි කරලා තියෙන. ඉතින් ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරයක උසස්ම ප්‍රමිතියෙන් තමයි මේ සියල්ලම නිෂ්පාදනය කරන්නේ. ඉතින් මම ඔයාලට මෙන්න මේ නම්බර්ස් තුන දෙන්නම්. මෙන්න මේ නම්බර්ස් තුන ලියා ගන්න. ඔයාලට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔය ආයතනයට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයාලට දිනය සහ වේලාව වෙන් කර ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මෙන්න මේකනත් මතක තියා ගන්න. ඔයාට නේවාසික ප්‍රතිකාර ලබා ගන්නත් දැන් අවස්ථාව තියෙනවා. මොකද මේ රෝහලේ රෝගීන් 100කට විතර එකපාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට නේවාසික ප්‍රතිකාර මධ්‍යස්ථාන හදලා තියෙනවා. ඉතින් ඔයාලට ආහාර, නවාතැන් පහසුකම් මේ හැම දේම ආයතනය මගින් නොමිලේ සපයන. ඒ නිසා ඔයා කොහේ හිටියත් ඔයාට නේවාසික ප්‍රතිකාර ලබා ගන්න ඇවිල්ලා පුළුවන්කම තියෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න දිනය වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් තුන ලියා ගන්න. කොලයක් පැනක් තියෙනවා නම් ටග් ගාලා අතට ගන්න. එහෙම නැත්නම් ෆෝන් එක ළඟ තියෙනවා නම් ටග් ගාලා ඩයල් කරගන්න. 0342-64-06-46 එහෙම නැත්නම් 0772-511-39-18 0772-511-39-18 කෝල් එකක් දෙන්න පුළුවන්. අනිත් නම්බර එක තමයි 071-856-09-56 071-856-09-56. මෙන්න මේ කියන නම්බර්ස් තුනට ඔයාට කෝල් එකක් දීලා ඔයාට යන්න ඕනි දිනය වෙලාව වෙන් කරගන්න දැන් පුළුවන්කම තියෙනවා. මතකයිනේ බ්‍රාන්චස් තියෙන්නේ හොරණස් සහ කොට්ටාව, ඒ වගේම බණ්ඩාරගම. ඔයාට පහසුම තැනට කෝල් එකක් දීලා යන්න පුළුවන්කම තියෙනවා. එනං අපි අපට අගල WhatsApp messages පැත්තට මේ වෙලාවේ මම වහගෙන ඉන්න ළමයි ටික කවුද කියලා බලන්න. හයි ගින්දරි, මරද ලස්සන සින්දුවක් දෙන්නකෝ. බණ්ඩාරගමින් මදුෂිකා මැසේජ් කළා තියන්නේ. අනිවාර්යෙන් මේ සින්දුවට එකතු කරගන්න. අපිටත් ලස්සන සින්දුවක් ඕනි. රාගල තමාෂි, තමාෂි මෝටර්ස් එකේ බොස් ජයන්ත, බිග් බොස් මහින්දාස්. මම හේෂාල්. එතකොට අර අනිත් බොස් කවුද? ජයන්ත බොස්. දැන් මහින්දාස් බිග් බොස් නං අනිත් බොස්. ඊට පස්සේ කවුද මේ ජනු? ලස්සන සිද්ධකෝනි. දෙකම දෙකක් ආදරේ. ඉමරටුවෙන් සුජානි ශාන්තිමාකා. මාත් ඔයාට ආදරේ ගොඩ්ඩම ගොඩාරියා. ගුඩ් ආෆ්ටර්නූන් ජනු බබා, කොහොමද ඔයාට? ලස්සන සිද්ධකෝනි. මදර කිංකිනි චතුමියසාරා හල්දුමල ග්‍රීන් හවුස් ෆ්‍රුට් ප්ලාන්ට්ස් එකේ දිල්මි දෝනියා එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. උදයන්ගින් නෙත් මේ මාත ආදරෙයි යනේ ඔයාට ගොඩ්ඩම ගොඩාරියාක්. හයි, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. ශ්‍රීහන්සා කේ කායතනේ අපේ බොස්ගේ පුතාගේ අටවැනි උපන්දිනය අද. සුබ පතන්න කියලා තියෙනවා. නිදුක් නිරෝගී ස්වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙයි හැමදාම කියලා තියෙනවා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. මත් ගඩක් හදරින් කටින් විශ් කරනවා අපේ නැ ටීම් එක වෙනුවෙන්. Thank you මවහගෙන ඉන්නට. ඉතින් පස්සේ සුබම සුබ දහවලක් ලස්සන ගෑනු ළමයෝ. තංගලෙන් අප්සරා මව ලස්සට සෙදකට එකතු කරගන්න. ඔය අතුළුනේ ටීම් එකත් ගොඩක් හදරින් එකතු කරගන්නවා කියලා තියෙනවා ආදරෙයි. Hi Janu Manika, lasana sindukada api wathak ekata karagane. Adi andurin apsara, mage loku baba Tanumi, chudi baba Janu wathak ekata karagane sindak ahamu. Ahamu hena me sindwa.

රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.

0: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
1: Wake up. Satutu Hormones. Alpha Studio.
0: Davasata moona karana vitamins. Alpha Studio.
1: Yes. Yes. Energy morning vibe ekak ekka davasama suba karaganna.
0: Ratema taruwanke dakshata ekka satutin davasa patan ganna.
2: Good morning.
1: Satya Dawaswala Ude Hayata. Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
3: ඉන්දර හැන්දෑවා
4: brought to you by
0: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
7: සුබ දහවලක්, දවල් දෙකයි විනාඩි දෙකයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්දා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
4: පැයෙන් පැය අලුත් වන අලුත් පැය දිවස්ම
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංග. තමන් වත්තලංගෝටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂ චතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පෙල්ලයන් විසින් ඉදිරිපත් කළ මොලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා කැඳවල් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ අනුව අදාළ පෙත්සම ජනවාරි මස 19 වනදා කැඳවල් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළා. රුපියල් 46,50,000ක් පටනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන ගුවන් මගියෙක් කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මාරවිල් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන සැකරු රැගෙන ගමන් මළුවල තිබී දුම්වැටි 31,000ක් සොයාගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ. ඔහු ඩුබායි සිට දිවයිනට පැමිණ තිබෙනවා. පස්වරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: FM 95 FM 94.8 net FM
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
9: සුබ දවල්ක් දවල් 2 විනාඩි 5යි
10: කින්දර හන්දෑව
11: brought to you by
12: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
13: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
14: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
15: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734-226-7046
16: FM 95 94.8

சுப தகவலாக தவல் தேக்காய் வினாடி தகையாய் விளாவா ආගේ මගේ අලුත් පැකට මේ ඇවිල්ලා තියෙන්නේ මේ පැදිත් ඉතින් කෝල් කරන්න මැසේජ් කරන්න සින්දුවක් ඉල්ල ගන්න මේ පැත්තේ එන්න එහෙම ආවොත් ඉතරයි මල් ළඟ තියෙන කොම් දෙවල්ස් කවට දෙන්නේ මොනාද කියලා දන්නවනේ ඉතින් ආදරේ නෙත් මම බදුල්ල කැටවල සමන්ත සලෝනිගේ සමන්ත මලිකේෂාන් හිරු තරු ස්ටෝස්ගේ අම්මා නෝනා නිසන්සලා දුවලා දෙන්නා ලොකු දුව තරුන්දි පොඩි දුව එරන්දි එකතු කරගන්න කියලා තියෙනවා අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට චානු නෙමෙයි ජානු කොහොමද ඉතින් ඔයාට ආදරේ ගොඩක් මම අජිතයි ආයි අටි අඳුර පරුසල්ලේ හොඳ සින්දුවක් දෙන්න කුමයි කක් එක්ක මාදී උනාද ඔච්චර තමයි ඉතින් හයි හයි ගිනි ගින්දර සුදු ජානු මැණිකා අපිටත් තෝනි ගින්දර වගේ සින්දු ගොඩ්ඩා අපි බෝ කුන්දර 10 කනුව පාරේ මංගලී ෆැෂන් ගාමධිකේ සාලිය මංගලී ශ්‍රන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්තයි වගේම නිවත්තිරිය දෙවිඳ ෆැෂන් ගාමධිකේ කෙල්ල කොල්ල ටික ඔකෝම එකතු කරගෙන ලොකුම එකක දීලා දෙන්නකෝ සිඳු වැස්සා අදරේ දෙකක් කියලා දෙනවා මං ආදරේ ගොඩම ගොඩාරියක් අපි චාමර ස්ටෝස් කලතුරු පණ වීඩියෝ චාමර සතන චක්කා එකතු කරගන්නම් මෙහෙන සිඳුවටම එතනින් පස්සේ ජනවකේ අපි තුම වහගෙන ඉන්නේ ඉංග්‍රියවත් තෙලිගම සංසලම් ෆැෂන් එකේ රංචිත් නිසංසලා ඊට පස්සේ රන්දි අමාරු නම් තියෙනවනේ අසිස්මා තවින්සා හරි නේද අද මං හරියට කිව්ව නේද මං හරියට කිව්වේ කොහොමද කියලා කියන්න ඒ උඩින් මට එවලා තියෙන සිංහලෙන් ටයිප් කරලා ඒක බලාගෙන කිව්වේ ගින්දරි වහගෙන ඉන්නේ ලස්සන සින්දා කෝනි කවුද කවුද මේ නෝරෙලියේ අනිවාර්යෙන් එකතු කරගන්න හැබැයි ඉතින් අනේ නුවරේලිය නෙමෙයි ළමයි මම නුවන් අයියා ලස්සන සින්දුවක් දෙන්න කොහෙද ඉන්නේ කියලා නම් එවලන මං හිතනවා කොරියාවේ ඉන්නේ කියලා මොකද කොරියන් කොඩිය මට එවලා තිනම හරි නෙමෙයි කොරියන් කොඩිය නේද ඕ ඒක තමයි එකතු කරගන්නම් මෙහෙන සින්දුවටම හයි ජනමණික ලස්සන සින්දු ගඩාරියක් දෙන්න අපි ජනනි ග්ලාස් රාමුක්කන ගීතා කා සංඛයා සංජීව තාරක නීල් මේ කටි ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දක් දෙන්න කියලා දිලාන් මැසේජ් කළා දිනා අනිවාර්යෙන් එකතු කරගන්න මේ හන සින්දුවට සුබ දවසක් සුදුමණික අම්මා අපත් ලස්සන සින්දුවකට එකතු කරගන්න හොරණ සතලගාම ටිකේ අශෝකමීස් හර්ෂා ඊට පස්සේ මැණිකේ රමණී සුචිවා සෙපාලිකා චමිලා නිරෝෂා ඊට පස්සේ අනිරෝෂා ඩබලක් ඉන්නවා හරි හරි පසන් ඊට පස්සේ නිලංග නන්දා පොඩි නදීකා දේවි ඇතුළු කෙල්ලෝ සේටක මෙකුතු කරගෙන සිංදු අකෝණි උම්ම උම්ම ඕනි ආදරේ මැනික කියලා තිනම් ආදරේ මාත් හරිද හයි අපි වදලස්සට සිංදුකට එකතු කරගන්න කියලා අම්පාරින් මැසේජ් කළා තියෙනවා දර්ශන thank you දර්ශන අය කමෙන්ට් එකට ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා ඊට පස්සේ අපි අදලස්සට සින්දුකර එකතු කරගන්නවා යක්ල මුදන් නායක වලද සංකීර්ණේ thank you මම වහගෙන ඉන්නවට සෙට් එකටම මේ සින්දුවට එකතු කරගන්නම් එතනින් පස්සේ රේණුකක කතා කළා අනුරාධපුරෙන් සූර්යවවල් ලියනාරචය කතා කරා සම්ලිකේ හැමෝම ඊට පස්සේ අපේ කාන්ති අම්මමයි එකතු කරගන්න කොයිට පස්සේ එතනින් පස්සේ කාන්ති අම්ම කෝල් කරා යෙනක පැටියවයි සංගීත් පුතාවයි හිරාණි දුවවයි ලියනාරච්චි අයවයි ආගේ ෆැමිලිකේ හැමෝමයි එකතු කරගෙන සින්දක් ගහමු කියලා කිව්වා පරිස්සමට ඉන්න ඕන ඊට පස්සේ ප්‍රේමසිරි අය කිතුල් කටෙන් කතා කළා අම්ම ගුණවති ඊට පස්සේ විදුෂා ගණේෂා චමිලානි කිරණි දුව අසංක බිම්සර එකතු කරගන්නම් මේ හැන සින්දුවට එයා නම්මට උම්මකක් දොන්නා මා දෙන්නේ පැනේදම්

with the announced topic. Ahamu, ahamu. Mehna announced topic da khatiya kutu kiragana khali madak kirinu aganu lamai. Periods kaale amharu ikhiyala oyage dewal ay miss kiragana hadanne. ඒක සාමාන්‍ය දෙයක් කරගන්න. අනිත් දවස් වගේම හරිම සාමාන්‍ය විදිහට ඔයාගේ දේවල් මිස් කරගන්නේ නැතුව ගෙවන්න නම් හරිම පැඩික පාවිච්චි කරන්න ඕනේ. අනේ ඒකනේ මම ඔයාලට මේ බය නැතුව කියන්නේ. FEMS අයගෙන පාවිච්චි කරන්න කියලා. SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අදටපත් වෙන FEMS අය කියලා කියන්නේ. මෙච්චර කාලයක් ආ බය වෙච්ච හැම ප්‍රශ්නයකටම හරිම විසඳුම. ඒ කියන්නේ අඳගෙන ඉන්න පහසු. ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස් සතේ සෞඛ්‍ය ආරක්ෂිත පැඩිකක් විදිහට තමයි FEMS අය දැන් වාගේ අදටපත් වෙන්නේ. එතකොට ඉතින් බය වෙන්න දෙයක් නැහැනේ. ඕනම දවසක් එක වගේ ගෙවන්න. පීරියඩ්ස් කියලා තමන්ගේ දේවල් නැති කරගන්න දුමිස් කරගන්නේ නැතුව හැමදේම එකම විදිහට කරගන්න ඕඩ පුළුවන්. FEMS අය ඔයාගේ ළඟ තියෙනවා නම් එහෙනම් ඉතින් දිවයින පුරා තියෙන ඔන්නෑම සුපිරිවෙල් සලකින් ෆාමසි වලින් දැන් ඔයාට මිල දී ගන්න පුළුවන් FEMS අය. මේ දේවල් දැනගෙන ඉන්න ඕනේ පිරිමිලමයිනුත් හරිද? මොකද මං එහෙම කියන්නේ ඔයාගේ පාට්නර්ට හරියටම හරියන දේ බැරි වෙලා හරි ඔයාට ගෙනල්ලා දෙන්න කියලා කිව්වොත් වෙන වෙන ඒවා නම් අරගෙන එන්න එපා. FEMS අයම එයාට ගෙනල්ලා දෙන්න. අනේ මට බෑ කිව්වොත් එයා ඉතින් ගෙදරින් එළියට. ඒ හින්දා පිරිමි ළමයිනුත් මේවා දරගෙන ඉන්න ඕනි. මතකයි නේද FEMS අය ඔයාගේ ළඟින්ම තියාගන්න SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතට දැන් එනවා FEMS අය. හීන දකින්නේ ලස්සන පුංචිගේ පොඩක් හදාගන්න. ඒ හීන හීනයක් විදිහටම නැති වෙලා යන්න දෙන්නේ නැතුව ඒ හීන හැබෑ කරගන්න ඔයාගේ පුංචි කැදල්ල හදන්න කැදල්ල එන්ටර්ප්‍රයිසස් එකට බාර දෙන්න. ලංකාවේ කොහෙද ඔයාගේ ඉඩම තියෙන්නේ කියන්නකෝ. කොහේ තිබුණත් කැදල්ල එන්ටර්ප්‍රයිසස් එකේ සුහදශීලී කාර්ය මණ්ඩලය ඔයාගේ ඉඩම තියෙන තැනට ඇවිල්ලා නිදර කාමර දෙකක් එක්ක ලක්ෂ 50ක වගේ මුදලකට ඒගොල්ලන්ට කියලා ගයක් හදාගන්න පුළුවන් වෙනවාට විශ්වාස කරන්න පුළුවන්ද? පුළුවන් විශ්වාස කරන්න. ඔයාගේ සිහින නිවහන ඔයාට කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කියලා හදාගන්න පුළුවන්. එකපාර මේ මුදල ගෙවන්න ඕනෙත් නෑ, ටික ටික ගෙවන්න පුළුවන් ඔයාට. මොකද කිසිම පොලියක් ඇඩ් වෙන්නේ නැහැ. සමහර වෙලාවට එහෙම ටික ටික ගෙවන්න පුළුවන් කියලා පහු වෙනකොටනේ කියන්නේ අචරයි පොලිය මෙචරයි පොලිය කියලා. හැබැයි එහෙම කිසිම පොලියක් නැතුව කැදල් එන්ටර්ප්‍රයිසස් ආයතනය හරහා සුහදශීලී සේවාවක් වගේම ඔයාගේ ඉඩම කොහේ තිබුණාත් එතෙන්ට ඇවිල්ලා මේ පුංචිගේ පොඩ්ඩවට හදාගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඉතින් කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්න ඕනි ඔයා. යන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාලා, මොකද එච්චරට සෙනගක් ඉන්නවා මම බොරුද කියන්නේ කියලා බලන්න. යන්නකෝ යා මහරග මල්පේන පාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ආයතනයට. මතකයිනේ කැදල් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ තියෙන්නේ මහරගම ඇල් හේන පාරේ. එතෙන්ට යන්න යන්න කලින් කාල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඔයාගේ ටයිම් එක වෙන් කරගෙනම යන්න. මෙන්න මේ නම්බර්ස් එක ලියා ගන්න. 074-392-3250 074-392-3250ට කාල් එකක් දෙන්න. එහෙම නැත්නම් 074-392-3251 074-392-3251. කවුද ඉන්නේ? මෙන්න මේ මං ඉන්නවා. හෙලෝ හෙලෝ පැටියෝ පැටියෝ, මට ලස්සන සින්දුවක් දෙන්න පරේ කමලක්කා. ෆැමිලිකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අනුජ ඉදුවර ටෙනුරි සුදු සියලුම දෙනා එකතු කරගෙන ලස්සන සින්දුවක් ගාමු. අහමු මේ හැන සින්දුවර එකතු කරගන්න. ගින්දරි මවද ලස්සන සින්දුවකට එකතු කරගන්න. උම එකකුත් දෙන්න. දමුල්ලේ ලෙන්දරින් දම්යක මැසේජ් කළා තියෙන්නේ. හයි ගින්දරි, අපි වද ලස්සන සින්දුවකට එකතු කරගන්න. හම්බන්දට කළුද දොල් කනේ මම ශානක ආනන්ද නිලන්ත මහිමා අසීමා රන්දිමා අපිට තුම ගොඩාක් ඕනි. දැන් මං දොදොල් කන්න ආවොත් මට දොදොල් දෙනවද? හම්බන්තර පැත්තට ආවොත් මම එනවා. හොඳද? අර නිකන් අර රහ බලන්න දෙන චූටි කෑල්ල නෙමෙයි, ටිකක් ලොකු දොදොල් කෑල්ලක් ඕනි. මං කොහොමද කියලා කියන්නම්. එතකොට රස හරිද? ඔයා මට දොදොල් දෙනවා, මං ඔයාට උම්ම එකක් දෙනවා. දැන් මේ දෙන උම්ම එකට හරියන්න නම් දොදොල් ඕනිමයි. එළම් එක මනුස්සයෙක් නම් කකුල් දෙකෙන් අල්ලං වැන්දලා උම්ම එකකුත් දෙනවා. මොකද උදෙන්ම නැගිටලා මිදුලතු ගෑවෙ නැත්නම් සීනි නැතුව දෙන කටකෝප්පයවත්
අපේ නෝනගෙන් ලැබෙන්නේ නැතෝ. අනේ අම්මෝ. කිරිබන්නා රින්දික සමරනායක අයියා. හොඳ කොල්ලෙක් හැබැයි ආ. හස්බන්ඩ් වුණාම එහෙම තමයි. වයිෆ්ට පොඩි සපෝට් එකක් දෙන්න ඕනි. මං එහෙමනම් නෑ ඕන්නෑ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවල් දෙකයි විනාඩි 42යි.
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
6: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
10: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශන සහකරු.
12: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
13: මෙල්වා එක ලංකාවේ.

0: දහස් විසිපවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් පිරිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්.
1: මුදලාලි
0: අනෝන
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
0: හරිද?
2: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටවමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
0: විජේ දාන්න ඔක්කොටම.
2: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
1: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහු වෙමු.
3: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
5: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
6: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
9: 2:45. දුවගේ පන්ති සල්ලි ගෙවන්න කොහොමද කියලා කල්පනා කර කර හිටියේ. එයාට කතා කරලා හොඳට කියෙව්වා. මේ රුපියල් 5000 එයා දුන්නේ.
10: පාට 7 පැය 3 සතිය ගානේ මුදල් තැගි දිනන්න සූදානමින් ඉන්න.
11: Hello. ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.

මනමේ කුමරියටත් චුට්ටක් ඉන්න කියලා මේ ගැන පොඩ්ඩක් මතක් කරගමුද? පොඩ්ඩක් නෙමෙයි, මේ ගැන නම් ඔයා කොහොමත් දැනගන්න ඕනි. ඔයත් කාලයක් තිස්සේ මෙන්න මේ කියන ලෙඩ රෝගවලට පත්වෙලා ඉන්න කෙනෙක් නම් මං ඔයාට කියනවා හරිම තැනට යන්න ඕනි. බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනයම් හරි ස්නායු රෝගයක්, ආතරටිස් ඇතුළු සන්ධි රෝග නිසා දුක් විඳින කෙනෙක් නම් මාංශපේශී වේදනා නහර ගැටගැසීම් නිසා ඔයා දුක් විඳින කෙනෙක් නම් ඔයාට හරියටම හරියන තැනට දැන් යන්න පුළුවන්කම තියෙනවා. මොකද 100%ක් මේක තාවකාලික සුවයක් නෙමේ, 100%ක් ඔයාට නිට්ටාවටම මේ කියන ලෙඩ රෝග සුව කරගන්න නම් දැන් ඉතින් ලංකාවේ හරිම කෙටි කාලෙකින් මේ හැමදේම සුව කරන අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයට වාට යන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය. හොරණ සහ කොට්ටාවේ ශාඛා තියෙනවා. බෙල්ලේ කොන්ද වේදනාව වගේ ස්නායු රෝග, ආතරයිටිස්, සන්ධි රෝග, මාංශපේශී වේදනා මෙන්න මේ වගේ රෝග තියෙනවා නම් ඔයාට යන්න තියෙන ඇක්ටිව් ප්ලස් ජාලයේ හොරණ සහ කොට්ටාව තියෙන ශාඛාවලට. ඒ වගේම පුංචි දරුවෝ ඉන්නවා උපතින් ආබාධිතයි, එහෙම නැත්නම් උපතින් ටික කාලයක් ගියාට පස්සේ ආයෙමත් ආබාධිත වෙනවා, එහෙම නැත්නම් ඔයාගේ පුංචි දුව පුතා නිසා මේ විදිහ ආබාධයකට ලක් වෙලා ඉන්න පුංචි දරුවා දිහා බලාගෙන තාමත් ඔයා දුක් විඳින දෙමව්පියෙක් නම් ඔයාට ඔයාගේ පුංචි දුවව පුතාව අරගෙන ඔයාගේ දරුවව අරගෙන යන්න තියෙන්නේ ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයේ ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය වෙත. ඉතින් ළමුන් සඳහා ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් තියෙනවා හොරණ. ඉතින් හොරණ තියෙන ශාඛාවට ඔයාට යන්න පුළුවන්කම තියෙනවා. පැරලයිස් වෙලා මුළු ජීවිත කාලෙම ඇදක් උඩට වෙලා, පුටුවක් උඩට වෙලා, රෝද පුටුවක් උඩට වෙලා හැමදාම වගේ ජීවිතේ ගෙවන්න නම් ඔයා හිතාගෙන හිටියේ. මං කියනවා එහෙම හිතන්න දෙයක් නෑ ඔයාට. ඔයාට මේ හැමදේම හීනයක්, හරිම නරක හීනයක්. මං ඒ හීනෙන් නැකිට්ටා කියලා කියන්න පුළුවන් විදිහට ඔයා එහෙම මුළු ගැන්විලා හිටපු කාලය සම්පූර්ණයෙන්ම අවසන් කරන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ වෙනුවෙන් යන්න ඕනි විශ්වාසනීයම තැන තමයි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයේ තියෙන හොරණ සහ බණ්ඩාරගම තියෙන ශාඛා. ඉතින් ඔයාට යන්න පුළුවන් ලොවම මවිත කරමින් අවුරුදු ගාණක් ඇඳන් මත හා රෝදු පුටුවලට වෙලා හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කරපු ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථානයේ හොරණ සහ බණ්ඩාරගම තියෙන ශාඛාවලට. ඉතින් ඔයාට නිට්ටාවටම සුව කරගන්න පුළුවන්කම තියෙනවා. ඔය තියෙන අපහසුතා සියල්ල නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔයා හිතන්න පුළුවන් මට එන්න විදිහක් නැහැ, මට මේ කියන තෙල් වර්ග ගෙදරට ගෙන්න ගන්න පුළුවන්ද? ඒ වගේම තමයි මේ කරන ව්‍යායාම සම්බන්ධව වීඩියෝස් ගෙදරට ගෙන්න ගන්න පුළුවන්ද කියලා. ඔව්, ඒ දෙකම ඔයාට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අවශ්‍ය කරන තෙල් වර්ග ඔයාට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. සහ මේක තියෙන අනිත් විශේෂත්වය තමයි මේ තෙල් ප්‍රතිකාර සහ බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය සම්බන්ධව සියලුම වීඩියෝස් ඔයාට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. මං ඔයාට නම්බර් එකක් දෙන්නම්, එකක් නෙමෙයි නම්බර්ස් තුනක් දෙනවා. මේ නම්බර්ස් තුනෙන් ඔයාට කැමති නම්බර් එකකට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔයාට යන්න ඕනි නම් ඔයාට යන්න ඕනි දිනය වෙලාව වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මේ දේවල් ගෙදරටම ගෙන්න ගන්න නොනම් ඒ සම්බන්ධවත් වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. නම්බර්ස් ටික ලියා ගන්න, ෆෝන් එක අතේ තියෙනවා නම් ට්‍රයල් කරගන්න, එහෙම නැත්නම් කොලියක් පෑනක් ළඟ තියෙනවා නම් ටැග් ගාලා ලියා ගන්න. මේ නම්බර්ස් තුන 0134 27 04 0136 0134 27 04 0136, එහෙම නැත්නම් 0775 51 13 918 0775 51 13 918 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න පුළුවන්. අනිත් නම්බර් එක තමයි 0765 60 956 0765 60 956 කියන ෆෝන් නම්බරකට කෝල් එකක් දෙන්න. ඔයත් මොනයම් හරි රෝගයක් නිසා කාලයක් තිස්සේ දුක් විඳමින් හිටපු කෙනෙක් නම් එකම එක පාරක් හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිහිල්ලා බලන්න. ඔයාටත් 100%ක් හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මතකයි නිශාකා තියෙනවා හොරණ, කොට්ටාව, බණ්ඩාරගම.

0: වාව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික එක සල්ලි දීලාමද ගත්තේ?
1: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
0: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
2: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට

0: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
1: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
2: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
3: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0034 226 7646.
4: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි කුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
5: ගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
6: Non-stop remix remake එකට හැපෙන DJ blast එකක්.
7: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
5: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
6: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
5: 1, 2, 3, let's go. ලංකාවම දන්න වීලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවත් දැන් මා අපිට WhatsApp කරන්න.
6: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා රෑ 9ට.
4: Brought to you by රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි කුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
6: Net FM DJ Night කින්දර හැන්දෑව
4: brought to you by
8: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
9: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
10: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 31 33 540.
3: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0034 226 7646.
11: සුබ සැන්දෑවක්, හවස 3යි, විනාඩි 1යි.

0: ඔබ වෙත ගෙන එන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සියකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 අමතන්න
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම තරංග. මහනුවර ප්‍රධාන පෙළේ විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුවෙකුට එම විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් සිව් දෙනෙකු පහර දී තිබෙනවා. එහිදී තුවාල ලැබූ සිසුවා මහනුවර ජාතික රෝහලට තුලත් කර ඇති බවයි කටුගස්තර පොලිසිය පැවසුවේ. සිද්ධ සම්බන්ධයෙන් පහර කැමට ලක් වූ සිසුවාගේ මව විසින් කටුගස්තර පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. එය අනුව අදාළ පහර දීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බවයි පොලිසිය පැවසුවේ. එම සිසුවාට පහර දීමේ සිද්ධියට දාලව පාසල් පරිපාලනයේ ගැටලුවක් සිදුව තිබේද යන්න පිළිබඳ මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මිලගනෙත් නිවුස් 5:04ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කියාපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM Anupaha FM Adu Hatarai Dashma Ata Net FM
6: Kindara Handava
7: Brought to you by
8: Sumudu Matupita Nisa Endang Innat Pahasui Leak Wennet Na
9: Fems Ayaka Oyata Oyava Magarinne Na
10: Oyata Sugar Nam Sevanagala Madumeha Harini Capsule Arganna 40 Wasaraka Abhimanaya Sevanagala Ayurveda 0747 31 540
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න
12: 0134 226 7046 FM 95

O be adre sevda vasra. Hari, ha, thamala sara sindu set ekak ahanna denna lasi karagatta. Oyage mage antima pai. මේකට කටි එකතු කරගන්න ඕනි. හැබැයි ඊට කලින් මම යනවා ටග් ගාලා අපේ වෝල් පෝස්ට් එකට කමෙන්ට් දාලා තියෙන කට්ටිය කවුද කියලා බලන්න. ශෂිකා නිර්මාණී කමෙන්ට් කරලා තියෙනවා, සතියක් විතර මගේ හැසිරීම නිරීක්ෂණය කළාම උන්නම් කවදාවත් හැදෙන්නේ නැහැ කියලා. එයා මේ වැඩේ නතර කරගන්නවා. එල බ්‍රෝ, එහෙම කියලා අපි අනිපත් හැලලා නිදාගමු. මහේෂ් මදසංක, මේ කගෙනම් කන් දෙක ඇහෙන්නේ නැද්ද කොහෙද? මම මේ තරම් කෑ ගහලත් මේ අකා නිදිනේ. ඕක වෙන විදිහකට අම්මා කියලා නැද්ද? ආ කියලා තියනව නේද? මට නම් තාමත් කියනවා. එදිනින් පස්සේ සුරේෂ් රාජරත්න හැමදාම හොස්පිටල් එකේ ඉන්න වෙනවා. අනිවාර්යෙන් ගාන ඇලාම් එක මොළුවේ. නැකිටින්න සුදු කියලා එක පාරක් කියයි. ඊට පස්සේ ජාති අවතයි ත්‍රියානි පෙරේරා. මේගොල්ලන්ට එක්ස්පීරියන්ස් තියෙනවද මන්දා? අශෝක පෙරේරා, අශෝකා පෙරේරා. ඔව් එහෙම කියයි තමයි නේද? ඊට පස්සේ අතල ලක්සිරි උදයන්ගී නෙතුමි කියන්නම ඕනෙද ඩාලින් කියලා අහනවා. ඔව් කියන්න ඕනි. ඊටක් ගල කමෙන්ට් එකක් දාන්න හනිද? NS නානායකාඩ නැගිටපං. වැඩේ මාව නවත්තන එකමයි. අර එලාම් එක ඇහෙනවා. දැන් ඔයා හිතන්න මට නැකිටින්න ඕනි 7ට. 6ට තියෙනවා, ආයේ 6යි කාලෙට තියෙනවා. ඊට පස්සේ 6:30ට තියෙනවා, ආයේ 6:45ට තියෙනවා. 7ටත් බොහොම මාරුවෙන් නැකිටිනවා. එහෙමනේ මේ කට්ටිය එලාම් එක තියන්නේ. මේ මම නම් එහෙමයි. නලිනන කරාය කියනවා බීරියලින්ට වීණා ගැහුවත් බොට ඒක ගහලත් වැඩක් නැහැලු. ඊට පස්සේ උපල රංග කමෙන්ට් කරලා තියෙනවා. පාද්මි හෙටි ආරච්චිගේ කමෙන්ට් කරලා තියෙනවා. එහෙනම් හැමදාම උදේට හැදෙන් බිම තමයි. මදුභාෂිනී විජේරත්න, විනාඩි 5-5ට මට කෑ ගහන්න බෑ බං. එක පාරක් කිව්වහම නැගිටින්න ඕනි ඉතින් නේද? ඔයාටත් බලන්න ටග්ගල කමෙන්ට් එකක් දාන්න. මම කමෙන්ට් එක මොකද්ද කියලා කියන්නම් හරිද? අපි යමු ටග්ගලවත් සබ් මැසෙජස් පැත්තට. කවුද ඉන්නේ කියලා බලන්න. ලස්සනට වැඩේ කරනවා. අපි මොරන්තුඩු රොෂාන් ශ්‍යාම සේනුක රුක්ෂිකා ලක්ෂ්මණ අයියා ජය වේවා. මකල ගල්පද හදේ ප්‍රියන් සමර වීරයත් මැසේජ් කියලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්න. ආදරණීය චානු මැනික නෙත්තහන හැමෝමයි. කනතුරු බේකරි රසික අයවයි, රාජ අයවයි, ඊට පස්සේ බේකරිය වැඩ කරන හැමෝමයි. මොල්දිවුසලින් සංගීත් මාලිවායි හිරාණි අක්කව එකතු කරගෙන ලස්සන සිඳුවක් අහමු කියලා කෙලිමණ්ඩරින් රේණුකා අක්කා මැසේජ් කළා තියෙනවා. රේණුකා අක්කා ගොඩාක් හැදරෙන් මම ඔයාව එකතු කරගන්නවා මේ හැන සිඳු සෙට් එකටම. අපිටත් ලස්සන සිඳුවක් ඕනි අක්කේ. අපිත් සද්දෙටම වහගෙන ඉන්නේ පද්මිනි, සොමලතා, මේනකා, චමිලා, නාදීකා මේ කටියවත් එකතු කරගෙන ලස්සන සිඳුවක් දෙන කරනගල වින්ඩිස් ගාමට් එකේ කටිය මැසේජ් කළා තියෙන්නේ. කවුද මේ ජානු ඔයාට කියලා තේ කෝප්පයක් එවලා. මේ වෙලාවට නම් තේකක් හොඳයි තමයි ඉතින් නේ. දැන් ඉතින් මේ උම්මකට හරියන්න පුතේ. හැමදාම මට මැසේජ් කරන්න ඕනේ හරිය? අද තව වහගෙන ඉන්නේ වීරමල මෝටර් ස්කෑල් හන්දිය. එකතු කරගන්නම් මේ සින්දුවට ජය වේවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. කොට දෙනියාවේ ඉන්දික මෝටර්ස් එකේ සෙට් එක මැසේජ් කළා තියෙන ජය වේවා සෙට් එකටම. හයි ජානු මැණික, කෝ ඉතින් ඉතුරු ටික. සුදර්ශනී සඳසි මංහාගත වත්සප් ඩීපි එකේ වගේ නම. ඉක්මනට මට ඉන්න කටිය කියලවන්න මං කියන්නම් ඊළඟට. හයකි කොහොමද මං හඳින්න ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා නාවල පිටේ රුවන්තික මැසේජ් කරලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. හායි මේ ජානු මෙරි ජානු නලින් නානායකරයියා මැසේජ් කරලා තියෙන්නේ පානදුරෙන්. සුබ දහවලක් වේවා ජානු පැට්ටෝ. හින්දි සින්දුවක් ඕනි කියලා තියෙනවා. දැම්ම නම් හින්දි සින්දුවක් දෙන්න වෙන්නේ නැහැ. තව ටිකකින් දෙන්නම් හරිද?
ගෙදරයිදන් අම්මයි තාත්තයි පොඩියගේ බබල තුන් දෙනා යහගෙන ඉන්නවා. නාගිනි ලක්ෂි ප්‍රියදර්ශනී බබල තුන් දෙනාත් එක කැලණියෙන් ඉන්නවා. හොඳම යාළුවෝ දෙන ප්‍රදීප් කුමාර මාතරින් ඉන්නවා. සඳමාලි අමරසිංහ මවණල්ලෙන් ඉන්නවා. වැඩකෙනකම අහගෙන ඉන්න ලොකය සඳරන් මුතු මාල් පොඩියනුවන් සංජීවා. නලීන අයියා දැම්මට කටපාඩම්. පුනිවා සෙවන්දි සඳ ලංකාවෙන් ඔවත් එකතු කරගන්න සුබ දහමලක වේවජාන සුදු මැණික. කොහොමද ආට ලස්සට සිද්දක් දෙන්න අපිටත්. කුමාරිමි සිටබස් දොල්මි දිනිදු ඔෆිස් එකේ හැමෝම දෙකතු කරගෙන සිද්දක් අහමගල ලක්මාලි අක්ක කඩවතින් මැසේජ් කළා තින ආදරෙයි. මෙහෙන සිඳුවර එකතු කරගන්න අංක සිඳුනේ සිඳු ගොඩාක් දැන් ඔයාට හෙයි. හයි ජාන සුදු මැණික අපිටත් ලස්සට සිද්දක් ඕනි. එන්ඩි අප්‍රල් වදුව ආදරේ හොඳේ උම්ම එකක් කියවලා තියරෝ. සිංදුවක් සිංදුවක් ඕනි දනුක නිට්ටපුවෙන් තාත රෝහණ සිංදුවක් දෙන්නකෝ. දෙන්නම් දෙන්නම් චුට්ටක් ඉවසලා ඉන්නනේ. එතනින් පස්සේ තව කවුද ඉන්නේ කෝ ඉතින් වැඩේ කරන්න බෑනේ. උම්ම එක ගැම්මට එනකන් හිටියේ මැසේජ් කරන්න. ඒ කියන්නේ දැන් උම්ම එක ගැම්මට ආවනේ. හයි ජාන වඩ දාන පල්ලවෙනි මැසේජ් එක දඹලෙන් ජීවා ජය වේවා. ජීවා ඔයාට ජයම වේවා. මේ උම්මක මගෙන් ඔයාට අද මට පල්ලවෙනි මැසේජ් එක දාපු හින්දා

මෙන්න මේ කටියන් මේ සින්දු සෙට් එකට අපි දාගෙන යමුද? කාන්ති අම්ම රඹුකණින් ඉන්නවා මාර පැටියවත් එක්ක එකතු කරගන්න. ඊට පස්සේ හෙලිත ෆැෂන් එකේ චතු සමන්ති අජන්ති මානෙල් රූපා ජයශානි අනුපමා ප්‍රියදර්ශනී නිලෝ කසුනේත්‍රා ප්‍රියා සංක සෙට් එකටම

0: පහසු වෙලා
1: තෑගි වැඩි වෙලා
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
2: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
4: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකයේ කලවන්න. Fashion Bug අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු පළමුවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘතවන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ NetFM කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
5: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
6: අපේ අම්මා ගෙදර ආවද?
7: නැහැ. අම්මා මෙයා යන්න තිබ්බා.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු

හවසතුන වෙනාඩි විසී නවයයි වෙලාව වත් සමසිජස් පතර යමුද හැබැයිට කලින් මංවාට කියනව මෙන්න මේ ගැන ෆෙම්ස් ඇය ගොඩක් ගෑනු ළමයින්ට හිතන්නවත් නැති විදිහට හිතාගන්නවත් බැරි විදිහට පීරියඩ්ස් දවස්වලට යාලා ආසාවෙන් කරපු අඩපවා අතාරින්න වෙනවමයි. ඒකට හේතුව තමයි ඇඳගෙන ඉන්නේ හරිම අපහසුවෙන් ඔයාව මෙච්චර කාලයක් පාවිච්චි කරපු පෑඩ් එක. ඒ වගේම ලීක් වෙයි කියලා බයයි. ගෙවන මිලට උසස් තත්වයේ සෞඛ්‍යාරක්ෂිත පෑඩ් එකක් නෙමෙයි ඔයා පාවිච්චි කරලා තියෙන්නේ. ඔයා දේවල් තුනම හරිම විදිහට තියෙන පෑඩ් එකක් ගන්නවා නම් ඉතින් ඒ ෆේම් සෑම තමයි. ආසාවෙන් කරපු වැඩ. එහෙම නැත්නම් ඔයා හිතන ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන හිටියා. ඒක කල් දානවා. ස්කූල් යන්නතෝ ගෙදරට වෙලා ඉන්න හිතනවා. එක්සෑම් එකක් තියෙනවා නම් ඔය දේවලුත් මිස් වෙනවා. එහෙම නැත්නම් එක්සෑම් එකට ගියත් පොඩක් බයයි. එක්සෑම් එක ඉවර වෙලා නැකින්නකොට ලීක් වෙලා තිබුණොත් ඒකත් ප්‍රශ්නයක් නේ. එහෙම නැත්නම් අද ජොබ් ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒකට යන්න බෑ. හරිම අමාරුයි. සහ හිතට පොඩි බයක් තියෙනවා ඇඳගෙන ඉන්න අපහසු නිසා ලීක් වෙයිද දන්නෙත් නෑ කියලා. ඔය වගේ ප්‍රශ්න කෝටියක් තියෙනවා. ඉතින් මං ඔයාලට කියන්නේ ඔයා නිකන් බය වෙලා පීරියඩ්ස් දවස් අමුතුවෙන් බය වෙලා ඔයාගේ දේවල් මිස් කරගන්න ඕනේ නැහැ. පාවිච්චි කරන්න ඕනි ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක් විදිහට සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් විදිහට ඔයාගේ අතට පත් වෙන SLS ISO සහතික සහිතව ඔයාගේ අතට පත් වෙන ෆෙම්ස් ඇය. එතකොට ඉතින් ඔයාට කිසිම විදිහකින් පීරියඩ්ස් දවස් කියලා නිකන් අමුතුවෙන් බය වෙලා ඔයාගේ දේවල් මිස් කරගන්න දෙයක් නැහැ. එහෙනම් ඉතින් ගැනු ළමෙක් වුණාම අනිත් දේවල් තමන්ගේ ළඟ තියාගෙන ඉන්නවා වගේම පෑඩ් එකකුත් හැම වෙලාවකම ඔයාගේ ළඟ තියාගන්න ඕනි. එහෙම තියාගන්න ඕනි ෆෙම්ස් ඇයම තමයි දිවයින පුරාතින ඔන්නෑම සුපර් මාකට් එකකින් ෆාමසියලින් ඔයාට දැන් ෆෙම්ස් ඇය මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. Active Plus බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථානය ගැන මතක් කරන්න මොනි ඔයාට හොරණ ඒ වගේම කොට්ටාව සහ බණ්ඩාරගම තමයි ශාඛා තියෙන්නේ. බෙල්ලේ වේදනාව කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තිබුණ නම් ආතරයිටිස් වෙන්න පුළුවන්. මේ වගේ සන්ධි රෝග වෙන්න පුළුවන්. මාංශපේශී වේදනා නහර ගැට ගැසීම් වගේ රෝග ඔයාට තිබුණ නම් කෙටි කාලයකින් මේ හැමදේම සුව කරගන්න දැන් ඔයාට පුළුවන්කම තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ශාලය Active Plus. හොරණ සහ කොට්ටාව තියෙන ශාඛාවලට ඔයාට යන්න පුළුවන්. මම මේ කිව්ව වේදනාවන් වලින් ඔයත් පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාගේ දරුවා දිහා බැලුවට පස්සේ ඔයා පුදුමාකාර කලකිරීමකින් නේදී නෙදුකකින් නේදී මොකද අයා ඉපදුණු දවසේ ඉඳලා එක තැන. ඉතින් මම ඔයාලට කියනවා තාමත් ඔයාගේ දරුවා ඉන්නේ අවිද ගන්න බැරුව නම් කරක් වෙන්න එපා. ඔයාගේ දරුවාවත් අරගෙන Active Plus ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට එන්න. හොරණ තමයි තියෙන්නේ ළමුන් සඳහා ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයේ Active Plus වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයේ. පැරලයිස් වෙලා ඉන්න කෙනෙක් නම් හැමදාම රෝද පුටුවක් කුට්ට වෙලා ඉන්නේ නැතුව ඇඳක් කුට්ට වෙලා ඉන්නේ නැතුව දැන් ඔයාලට නැගිට ඉන්න කාලය ආවිලා තියෙන්නේ. ඒ පැරලයිස් වෙලා මුළු ගැන්විලා හිටපු කාලය නිමා කරන්න ඔයා යන්න ඕනි විශ්වාසනීයම තැන Active Plus. ලෝකෙම පුදුමයට පත් කරමින් අවුරුදු ගාණක් ඇඳන් උට්ට වෙලා රෝද පුටුවලට වෙලා හිටපු පැරලයිස් රෝගීන් ඉතාම කෙටි කාලෙකින් සුව කරන්න ශ්‍රී ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ Active Plus වෛද්‍ය මධ්‍යස්ථානයට පුළුවන් වුණා. ඉතින් හොරණ සහ බණ්ඩාරගම තමයි ශාඛා තියෙන්නේ. ඔයාට මේ ශාඛාවලින් ඔයාට පහසුම තැනට ගිහිල්ලා ඔයාට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. 100%ක් හරීම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේව තාවකාලික නැහැ. හැමදාටම වළංගුයි. කියන්නේ 100%ක් නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. Active Plus බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට ඔයාට එන්න බැරි නම් නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පහසුකමක් දැන් තියෙනවා. ඔයාට ආහාර කෑම බීම ඊට පස්සේ නවාතැන් පහසුකම් මේ හැම දෙම නොමිලේ හම්බෙනවා. සහ මේ වෙනකොට ත්‍රෝහලේ 100%කට විතර ප්‍රමාණයකට එකපාර නතර වෙලා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එහෙමත් ඔයාට එන්න බැරි කමක් තියෙනවා නම් ඔයා හිතන්න පුළුවන් මේ තෙල් වර්ග වගේ ගෙදරට ගෙන්න ගන්න පුළුවන් වෙයිද කියලා. ඔව් පුළුවන්. කිසිම බැරි කමක් නැහැ. ඉතින් ඒ අවශ්‍ය කරන තෙල් ඔයාට ගෙන්න ගන්න පුළුවන් වගේම ඒ තෙල් ප්‍රතිකාර සහ බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ මගින්ද ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ හැම ඖෂධයක්ම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි වෙලා Active Plus ආයුර්වේද නිෂ්පාදනාගාරයක ඉතා උසස්ම ප්‍රමිතියකින් නිෂ්පාදනය කරන ඖෂධ කියන දේත් හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් ඔයාට වැඩි විස්තර දැනගන්න දින වේලාව වෙන් කරගන්න පුළුවන් මෙන්න මේ නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න. 0742 67 67 0 24 24
0746 එහෙම නැත්නම් 077 511 39 18 077 511 39 18 071 85 60 956 071 85 60 956 කාල එකක් දෙන්න පුළුවන්. ඔයත් මොනියම් හරි රෝගයක් නිසා කාලයක් තිස්සේ දුක් විඳපු කෙනෙක් නම් එකම එකපාරක් හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇවිල්ලා බලන්න 100% හරිම ප්‍රතිඵල අරගෙන වාට යන්න පුළුවන්කම තියෙනවා. මතකයි නේ ශාඛා තියෙනවා බණ්ඩාරගම හොරණ කොට්ටාව. WhatsApp messages පෙතර යන හදන සිංගප්පූරුවේ මගේ යාළුවෝ ඔස්සට ගයි ලංකාවේ සුන්දර ගලහ බොල්වුඩ් නමෙ බෙල්වුඩ් කලුවරච්චි ෆැමිලි කේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දක් අහමු කියලා සමිත මැසේජ් එකක් කියලා දෙනවා. පරිස්සමට ඉන්න ඕන හරිද? එකතු කරගන්න මේ හෙන සින්දුවට ජය වේවා. මමත් ඉන්නවා මොන්ඩ්‍රාගලින්. අපේ මැසේජ් පේ නැද්ද සුදු? හරිම ආදරණීයයි. හැබැයි තින් පොඩි වරදක් තමා කරන ඔයා. කො නම? නමත් එවන්න ඕන හරිද? ගුඩ් ඊවනිං ජානු අක්කා, අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. අලව්වේ කරුවක්කා එකතු කරගන්න කියලා තියෙනවා. අලව්වෙන් මොවිදු තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. ඔන්න මම මැසේජ් එක කිව්වා. ආදරෙන් එකතු කරගන්න. මොකද්ද ජානු බෝලි, කොහොමද? ඔයාට සුබ වේවා දවස. ඔයාටත් එසේම වේවා. කිසිම සතුටක් නෑ අද නම්. ඒ මොකද ප්‍රශ්නේ කියමු බලන්න. මොකද ඔකකාරි රහසක් තියෙනවා, ඔකකාරි හොරයක් තියෙනවා කෙල්ලගේ. ඒතව වහගෙන ඉන්නවා කච්ච කච්චේ කියලා තියෙනවා. මේ ඇවිල්ලා මගේ නර්තනී ශෂිකාගරක වෙලින් ගඩා කදරෙන් මං ඔව එකතු

ඊට පස්සේ දුෂාර ටයිටැනික් සලෝන් යටියන්තට කමල් ඔයාට උම් එකක් ඕනි කියලා කවදාවත් තුෂාර කියන්නේ නැහැ මට. අද නම් කිව්වා හරිද? ඊට පස්සේ රුවන්වත් එකතු කරගන්නකෝ අපේ රසික අයියා. ඊට පස්සේ අපේ ට්‍රැවල් පාකිගේ ලසා අයියා. ඔයාලා දෙන්නවත් එකතු කරගන්නකෝ. කට්ටියට මම දෙන්නම් මං ගානේ ස්පෙෂල් උම් එකක්. හැබැයි මේක ස්පෙෂලි කමල්ට හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හවස 3යි විනාඩි 43යි.
5: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
9: ඔබව ඉදිරියෙන් තබන SLT Mobitel ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පෙතුම් ලබයි. SLT Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
11: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
12: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
13: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
14: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
15: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
16: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගන්ට මොනවද හිතුනේ?
17: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
14: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
18: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
19: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
20: Brought to you by
21: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
22: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
23: The Palace ගම්පහ අවසාන නිවාස 25. ඔබ තදම සඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0.71.666.222 Prime Residences.
24: දම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම්. දිවයිනපුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
25: Anchor Pedia Pro MFGM. අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
26: Lift FM. Algo Town.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
27: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: හවස 3යි විනාඩි 46යි.
28: කියවනවා වැඩි කියලා බෝයිෆ්‍රෙන්ඩ් හොඳටම බැන්න. එයාට කතා කරලා හොඳට කියෙව්වා. මේ රුපියල් 5000 දුන්නේ එයා.
29: පාට 7 පැය 3න් සතිය ගානේ මුදල් තෑගි දිනන්න සූදානමින් ඉන්න.
30: හෙලෝ.
31: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජානු.

හවසතුනයි විනාඩි 47යි වෙලාව. WhatsApp messages පැත්තේ යන්න ඕනි ඉක්මනට. මට දැන් යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි කලින් වෙන මේ කටි එකතු කරගන්න ඕනේ. සුබ දහව ලක්ෂණු. දැන් නම් දවල් නෙමේ හවස. අපි තින්නවා අපි අදසට සින්දු කර එකතු කරගන්න. රශ්මික මෝඩස් බෙලිගස් සන්දිගව හැලිය ගොඩ ජය වේවා. මෙහෙන සින්දු එකතු කරගන්නම්. හයි ජනෝ, මාත් ඉන්නවා ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න. පන්නල කෝටු ඇල්ලින් ප්‍රසංගයක් මැසේජ් කරලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා මේ හැන සින්දුවට. ගුඩ් ඊවනිං ජනෝ අක්කා, මං අලව්වෙන් මොවිදු. ලස්සන සින්දුවක් දෙන්නකෝ අලව්වේ. කරු අක්කවත් එකතු කරගන්න කියලා තිනා. අනිවාර්යෙන් එකතු කරගන්න. හයි ජනෝ මණික, මාතව සද්දට මහගෙන ඉන්නේ. මට ලස්සන සින්දුවක් ඕනි කියලා මාෂියකු එලින් මැසේජ් කරලා තිනා. ආදරෙයි, මම එකතු කරගන්න මේ හැන සින්දුවට. හයි හයි ජනෝ, අදත් අපිට ලස්සන සින්දුවක් දෙන්න. එතෙ ඉන්න දෙහිවල නැදිමාල ඇන්ඩ්‍රසන් පාරි චන්දන ස්ටෝස් එකේ චන්දන අයියා, චන්දනි අක්කා ආදරෙයි අනේ. අපිට නම් කවදාවත් උම්මා දීලා නැහැල්ලෝ. කවුද ඉතින් කිව්වේ දෙන්නෑ කියලා? අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා නිර්මාණි මැසේජ් එකක් කියවලා තියෙනවා. ඔවත් එකතු කරගන්නම් ඊට පස්සේ. ඇයි අපි කළුද නංගි? අපිට උම්මා කැපයිද? නෑ නෑ නෑ නෑ, එහෙම එකක් නෑ. එතකොට මේ උම්ම එක

හවස තුනයි විනාඩි 56යි වෙලාව. මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. යන්න කලින් හයි ජානු, ඔයා ඉන්නකොට චුට්ටක්වත් පාළු නෑ. Thank you comment එකට. හල්ගොල්ල නාවල පිටියේ සුදර්ශනී, හස්බන්ඩ් රොෂාන්, පුතා මෙතුල්, දුව ශිනු, නෙතන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දක් අහමු කියලා තියෙන අනිවාර්යෙන් එකතු කරගන්නම්. ජියුස් ෆරීඩා, දීප්ති සිල්වා, ශිරීන් ඩයර්ස්, නිරෝ, ගයනි සිල්වා, චන්ද්‍රානි මාරසිංහ, කාට්‍යම එකතු කරගෙන ලස්සන සින්දක් අහමු කියලා මැසේජ් කරලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැන්න සින්දුවටම. එහෙනම් ඉතින් මේ කටියත් ඔක්කොම එකතු කරගෙන මම යනවාදට. අපි ආයෙත් හමු වෙමු හෙට හරියටම දවල් එකට, ඔයාගේ මගේ ගින්දර හැන්දෑවෙන්. එහෙනම් කොල්ලෝ අපි ගියා පරිසවට ඉන්න, දිගටම නැත් එක්ක ඉන්න. මං ඔයාගේ ජානු.

0: கிந்தர ஹண்டேவா
1: brought to you by
2: சுமுது மதுபிடனேசா ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
3: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
4: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අර ගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0744 31 33 540
5: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046
6: සුබසන්නවක් හවස 4 දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
6: බෑම් බෑ අලුත් වන අලුත්

0: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. අපකොන්දේ සී සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් පසුගියදා නැවත බන්ධනාගාර ගත කළ චරිත් අබේසිංහ අප ලිබීමෙන් පසු බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබෙනවා. net news වාර්තාකරු සඳහන් කළේ ප්‍රබල මත්ද්‍රව්‍ය චාවාරම්කරුවෙකු බව කියන හරක්කටා නැමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතිඥ රකිත රාජපක්ෂ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙතින් 28 වනදා අප නියම කළ බවයි. රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව රකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අප කොන්දේ සම්පූර්ණ සපුරාලීමෙන් අනතුරුව ඔවුන් බන්ධනාගාර බාරේන් මුදාහැරීමට ඉකුද්දා නියෝග කෙරුණා. මිලගනිත් නිවුස් පසුර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. net news the truth people trust. FM 95 FM 94.8 Net FM Hadaravate
1: Brought to you by
2: Nova Enlin Calcium Vitamin C D Zinc Magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් Enlin සීම බෙදලන්න
3: මහසිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
4: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
5: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර 5ක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
6: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මමකමෙන්
7: මරු බං

කතා කරන්න. 0112 55 33 63 WhatsApp 0112 95 95 95

සුබ සන්ධ්‍යාවක්. හවස 4:08 වෙලාව. අපි 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ බ්‍රහස්පතින්දා දවස. සෑහෙන්න මහන්සියලා වැඩ කරලා සතියක් ඉවර කරන්න ලෑස්ති වෙලා ඉන්නේ නේ. හෙට සිකුරාදා වුණාට අද පොඩ්ඩක් සිකුරාදා වයිබ් එකේ තමයි ඔයා වැඩ කරන්නේ නේ. මොකද සතියක් මහන්සියලා වැඩ කරනවා කියලා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. හරිද? තමන්ට තියෙන වැඩ ටික දශමයටම ඉවර කරලා ඊට පස්සේ සිකුරාදා දවස වෙනකොට සම්පූර්ණයෙන්ම වැඩ ටිකෙන් නිදහස් වෙලා සෙනසුරාදා ගෙදර ඉන්න බලාගෙන ඉනවා ඉන්නේ නේද? ඒ නිසාම තමයි මහන්සියලා වැඩ කරලා ඉන්න ඔයාට හවස් හරුවේ චිල් එකේ අහන්න පුළුවන් සින්දු ටිකක් එක්ක හවස 4:06 වෙනකන් අපි දෙන්නගේ බෝරින් නැති ඉවරින් ඩ්‍රයිව් එක 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ. මේ වෙලාවේ ඔයා වැඩ කරන ගමන් හිටියත් ඊට පස්සේ ගෙදරට වෙලා හිටියත් පාරේ යමින් යමින් ගමන් ඊට පස්සේ බස් එකේ කඩේට වෙලා මාව අහගෙන හිටියත් ඔයා ඉන්නේ කොහේ කොතන උනත් මෙසේජ් එකක් දාලා මේ පැත්තට එකතු වෙන්න තියෙන වෙලාව තමයි මේක. හවස 6ට කලින් 0711 95 95 95ට ඔයාට අගාලා මෙසේජ් එකක් දාන්න. අද මෙසේජ් කරන කට්ටියට වැඩිපුර චාන්ස් එක දෙන්න මම බලාගෙන ඉන්නවා. ඒ නිසා හිමිහි බල බල ඉන්නතුව ටක් ගාලා 0711 95 95 95ට මෙසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාට හිතෙනව නම් අද කෝල් කරා නම් හොඳයි කියලා 0112 55 33 63 නම්බර් එකට කෝල් එකක් ගන්න අපි දෙන්නට කතා කරන්න chance එක තියෙනවා. Net FM official Facebook page එක ඔයා දැම්ම follow කරලා තියාගන්න. අපි wall post එකක් දාලා තිනවා. Wall post එකේ comment කරන්න chance එක තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් හෙට සිකුරාදා දවස. එතකොට Net FM DJ night face to face attack show එක ලංකාවේ හැම district එකක්ම නියෝජනය කරමින් තරඟකරුවන් සහභාගී වෙනකොට හෙට දවසේදී නුවර සහ රත්නපුර district අතර තමයි අපි Net FM DJ night face to face attack show එක අහන්න බලන්න මේ තරංගයේ විඳින්න අවස්ථාව අරගෙන එන්නේ. ඉතින් ඒ නිසා ලෑස්ති වෙලා ඉන්න හෙට රෑ 9 වෙද්දී ඔයා කැමතිම දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න හැකියාව තියෙන්නේ ඔයාටම තමයි. ඒ නිසා Net FM official Facebook page එකත් like කරලා follow කරලා දැන් ඉඳලම ලෑස්ති වෙලා ඉන්න ඕනේ. හරිද? හරි, මේ විදිහට වැඩ ටික පටන් ගන්නකොට ඔයාට මම මුලින්ම මතක් කරන්න හදන්නේ දැන් සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ අලුතෙන් ගයක් හදන කෙනෙක් කියලා. ඊට පස්සේ නැත්තම් ඔයාගේ ගෙදර මොනවාම හරි දේවල් ටිකක් රිපෙයාර් කරනවා කියන අයිඩියා එක තියාගෙන ඉන්නවා නම් මෙන්න මේ කියන කතාව ඔයාට සෑහෙන්න වැදගත්. හරිද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ අලුතෙන් ගයක් හදනකොට අපි සාමාන්‍යයෙන් try කරනවනේ ගෙදර ලස්සනට තියාගන්න. ඊට පස්සේ ගෙදරට හොඳම දේවල් පාවිච්චි කරන්න. ඒ කියන්නේ උළු හවුච නෙල් දැම්මත්, ඊට පස්සේ පොළවට ටයිල් ටික ඇල්ලුවත්, ඊට පස්සේ බිත්තිවල peint එක බැලුවත්, ඊට පස්සේ වහලට දාන roofing sheet එක වෙන්න පුළුවන්, ඊට පස්සේ දොර රෙදි, ජනෙල් රෙදි වෙන්න පුළුවන්, curtain ටික අනම්මනම් මේ ටික ඔක්කොම ඔයා දශමෙටම හිතලා බලලා. ගෙදරට ගෙන ගෘහ භාණ්ඩ ටික පවා හිතලා බලලානේ ගේන්නේ. දිගු කාලීන පැවැත්මක් තියෙන, ඊට පස්සේ අද කාලයට ගැළපෙන විදිහට ඔයාගේ බජට් එකටත් සෙට් වෙන විදිහට මේ දේවල් කරන්නනේ ඔයා try කරන්නේ. මොකද සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් ගයක් හදන්නේ දවසකට දෙකකට නෙමෙයි, පරම්පරා ගානකට ඉන්න. එතකොට ලස්සන ගයක් ආකර්ෂණීය නිමාවක් එක බලාපොරොත්තු වෙනවා නම් ගෙදර සිවිලිම කියලා කියන්නේ ඔයාට අමතක කරන්න බැරිම කොටසක්. හරිද? අන්න ඒ නිසා තමයි මම මේ ඔයාට කියන්න හදන්නේ. ගෙදර සිවිලිම ගැන හිතන ඔයාට මම මේ මතක් කරන්න හදන්නේ. ඔයා අනම්මනම් සීලින් ෂීට් හරියන්නේ නැහැ දැන්. හරි, කලර් ඔෆ් රූෆින් ෂීට් එක තියෙනකොට වෙන අනම්මනම් සීලින් ෂීට් දාලා නිකන් බොරුවට සල්ලි ටික නාස්ති කරගන්න එපා. කලර් ඔෆ් රූෆින් ෂීට් එක දාන්න කියලා කියන්නේ හේතුව තමයි මේක ඇවිල්ලා අද කාලේට ගැලපෙන ඩිසයින් එකකින් එන්නේ. මොකද ගොඩාක් කට්ටිය නැචරල් වුඩ් ලුක් එකට හරි කැමතිනේ. සිවිලිමක් වුණත් දැන් නැචරල් වුඩ් ලුක් එකෙන් දැම්මහම තමයි ලස්සනක් තියෙන්නේ නේද? කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියන්නේම natural wood look එකක් එක්ක එන අනිත් එක ප්‍රධානම දේ දිගු කාලීන පැවැත්ම ස්ථිර කරපු ceiling sheet එකක්. හරිද? එතකොට color up strip ceiling sheet එක දැම්මට පස්සේ ආයෝට අවුරුදු ගාණක් යනකම් බය වෙන්න දෙයක් නැහැ. මොකද මේක ඇවිල්ලා වේයෝ කන්නේ නැහැ, ඊට පස්සේ දිරන්නේ නැහැ, ඊට පස්සේ අර දැන් සමහර ceiling sheet තියෙනවා රස්නෙට හැඩේ වෙනස් වෙනවා, උෂ්ණත්වයට හැඩේ වෙනස් වෙනවා කාලයක් ගියාට පස්සේ. හැබැයි උනාට color up strip ceiling sheet එකේ කාලයක් ගියාට පස්සේ උෂ්ණත්වය නිසා හැඩේ වෙනස් වෙන්නේ නැහැ, ඊට පස්සේ පාට වෙනස් වෙන්නේ නැහැ. වාට අන්නේ නිසා තමයි විශ්වාසයෙන් කියන්නේ දිගු කාලීන පැවැත්ම සීර කරපු සීලින් ෂීට් එකක් තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. හිතන්නකෝ අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් ගියාට පස්සේ සිවිලිමේ පොඩි නිකන් ඩස්ට් එකක් ඊට පස්සේ මකුළු දැල් එහෙම් බැදෙනවා කියලා වාට සිවිලිමම ගලවලා අයින් කරන්න ඕනේ නැහැ. තෙතර ඉද්දක් දාලා පිය දැම්මනම් කිසි ප්‍රශ්නයක් නැහැ, කලින් තිබ්බා වගේම තමයි. හරිද? අන්නේ නිසා ඉතින් ගෙදර සිවිලිමට දෙතුන් පාරක් සල්ලි වේදම් කරන්නේ නැතුව ඔයා එකපාර ගෙදරට ගැලපෙන කලයකින් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකක් දාගන්න. ආයිතින් ජීවිත කාලෙට මේකයි. වැඩි විස්තර දැනගන්න 0112 45 738 738 0112 45 748 738 ඔය කෝල් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්.
හරි එහෙනම් සින්දු ටිකක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. හවස 6ට කලින් 0711 95 95 95ට වා මැසේජ් එකක් දාන්න මම ඔයාව අනිවාර්යෙන් මතක් කරන්නම්. අස අපි මේ වෙලාවේ මෙන්න මෙතන ඉන්නේ, මෙන්න මේ කට්ටිය ඉන්නවා, මෙන්න මේ සින්දුව දෙන්න කියලා. ඔයාට මේ කාලේ හැම කාලෙම හිට් එකේ තියෙන ඕනම සින්දුවක් මගෙන් ඉල්ල ගන්න chance එක තියෙනවා. හවස 6ට කලින් මේ පැත්තට එන්න. මේක ඔයාගේ මගේ බොරින් නැති විනින් drive එක 4 වටේ with DJ Azar.

0: Havası Hatıray 1061'den.
1: Damro foam mette sadaha siyayata 15 kavattam. Ihala pramithiyekin yut digu kalpavatina foam mette. Divaina pura Damro pradarshanagara walin.
2: Meda para LPL cricket unusuma. Juli 17 wenada sita sajeeviva Pure Mobile app ekin free balanna. SLT Mobitel Pure TV. Nila vikashana sahakaru.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155715555 අමතන්න.
6: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 වෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘත වන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුළ සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ නෙත් FM කණ්ඩායම සමග එක්වී තෑගි දිනා ගැනීමටත් අවස්ථා. Fashion bag වෙනස් වෙන ජීවන රටාවන්ට
7: නවීන තාක්ෂණයෙන් નિયම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මෙදා පාර LPL cricket උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
9: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
10: කීරස් නැවුම් බවයි අඩුම මිලයි.
11: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
12: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට හදා 150,000 කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.
13: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
14: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: හතර අතෙන් සින්දු ඇහෙන නැතෆම් හතර වටේ.

0: Hatera Aten, Sindu Ehena, Net FM, Hatera Wade, Katakarana, Binduai Ekai Ekai Dekai, Panas Pahai, Tistunai, Hatatuna, WhatsApp, Binduai Hatsia Ekolahai, Anupahai, Anupahai, Anupaha. Hatera Wade, Hatera Wade.
1: Right, වෙලාව හවස 4:30 වෙනාඩි මෙරියන්ස් ලාගේ ලස්සන සින්දුවක් අහලා මේ පැත්තට ආවේ ඔයාලට මතක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා හවසරේ මම වහගෙන ඉන්න සෙට් එක මතක් කරන්නත් ඕනනේ නේද අනේ නිසාම හයි කොහොමද සර් අපි මේ වෙලාවේ සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා මාව නැල්ලෙන් සෙලීනා මැසේජ් එකක් දාලා තිනවා thank you ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නන් සෙලීනා ලෑස්ති කරගෙන තියෙන සින්දුවට thank you මැසේජ් කරාට ඊට පස්සේ අසයි අපිත් මේ වෙලාවේ හවසරේ ඔයාව තමයි අහගෙන ඉන්නේ කියලා මට හර්ෂණී මැසේජ් කරලා තිනවා කේම්ෂා ගාමන්ට් එකේ කෙල්ල සෙට් එකේ ඉන්නවා කියලා තිනවා මනෝරි රාණි කුමාරි සෙට් එකම එකතු කරගන්නම් උදාර විදියට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඒ වගේම අසයි සින්දුවකට මාවත් එකතු කරගන්න අපි මේ වෙලාවේ ගල්ගමු ඉඳලා ආව අහගෙන ඉන්නවා කියලා නිලක්ෂි මැසේජ් කරලා තිනවා thank you ඒ වගේම හාලියල සම්පත් මෝටර්ස් එකේ සද්දරම net තමයි අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න හස්බන්ඩ් සම්පත් වයි ඊට පස්සේ මල්ලි මදුෂාන් වයි දනුෂ්ක වයි ඊට පස්සේ දනුෂ්ක ඇඩ්වර්ටයිසින් එකේ දනුෂ්ක වයි ඊට පස්සේ දුවලා දෙන්න නිෂාදි ඩිනලි පුතා ශේතිකවත් එකතු කරගෙන සින්දුව කහමු කියලා තිනෝ thank you ජය වේවා වැඩ කරන ගමන් මම වහගෙන ඉන්න උදාර කොල්ලෝ සෙට් එකව ඒ විදියට එකතු කරගෙන ඊට පස්සේ මම මේ කියන්න හදන්නේ වැඩ කරලා ඊට පස්සේ බස් වල තෙරපිලා ඊට පස්සේ ට්‍රේන් එකක් එනකම් බලාගෙන ඉන්න ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් වලට සල්ලි වියදම් කරන ඔයාට තමයි මම මේ ඊළඟට කියන්න හදන්නේ මොකද දන්නවද දැන් මම කියන්නේ ඔහොම පාරවල් ගානේ රස්සියා දුනා ඇති වැඩ ඇරිලා බබා වගේ ටක් ගාලා ගෙදර යන්න දැන් ඔයාටම කියලා පොඩි බයික් එකක් තිබ්බනම් හොඳයි නේද සමහර වෙලාවට ගෙදර තියෙන එක වාහනයයිනේ ඒකෙන් හස්බන්ඩ් වැඩට යනවා ඊට පස්සේ වයිෆ් පොඩියාගේ වැඩට කිවර කළා යාවිස් කෝල්ටත් ගිහින් දාලා ඊට පස්සේ ආයියත් වැඩට ගිහිල්ලා හවස බස් එකේ හරි ට්‍රාන්ස්පෝර්ට් එකේ හරි ගෙදර ඇවිල්ලා රෑට උයලා කරලා නේද බලන්න දවසෙන් භාගයක්ම පාරට ඉවරයිනේ ඒකට වා හොඳ හස්බන්ඩ් කෙනෙක් විදියට වා හිතනවා ඇති වයිෆ්ටත් පොඩි බයික් එකක් හරි අරන් දුන්නා නම් හොඳයි කියලා නේද අන්න එහෙම හිතනවා නම් මම ඔයාලට මතක් කරන්න හදන්නේ කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එක උන්න ඔයාලට මේ දවස්වල ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ වැඩිපුරම ඉල්ලන හරිද කොල්ලෝ කෙල්ලෝ අතරේ වැඩිපුරම ඉල්ලුමක් තියෙන බයික් එක තමයි කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ හරිද මේක ගැන මෙච්චර කතා වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා පළවෙනිම දේ තමයි මේක ඇවිල්ලා පෙට්‍රල් සුවඳට දුවන බයික් එක හරිද ඒ කියන්නේ ඔයාලට පෙට්‍රල් වලට අමුතු කොස්ට් එකක් ඕන වෙන්නේ නැහැ ඔයාලට පෙට්‍රල් ටික ගහගත්තට පස්සේ ඕන තරම් දුරක් කිසිම ප්‍රශ්නයක් නැතුව හිතේ හැටියට යන්න පුළුවන් තෙල් ඉවර වෙයි තෙල් ගහන්න වෙයි කියන බය ඔයාලට ඇති වෙන්නේ නැහැ අන්න ඒ නිසා තමයි වැඩිපුරම කට්ටිය මේ බයික් එක ගැන හොයන්නේ අනිත් කාරණාව තමයි මේ වෙද්දි කෙරීරයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක ඔයාලට හිතාගන්න බැරි තරම් අඩු මුදලකට ලබා ගන්න අවස්ථාව තියෙනවා රුපියල් 599,000ක් වගේ පොඩි මුදලකට මේ දවස්වල බයික් එකක් ඒ ගානට ගන්න හම්බෙනවයි කියලා කියන්නේ විශ්වාස කරන්නත් අමාරුයි නේද සාමාන්‍ය මේකේ වෙළඳ පොලේ වටිනාකම තියෙන්නේ 799,000ක් වගේ හැබැයි උනාට දැන් ඔන්නේ රුපියල් 599,000කට ඔයාලට බයික් එකක් ගන්න අවස්ථාව හම්බ වෙනවා මේක ඇවිල්ලා කොහෙන්වත් ඔයාලට හම්බ වෙන ඩිස්කවුන්ට් එකක් නෙමෙයි කෙඩිරයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකකින් ඔයාටම දෙන ඩිස්කවුන්ට් එකක් හරිද ඊට පස්සේ දැන් සමහර වෙලාවට 105,000ක් වගේ ගානක් ඔයාලට එකපාර දීලා බයික් එක ගන්න බැරි වෙන්න පුළුවන් එතකොට ඔයා කරන්නේ ලීස් එකක් දාන එක නේද ලීස් එකක් දානකොට ඔයාගේ ඔළුවට එන ඊළඟ දේ තමයි ටිකක් ලීස් එක දානකොට ඩවුන් පේමන්ට් එක වැඩි නේද රයිට් ඒකට බය වෙන්න දෙකකුත් නැහැ ඔයාට බයික් එක ගන්නකොට ඔයා ලීස් එකක් දාලා බයික් එක ගන්නවා නම් ඔයාට ලීසින් බර සැහැල්ලු කරන්න හිතා ගන්න බැරි තරම් වාසි ගොඩක් වට්ටම් ගොඩක් ඔයාට හම්බ වෙනවා කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙති ඉතින් ඒ නිසා දැන් තවදුරටත් ඔයා බස් වල ඊට පස්සේ ට්‍රේන් එකේ මිරිකිලා තෙරපිලා යන්න ඕනේ නෑ වැඩ ඇරලා බබා වගේ ටක් ගාලා ගෙදරට යආගන්න ඔයාටත් ගන්න පුළුවන් කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එකක් ඒ විතරක් නෙමෙයි දැන් සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රික් බයික් එකක් එහෙම ගන්න ට්‍රයි කරන කට්ටියට කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් හරහා දැන් ඔන්න කෙඩි රයිස් ඉලෙක්ට්‍රික් බයික් එක තියෙනවා ඊට පස්සේ හිතන්නකො ත්‍රිවිල් එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා කියලා දැන් ඉස්සර වගේ අපිට කාර් එකක් ගන්න ලොකුවත් කමක් නැති වෙන්න පුළුවන් නේද එතකොට ඔයාට පුළුවන් කාර් එකක් තරම්ම සැප පහසුකම් සියල්ල තියෙන ලංකාවේ නිෂ්පාදනය කරන ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකකට යන කෙඩි රයිස් ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක තියෙනවා මේක ඇතුළතත් AC ඒ තරමටම කන්ෆර්ටබල් විදිහට ගමන බිමන පවුලේ කට්ටියත් එක්ක යන්න තියෙන හොඳම වාහනේ තමයි කෙඩි රයිස් ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක කියලා කියන්නේ ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයට පත් කරපු දැවැන්තම බෝනස් මුදල මේ වෙද්දි ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් විසින් ප්‍රකාශයට පත් කරලා තිනවා. මේ මුදල තමයි රුපියල් කෝටි 1460 ඉක්මවන අති දැවැන්ත මුදලක් තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසාම එදා ඉඳලා අද වෙනකන්ම පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සේවාවක් ලබා දෙන ගමන් සිය සේවාවන් ප්‍රමිතීන්ට සහ පාරිභෝගිකයන්ට ඉහළම තත්වයෙන් ලබා දෙන හැමදාමත් කටයුතු කරන ආයතනයක් විදිහට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් කියන සන්නාමය පොරොන්දුව පෙරදරි කරගෙන ඉදිරියටත් මේ වගේම ජනතාව වෙනුවෙන් තමන්ගේ සේවාදායකයන් වෙනුවෙන් තමන්ට පුළුවන් උපරිම දේ ලබා දීලා එයාගේ ජීවිතේ වටිනාකමක් එකතු කරන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා බොහොම අභිමානයෙන් මතක් කරනවා. ඒ ගැනත් මතක් කරලා අපි යන්න හදන්නේ සින්දුවක් අහන්න. ඔය මැසේජ් එකක් දාන ඕන 0711 95 95 95 නම්බර් එක තියෙනවා. ලෑස්ති කරගත්ත සින්දුවට යන්නත් ඕන. හැබැයි ඊට කලින් ඔයාලට සුබ දවසක් ලොතරැයි ගැන කියලා මයන්න නේද? මොකද සුබ දවසක් ලොතරැයි අරගත්තට පස්සේ ඔයාලට හිතා ගන්න බැරි තරම් වාසි උදා කරගන්න පුළුවන් ඔයාගේ ජීවිතේට. ඒ කියන්නේ සුබ ලග්නයත් එක්ක අංක

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්ස්, කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: හවස 4 විනාඩි 45යි දැන්.
6: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර 5ක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397.
7: ඔයාලා ගිහින් එන්න, මම මෙතන ඉන්න.
8: කාලයත් එක ඇඟට ඇහුම්කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. නව ඇන්ලීන් කැල්සියම්, විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි, සන්ධි, මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන්ලීන් සීමා බිඳලන්න.
9: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
10: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි.
11: Mobitel 1278 වාසි double දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
12: අනුත්තන අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
13: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112125125 අමතන්න.
14: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත් යට, දාඩි සහ දූපිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
15: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
16: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට.
17: මෙල්ඩෝල් හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
18: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේදීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා 15%ක වට්ටම්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
19: තරංගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
20: Non-stop remix remake ekat happena DJ blast eka
21: anga galene igna kumariye
22: remi aladinda
23: happena singa radio itihasse prathama vatavata lankaya superi DJ taru mohonata mohuna gatena DJ attack show eka
24: NetFM DJ Night Face to Face Attack Show.
25: Attack Show.
23: 1, 2, 3, let's go. ලංකාවම දන්න ශ්‍රීලංක DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා අපිට WhatsApp කරන්න.
24: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා.
26: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apico Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
24: Net FM DJ Night
27: අවුරුදු 3 to 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
28: හදරවටේ
26: brought to you by
8: නව ඇන්ලීන් කැල්සියම්, විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් ඇන්ලීන් සීමා බිඳලන්න.
29: සිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්සේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝතරේ මණ්ඩලයේ.
30: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
0: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක. KD Rice වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
1: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමෙන්.
2: දුවගේ පන්ති සල්ලි ගෙවන්න කොහොමද කියලා කල්පනා කර කර හිටියේ. එයාට කතා කරලා හොඳට කියෙව්වා. මේ රුපියල් 5000 යා දුන්නේ.
3: පාට හතේ පැය තුනේ සතිය ගානේ මුදල් තෑගි දිනන්න සූදානමින් ඉන්න.
4: Right, වෙලාව හවස 4 විනාඩි 50ක් වෙනකොට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන තමයි මතක් කරන්න හදන්නේ. දශක 6කට අධික ඉතිහාසයක් පුරාවටම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය පොරොන්දු ඉටු කරමින් ශ්‍රී ලාංකික පරම්පරා ගණනාවක විශ්වාසය දිනාගත්තා නේද? එතකොට වෙනස් වෙමින් පැවතින වෙළඳපොළ හා ආර්ථික ගතිගත්වයේ මැදේ වුණා 2025 අවුරුද්දේ සමාගම තවත් ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරන ගමන්ම ලාභයේ රුපියල් බිලියන 4.3ක් විදිහට සටහන් කරගත්තා. හරිද? ඒ වගේම තමයි ජීවිත රක්ෂණ වාර්ෂික ආදායම රුපියල් බිලියන 2.6ක් දක්වා ඉහළ ගිහිලා 24ක වර්ධනයක් පෙන්눔 කරන ගමන්ම ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක අත්වල් බඳගෙන ඉන්න සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට මේ අවුරුද්දේ ප්‍රකාශයට පත් කරන ඉහළම ජීවිත රක්ෂණ මුදල බෝනස් මුදල ප්‍රකාශයට පත් කරලා තිනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙතින් ඒ රුපියල් කෝටි 1460ක්. ඒ නිසා ඒ පිළිබඳව බොහොම අභිමාණයෙන් තමයි ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඔබට මතක් කරන්නේ. මතක් කිරීමත් එක්ක අපි යන්න හදන්නේ අලුත් පැයකට. හැබැයි යන්න කලින් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා මෙන්න මේ කට්ටිය. හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ පෞලි කට්ටියත් එක්ක ආව හගෙන ඉන්නවා කියලා හංසිකා මැසේජ් එකක් දාලා තිනවා. Thank you Hansika. ඒ වගේම ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මට කෑගල්ලෙන් හංසි මැසේජ් කරලා තිනවා. Thank you Hansi. ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම අපිත් මේ වෙලාවේ හතරවටේ හගෙන ඉන්න කියලා කෑගල්ලේ රාම් මැසේජ් කරලා තිනවා. Thank you Ram. ඔයාවත් එකතු කරගන්න ලෑස්ති කරගෙන තින සින්දුවටම අපි ළඟ බයිදි හම්බෙමු.

0: ಹಾಸ್ಪಿಸಿ ಪಾಲಿಸಿದ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪುಹಿಮಿಯನ್ ಟೈಮಿಗುಣ ಲೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿಲಾಭೆ ಅಗಯ ರುಪಯಲ್ ಕೋಟಿ ಎಕ್ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್
1: ವರ್ಣಕಾರಕ ರಸಕಾರಕ ಕಿಸಿವಕ್ ಅಡಂಗು ಕರನೆತಿ ಇಹಲ ಗುಣಾತ್ಮಕ ಭಾವೇನ್ ಯುತುವ ಒಬೆ ಕ್ಯಾಮವೆಲ್ ರಸಿನ್ ರಸಗಾನ್ವನ ಮಾತರ ಫ್ರೀಲೆನ್ ಡೆವಲ್ ಚಿಕನ್ ರಸ ಸೋಯಾ ಮೀಟ್
2: SLT Mobitel Fiber Nisa Deng Hema Gedaram Novinas Adiveegen Superior Tama Fiber Fit Okkoma Devices Connect Karanna Gaming World Low Latency Fast and Stable Unlimited Thoraganna Package Rasan Obe Gedara Adama Fiber Fit Karaganna
3: Tamro Foam Mitta Sadaha 15 Kavattam Ihala Pramithiyekin Yut Digu Kal Pavatina Foam Mitta Divaina Pura Tamro Pradarshanakara Valin
4: මාස්ටර් ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703133636.
5: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
2: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකයේ කලවන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු පළමුවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘතවන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ netfm කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
3: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
4: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
3: යස් යස්. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
4: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95. netfm facebook live.
5: හවස 5:02 දැන්.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න. බැයෙන් බැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. ඔස්ට්‍රේලියාවට ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ණය ආපසු ගෙවීමට අදාළ සයිබර් අපරාධමය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව ඉදිරිපත් කළ වාර්තා පිළිබඳ විපක්ෂයේ විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ අවස්ථාවේ විවාදය අගෝස්තු මාස 5 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ සංවිධාන දෙපාර්තමේන්තුව පැවසුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි. යනු අදාළ විවාදය අගෝස්තු මාස 5 වනදා පෙරවරු 11:30 සිට පසර 5:30 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුව ලබන අගෝස්තු මාස 4 වනදා සිට 7 වනදා දක්වා රැස්වීම නියමිතයි. අගෝස්තු 4 වනදා අඟහරුවාදා පෙරවරු 11:30 සිට පසර 5 දක්වා අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිමය අධ්‍යාපන අමාත්‍යාංශයට දාල පරිපූර්ණ ඇස්තමේන්තුව සහ විකනගාධිපතිවරයාගේ වැටුප නිශ්චය කිරීම පිළිබඳ යෝජනා විවාදයට ගෙන අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබෙනවා. අගෝස්තු 6 වනදා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල සංශෝධන සහ සත්ව සංශෝධන පනත් කැටුම්පත් දිත්වයට අදාළ පනත් කැටුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවුණහොත් විවාදයට ගැනීමට තීරණය වී ඇති බව පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා. මිලඟනේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total එක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 Net FM
5: Marubai

හවස පහයි විනාඩි 11යි වෙලාව අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් දෙවනි පැය පටන් අරගෙන තියෙන්නේ. ඉතින් එන්සාම දෙවනි පැය පටන් ගන්නකොටම හවස් හරි වැඩටි කිවර කරලා නිදහසේ සින්දුවක් අහගෙන ඉන්න ඔයාව මතක් කරන් තමයි මම මේ ලෑස්ති වෙන්නේ. හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ සින්දුවක් අහගෙන ඉන්නවා. අපි ලස්සන සින්දුවකට මෙන්න මේ කට්ටියව එකතු කරගන්න කියලා තිනවා. තුෂාන්, විශාල් ඊට පස්සේ කොමුදු එක්ක රුවන්වැල්ල ඉන්නේ අලු සෙට් එක මතක් කරන්න කියලා තිනවා. අනිවාර්යෙන් එකතු කරගන්න. Thank you කොමුදු. ඒ වගේම අසා ඔයාව අහගෙන අපි මේ වෙලාවේ කඩවත බම්බල පිටිය පැත්තේ බස් එකේ යන ගමන් ඉන්නේ. මට බස් එකේ නම්බර් එකත් එක්කම දාන්න. ඊට පස්සේ කන්ඩක්ටර්ගේ ඊට පස්සේ අනම්මනම් විස්තර ටික කියන්නේ. එතකොට මට ආව හරියට ගානට තිතරම් මතක් කරන්න පුළුවන්. හරි. ලස්සන සින්දුවකට අපි හැමෝම එකතු කරගන්න කියලා කල්යාණි තෙන්නකෝන් මැසේජ් එක දාලා තිනවා කඩවත ඉඳලා. Thank you කල්යාණි. මම ඔයාව ගොඩක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ ලස්සන හින්දි සින්දුවක් දෙන්නකෝ අනේ කියලා මට නිලක්ෂි මැසේජ් කරලා තිනවා. නිලක්ෂි මං කලින් පැය ඉවර කරේම හින්දි සින්දුවක් දීලා. හරිද? ඔයා තව මැසේජ් එකක් දෙකක් දාන්නකෝ බබා. එතකොට මං අනිවාර්යෙන් ඔයාට තව හින්දි සින්දුවක් දෙන්නම්. ආ හරි. Right, ඊට පස්සේ මම මතක් කරන්න හදන්නේ ඔන්න දැන් හෙට රෑ 9ට Net FM DJ Night Face to Face Attack Show එක අපි නුවර සහ රත්නපුර අතර තමයි ද්වන්ද සංග්‍රාමයේ අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් එතකොට හෙට දවසේදී අපි වහගෙන ඉන්න නුවර ප්‍රචාව සහ හරිද ඊට පස්සේ රත්නපුරේ අපි වහගෙන ඉන්න කට්ටිය ලෑස්ති වෙලා ඉන්න. හෙට දවසේදී තරඟ වදින තරඟකරුවන් දෙදෙනාව ඔයාගේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ජයග්‍රහණය කරවන්න හැකියාව තියෙනවා. DJ K69 ඒ වගේම තමයි DJ නිරු මෙන්න මේ දෙන්න තමයි එන්නේ. ඉතින් එන්සා මේක අනිවාර්යෙන්ම ඔයා බලන්න ඕනේ ඇටැක් එකක්. මේක බලලා ඔයා කමෙන්ට් කරලා ඔයාගේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න ඔයාට හැකියාව තියෙනවා. ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය ඔන්න යලි යලිත් විශ්වාසය තහවුරු කරමින් 2026 අවුරුද්දේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී අනුශූරතා සම්මානයෙන් පිදුම් ලැබූ වගයි. එතකොට මේ සම්මානය දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරමින් සමාජ සුබසාධනයේ වගේම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාමට අනූපමේ දායකත්වයක් ලබා දෙන වාසනාවේ විශිෂ්ටතම ආයතනය ජාතික ලොතරැයි මණ්ඩලය ප්‍රමුඛ වීම නිසාම තමයි ලැබුණේ. ඉතින් ඒ නිසාම රටේ අසක් මුල්ලක් නෑරම ලොතරැයි ජයග්‍රහණ හිමි කර දෙමින් රටේ ජාතික මෙහෙවරට උරදුන් ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම පැතුම හැමදාමත් උනේ ලොතරැයි පත් මිලදී ගන්න ඔයාගේ මුණ හිනාවක් දකින්න එක නේද? ඔයාගේ ජීවිතේ වාසනාවන්ත කරන එක. ඉතින් ඒ නිසාම ඒ ප්‍රාර්ථනාව යථාර්ථයක් කරගනිමින් රජයේ ඒකාබද්ධ අරමුදලට ඊට පස්සේ කෘෂිකර්ම අමාත්‍යංශයට සෞඛ්‍ය අමාත්‍යංශයට ඒ වගේම රණවිරු සේවා අරමුදලට ඒ වගේම සමාජ සේවා අරමුදලට ක්‍රීඩා අරමුදලට ඒ වගේම ශ්‍රම වාසනා අරමුදලට මෙන්ම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ ඍජුවම දායකත්වයක් ලබා දුන්නා. ඒක ඔයා දන්නවා. ඉතින් ඒ නිසාම මේ විශිෂ්ට ජයග්‍රහණය කරා ජාතික ලොතරැයි මණ්ඩලයට යන්න හැකි වුණේත් ඔබ ලබා දීපු දායකත්වය වගේම දිවයින පුරා විහිදුණු පාරිභෝගික ජනතා විශ්වාසයත් එක්ක. ඒ නිසාම ජාතික ලොතරැයි මණ්ඩලය ඔබට ඉදිරියටත් ඔබේ ජීවිතයේ සිහිනයේ යථාර්ථයක් කරගන්න සවි බල ගන්වන්න උර දෙන්න සූදානම් වෙලා ඉන්නවා කියලා වාසනාවට මග කියන එකම නම NLB බොහොම ආදරෙන් ඔබට මතක් කරනවා. ඒ ගැනත් මතක් කරලා අපි සින්දුවකට යන්න තෝන්න. හැබැයි සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ දැන් සාමාන්‍යයෙන් බයික් එකක් ගන්නවා කියන එක අපි හැමෝටම තියෙන ආසාවක් නෙනේ. ඔයා කොළඹ ජොබ් එකක් කරන කෙනෙක් නම් විශේෂයෙන්ම හරිද බඩ ඉවරලා ගෙදර යනකොට තියෙන අධික වාහන තදබදය ඊට පස්සේ බස්වල සෙනග ඊට පස්සේ කෝච්චිවල සෙනග එතකොට ඔයා හිතන්නකෝ ඔෆ් වෙලා ගෙදර යන්නම සෑහෙන්න වෙලාවක් යනවනේ නේද? එතකොට කොළඹ සාමාන්‍යයෙන් බෝඩ් වෙලා ඉන්න කෙනෙක් එහෙම නම් තමන්ගේ වැඩ කරන තැනට හරිම ලේසියෙන් යන්න දැන් බස්වල ඊට පස්සේ කෝච්චිවල යන්න ඕනේ. ඔයාටම කියලා බයික් එකක් තිබ්බනම් මාර ලේසියි කියලා ඔයාට තේරෙනවා නේද? යන්නේ නිසාම තමයි මම මේ ඔයාට කියන්න හදන්නේ. ඔයා බයික් එකක් එහෙම ගන්න අයිඩියා එකක් තියාගෙන ඉන්න කෙනෙක් නම් ඔන්න මේ දවස්වල මුළු ලංකාවම කතා වෙන බයික් එක ගැන තමයි මම මේ ඔයාට කියන්න හදන්නේ. ජපානයට ටොයෝටා ඊට පස්සේ ඉන්දියාවට ටාටා වගේම ජර්මනියට බෙන්ස් වගේ ලංකාවේ හැම රටකටම ආඩම්බර වෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ නේද? එතකොට අන්න ඒ විදිහටම ආඩම්බර වෙන්න පුළුවන් බය නැතුව ලෝකෙටම කියන්න පුළුවන් අපේම බ්‍රෑන්ඩ් එකක් දැන් අපිට තියෙනවා. ඒ තමයි KD Rice. KD Rice Motor Company Private Limited හරහා දැන් ඔන්න ලංකාවේම නිෂ්පාදනය කරන KD Rice Electric Bike එක ඊට පස්සේ KD Rice Petrol Bike එක ඊට පස්සේ KD Rice Electric 3-wheel එක මේ තුනම දැන් ඔන්න බොහොම ආඩම්බරෙන් ලංකාවේම අපේ නිෂ්පාදනයක් විදිහට එළියට යනවා. ඉතින් එතකොට KD Rice Motor Company Private Limited එක ඔයාටත් දැන් හැකියාව තියෙනවා මේ දවස්වල ලංකාවම කතා වෙන KD Rice Leader 125 petrol bike එක අයිතිකාරයෙක් වෙන්න.
මොකද දන්නවද දැන් අතේ තියෙන ගානට බයික් එකක් ගන්න තියෙනවනම් ඒක සෑහෙන්න වටිනවනේ නේද ඉතින් එතකොට KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නෙම රුපියල් ලක්ෂ 5ක් වගේ අතේ තියෙනවනම් වැඩේ කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතු ඒ කියන්නේ 599,000කට බයික් එක දැන් ඔයාලට ගන්න අවස්ථාව තියෙනවා විශේෂයෙන්ම දැන් මේක ගන්නකොටම ඔයාලට මතක තියෙන්න ඕනේ කාරණාව තමයි ලංකාවේ කොල්ල කෙල්ල මේ බයික් එක මෙච්චරටම හොයන්න ප්‍රධාන හේතුව තමයි මේ බයික් එකේ හොඳට පෙට්‍රල් කරනවා සරලවම කියනවා නම් ෂෙඩ් එකක් ළඟින් ගියත් ඇති පෙට්‍රල් උනනවා වගේ එකක් මේ බයික් එකේ තියෙනවා අනිත් එක තමයි දැන් සාමාන්‍යයෙන් රුපියල් 599,000කට වගේ මෙච්චර හොඳ බයික් එකක් ගන්න හම්බෙනවා කියලා කියන්නේ ඒක මාර චාන්ස් එකක් නේ නේද එනිසා ඉතින් ගොඩක් කට්ටිය දැන් මේ දවස්වල මේ බයික් එක ගන්න try කරන්නේ මේ නිසා තමයි තේන්සා ඔයත් අනිවාර්යෙන් බයික් එකක් ගන්න අයිඩියා එකක් තියාගෙන ඉන්න කෙනෙක් නම් KD Rice Leader 125 petrol bike එකට යන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි. ඔයා මේ බයික් එක ගන්නකොට ඔයා දැන් ලීස් එකක් දාලා එහෙම ගන්නවා නම් ඔයාට ලීසින් බර සැහැල්ලු කරගන්න. ඔයාට හිතා ගන්න බැරි තරම් වට්ටම් ඊට පස්සේ පහසුකම් ගොඩාක් KD Rice Motor Company Private Limited හරහා ලබා දෙනවා. තේන්සා ඩවුන් පේමන්ට් එක ගෙවන එකේ ප්‍රශ්නේ එහෙම ඔළුවේ තියාගන්න දෙයක් නැහැ. ඔයාට හිතා ගන්න බැරි තරම් පොඩි මුදලකට, ඒ කියන්නේ මූලික ගෙවීම හිතා ගන්න බැරි තරම් සාහනදායී විදියට අරගෙන එන්න KD Rice Motor Company Private Limited සූදානම් වෙලා ඉන්නවා. දැන් තවදුරටත් ඔයා එතකොට බස් වල මිරිකිලා තෙරපිලා යන්න ඕනේ නැහැ. වැඩේ ඉවරලා බබා වගේ ගෙදරට යන්න. ඔයාට දැන් හරිම ලේසියෙන් KD Rice Leader 125 petrol bike එකක් අරගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න 0773 523 535 0773 523 535ට ඔයා දැම්ම කෝල් එකක් ගන්න. හරිද? හවස 5යි විනාඩි 17යි දැන්. හවස 6ට කලින් 0711 95 95 95ට මැසේජ් එකක් දාන්න. මම ඔයා මතක් කරන්නම්.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස්
2: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට ගොස්තු පළවෙනිදා අලුත්ම මොහනුවරකින් විවෘත වන ෆැෂන් බග් ගාල ශාකාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුළ සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ නෙත් FM කණ්ඩායම සමග එක්වී තෑගී දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
3: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
5: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා 15%ක වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: ඔයාට ඕනේ මගෙන් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
9: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
10: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස් වසර 5ක වගකීමක් KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
11: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් වවකමෙන්

හවස 5 විනාඩි 31යි වෙලාව 4 වටේ අහගෙන ඉන්න ගමං WhatsApp එක පැත්තට යන්න හදන්නේ 0711 95 95 95 මැසේජ් කරපු සෙට් එක මතක් කරන්න. අසාබිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නේ. මට මැසේජ් එක දාලා තියෙන්නේ මාතර නාමල් ටේලර්ස් එකේ සෙට් එක. මං අනිවාර්යෙන් ආව එකතු කරගන්න. මේ වෙලාවේ ටේලර් ෂොප් එකට ඇවිල්ලා ඉන්න කට්ටියවයි වැඩ කරන සෙට් එකවයි අනිවාර්යෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඊළඟට මාකෝල ගල්පොත්තන්දී ප්‍රියන්ත thank you මං ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම සුජානි, ඒ වගේම පූර්ණිමා සෙව්වන්දි thank you message කරාට. ඒ වගේම චාමර ස්ටෝස් එකේ සෙට් එක අනිවාර්යෙන් එකතු කරගන්න ඕන. මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න අපිත් බලාගෙන ඉන්නවා කියලා දිනවා. ඊට පස්සේ දිල් thank you darling message කරාට මම ආවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න. හරි. හවස 5 විනාඩි 31යි දැන් වෙලාව. හොවා මං හිතන්නේ මේ වෙද්දි නම් ගෙදර ගිහිල්ලා එහෙමත් ඇති නේද? පොෂ් එකක් දාලා කළා. ඊට පස්සේ තේකක් එම් මොන ගාව මම වහගෙන ඉන්නවා නම් මම මෙයාට මතක් කරන්න හදන්නේ සෑහෙන්න වටින කියන වැදගත් දෙයක් ගැන. ඒ තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන. අලුතෙන් ගයක් එම හදනවා නම් ගෙදර වහලේ දිහා බලාගෙන ගෙදර සිවිලිම ගහන්නේ කොහොමද කියලා මේ වෙලාවේ කකුලක් උඩ කකුලක් දාගෙන ඔයා කල්පනා කරන ගමන් නම් ඉන්නේ. ඔයාට තියෙන ලේසිම සහ හොඳම දේ තමයි ඔයා ගෙදර වහලේට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාන්න. මේක ඇවිල්ලා නැචරල් වුඩ් ලුක් එකක්. ඒ කියන්නේ ස්වභාවික ලීයම්ම කරා වගේ පෙනුමක් තියෙන නිසා ඔයාගේ ගෙදරට මාර ලස්සනයි. අනිත් එක තමයි ගෙදරට ගැලපෙන කලර්ස් ගණනාවකින් ඔයාට මේක එන නිසා ඔයාට ගැලපෙන කලර් එක මැච් කරලා සීලින් ෂීට් එක ගන්න පුළුවන්. හොඳම දේ තමයි මේකේ මතුපිට තින්ත ආලේපනය සඳහා, ඒ කියන්නේ සීලින් ෂීට් එකේ මතුපිට තින්ත ආලේපනය සඳහා වසර 5ක වගකීමක් හම්බ වෙනවා. ඔයාට ඒ කියන්නේ බය වෙන්න කිසිම දෙයක් නැහැ. ජීවිත කාලයටම එකම එක සිවිලිමයි ගහන්න ඕනේ. ඒ තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක. ඉතින් එතකොට දැන් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා ෂීට් එකේ පොඩි හරි කලර් ඩැමේජ් එකක් එනවා කියලා. ඔයාලට මේගොල්ලන්ටම කියලා රීපේන්ට් එකකට යන්න පුළුවන් වගකීමක් සහිතව. විශේෂයෙන්ම මේක මේ දිරන්නේ නැහැ, ඊට පස්සේ වේයෝ කන්නේ නැහැ, ඊට පස්සේ උෂ්ණත්වය නිසා හැඩේ වෙනස් වෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි දැන් ගෙවල් වල සිවිලින් දැක්කහම අපිට පේනවනේ මේ සිලින් ෂීට් දෙකක් එකට එකතු වෙන තැන පොඩි හිඩසක් තියෙනවා. ඒතකොට හරි කැතයි. ඒ කියන්නේ සිවිලිමේ නිමාවක් නැහැ වගේ නේද? හැබැයි උනට කලර් අප් ස්ට්‍රිප් සිලින් ෂීට් එක මේක නිෂ්පාදනය කරලා තියෙන විදිහත් එක්ක මේක ෆික්ස් කරාට පස්සේ කොහෙත්ම හිඩසක් හිටින්නේ නැහැ. හරිම ආකර්ෂණීය නිමාවක් ඔයාලට බලා ගන්න පුළුවන්. අනේ නිසාම තමයි ඔයාලට මං කියන්නේ ඔයාලුතෙන් ගේ හදන කෙනෙක් නම් ඊට පස්සේ සිවිලිම ගැන හිතනවා නම් පරණ gedara සිවිලිම මාරු කරන්න ඕන කියන අයිඩියා එකේ ඔයා ඉන්නවා නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. හරිද? ඒකනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ. හැබැයි ඊට කලින් කියන්න ඕනේ 0711 95 95 95 නම්බර එක තියෙනවා. ඔයාලට අග්ගාල මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මං ඔයාව හවස 6ට කලින් මතක් කරන්නම්.

0: ජීවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස්
1: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112277787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774643997
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114667222 අමතන්න.
5: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
6: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අද වෙන්න
7: කිල්ස් නැවුම් බවයි අඩුම මිලයි
8: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
9: ගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්
10: Don't stop remix remake එකට happen DJ blast එකක්
11: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
9: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
10: Net FM DJ night face to face attack show
9: 1 2 3 let's go ලංකාවම දන්න විලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා පිට WhatsApp කරන්න
10: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Mesikurada Renovator
12: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pilla Kills Cargills Apiko Satosa Supiri Vilanda Salvalin My Cola Aperate Apemadeak
10: Net FM DJ Night
13: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
14: දුවගේ පන්ති සල්ලි ගෙවන්න කොහොමද කියලා කල්පනා කරගෙන හිටියේ. එයාට කතා කරලා හොඳට කියෙව්වා. මේ රුපියල් 5000 දුන්නේ.
15: පාට 7 පැය 3 සතිය ගානේ මුදල්

අවසභාවේ විනාඩි 48යි වෙලාව. යන්න වෙලාවත් කිට්ටු වෙලා තියෙන හැබැයි යන්න කලින් මතක් කරන්න සෙට් එකක් ඉන්නවා. හයි කොහොමද සාපිත් මේ වෙලාවේ සද්දෙට මාව වහගෙන ඉන්නේ කියලා මාෂි මැසේජ් එකක් දාලා තිනු උකුවෙලින්. ඒ වගේම හයි අසා මාත් මේ වෙලාවේ වාව වහගෙන ඉන්නවා. උහන ඉඳලා මට ශිරෝමි මැසේජ් එකක් දාලා තිනවා. රයිට් ඕකේ අනිවාර්යෙන් මම ආවත් එකතු කරගන්නම්. ඒ වගේම අසායි ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්නකෝ. මාත් මේ වෙලාවේ වාව වහගෙන ඉන්නවා කියලා මට චතුරු මැසේජ් කරලා තිනවා. ඒ වගේම අනුර ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම ශාමලි thank you message කරාට මේ සෙට් එක කොහොම එකතු කරගෙන මම ඔයාලට මතක් කරන්න හදන්නේ ගාල්ල පැත්තේ ඉන්න කෙනෙක් නම් දැන් අලුත් ට්‍රෙන්ඩ් එකට අලුත් ස්ටයිල් එකට විලාසිතා ලෝකයේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ඔන්නේ නම ගාල්ලට අගෝස්තු මාසේ පළවෙනිදා ඉඳලා අලුත්ම මුහුණුවරකින් විවෘත වන ෆැෂන් බග් ගාල්ල ශාකාවට දැන් ගාල්ලවට ඉන්න ෆැෂන් කරන්න කැමති කොල්ලෝ කෙල්ලෝ අනිවාර්යෙන් සෙට් පිටින් යන්න ඕනේ හරිද වාගේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අසරී හිතේ හැටියට විලාසිතා තෝරගන්න ඊට පස්සේ වාට හිතාගන්න බැරි තරම් ඩිස්කවුන්ට් ගන්න වා ගන්න හැම භාණ්ඩයකටම අති දවන්ත ඩිස්කවුන්ට් ලබා දෙන්න ඔන්න පළවෙනිදා දෙවෙනිදා දවස් දෙකේ ගාල්ල ෆැෂන් බග් අලුත්ම ශාකාවේ අවස්ථාව තියෙනවා ඒ විතරක් නෙමෙයි net fm අපේ කණ්ඩායමත් ඔන්න මේ දවස් කීපේ පුරාවටම ෆැෂන් බග් එක පැත්තට එනවා ගාල්ල අලුත්ම බ්‍රාන්ච් එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් ඔන්න අපේ කට්ටියත් එක්ක එකතු වෙලා තෑගි දිනා ගන්නත් අවස්ථාව තියෙනවා ඉතින් ඒ නිසා ලස්සනට අඳින්න පළඳින්න ආස කොල්ලන්ට කෙල්ලන්ට යන්න තියෙන හොඳම තැන තමයි ෆැෂන් බග් ඔන්න අලුත්ම ශාකාව දැන් ගාල්ලට එනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන තමයි ඊළඟට මතක් කරන්න ඕන. මොකද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක අතවල් බැඳගෙන ඉන්න ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ඔන්න අති දැවන්ත ජීවිත රක්ෂණ බෝනස් මුදලක් ප්‍රකාශයට පත් කරලා තිනවා මේ අවුරුද්දේ රුපියල් කෝටි 1460කට අධික අති දැවන්ත මුදලක්. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ දශක 6කට අධික කාලයක් පුරාවටම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය පොරොන්දු ඉටු කරමින් පරම්පරා ගණනාවක විශ්වාසය දිනා ගත්තා. විමර්ශනයෙන් පැවතින වෙළඳපොළ හා ආර්ථික ගතිගත්වයේ මැදේ වුණා 2025 වසරේ අති දැවැන්ත ලෙස සමාගම තව තවත් ශක්තිමත් වෙමින් පියකුමෙන් මවකමෙන් කියන සන්නාමය පොරොන්දුව පෙරදරි කරගෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාජයේ දිගු කාලීන අභිවෘද්ධියන්ටත් නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරා. ඉතින් ඒ සියල්ලත් එක්කම තමයි ඔන්න මේ අවුරුද්දේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක අතව බැඳගෙන ඉන්න ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460 කට වඩා අධික මුදලක් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක ප්‍රකාශයට පත් කරේ. ඉතින් එන්සයි ගැනත් මතක් කරන ගමන් අදට මගේ වැඩටි කිවර කරලා යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් මතක් කරන්න ඕනේ හෙටර යන වේට ලෑස්ති වෙලා ඉන්න net fm dj night face to face track show එකත් එක්ක සෙට් වෙන්න. ඒ ගැනත් මතක් කරන ගමන් අදට යනවා අපි හෙට හම්බ වෙමු හවස 4ට. ඔයගේ මගේ බොරින් නැති විරින් drive එක 4 වටෙන් එකම් පරිස්සමින් එන්න ගිහලා එන්න. ජය වේවා. මම dj asa. good night.

0: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේදීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා 15%ක වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
1: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට.
2: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
3: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් විය ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773133636. දඹදිව වන්දනාවේදී ජීතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 076 716 3872.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
5: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
6: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
7: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 0774 406 43 97.
8: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මමකමෙන්.

0: නව අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: net fm බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව
2: කවදත් අලුත් කාගෙත් net

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
2: කවෙන් ගේට් හතරෙහි අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් හතර අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන.
7: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
1: Diva Fresh Daily Alert එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
8: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම්වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම්වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
3: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
9: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
10: Swiss Tech authorized dealer කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන genuine අය.
11: Swiss Tech ගන්න ඕනේ හොඳම තීරණය.
12: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
13: එහෙයි
12: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
13: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
12: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
14: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
15: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
16: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
15: මාරයිනේ
17: Kiehl's within then ඔබට හොඳම දීමනා සහ වැඩි ඉතිරියක්. Zesta BOPFT gram 390ක් සඳහා 130ක වට්ටමක්. Prima Shanik noodles gram 400ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා Kiehl's within පමණයි. කොන්දේසි සහිතයි.
3: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
18: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
19: වේලාව සවස 6:30.

0: ಭಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0767 716 3672.
4: ආයුබෝවන්. අද 2026 ජූලි 30 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල මෙරට සියලුම ප්‍රවෘත්ති සන්නාමයන් අභිබවා යමින් net news අංක 1ට රුමේෂ් තරංග පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරඟයට වැටු දෙකක් ගත් බවට චෝදනා ලැබූ සුගීශ්වර යලි රිමාන්ඩ් අප කොන්දේසි සැපරු චරිත් අබේසිංහ ගෙදරයයි. ඩෙංගු අවදානම් කලාප 175ක් වෙද්දී මරණ 61 සීමාවට ජාතික ඩෙංගු මර්ධන ඒකකයෙන් අනතුරු ඇඟවීමක්. බෙල්ලන්විල අවන්හල් හිමිකරුගේ ඝාතනයේ සැකකරුවන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර.
0: net news the truth people trust.
4: දෙදස් 26 ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ සවුවේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග අද පස්වරුවේ සමත් වුණා. ඒ ඔහු සහභාගී වූ හෙල්ල විසිකිරීමේ මූලික වටේ තරගයේදී එහි ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ඒ සත්‍ය අනාවරණයත් සමග net news මෙතැන් සිට වසර 21ක් පුරා තවදුරටත් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සඳහා ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. සර්වේ රිස්ප් ලංකා ආයතනයේ මගින් රට පුරා සිදු කරනු ලබන සමීක්ෂණයන්හි නවතම සමීක්ෂණ වාර්තා අනුවද net news සියලු ප්‍රවෘත්ති සන්නාම අතර අංක 1ට පැමිණ තිබෙනවා. වසර 21ක් පුරා ජනතා විශ්වාසය දිනා ගනිමින් සහ ජනතාවට සත්‍ය තොරතුරුම පමණක් වාර්තා කරමිනුයි net news ප්‍රවෘත්ති සන්නාමයක් ලෙස මෙලෙස ඉදිරියට පැමිණ ඇතේ. net news net fm රේඩියෝ ඔස්සේ මෙන්ම ඩිජිටල් අවකාශය තුලද ජනතා ආකර්ෂණය දිනා ගනිමින් සිටිනවා. මෙම ජයග්‍රහණ සම්බන්ධයෙන් net news දිනෙන් දින තව තවත් ඉහළට ඔසවා තබන net ශ්‍රාවකීන්ටත් සමාජ මාධ්‍ය පරිශීලකීන්ටත් අපගේ ස්තුතිය. රට පුරා සිටින ප්‍රවෘත්ති එසෙනින් වාර්තා කරන net news අපගේ විශේෂ නියෝජිතයින් සහ විදෙස් රටවල සිට net news වෙනුවෙන් තොරතුරු සපයන අපගේ විශේෂ නියෝජිතයින්ටද මෙහි ගෞරවය හිමි විය යුතුයි. net news සඳහා අනුග්‍රහකත්වයේ දක්වන සියලු ආයතනවලටද අප ස්තුතිය පිරිනමනවා. ප්‍රවෘත්ති වාර්තාකරණයට උනන්දුවක් දක්වන පාසල් සිසුන්, උසස් අධ්‍යාපනය ලබන මාධ්‍යකරණයේ හදාරන සිසුන් ඇතුළු පාර්ශ්ව වෙනුවෙන් ඉදිරියේදී විශේෂ වැඩසටහන් කිහිපයක්ද net news විසින් සැලසුම් කරමින් සිටින්නේ. මෙම වැඩසටහන් ඉතා ඉක්මනින් ජනගත කිරීමට අප බලාපොරොත්තු වනවා. නව ජනතා පෙරමුණේ නායක සුගීෂර් බණ්ඩාර මහතා ලබන 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය අද නියෝග කළා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද පෙරවරුවේ ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණේ. 2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයෙකු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති ධූරයේ දරූ කාල සීමාව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැෑශීර්ෂය යටතේ වැටු දෙකක් ලබා ගැනීම ඔහුට එරෙහිව එල්ල වී තිබූ චෝදනායි. මේ අතර අපකොන්දේස සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් පසුගියදා නැවත බන්ධනාගාරගත කළ චරිත් අබේසිංහ අද දිනේ අප හිමි වී නනතුරුව බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබෙනවා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන හරක් කටා නැමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නීතිඥ රකිත රාජපක්ෂ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් එකුත් 28 වනදා පෙරවරුවේ අප නියම කළා. රකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අප කොන්දේසි සපුරාලීමේ හේතුවෙන් ඔවුන් නිදිනම බන්ධනාගාර බාරෙන් මුදා හැරීමට නියෝග කෙරුණා. එහෙත් සැකකාර චරිත් අබේසිංහ නැමැත්තා අප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් ඔහු යලිත් බන්ධනාගාර බාරයට පත් වුණා. බෙලන්විල ඇවිදින මන්තීරුව අසල අවන්හල් හිමිකරුවෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට නවගම පොලිසිය මගින් අතනඟුවටගත් සැකකරුවන් තෙදෙනා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ටාශයට බාර දී තිබෙනවා. එසේ බාර දී ඇත්තේ බකමූණ කොට්ටපිටිය ගඟේ ආය ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබලෙකු සහ බකමූණ ඔරුබැදි සියබලාව හීරවිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි එම කොට්ටාශය සඳහන් කළේ. බොරලස්කම්බුව පොලිස් වසමේ බෙන්ලල් මිල ඇවිදින මන්තීරුව අසල පිහිටි අවන්හලක් ඉදිරිපිටදී නිල් පැහැති ත්‍රිදුරතෙක්කින් පැමිණි නාදුරණ පුද්ගලින් පිරිසක් දෙහිවල පාර බොරලස්කම්බුව ලිපිනේ පදිංචි අවන්හල් හිමිකරුවෙකුට විඩිදබා පසුගිය 25 වනදා ඝාතනයකොට දෙහිවල දෙසට පලා ගොස් තිබුණා. මේ සම්බන්ධයෙන් ක්ෂණික මාර්ග බාධක යොදා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු යතුරුපැදියකින් පලායමෙන් සිටියදී නවගම් පොලිසිය මගින් අතනඟුවටගෙන තිබුණා. පසුව සැකකරුවන් දෙදෙනා අධිකරණ ඉදිරිපත් කොට දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා නියෝග ලබා වැඩිදුර විමර්ශන සිදු කිරීමට පොලිසියට අවසර දී තිබූ අතර එම ප්‍රශ්න කිරීම සඳහා සැකකරුවන් ඊයේ බස්නාහිර පළාත දකුණු දිසා භාර අපරාධ විමර්ශන කොට්ටාශයට භාර දී තිබෙනවා. පවතින දේශපාලන සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද දේශපාලන නියෝජිතයින් විවිධ අදහස් පළ කළා.

0: අධිකරණයේ ස්වාධීනත්වයේ කියන කාරණේදී අපි හැමෝම එකම මතේ. විපක්ෂයේ කිසිම දේශපාලන පක්ෂයක් නැහැ. අධිකරණයේ ජනාධිපතිතුමාගේ සාක්කුවේ තියෙන මෙවලමක් බවට පත්විය යුතුයි කියලා හිතන කිසිවෙක් මේ විපක්ෂයේ නැහැ. ඒ නිසාම විපක්ෂයේ සමග වෙලා ජනතා බලය පෙන්නනවා. ඒ වගේම මේ කාරණේදී ජනතාවගේ මනස සකස් කිරීම විපක්ෂ විසින් සිදු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයේදී දැන්ටමත් තීරණය කළා තියෙනවා. ඒ සම්මත කරපු යෝජනාවේ වැදගත් අංගයක් තමයි මේ පනත් පළවෙනි පියවර තමයි මේ පනත් කෙටුම්පත ඉදිරිපත් නොකරන මේ ආණ්ඩුවට බල කරන එක. ඉදිරිපත් කරොත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ ජනමත විචාරණ යොමු කරන මෙන් කරුණු දක්වන එක. මේක තමයි නීතිඥ සංගමේ සැලැස්ම වෙලා තියෙන්නේ.
1: දේශපාලන මැදිහත්වීමකින් තොරව අධිකරණයේ කටයුතු කරගෙන යාමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කළේ.
2: අපි විශ්වාස කරනවා මේ රටේ අධිකරණයේ ස්වාධීනව මොන ආණ්ඩුවවත් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි දේශපාලන මැදිහත්වීමෙන් තොරව අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙන්න ඕන කියන විශ්වාසය අපිට තියෙනවා. හැබැයි ඉතින් පොලිසිය කෙරෙහි නම් විශ්වාසයක් නැහැ. දැන් ඔය වර්තමාන ගරු අග්‍රමිනිස්ත්‍රකාරතුමාගේ වයස දීර්ඝ කරනවා කියන සාකච්ඡාව ගේන්නේ ආණ්ඩුවෙන්නේ. මොකද ආණ්ඩුවේ බලාපොරොත්තු ඒක වෙන්න පුළුවන්. හැබැයි අපි විශ්වාස කරනවා මේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීනව කටයුතු කරන්න ඕනේ සහ දේශපාලන මැදිහත්වීමෙන් තොර වෙන්න ඕනේ. ඉතින් අද පැහැදිලිවම ආණ්ඩුව මේ රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය කෙරෙහි විශාල බලපෑමක් කරන්න උත්සාහ කරනවා. ආණ්ඩුවේ පාර්ලිමේන්තුව තුල පිටත ප්‍රකාශවලිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි පොලිසිය මෙහෙවන ආකාරයි. අද ශ්‍රී ලංකා පොලිසිය නිකන් JVP පොලිසිය බඩපත් වෙලා තියෙනවා. මොකද පොලිසිය විසින් දක්වන කරුණ මත තමයි ගරු විනිශ්චයකාරවරු තමන්ගේ තීන්දුව తీරන ගන්නේ සාක්ෂි මෙහෙවන්නේ. හැබැයි ඉතින් පොලිසිය සම්පූර්ණයෙන් පැලවත්තේ පොලිසිය බවට පත් වෙනවා නම් ඒ තුල පොලිසිය ස්වාධීනත්වයකුත් නැහැ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා වෙන්නේත් නැහැ. ඒ ආණ්ඩුවත් තේරුම් ගන්න ඕනේ ඉතින්.
1: ගල්ලංගුරු කොමිසම වෙත පැමිණි සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේර මහතා දැක්වුවේ මෙවන් අදහසක්.
3: අපි අද පෙන්වලා දුන්නා මුජිබ් රහමාන් මැතිතුමත් මමත් මේ ක්‍රියාවලිය දූෂිත බව, මේ ක්‍රියාවලිය තුල තිබෙන සාපරාදී ස්වභාවය, මේන් රටට වෙලා තියෙන පාඩුව, ඒ වගේම දිගින් දිගට විපක්ෂයේ පාර්ලිමේන්තුවේදී මේ ක්‍රියාදාමයේ තිබෙන අඩුපාඩු පෙන්වලා දෙද්දිත් ඒ පිළිබඳව නොසලකා හිතුවක්කාර විදියට උද්දච්ච විදියට කටයුතු කිරීම නිසා රටට වෙලා තියෙන පාඩුව, පාඩුවේ ප්‍රමාණය සහ එයින් ඇති වෙලා තියෙන බලපෑම. මේ වගේ අපි ඉල්ලා සිටියා අනාගතයේ මෙවැනි තත්ත්වයන් ඇති නොවන්නට අවශ්‍ය නිර්දේශ සිදු කරන ලෙස අපි අපේ අදහස් ඉදිරිපත් කරා. ඒ නිසා අපි විශ්වාස කරනවා විපක්ෂයේ හැටියට අපි යුතුයකම් විශ්ස කළ දින සමහරු කිව්වේ මේ අපි ගල්ලංගොඩ කොමිසමට එන්නේ නැහැ කියලා. ඔන්න කොමිසමට ආවා, පැමිණිලි කරා, දියුරුම් ප්‍රකාශ දුන්නා, දියුරුම් මත සාක්ෂි දුන්නා. ඒ වගේම අපි කොමිසමට දැනුම් දුන්නා කොමිසමට අවශ්‍ය ඕනම සහයක් ඉදිරියේදීත් අපි ලබා දෙනවා කියලා. ඒක අපි පුරවැසි වගකීම, ඒක අපි විපක්ෂයේ වගකීම.
1: රජයේ ආර්ථික වැඩපිළිවෙල නිසි ක්‍රමවේදයක් හරහා ක්‍රියාත්මක කරමින් සිටින බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ.
4: අපි දකිනවා දැන් ලෝකෙත් මේ සම්බන්ධයෙන් අගේ මොඩ ලක් කරලා තියෙනවා. දැන් ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ඩොලර් බිලියන 17.2ක් ගණාවේ ගියාවු. ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයෝ ආවේ 2025. ලංකා ඉතිහාසයේ බාණ්ඩාගත් වැඩිම ආදායම් ආවේ 2025. එතකොට දැන් ඇවිල්ලා දැන් අතිරික්තයක් තියෙනවා අපිට. අයවැය අතිරික්තයකට ඇවිල්ලා තියෙනවානේ. ඉතින් ඒ වගේ රටක් හැටියට දැන් මේ ගොඩ නැගෙන. ඒ විතරක් නෙවෙයිනේ. දූෂණ වංචා නවත්තමින් යනවා. විෂමද්‍රව්‍ය මඩිමින් යනවා. පාතාලේ මර්ධනය කරමින් යනවා. දැන් මේ සමාජ වටපිටාව හැදෙනවා. දැන් මේ අවුරුදු අපි දෙකට ආසන්න කාලයක්. ජාතිවාදී ගැටුන්නේ නැහැ නේ. ආගම්වාදී ගැටුන්නේ නැහැ නේ. මුකුත් නැහැ. මේ රටේ ජාතික සමගිය යම් යම් විදියට ගොඩ නගමින් ඉදිරියට යමින් තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ අභියෝගය ගත්තම ඇත්තම ගත්තොත් මේ අපේ වේගයේ ඉස්සරහට වේගවත් ගමනක් යන්න අපිට වුමනාවක් තියෙනවා. ඒ සඳහා ආර්ථික හැකියාවුත් යම් මට්ටමක තියෙනවා. මේ අර පුරුපුරුදු සමාජයේ තියෙනනේ කාලයක් තිස්සේ පුරුදු වෙච්ච සිස්ටම් එකක් තියෙනනේ. ඒ සිස්ටම් එක කඩාගෙන වේගවත් ක්‍රමයකට යආගන්න අදාළ වෙනස්කම් කරගැනීම තමයි අවශ්‍යතාවය තියෙන්නේ. ඒවටත් අදාළව දැන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන්, ඩිජිටල් කරන්නේ වගේ වැඩසටහන්, දිලුදුකම තුරන් කිරීමේ වැඩසටහන්, සුපිලිපන් ක්‍රමය කියලා අපි ගෙනාවා මේ පිරිසුදු රාජ්‍ය යාන්ත්‍රණය. එතකොට ක්‍රමය ආලන ක්‍රමයක් ඊකරගෙන සඳහා ක්‍රම සකස් කරමින් තියෙනවා. ඉතින් මේ හොඳ මාර්ගයකට රට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. මේ මාර්ගයේ ඉස්සරහට යන්න හොඳ ඵලදාාවක්, හොඳ ප්‍රතිඵලයක්, හොඳ ආශ්‍රැන්නක් රටේ ජනතාවට උරුම වෙනවා.
1: මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,091ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පවසනවා. වාර්තා වී ඇති මරණ ගණන 61ක්. දිවිනපුරා ඩෙංගු අවදානම් කලාප 175ක් තවමත් පවතින බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේ. මෙම මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 28,717ක් වාර්තා වී ඇති බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා. ඔස්ට්‍රේලියාවට ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ණය ආපසු ගෙවීමට දාල සයිබර් අපරාධමේ වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාව ඉදිරිපත් කළ වාර්තා පිළිබඳ විපක්ෂ

0: විසින් ගෙනෙන් ලබන සභාව කල්තබන අවස්ථාවේ විවාදය අගෝස්තු මස 5 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව අදාළ විවාදය අගෝස්තු මස 5 වනදා පෙරවරු 11:30ට සහ පසවරු 5:30 දක්වා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. පාර්ලිමේන්තුව ලබන අගෝස්තු 4 වනදා සිට 7 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා. අගෝස්තු 4 වනදා අඟහරුවාදා පෙරවරු 11:30 සිට පසවරු 5 දක්වා අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයට දාළ පරිපූර්ණ ඇස්තමේන්තුව සහ විගණකාධිපතිවරයාගේ වැටුප නිශ්චය කිරීම පිළිබඳ යෝජනා විවාදයට ගෙන අනතුරුව අනුමත කර ගැනීමටද නියමිතව තිබෙනවා. අගෝස්තු මස 6 වනදා ජාතික ජල සම්පාදන හා ජලපෝෂණ මණ්ඩල සංශෝධන සහ සත්ව සංශෝධන පනත් කෙටුම්පත් දිත්වේ අදාළ පනත් කෙටුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයට ලක් නොවුණහොත් විවාදයට ගැනීමටද තීරණය වී ඇති බව පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ දිනවල විවිධ අදහස් පළපෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේද විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කර තිබෙනවා. එවන් පසුබිමක් තුළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නෙට් නිවුස් ජනතාවගෙන් අද අදහස් විමසීමක් සිදු කළා. ඒ පිළිබඳ ජනතාව පළ කළේ මෙවන් අදහසක්.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න තීරණයක් ඇවිල්ලා
2: තියෙනවා. ඒක නම් ඇත්තටම එහෙම දීර්ඝ කරනවා කියන්නේ එච්චර සාර්ථක දෙයක් නෙමෙයි කියන තමයි මේගොල්ලෝගේ දුර කාලේ අවසන්නේ. එතකොට නැවත වරක් ඒ පිරිසම මෙතන රඳවනවා කියලා කියන්නේ එච්චර සාර්ථක නැහැ කියන එක තමයි මම කියන්නේ.
1: නීතිඥ සංගමයත් මේකට විරෝධතාවය පළ
2: කළා. ඔව් මම දැක්කා. ඒ නිවුස් වලටත් මම දැක්කා. ඒගොල්ලෝ කියන්නේත් ඉතින් අර සාමාන්‍යයෙන් මේ රාමුවතුල බලද්දි තේරෙනවා මේක උචිත නැහැ. අධිකරණ කටයුතු කඩිනම් කරන්න ඒගොල්ලන්ට පුළුවන් මේ පුරප්පාඩු වලට ඉල්ලීම් කරපුවා ඉන්නෝනේ. ඒගොල්ලෝම බඳව ගන්න පුළුවන්. ඇයි මේ ඉන්න අයගෙන්ම මේක කරගෙන යන්නේ? ඕනම තැනක ඒකට පුරප්පාඩුවක් තියෙනවා නම් නවකෙක් බඳව ගන්නවා. එහෙම නැත්නම් ඉන්න ජේස්ටෙක් අදාළ තැනට යොමු කරනවා. එකම කෙනාව එකම තැන රඳවා මෙතනින් එහාට ඉදිරියට යෑමක් නැහැ. වැරදි කියන එක තමයි මම හිතන්නේ.
3: රාජ්‍ය ප්‍රතිපත්තියකට බලපෑම් කරන්න මම ඒ කියන්නේ අපේව ගැන දන්නේ නැතුව කියන්න බෑනේ. අපිට අවබෝධයක් නැහැ. අපි දන්නේ නැහැ ඒක ඒගොල්ලන් එච්චර ඉන්නවද මේක දික් කරන්න තව කටිය ඉන්නවද කටිය නැද්ද ඉතින් අපිව දන්නේ නැහැනේ.
4: මම කියන්නේ ඉතින් එච්චර තරුණ පිරිස ඉන්න නිසා ඒ අය ඉතින් සුදුසුකම් තියනයි එහෙම ක්‍රමානුකූල ආවනම් හොඳයි. මේ විශ්‍රාමික වයසේ අයට විශ්‍රාම යන්න දීලා එහෙම වුණා නම් හොඳයි කියලා තමයි මගේ නම් අදහස්. අලුත් අයට තැනක් දීලා ඒ ස්ථානවල තනතුරු අරගෙන මේ කරගෙන යන්න. ඒ වයස 90 ඒ අය විශ්‍රාමකෙන් ඊළඟට ඉන්න අය ඒ විදිහට ආව නම් හොඳයි කියන එක තමයි මතේ මම ඉන්නේ.
5: නඩු කටයුතු සම්බන්ධව නම් ගොඩක් දුරට සෑහීමකට පත් වෙන්න පුළුවන්. මොකද මම දැකලා තියෙන ඉස්සර නම් මිනිස්සේ බන්ධනා කරගත්තු උනාට පස්සේ ගොඩාක් කාලයක් ඉන්නවා. ඒ කියන්නේ අන්නසරි හේතුවක් නැතුව. නමුත් දැන් ගොඩක් කඩිනමින් වෙලා තියෙනවා. හැම කටයුත්තක්ම ගොඩක් වේගෙන් වෙනවා. විනිසුරු රයක් තව දීර්ඝ කාලයක් තියලා ඒක මීටත් වැඩි කඩිනමින් කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳ දෙයක්. මොකද අද්දකීම් බහුල මිනිස්සේ කාලයත් එක්ක පරිණත වෙච්ච මිනිස්සෙක් දීර්ඝ කරන්න පුළුවන් නම් එයාට හරි මානසික මට්ටමක් තියෙනවා නම් ඒක ගොඩක් හොඳ දෙයක්.
6: ඒ ගැන නම් මට ලොකු දැනුමක් නැහැ කියන්න.
0: 2026 ග්ලාස්කෝ පොදුරාජ මණ්ඩලීය ක්‍රීඩාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූරය රුමේෂ් තරංගාද සමත් වුණා. ඒ ඔහු සහභාගි වූ හෙල්ල විසිකිරීමේ මූලික වටේ තරඟයේදී එහි පළමු ස්ථානයේ දිනා ගනිමින් එහිදී ඔහු මීටර 82.84 ක දුරක් හෙල්ලේ විසිකිරීමට සමත් වුණා. ග්‍රිනාබ් වූ ඇන්ඩර්සන් පීටර්ස් මීටර 81.29 ක දක්ෂතාවක් දක්වමින් මෙම තරඟයේ දෙවනි ස්ථානය හිමි කරගත් අතර දකුණු අප්‍රිකාවේ ඩෝස් මිටි මීටර 80.64 සහ එංගලන්තයේ බෙන් ඊස්ට් මීටර 80.38 ක දක්ෂතාවක් දක්වමින් තුන්වන සහ හතරවන ස්ථාන හිමි කරගත්තා. අභියෝගාත්මක කාලගුණික තත්ත්වයක් යටතේ පැවති මෙම තරඟයේදී ඍජු සුදුසුකම් ලැබීමේ සීමාව ලෙස මීටර 84 ක දුරක් නියම කර තිබුණද තරඟයට එක් වූ ක්‍රීඩකයන් 18 දෙනාගෙන් කිසිවෙකුටත් එම සීමාව පසුගෙරීමට හැකිවුණේ නැහැ. ඒ අනුව තරඟාවලිය රෙගුලාසි වලට අනුව හොඳම දක්ෂතා දැක්වුව මුල් ක්‍රීඩකයන් 12 දෙනා අවසන් තරඟය සඳහා තෝරා ගන්නු බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ. ශ්‍රී ලංකාව නියෝජනය කරන සුමේද රණසිංහද එම තරඟ ඉසව්වට සහභාගී වූ අතර ඔහුට අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ජෝදානයේ පිහිටි අමරිකානු කඳවුරු වලට ඉරානයේ විසින් එල්ල කළ බැලස්ටික් මිසයිල් ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස අමරිකානු හමුදා විසින් ඉරානයේ වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. අමරිකානු ප්‍රහාරයන්ගෙන් ඉරානයේ කැෂ්මි දූපතේ වයස අවුරුදු 2ක කුඩා දරුවෙකු ඇතුළු පවුලක 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ. ಅಮೆರಿಕಾನು ಮಧ್ಯ ಮಣದಿನ ಕಾರ್ಯಾಲಯ ಪ್ರಕಾಶ ಕರೆಸಿಟಿನ್ನೆ ಜೋದಾನೆ ಪಿಹಿಟಿ ಅಮೆರಿಕಾನು ಕದೂರು ಸಹ ಹೋಮು ಸಮುದ್ರ ಸಂಧಿಯ ನಾವಿಕ ಯಾತ್ರಾ ಇಲಾಖಕರ ಇರಾನ್ ಎಲ್ಲಕಳ ಪ್ರಹಾರ ವರ್ಟ ಪಿಳಿತುರುಳಿಸ ತಮಾಣ್ ಇರಾನ್ ವಿಪ್ಲವೀಯ ಆರಕ್ಷಕ ಬಲಕಾಯ ಹಮುದಾಣದಿನ ಮಧ್ಯಸ್ಥಾನ ಮಿಸೈಲ್ ಸಹ ಡ್ರೋಣ ಪಹಸು ಕಮ್ಮಿನ್ ವಿರಲ ಆರಕ್ಷಕ ಇಸ್ತಾನ್ ರಸಗಡ ಪಹಾರ ದುನ್ಪವಾಯ್ ಪ್ಯಾಗ ಪಮಣ ಕಾಲ್ಯಾಕ್ ಪುರ ಪೆವತಿ ಮಿಮ ದೇವಂತ ಪ್ರಹಾರ ಮಾಲಾಬೇನ್ ತೆಲ್ಕರ್ಮಾನ್ ತೇಡಿತ ವೆದಗತ್ವನ ಕೆಶ್ಮೀರ್ ಸಹ ಅಬಾದಾನ್ ದೂಪತ ತುಳು ಪ್ರದೇಶ ರಸಗಡ ಹಾಣಿಸಿದ ಅತಿಬಿನಫಾ ಮೇ ಅತರ ಗಟುಂ ತಾವುದುಡತ್ ವ್ಯಾಪ್ತ ಕರಮೀನ್ ಅಮೆರಿಕಾವ ಸಹ ಸೌದಿ ಅರಾಬಿಯ ಎಕ್ವ ಇರಾಕೆ ಪಿಹಿಟಿ ಇರಾನ್ ಹಿತವಾದಿ ಸರನ್ ಕಾಮೀನ್ಗೆ ಖಂದೂರು ವಿತದ ಪ್ರಹಾರ ಎಲ್ಲ ಕರತಿಬಿನಫಾ ಮೆಮೇಕಾಬದ್ದ ಪ್ರಹಾರವಲಿನ್ ತಮನ್ಗೆ ಸರನ್ ಕಾಮೀನ್ ವಿಜಿದಿನಕು ಮಿಯಗೆ ಬಬ ಇರಾಕೆ ಮಹಾಜನ ಬಲಮುಳುಗನ್ವಿಮೆ ಬಲಕಾಯ ತಹಬುರು ಕರ್ನತರ ಇರಾಕ್ ಜನಾಧಿಪತಿ ವರೆಯ ಮೇಯ ಸೇರಟೆ ಭೌಮಿಕ ಉಖಂಡತಾವೆ ಉಲ್ಲಂಘನೆ ಕಿರಿ ಮಕ್ಕಳಿಸ ಹಿಲಾದ ಕತಿಬಿನಫಾ ಕೆಸವಿತತ್ ಅಮೆರಿಕಾನು ಜನಾಧಿಪತಿ ಡೊನಾಲ್ಡ್ ಟ್ರಂಪ್ ಅವಸಾನೆ ಮೆಂ ಪ್ರಹಾರ ಇರಾಕ್ ರಾಜ್ಯದ ಸಹಯೋಗಿ ಅತಿವ ಸಿದ್ದು ಕಲಪವಾಯ್ ಈಟಾಮತ್ರವ ಮಿತೆ ಗಟುಂ ವಲ್ಡ ರಿಜು ಮೆಧ್ಯಾತ್ನವು ಅಮೆರಿಕಾವೇ ಮಿತ್ರಟಕ್ವನ ಈಜಿಪ್ತು ವರಾಯ ಕಡದ ಡ್ರೋಣ ಪ್ರಹಾರ ಕೆಲ್ಲವಿ ಗಿಣಿಗಣಿ ಮಕ್ಸಿದುವೆತೈ ವಾರ್ತಾ ಬಣಪ ದಿನಕ್ಕೆ ಹಿಪೇಕ ಸಾಮಕಾಮಿ ವಾತಾವರಣಗೆ ಪಸುವ ನೆವತ ತಾರಂಭು ಮೇ ಪ್ರಹಾರ ಹಮ್ಮುವೆ ಇದರೇದಿ ಇರಾನ್ ಹಿಡಿತ ದಡಿ ಪ್ರಹಾರ ಎಲ್ಲಕರಣ ಬವಟಾಯಿ ಅಮೆರಿಕಾನು ಜನಾಧಿಪತಿ ಡೊನಾಲ್ಡ್ ಟ್ರಂಪ್ ಅಣತುರು ಅಂಗವಾ ಎತ್ತೆ ವಸರ ವಿಷಯ ಪುರ ನೆತ್ ನ್ಯೂಸ್ ಸೆಂಬ ಬಿಟಮ ಪೆನಿ ಸಿಟಿಯೇತ್ ಪೆನಿ ಸಿಟಿ ನೇತ್ ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರ್ನ ಸಾಧ್ಯ ವೆನ್ವೇನ್ ಎಸಂದಹಾ ಅಪಟವನ ಮಹಾಶಕ್ತಿಯೇ ತವತ್ ನೊಸೆಲನ ಪುರುಕ ಜ್ಞಾನ ಅಪಿ ಅದ ಕಥಾ ಕರ್ಣಪ ನೆತ್ ನ್ಯೂಸ್ ಸವಸ್ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಪ್ರಕಾಶ ಪಣಿಮ ಕರಣ್ಣೆ ಓಹು ಗಣದ ಸಟಹಣ ಸಮಗಾಯಿ ನೆತ್ ನ್ಯೂಸ್ ಮೀಲಂಗ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಪ್ರಕಾಶ ಹೇಟ ಉದಯಸಿನ ಹಯ ಹತಲಿಸ್ ಪಹಟ ಮೊಹತಿನ್ ಮೊಹತ ವಿನಸ್ವನ ಅಳುತ್ಮ ತೊರು ತುರು ಸಂದಹ ನೆತ್ ನ್ಯೂಸ್ ಯೂಟ್ಯೂಬ್ ನಾಲಿಕಾವಟ ನೆತ್ ನ್ಯೂಸ್ ಫೇಸ್ಬುಕ್ ಟ್ವಿಟರ್ ಹೋ ನೆತ್ ನ್ಯೂಸ್ ಟೊಟೇಲ್ ಕೆ ಅಪಗೆ ಬೆಬ್ಬಡವಿಯಡ ಪಿವಿಸೆನ್ನ
7: ನೆತ್ ನ್ಯೂಸ್ ದಿರಿಶಕ್ತಿ ದಿರಿಶಕ್ತಿ ವಸರ ವಿಸಿ ಏಕಕ ಜನತಾ ವಿಶ್ವಾಸೇಟ ಸವಿದಿನ ಅಪೇ ಸಹೋದರತ್ವೇ ಶಕ್ತಿಯ
0: ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರ್ನ ಸಾಧ್ಯ ವೆನುವೆನ್ ವಸರ ವಿಸ್ಯಕ ಪುರ ನೆತ್ ನ್ಯೂಸ್ ಸಿದುಕರ್ನ ಮೆಹೆವಮ ದಿವಿ ಹಿಮಿಯನ್ ಕೆಪವು ಅಭೀತ ಖಂಡಾಯಮಕ ಸಾಮೂಹಿಕ ಪ್ರಾಜ್ಞಾಕ್ ಎಹಿ ತವತ್ ಪ್ರಬಲ ಸಾಮಾಜಿಕೇಕ್ ದಮಿತ್ ವಾಣಗುರು ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರ್ನ ಸಾಧ್ಯ ನೆತ್ ನ್ಯೂಸ್ ಬಲಗಾಣ್ವನ ರಡಪುರ ವಿಹಿದನು ನಿಯೋಜಿತ ಜಾಲೆಯ ತವತ್ ಸುವಿಶೇಷಿ ಸಾಮಾಜಿಕೇಕ್ ದಮಿತ್ ವಾಣಗುರು ಎಕ್ದಾಸ್ ನಮ್ಸೆ ಅಸು ಹತರ ವಸರೆ ಅಪ್ರೇಲ್ ಮಾಸ ವಿಸಿ ಹತ್ವಂದ ಉಪದಲೆಬು ದಮಿತ್ ದಿಶಾಂತ ವಾಣಗುರು ಕೊಟ್ಟಾವ ಉತ್ತರ ಧರ್ಮಪಾಲ ವಿದ್ಯಾಲಯನ್ ಸಹ ಮಹಾರ್ಗಂ ಮಧ್ಯ ಮಹಾವಿದ್ಯಾಲಯನ್ ಅಧ್ಯಾಪನೆ ಲೆಬುವ ಅಣತರು ಓಹು ಮಾದಿ ಶೇಸ್ತ್ರಡ್ ಪಿವಿಸೆನ್ನೆ ಪಾಸಲ್ ಅವಧಿಯ ಸಿಟಮ ಮಾದಿ ಶೇಸ್ತ್ರಡ್ ಪಿವಿಸಿ ಮಠ ಪೆವತಿ ಕೆಮೆತ್ತ ಹೇತುವೆನ್ ಅಂಗಲುಂ ಶೇಸ್ತ್ರ ರಕ್ಯಾವಕ ನಿರ್ದವ ಸಿಟ್ನ ಅತರತುರ ತಮಂಟ ಪೋತ್ಪತ್ ವಾರ್ತಾ ಕರುವೆ ಕುಲಿಸ ದೊರಟು ವಿವರವೂ ಆಕಾರ ಇದೆ ದಮಿತ್ ವಾಣಗುರು ಮೆಲಸ ವಿಸ್ತರ ಕಲಾ
8: ಪೌದ್ಗಲಿಕ ಪುವತ್ ಪತ್ರಕ ಪ್ರಾದೇಶಿಕ ಮಾಧ್ಯಮೇದಿಯ ಕಿರಿಯಟ ಇಂಟೋ ಗಿಹಿಲ್ಲ ಇಲ್ಲಿ ಇಟ್ಟಕೊಟ್ಟ ಮಮ್ಮೆ ಕ್ವಾಲಿಟಿ ಕಂಟ್ರೋಲ್ ಕೋರ್ಸ್ ಕರ್ಲ ಏಕೆ ಪ್ರಾಕ್ಟಿಕಲ್ ಜಾಲಿಯ ಮಾರ್ಗಮಂದ ಆಯತನೇಗ ಮಗೆ ಪಲವೆನಿ ಮಾಧ್ಯ ಜೀವಿತ ಪಲವೆನಿಮ ವಡೆ ಕರನ್ನ ತಿದ್ದೆ ಅಣತುರಾಕ್ಕೆಲ ಹೋಮದ ಹೊಸ್ಕಿಲ್ಲ ಕದ ಬೋಡಿ ಸಹಿಲ್ಲ ತಿನ್ನ ಎಚ್ಚಂಡ ತನ ಎಣ್ಣೆ ತಿದ್ದೆ ಕೊಮರ್ ಇಡ ಮಮ್ಮ ರಸ್ತಾವಟ ಎಣ್ಣೆ ನೆಟ್ಟು ತಮಗೆ ಮಮ್ಮ ಮಗೆ ಪಲವೆನಿ ಪತ್ರಕಾರಿಕ್ಕಿದ್ರದ ನಿಮ್ಮ ಸಂಬಂಧವೇ ಎಲ್ಲಾ ಹೋಮಾರಿ ಹೋಮಾರ್ಮ ಹೊತ್ತಿಲ್ಲಕ್ಕೆ ಹದಿಸಿ ಮರಣ ಪರೀಕ್ಷಣ ವಾರ್ತಾ ಸಂಬಂಧಿತವಾಗಿ
0: ದಮಿತ್ ಮಾದಿಸೇಸ್ತ್ರೇ ಸಿಯ ಗಮನ ಅರಬಾಣೆ ಏಸದ ಅವಶ್ಯ ದಣುಮದ ಸಪುರ ಗಣಿಮೆ
8: ಮನಗೋಮರಿ ಅತನ ರಕ್ತಾವಿನ ಐನ ಅದೇ ಮಂಗ್ ಐನೇ ಮಮ ಮೇಸೇಸ್ತ್ರೇನ್ ತಗೊಂಡ ಕಿದಿರಿ ಅನ್ನೋಣ ಇಲ್ಲಿ ಹಿತಾಗಿನ ತಮ್ಮ ಎತ್ತನಿ ಎಂ ಕಿಸಿ ಮುದಲ ಕೆಕದು ಕರಗತ್ತ ಇದು ವಸ್ತೇ ಮಮ ಆತ್ಮಲಾನಿ ಲಲಿತ ತುಲಂ ಮೊದಲಿ ಮೂರ್ತಿ ಪುಹುಣು ಆಯತನೇ ಜನಮಾಧ್ಯ ಬಿಲಿ ಬಂದ ಪಾಠಮಾಲ ಕದಾರನ್ನ ಇದು ವಸ್ತೇ ಮೂಲ ಏ ಅತ್ರ ತುರಮ ಮಮ ಅಂದು ಚಂದ ತಿರುಗಿಯಲ ಅಧ್ಯಕ್ಷವರೆಗಿನ್ನೋ ಎತ್ತುಮಾಗೆ ಪ್ರೊಡಕ್ಷನ್ ಹೌಸ್ಗೆ ವಡಕರನ್ನ ಬಿಯ ಕಾಲೇ ಏನು ಕಲ್ಮನಾಕರಣೆ ಕರಗಿನ ಈಟ ಪಕ್ಷೆ ತಮಗೆ ತೆನ್ನುದ್ಯಾಕರಗಿನ ಇದಷ್ಟು ಪತ್ರೆ ಸಂಬಂಧ
0: ದಶಕ ದಿಕಕಟ ಅಧಿಕಸ್ಯ ಮಾಧ್ಯ ಗಮನೇದಿ ದಮಿತ್ ವಾಣಗುರು ಲಭು ಅದ್ಯಕೀಂ ಸುವಿಶೇಷಿ ಪುವತ್ಪತ್ ವಾರ್ತಾಕರಣೇದಿ ಎತಂ ಅವಸ್ಥಾವಲ ಔಸ್ಯ ವಗಕೀಂ ಇಟುಕಲೆ ಜೀವಿತ ಅವಧಾನಮದ ನೊತಕಮೀನ್
8: ಇದ ಆಯತನೇಕೀಂ ಪವರ್ನ ರಾಜಕಾರ್ಯಕ್ಕೆ ಈತ ವಗಕೀಮ ಈ ವಗಕೀಮಟ ಅಪಿ ಅನಿವಾರ್ಯ ಮೆದಿಲಿಲ್ಲ ಇಟಕೊತ್ತ ಮಠ ರೂಪಾಯಿ ಆಯತನೇಕ ರಾಜಕಾರಿಗಂತ ಮಠ ಹೆಂಗ್ ಇಟ್ಟುವ රනිල් මෑත කාලින රනිල් විතරසිංහ මහත්තයා පොත්තිල් ඇඩ්මිට් කරලා තියෙනවා. එයාව හදිස්සියේ ආයිත් අරන් යන්න තියෙනවා. ආයිත් අරන් යයි රෝගී තත්ත්වයේ හින්දා. ඒකට ඔයා ස්ටෑන්ඩ් බයි වෙලා ඉන්න කියලා. ඊට පස්සේ මට තව යාළුවෙක් දීලා ඒ යාළුවයි මමයි තමයි එයා බයිසිකලේ යනවා. මම කැමරාව තියාගෙන අනිත් පැත්තට ඉඳගෙන අර ඇම්බියුලන්ස් එකේ ෆලෝ කරනවා. ඇම්බියුලන්ස් එක හදාගෙන මුන් ටේ යනවා. මම රෙකෝඩින් අරය එලවනවා. ඒ වගේ අර අවදානම් සාගත වේවලු කරා.
0: රටටම බලපාන බොහෝ තීන්දුව తీරන ගැනන කොළඹ වාර්තාකරුවෙකු ලෙස රටටම පුවත් සපයන දමිත් වානගුරු නම් වූ මේ සුවිශේෂී මාධ්‍යවේදියා net news පිටුපස්සෙත් නැතවත් යෝධ ශක්තියක්. ඔහු ජනතාව විශ්වාස කරන සත්‍ය net news සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
8: ඇත්තටම කියන්නේ මාධ්‍ය ආයතනයක්. එතකොට මට කියන්න තියෙන්නේ net එක මේ කරන දේ ඇත්තටම හොඳ වැඩක්. මම ආශිර්වාද කරනවා මේක ඉස්සරහට හොඳට කරගෙන යන්න කියලා.
7: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි. මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
9: ඉන්න තැනම ඉඳන් ගනුදෙනු පහසුයි LBC SIM App එකෙන්.
10: පහසුව සලසයි, සුහදව සලකයි. LB Run අය.
11: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
12: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකයේ කලබන්න. Fashion Bug අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු පළමුවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘතවන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් දෙන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ netfm කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
13: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
14: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamange ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකෙ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
15: යහතුන වඩන අපේ රස විජේ.
14: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
13: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
16: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
17: FM 95.94.8 Net FM දිවයින පුරා.

අසනකට බර වෙන්නකො වේදිකාවේ. ඊට පස්සෙ ටිකක් ශබ්ද වෙන්නකො. ඉඩක් තියනවා නම් විතරක් ඇස් දෙකක් පියාගන්නකො. දැන් කල්පනා කරන්න. දැන් කල්පනා කරන්න ඔබේ ඇස් ඉස්සරහට මුල් මැස් දෙක ගැන. ඊට පස්සේ අපි අපේ කතාව පටන් ගමු.

0: रोमियो अब यादरे होया गिने आने चारी कावे मंदारम रे हताई विनाडी पहाट मांगो बट मुनगा स्वान्न हदाने में मैत काले मांगा हपु पाव रुषवात में स्त्री हने आयती कारीट मेरा दखना ने मांगा हपु गेला मां क्युआ ए हंडा हैनु कोटा वनत वेन्ने इतने गती अगती है ना इट अमतरव में दवसल हमोम अतरे जनप्रिय එක්තරා නාලිකාවක අතිශය ප්‍රසිද්ධ නාට්‍යයක අතරමැද චරිතයක් හැටියට ඇයට කැඳවීම ලැබෙනවා. ඊට පස්සේ ඒ චරිතය ගැන බොහෝ අය කතා කරන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් අපිට ඇයව අද අඳුර ගන්න පුළුවන් ඇගේ ඇත්ත නමින් රංගවේදිනි බිම්සරා ප්‍රේමරත්න. ආයුබෝවන්.
1: එවන් තරංග.
0: දැයි කටහඬ ඇනකොට ඔබ අඳුරනවා ඒ කවුද කියලා. මංගර මුලින් අහපු ප්‍රශ්නයම අහන්න හිතෙනවා ඔය කටහඬ කොහෙන්ද
1: කටහඬ ගැන එක එකයි ගොඩක් කියලා කියනවා මෙහෙමයි හඬ වෙනස් කියන එක ඉතින් මට ඉස්කෝලේ කාලේදීම තේරුණා මොකද මම පොඩි කාලේ ඉඳන් නාට්‍ය එක එක වට ඉස්කෝලේ ප්‍රසංගික වැඩවලට සම්බන්ධ වුණා ඉතින්
0: उत्तर नदी प्रश्न मंदा इतकट खटहांड बंदिच तरुण आदर मेहमत
1: आदर वंत वेड महिदान खटहांड बंदिच රසිකාවියෝ ගොඩක් ඉන්නවා එක එක වෙනස් වෙනස් වැඩ කරනකොට සමහරලාට මම කියලා මුලින්ම හඳුනගන්නේ මං තමයි ඒක අඳුරගත්තේ මම තමයි හැමෝටම කිව්වේ වගේ එහෙම නිකන් ඒගොල්ලන් අතර තරංගිකුත් තියෙනවා නිතර පණිවිඩ වෙන එහෙම නැහැ නැත්තම් මොකක් කරේ අලුත් වෙනදැනවීම කරේ මොකක් කරේ එකක් ඇහුණොත් මේ කෑල්ල ඇහුවද දන්නවද මේ කවුද ඔන්න මම තමයි ඉස්සෙල්ලා මන්දර ගත්තේ අර ඒ වගේව කියන්නේ එහෙම ඉන්න ආදරණීය රසික ප්‍රජාවක් ඉන්න
0: හරි හැබැයි මෙහෙම දෙයක් තියෙනවනේ දැන් ගෑනු ළමයිගේ ලස්සන විතරක් නෙමෙයි කටහඬ ඇතුළෙනොත් මොකද්ද අමුතු පෞරුෂයක් පිරිමි දකින්නවනේ නෝ ඔබට තියෙන ටිය සුවිශේෂී කටහඬක් හින්දා ඒකට ආදරය කරන වෙනම පිරිමි පෞරුෂ හම්බෙලා නැද්ද
1: ඒකට ඔව් නෑ ආදරය කරන පිරිමි පෞරුෂ ඉඳලා තියෙනවා හැබැයි වැඩිපුරම ඉඳලා තියෙන්නේ නිකන් ඒකට නිකන් විහිළු කරපු කට්ටිය තමයි නිකන් කොල්ලෙක් වගේ අර එහෙම කියලා එහෙම කීපය තමයි වැඩිපුර ඉන්නේ මම හිතන්නේ ඔව් මට එහෙම මතක් වෙන්නේ එහෙම කවුරු
0: आदरे कर सुशिशी कथा भाग बिंदु हाई अनुपहाय अनुपहाय अनुपहाय हितिवीली वलट वितर प्यासर करान इदतियना

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: சிஸ்ரீடன்சீஸ்ரு ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිදීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: බින්දෙන්

0: මංගර මුලින් කිව්වා වගේ අවනත වෙන්න හිතන ගැහණු කටහඬේ අයිතිකාරිය රංගවේදිනි බිම්සරා ප්‍රේමරත්න සමගයි අපි කතා කරන්නේ. ඔබ මේ කාලේ වැඩියෙන්ම ජනප්‍රිය වෙලා ඉන්න ටෙලි නාට්‍ය ඇතුලේ ඒ ජවනිකාවල බොහෝ විට තියෙන්නේ නොස්ටැල්ජියාන මතකයන් ස්මරණය වීම. පෙම්වතුන් දෙදෙනෙක් අතර එහෙම කාලෙකට පස්සේ වෙනත් තැන්වලට ගිහිල්ලා ඉද්දි හමු වෙන හමුවීම් ගැන ඔබට මොකක්ද හිතෙන්නේ?
1: මං හිතන්නේ ඒක ඒ වෙන්නුනේ කොහොමද කියන එකත් එක්ක සමහර විට සමහර කෙනෙක්ට එච්චර සුන්දර නැති අත්දැකීමක් වෙන්න පුළුවන්. හැබැයි මං හිතනවා ගොඩක් මගේ අත්දැකීම් සහ මං දන්න අය ගොඩක් අයට දැන් වෙනකොට ඒගොල්ලන් ඒ සම්බන්ධකම් ඇතුලේ අවබෝධයක් ඇති වෙලා තියෙනවා කාලෙකට පස්සේ. එතකොට ඒ ආයි මුණ ගැහෙනකොට පශ්චාත්තාපයක් නැතුව මුණ ගැහෙන්නත් ඉතාම මානුෂික තැනකින් තමන්ට ඒ වෙන් වෙන්න වෙච්ච සිදුවීම් හරි මොනවා හරි ඒව ගැන ඒ පසුතැවීමකින් තොරව තමන්ට තමන් දිහාත් ඒ අනික් කෙනා දිහාත් බලන්න පුළුවන් තැනකින් ඒ මුණ ගැහිම සිද්ධ වෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ කියලා මට තියෙනවා ඒ වගේ අත්දැකීම්.
0: එතකොට මං කැමති බිම්සරාගෙන් අහන්න ඊළඟට මෙහෙම, ඒ වගේ ආදරය කරපු දෙන්නෙක්ට පසු කාලීනව යාළුව වෙන්න පුළුවන්ද?
1: මං හිතනවා පුළුවන් කියලා. මං හිතන්නේ වෙන්න ඕනෙත් ඒකයි කියලා මං හිතනවා. මොකද ආදරයක් කියන එක අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවයක් නැතුව මං හිතන්නේ ඒක හරි ආදරයක් පවතින්න පුළුවන් කියලා. සමහර ආකර්ෂණයක් හෝ වෙන යම් සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන්. නමුත් හරි ආදරයක් පැවතුනා නම් මං හිතන්නේ ඒ අනිවාර්යයෙන්ම මේ තවත් මිනිස්සෙක් කියන ඒ අනික් ගෞරවය තියෙයි කියලා මං හිතනවා. ඉතින් එහෙම තිබිච්ච සම්බන්ධතාවයක් මොන යම් හේතුවක් නිසා නැවතුනත් සමහර විට එක කෙනෙක්ගේ වැරැද්දකින් නැත්තම් තම අතපසු වීමකින් මොකක් හරි එහෙම සිද්ධියකින් සිද්ධ වුණත් අර කියන ගෞරවය සහ අවබෝධය කියන දෙක තිබ්බ සම්බන්ධයක් නම් මං හිතනවා ඒ වෙන්වීමෙන් පස්සේ යම්කිසි දුක තුනී වෙන්න යම් කාලයක් යාවි. නමුත් එයින් පස්සේ ආය මුණ ගැහෙනවා නම් ඉතාම කිට්ටු යාළු විදිහට ආශ්‍රය කරන්නත් පුළුවන් කියලා මං හිතනවා.
0: ඇගේ කටහඬින් ආදරය හෙද්දි කොච්චර මීරිද කියලා මාත් මේ අහගෙන ඉන්න.

0: අතහැරුණු තැන්වලම ජීවිතය තියාගින් නැතුව මිනිස්සු නිසංසලේ සෙමෙන් සෙමෙන් තම තමන්ට අයිති මාවත්වල යනවා. ඒ යනකොට යනකොට අපිට වෙනත් අය හමු වෙනවා. අල්ලගන්න හිතනතින් අලුතින් අලුත් තැනකින් අත් අල්ලගෙන අපි වෙනස් පාරක ඇවිදගෙන යනවා. කලින් කතාවේ බිම්සරා කිව්වා වගේ ආයෙත් අතරමඟ කොහේ හරි අමුතු පාරකදී අතහැරුණු අය හමු වුණොත් ගෞරවයෙන් හිනා වෙලා යන්න පුළුවන් තැනක නම් ජීවිතේ තියෙන්නේ. ජීවිතේ ලේසි. ප්‍රේමයක් තරම් වස්තුවක් තවත් තියෙයිද මේ ලෝකේ? කෙනෙක් උපදින්නෙත්, කෙනෙක් මැරෙන්නෙත්, කෙනෙක් විඳවන්නෙත්, තවත් කෙනෙක් ජීවිතේ විඳින්නෙත් මේ ප්‍රේමය නිසාමයි. සුබ මන්දාරම් රාත්‍රියක් වේවා කියලා ජනා කියනවා. බිම්සරා ඔහු කියනවා කෙනෙක් උපදින්නෙත්, කෙනෙක් මැරෙන්නෙත්, කෙනෙක් විඳවන්නෙත්, තවත් කෙනෙක් ජීවිතේ විඳින්නෙත් ආදරේ නිසා. මෙතන එක එක කුලකවලට අයිති හිත් තියනවා. මට ටිකක් පැහැදිලි කරන්න ඔබට දැනෙන දේ. කෙනෙක් උපදින්නෙත් ආදරේ නිසා, කෙනෙක් මැරෙන්නෙත් ආදරේ නිසා, තව කෙනෙක් විඳවන්නෙත් ආදරේ නිසා, තව කෙනෙක් ජීවිතේ විඳින්නෙත් ආදරේ නිසාමයි.
1: තරංග ඒ කියන දෙයට මට එකතු කරන්න හිතෙන්නේ මෙහෙම දෙයක්. ආදරේ කියන එක අපි බලාපොරොත්තු වෙන දෙයකට වැඩිය මං කැමති ආදරේ කියන එක තමන් ඇතුලේ තමන් වගා කරගන්න, තමන් හදාගන්න දෙයක්. ඒක අපිට තව කෙනෙක්ට කොයි විදිහටද දෙන්න පුළුවන් කියන එක ගැන අපි හිතනවා නම්, අපි කොහොමද ඒක තව පුද්ගලයෙක්ට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන්ගේ අවට පරිසරයට වෙන්න පුළුවන්, තමන් තව ජීවියෙක් එක්ක කොහොමද අපි ආදරේ බෙදාගන්නේ. දැන් අද දවසේ මං උදේ නැගිට්ටා, මං මේ දේවල් වලට ගියා. එතකොට මට ඒ මුණ ගැහෙන ඇත්තක් මගේ පවුලේ අය වෙන්න පුළුවන්, මං ආදරේ කරන කෙනා වෙන්න පුළුවන්. ඒ උණ කොහොමද අපි අපෙන් දෙන දෙයක් විදිහට ඒක දකින්නේ කියන එක තමයි මං ආදරේ දිහා බලන්න කැමති විදිහ. එනිසා ආදරේ තව කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්න ගියොත් තමයි මට හිතෙන්නේ අපිට ආදරේ අපි විඳිනවද, විඳවනවද, එහෙමද මෙහෙමද කියලා ඒක හිතන්න වෙන්නේ. හැබැයි ඒ ආදරේ කියන එක අපිටම වගා කරගන්න පුළුවන් දෙයක් විදිහට දකින්නවා නම් මං හිතන්නේ ආදරේ හැමතිස්සෙම අපි ගාව තියෙයි.
0: එතකොට අපිට ආදරෙන් හැමදාම උපදින්න පුළුවන් වෙයි. මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න හිතෙයි, විඳින්න හිතෙයි. දැන් ඔබ කල්පනා කරන්න ඔබ ලෝකයෙන් බලාපොරොත්තු වෙන දේ ඔබ තුළ තියනවාද කියලා. විම්සරාගේ ලස්සන හඬින් තව ටිකක් ආදරය හමු.

0: ரொம்ப සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
1: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකය කලවන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු පළමුවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘත වන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ netfm කණ්ඩායම සමග එක්වී තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
3: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
4: කොත්තුවත් ගණන් දාපු geopolitics.
5: මම කොටද මේ ආචී ගැන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
6: යුද්ධ මත හැංගුණ economics.
7: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
8: හඳ වටේ රවුම් ගහපු stories.
9: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා ඉතින් හිටපු එකම කාන්දා නියෝජකකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොකට මොනවද හිතුනේ?
8: සිලිකන් නිම්නයේ top secrets.
7: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
6: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
8: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algotown-ට tune වෙන්න.
10: Brought to you by
0: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
11: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
12: The Palace Gampaha Avasana Nivasa 25 Oba Tadama Sadambara Himikaruwa Kuwanna Denma Katha Karanna 0.71.666.222 Prime Residencies
13: Damro Form Meter Sadaha 10%ක වට්ටම් දිවයිනපුරා Damro ප්‍රදර්ශනාකාර වලින්
14: Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ Smart සෝදානම
15: FM Now

0: හිත වෙතට මේ මැදිරියට ආපු ගමන් ඒ සරල චාම් ගෑනු ළමයා හරිම පුරුදුකාර විදිහට හෙඩ්ෆෝන් දෙක දාගත්තා. සාමාන්‍යයෙන් මැදිරියට මේ වගේ සුවිශේෂී කෙනෙක් ආවට පස්සේ හෙඩ්ෆෝන් දෙක ඕනේද කියලා ඇහුවත් නෑ, නිදහසේ කතා කරන්න හෙඩ්ෆෝන් දෙක පැත්තකින් තියනවා. මම ඒ පැත්ත හැරිලා මේ පැත්ත බලනකොට හෙඩ්ෆෝන් දෙක දාගෙන ලෑස්ති වෙලා ඉවරයි. මොකක්ද ඒ හුරු පුරුද්ද?
1: තරංග, මං ඉතා කෙටි කාලයකට හැබැයි රේඩියෝ චැනල් එකක රැකියාව කළා. රැකියාව කරේ ප්‍රවෘත්ති නිවේදකයෙක් විදිහට. ඉතින් ඒ හුරුවක් තියෙනවා. ඒ වගේම මං ගොඩක් හඬ කැවීම ශේෂ්ත්‍රයේ ඉදලා ඉන්න නිසා මට ඉතින් හෙඩ්ෆෝන් එකයි ස්ටුඩියෝ එකයි පුරුදුයි.
0: ආදරණීය තරංග, සුබ මන්දාරම් රැයක්. අදත් හරි අපූරු දවසක්. ඒ හඬට මම හරිම කැමතියි. කාලයත් එක්ක මතක තියෙන හඬක්. ඇයි ජැක්සන් ඇන්තනි කියන විශිෂ්ට කලාකරුවත් එක්ක රංගනයේ යෙදුණු හැටි තාම මතකයි. එතකට තමයි මටත් මතක් වුණේ අප්පච්චිගේ මුරණ්ඩු දූනේද මේ කියලා. කියන්නකෝ ඒ අත්දැකීම්, ඒ කාලේ කොහොමද ගෙවුණේ කියලා.
1: අප්පච්චි කියලා කියන මගේ පළවෙනිම ටෙලිනාට්‍ය අත්දැකීම. අප්පච්චිට ආරාධනය හම්බ වෙන තරම හම්බෙන් වෙන වේදිකා නාට්‍යක පුහුණු කටයුතු වල යෙදිලා ඉන්නකොට කෞශල ප්‍රනාන්දු හරහා තමයි මේකට ආරාධනය ලැබෙන්නේ. ඊට පස්සේ අධ්‍යක්ෂණය කරපු ආනන්ද අබිනායක මහත්තයා මුණ ගැහෙනවා. ඒ හරහා මන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ඉස්සෙල්ලම අවතීර්ණ වෙන්නේ ඒ විදිහට. අප්පච්චිත් එක්ක ඒ අප්පච්චි හරිම වෙනස් මිහිරි, හරිම සුන්දරම අත්දැකීමක් වුණා. මං හරි වාසනාවන්ත වුණා කියලා මං හිතනවා. එකක් අප්පච්චි වල හිටපු ඒ කාස්ට් එකේ නළුනිලි පිරිස ඉතාම විශිෂ්ට ගණේ නළුනිලි පිරිසක් හිටියා. සහ විශාල පිරිසක් හිටියා. මං හිතන්නේ ශේෂ්ත්‍රයේ ඉන්න දැවැන්තම අය විශාල සෙනගක් එකට සම්බන්ධ වෙලා හිටියා. ජැක්සන් ඇන්තනිගේ සිට ප්‍රියා රණසිංහ, එතකොට ලූෂන් බුලත් සිංහල, චාන්දනි සෙනවිරත්න වගේ නං කෝටියක්. ඉතින් ඒක එක පැත්තකින්. අනෙක් පැත්තෙන් ආනන්ද අබිනායක වගේ විශිෂ්ටයෙක්ගෙන් යටතේ අධ්‍යක්ෂණය වෙනවා කියන එක, ඒ වගේ මිතිරි අනෙක් කැමරාව සංස්කරණය, ඔය හැම පැත්තෙම සංගීතය වගේම තීර රචනය නාමල් ජයසිංහගේ. ඉතින් ඒක හරිම වාසනාවක් කියලා මම හිතනවා ඒ වැඩේට සම්බන්ධ වෙන්න ලැබිච්ච එක. අත්දැකීමක් විදිහටත් ඒක හරි වෙනස් ටෙලි නාට්‍යයක්. පරම්පරානේ මේ එකම චරිතයේ අපි තුන්දෙනෙක් රඟපෑවා. එතකොට මං කරේ මේඝනා චරිතය. මේඝනාලා තුන්දෙනෙක් හිටියා. චූටි දෙන්නා හරිම දක්ෂයි. ඒ දෙන්නා විසින් අරන් දෙන ඒක දිගටම පවත්වගෙන යන්නත්, ඒ වගේම ගොඩක් හඬෙන් රඟපාන්නත් සෑහෙන තිබ්බා. මොකද ඒකේ ගොඩක් කතන කොටස් තිබ්බා. ඉතින් ඒවත් අර පොතක් කියවනවා වගේ ඒ ජීවිත අත්දැකීම, අප්පච්චිව මේඝනා කොහොමද දකින්නේ කියන අත්දැකීම බෙදා ගන්න ලැබුණා. ඉතින් හරිම සුන්දර. දැනටත් ඒක ගැන හිතනකොට දැන් අවුරුදු ගාණක් ගිහිල්ලා වුණත් ඒක හරිම ආසාවෙන් මතක් කරන්න පුළුවන් මතකයක්.
0: දැන් මං ඇතුලේ ඉන්න නිවේදිකාව අපස්සට හැරිලා යනවා. රසිකාවිය එළියට ඇවිල්ලා මට හිතෙනවා ඔබ මෙහමන් එක පැත්තකින් අසාධාරණයි. දැන් කාලයකුත් ගිහිල්ලා ඒ ස්ක්‍රිප්ට් එකට ගැළපෙන පුංචි දෙවසක් ඔය හඩින් අහන්න බැරිද කියලා.
1: දෙවසක්
0: කියන්නේ අර නැරේට් කරපු
1: එහෙම මතකින් කියන්න බෑ. එහෙම මතක නැහැ. නමුත් අපි මං හිතන්නේ ඊළඟ කොටසදී මට කියවන්න පුළුවන් වේවි.
0: ඔව්, මං හිතන්නේ මගේ අසන්නේ රමණි සුමේද හරි ආස වෙයි මගේ ඉල්ලීමට. මං වගේම අපි බලමු මතක් කරගන්න පුංචි කොටසක්.

0: සිය සෙවලැන්ලෙන් මිදී අතුපතර විහිදී වැඩෙන තම පැළ සමූහය දෙස බලා සිටින පීතෘ වෘක්ෂය දිනක අලුයම කුරුණු නින්නාදය සමග අවදි විය. අතුපතර මලින් සුපුෂ්පිත හාත්පස සුවඳ කරමින් සිටි තම සිව්වන පැළය තමා ඉදිරියේ විරාජමානව උන්නාය. දුක් සෝසුසුම් ඩාබිඳු එක්කර නෙත්කොණින් රූරා ආ සිව්වන අඳුරු මාණිකය අපච්චි සිය කිරුලේ පැලැන්දාය. හදවිලම කැළඹූ කේදේ දිය රැලි වචනයට නගන්නට වචන නැති වූ අපච්චි ඒවා සිය දැසි ගැඹුරේම රැකගත්තාය. මේ නාමල් ජයසිංහ විසින් රචනා කර අපච්චි තිරපට පිටපතෙන් කොටසක්.
1: අම්මා මුකුත්ම කියන්නේ නැතුව ඔහේ අහගෙන ඉන්න හිතෙනවා. මම කල්පනා කළේ එහෙම අහන්න පුළුවන් ගීත විතරද කියලා. ඇත්තටම අපි හිතනවානේ එහෙම අහන්න පුළුවන් ගීත විතරයි කියලා. නෑ එහෙම නෑ. සමහර කටහඬවල් තියෙනවා ඔහේ අහගෙන ඉන්න පුළුවන් කතාවක් කිව්වත්. හැබැයි එකම දේ, ඒ කියන කතාවට ඒ හඬ ඇතුලෙන් තබන බර මොන තරම්ද කියන එක. ආදරේ වැඩි හැම තත්පරයකම බලන ලොක්ඩ් ප්‍රොෆයිල් එකක්, අන්ලොක් වූ ආදරේ වැක්කිරන හදවතක්, ආදරේ හමු නොවෙන දවසක් ඉඳ හිටක නැගෙන ඉක්කි බිඳීමක්. ඉතින් මේකද ආදරේ? වලාකුළු ආදරවන්ති එහෙම කියන අතරේ නිතර මන්දාරම් රාත්‍රියට කවි ලියන හිතවතියක් අය කියනවා, අද හරි ලස්සන දවසක්. මං හිතන්නේ අය මේ කියන්නේ ඔබ දැන් වර්තමානයේ ඉන්න නාට්‍ය. මට ඒ නම කියන්න අමාරුයි. නටත් අයෙක් සුරමතින් කිව්වාරියට ඒ සීන් එකේ වගේ මට හිතුණා මට එයාව එහෙමවත් හමු වෙන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ඇගේ ආදරවන්තයා ගැන කියන්නේ. මම මාවම අනාගතයේ දවසක දැක්කා ඔබේ චරිතය ඇතුළෙන්. ඇය දවසක ඇගේ අනාගතය දැක්කලු. එහෙම හරි හමු වේවි කියලා හිතාගත්තලු.
0: ඒක සුන්දර අත්දැකීමක් වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.
1: එකම දේ ඔවුන් හමු වෙලා නැහැ. වචනයක්වත් කතා කරලා නැහැ. හැබැයි ඇය ආදරි. ඒක පාර්ශ්වීයව. කවද හරි එහෙම මගහැරුණු ආදරවන්තයාට ඒක කියන්න උනත්
0: මම හිතන්නේ කියන්න නොවුනත් ඒ ආදරේ තමන් ගාව තියාගෙන ඉන්න එකත් ඒකත් හරි ලස්සනයි කියලා මට හිතෙනවා.
1: ඔව් ඇත්තට හරිම සුන්දර කතා බහක් තමුකුත් කියන් තියෙනවද ඔය කතාවේ? සමහර දේවල් ලස්සනම ටිකක් ඇහෙනකොට. අපි සින්දුවකට ගිහිල්ලා යමු. මන්දාරම් රෑ 7:43.

0: மீட்டர் சியாக் துரின் இஸ்கலங்க வட்டபிட்டாவுக்க பதிஞ்சி வென்ன த பேலஸ் கம்பஹா அவசான நிவாச விசிப்பஹா மில்லியன விசிப்பஹே சிட்ட இயலட ஒப ததம சாடம்பர ஹிமிகருவக்கு வன்ன தென்ம கதா கரன்ன 0.7126.222 ரைம் ரெசிடென்சிஸ்
1: மேதா பார LPL கிரிக்கெட் உணுசும ஜூலி 17 வனதா சிட்ட சஜீவீவ பியோ மொபைல் ஆப்பக்கின் ஃப்ரீ பலன்ன SLT மொபைல் பியோ டிவி நில விகாசன சககாரு
2: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0.11 437 1250
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් within හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් within හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
1: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශන සහකරු
4: Wake up Saturday hormones Alpha Studio
5: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio
4: Yes Yes Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න
5: රටේම තරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
6: Good morning
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live

0: කටහඬකට පෙම්බැඳීමත් ලේසි පාසු නෑ. මොකද මමත් ඇගේ රසිකාවියක් නිසා. රංගවේදිනී බිම්සරා ප්‍රේමරත්න සමගයි අපි කතා කරමින් ඉන්නේ. සුබ මන්දාරම් රැක් වේවා තරංගක්කා ඔය දෙන්නටම. එක තැනකදී අපි කිව්වලු අපි බලාපොරොත්තු වෙන මනුස්සය තමන් ඇතුළෙම ඉන්නවද කියලා බලන්න කියලා. ඒකට ඇය හරිම කැමතියි කියලා නෝරා කියලා තියෙනවා. ඔව් නේද? අපි බලාපොරොත්තු වෙන කෙනා ඉස්සර වෙලා අපි ඇතුළෙ ඉන්නවද කියලා අපි හොයාගන්න ඕනේ නේ.
1: අපි අර කතා වුණේ කලින් ආදරේ දෙන්න කලින් අපි ඇතුළේ වවනවද, ඒක වගා කරගන්නවද කියන අදහස මම හිතන්නේ ඒක තමයි නෝරා ඔය කියන්නේ. අපි අර දෙයක් එළියෙන් බලාපොරොත්තු වෙනවට වැඩිය ඒක අපි ඇතුළේ තියනවද කියන එක ඉස්සෙල්ලා හදා ගන්නවා නම් මම හිතන්නේ ඒ ජීවිත අත්දැකීම අපිට සුන්දර වෙනවා කියලා මම හිතනවා.
0: ඇයි ඔබ පරක්කුනේ ඔය කටහඬ සහ ඔය රූපය ඔය ස්වරූපය අරගෙන එන්න? ඔබ මෑතකනේ මේ සියලු දේට දායක වෙන්න පටන් ගන්න කලාකාරිනියක් හැටියට, රංගවේදිනියක් හැටියට. ඇයි කල් ගත්තේ?
1: ඒක අහම්බයක්. මම ඇත්තටම මේ වේදිකාව නම් මම දිගටම කියන පාසල් කාලේ ඉඳන් මම වේදිකාව හුරු වෙච්ච කෙනෙක්. හැබැයි ඒක ගැන හොබි එකකින් එහාට කරන්න ඕනේ කියලා මට අදහසක් තිබුණේ නැහැ. ඒක වෘත්තියක් විදිහට කරන්න කියන උමනාවක් එහෙම අදහසක් තිබුණේ නැහැ. ඒක මං ආසාවෙන් කරන දෙයක් නිසා අනික වැඩ අතරේ ඉඩ හදා ගන්න දෙයක් විදිහට තමයි හැමතිස්සම ඒක යෙදුනේ. හැබැයි එක කාලෙකදී මේ අර මං කලින් කිව්වා වගේ අහම්බ අවස්ථාවක් ලැබෙනවා ප්‍රසිද්ධ වේදිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අතරේ ටෙලිනාට්‍යවලට. ඉතින් ඒ ඔස්සේ ගියා මිසක් මං ඇත්තට මේ අවස්ථා හඹා ගියේ නැහැ. ඒවා ලැබුණාම ඒ වේ වෙලාවට ගත්ත තීරණත් එක්ක තමයි මම හිතන්නේ මට ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙන්න ලැබුණේ. ඒක මම කල්පහුණා කියලා එහෙම හිතන්නේ නැහැ. මම හිතනවා ඒව සිද්ධ වෙන්නේ වෙන්න ඕන හරිම කාලෙදි හරිම මොහොතේ කියලා.
0: ඒක හරි ලස්සන කතාවක් බිම්සරා. දැන් කෙනෙක් තමන්ගේ බලාපොරොත්තුවක් ඉටු නොවීම පිළිබඳව ටිකක් වේදනාව වෙන්නම් ඉන්නේ, එයාට ඒ වචන පේළිය ඇහිදි සනසිල්ලක් දැනෙන්න ඕනේ. ඒ කියන්නේ සමහර දේවල් සිද්ධ වෙන්නේ වෙන්න ඕන වෙලාවට කියන එක.
1: මම හරියටම මේ ටයිමින් කියන එක ගැන අපි දැන් විශේෂයෙන් වේදිකාවේ එහෙම නැත්නම් අපි හඬ කවනවා නම් අපි හැමතිස්සෙම බලනවානේ අර තප්පර කීයටද මේ වචන ටික කියන්න තියෙන්නේ. එහෙම නැත්නම් අපි මේ අපි වේදිකාවේ දෙයක් නම් අපි කොච්චර බීට් එකක් දීලාද ඊළඟ එක පටන් ගන්න ඕනේ කියන්න ඕනේ වගේ. එහෙම නැත්නම් අපි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකක් කරනවා නම් එතනදිත් අපි එඩිට් එකට තප්පර කීපයක් ඉඳ තියලා ඊළඟ දෙබස කියන්න ඕනේ. අර ඒ වගේ අපි ටයිමින් ගැන සැහැන කියන්නේ මේ ශාස්ත්‍රීය යෙදෙන අය විදිහට අපි ටයිමින් ගැන ගොඩක් හිතනවා. ඒක මම හිතනවා අපි ජීවිතේටත් ගොඩක් මම හිතන්නේ මේ ශාස්ත්‍රීය ඉන්න හින්දාම වෙන්නේ නැති සමහරට මම මේ ටයිමින් කියන එක ගැන මම ටිකක් හිතනවා. ඒකත් එක්ක මට දැනෙන අදහසක් තමයි අපි ජීවිතය ගැනත් ගොඩක් වෙලාවට අපේ බලාපොරොත්තු කඩ වෙන්නේ. එහෙම නැත්නම් අපි කෙනෙක්ගේ ආදරය අපේක්ෂා කරගෙන ඉන්නවා නමුත් ඒක අපිට ලැබෙන්නේ නැහැ. ඒ වගේ දේවල් අපිට සිද්ධ වෙන්නේ අපි අර ඒ ටයිමින් කියන එක ගැන දිහා අපි බලන විදිහත් එක්ක කියලා මට හිතෙනවා. එහෙම නැතුව අපි ඒක වෙන්න තියනවා නම් ඒක වෙන්න තියෙන වෙලාවේ වෙන්න තියෙන විදිහට වෙයි කියන විදිහ කියන්නේ මුකුත්ම නොකර උඩ බලන් ඉන්න කියන අදහසින් නෙමෙයි. නමුත් එහෙම අපිට එහෙම තැනක අපේ හිත තියාගන්න පුළුවන් නම් මම හිතනවා අපි අපිට ජීවිතේ ගොඩක් රසවත් අත්දැකීමක් වෙයි කියලා. ඔබ මේ කතා ගොඩක් කියනවා.
0: ඒව රසවත් කතා. ඒක ඔබ ජීවිතය ඇතුලේ අත්විඳද?
1: ඔව්. ඇත්තටම මගේ කියන්නේ මේ ශාස්ත්‍රයට මම අවතීර්ණ වෙන විදිහ මම තෝරා ගන්න සමහර රැකියා අවස්ථා ඒ ගොඩක් දේවල් සහ මගේ කියන්නේ ආදරය විවාහය ඒ වගේ දේවල් ඒව හැම එකක්ම කෙනෙක්ට හිතන්න පුළුවන් ඔක්කොම නිකන් පමා වෙලා උදා වෙච්ච වසන්තයක් වගේ එහෙම කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ ඒවා ඒ වෙන්නේ විය යුතුම විදිහට කියලා. සහ ගොඩක් මට ලැබෙන දේවල් ගැනත් මගේ සාමාන්‍ය මගේ ජීවිතේ මං පාවිච්චි කරන මං නිතර අදහන දෙයක් තමයි if it comes let it, if it goes let it කියලා. ඒ කියන්නේ එන දේවල් වලට එන්න ඉඩ දෙන්නත් අතහැරෙන මගහැරෙන සමුදෙන්න සිද්ධ වෙන දේවල් වලට සමුදෙන්නත් ඒ දෙකටම විවෘත මනසකින් ඉන්න නැත්නම් ඒ දෙකම ගැන ලොකුවට කම්පා නොවි ඉන්න වගේ තැනක හිත තියාගන්න. එහෙම සිස්සෙම එහෙම ඉන්න බෑ. ඒව එහෙම දැනෙන ඒව කම්පා වෙන මොහොතවල් තියෙනවා. නමුත් එහෙම ඉන්න මම උත්සාහ කරනවා.
0: අතහැරෙන දේවල් අකමැත්තෙන් අතහැරෙන දේවල් වලට හිත හදාගන්න එක ලේසියිද?
1: ලේසි නැහැ. හැබැයි ඒක ප්‍රැක්ටිස් එකක් කියලා මම හිතනවා. ඒක අපි දිනපතා හැම තිස්සෙම අපේ අත්දැකීම අපි ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක් කියලා මම හිතනවා. ගොඩක් මම ජීවිතේ ඉගෙන ගන්නේ වේදිකාවේ අපි ප්‍රැක්ටිස් කරන දේවල් එක්ක. අපි රංගනය කියන්නේත් අපි එක චරිතයකට අපි නොවන කෙනෙක්ගේ ජීවිතයකට අපි ආරූඪ වෙනවා වගේ එකක් නේ. එතකොට ඒ මානසික තත්ත්වයට අපි ඇතුළට යනවා කියන එකයි එතනින් එළියට එනවා කියන එකයි ඒ දෙක ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒක ඇතුළට යන්නත් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එතනින් අපි මිදෙන්නත් ඕනේ. නැත්තම් ඒ චරිතය අත්දකින ඒවා අපිට අපේ ජීවිතය කරගන්න බැහැනේ. හැබැයි අපි රංගනය සාර්ථක කරන්න නම් ඒක ඇතුළෙම ඉන්න ඕනේ. ඉතින් ඒ ප්‍රොසෙස් එක. එතකොට ඒක ඇතුළට යන එක සහ එයින් මිදෙන එක මම ප්‍රැක්ටිස් කරනවා. එතකොට ඒක නිසා මම හිතනවා ඒ සමහර දේවල් මම ජීවිතයටත් ආදේශ කරගන්නවා කියලා. මං කියන්නේ පැහැදිලිද දන්නේ?
0: පැහැදිලි. තවත් පැහැදිලි කරගන්න තරම් හිතන කටහඬක් ඕන තරම් වෙලා අහගෙන හිතන කියන දේ අහන්න හිතන

0: මේ අරුමැති හඬේ අයිතිකාරී වෙනස් විදිහට කතා කරන ගෑනු ළමයා. වෙනස් රංග පෞරුෂයන් පෙන්වන ගෑනු ළමයා. රංගවේදිනී බිම්සරා ප්‍රේමරත්න සමගයි මේ කතාව. අද වැඩසටහන ගොඩාක් ලස්සනයි කියලා ප්‍රාර්ථනා දෙවමිනී කියනවා. ගොඩක් ස්තුති ප්‍රාර්ථනා. අපි දෙවෙනි පැයටත් ඇවිල්ලා තියෙන්නේ. බිම්සරා කිව්වා පරණ පැය ඉවර වෙද්දි ජීවිතේ සමහර දේවල් ගැන කලබගෑනි කරගෙන කලබල වෙන්න ඕන නෑ. සමහර දේවල් ලැබෙන්නේ නියමිත වෙලාවට. ඒක හරියට පමාවියා වසන්තේ වගේ කියලා. අපි තව ටිකක් ඒ කතාව පැහැදිලි කරගමුත්. මම ওই කටහඬින් ඒ වගේ දේවල් අහන්න ආසයි.
1: මෙහෙමයි. අපි බලාපොරොත්තු වෙන දේවල් අපිට ඒ විදිහට ඒ මොහොතේ ලැබෙන්නේ නැත්නම් අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නේ එක දුක හිතන්න නැත්නම් ආත්මානුකම්පාවේ යෙදෙන්න ඒ වගේ. හැබැයි ඒ අපි බලාපොරොත්තු වෙන දේ අපිට වෙනස් කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් අපි ජීවිතේ දකින විදිය පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන් නම් සමහර විට ඒ දුක ඇති වෙන්නෙම නැති වෙන්න පුළුවන්. සමහර විට ඒ දුක තුනී වෙන්න පුළුවන්. නැත්නම් අපි සමහර විට වෙන දෙයක් ඒ අපි දකින විදිය අනුව අපිට සමහර විට දුකක් ඇත්තෙම නැහැ. ඇත්තටම සතුටක් ඇති වෙන්නත් පුළුවන්. මේ වෙන දේ අපිට බාර ගන්න අපේ හිත අපිට ලෑස්ති කර ගන්න පුළුවන් නම් කියන එක. මොකද ආදරේ හරි අපි ඒ දැනෙන හැඟීම් ඔක්කොම අපිට හිතටනේ දැනෙන්නේ. මේ ඔක්කොම හිතටනේ. ඉතින් හිත අපිට හිත හදා ගන්න කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ නිකන් දුක දෙයක් සිද්ධ වුණාම නැත්තම් බලාපොරොත්තු කඩමුණාම හිත හදා ගන්න කියලා නෑ. මම කියන්නේ ඒ වගේ දෙයක් වෙන්න කලින්ම හිත කියන එක ලෑස්ති කරගෙන ඉන්න, හිත හදාගෙන ඉන්න. එතකොට ඒ දේවල් සුභවාදී විදිහට බාර ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේ අදහසක් තමයි මට තියෙන්නේ. මම කියන්නේ හැමතිස්සෙම මේක සාර්ථක වෙනවා කියලාත්. මේ මගේ අත්දැකීම හැටියට මම අත්විඳින දෙයක් තමයි මම මේ කියන්නේ.
0: ඒ වගේ දේවල් වෙනුවෙන් හිත ලෑස්ති කරගෙන ඉන්න. කොහොමද අපි එහෙම හිත ලෑස්ති කරගන්නේ?
1: ඒක මම හිතන්නේ එක එක්කෙනා අනුව ඒක වෙනස් වේවි. එක එක්කෙනාට තමන්ගේ ඒ කොහොමද තමන් එහෙම කරගන්නේ කියන එක තමන්ටම හොයාගන්න වේවි. හැබැයි මම හිතන්නේ මට ගොඩක් වෙලාවට ඒක ලේසි වෙලා තියෙන්නේ මම ප්‍රැක්ටිස් එකක් විදිහටම මම මේ චරිත වලට විවිධාකාරයේ චරිත විවිධ අත්දැකීම් ජීවන අත්දැකීම් නිරූපණය කරන්න ලැබෙන නිසා ඒ ජීවිත දෙහ අපි සාමාන්‍යයෙන් නරක වැඩ නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන විදිහට සමහරට කුරිරු දේවල් නරක දේවල් එහෙම කරන චරිත වුණත් සමහරවිට අපිට රඟපාන්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ චරිත රඟපාද්දී මම ගොඩක් උත්සාහ කරන දෙයක් තමයි එහෙම චරිතයක් වුණත් ඒ චරිතය ගැන සහකම්පනයක් ඇතුව ඒ දිහා බලන්න කියන එක. නැත්තම් අපිට ඒක නිරූපණය කරන්න බැරි වෙනවා, සාර්ථක කරන්න බැරි වෙනවා. එහෙම කරන්න පුළුවන් විදිහට අපි චරිත දිහා දකින්න ඕනේ. ඉතින් ඒ එහෙම වෙන්න අපි මනස සකස් කරගන්න එක විදිහක් තියෙනවා. අපි කොහොමද ඒ දිහා බලන්නේ, මොන වගේ විදිහටද අපි ඒ අත්දැකීම ගෙනියන්නේ කියන එක. ඒ ඔය ඇක්ටිං ප්‍රොසෙස් එක. එතකොට ඒ රංගකාරයට අපි පුහුණු වෙන විදිහ තමයි මට ඇත්තටම ජීවිතය පහසු කරගන්නත් උපකාර වෙලා තියෙන්නේ.
0: බහරිම ලස්සන කතාවක් කිව්වා. අපිට හිතමුකෝ නපුරු නරක සමාජ විරෝධී එහෙම චරිතයක් කරන්න හම්බුණා කියලා. මුත් ඔබ ඒ චරිතය දිහා සහකම්පනයෙන් යුතුව බලන්න උත්සාහ කරනවා. එතකොට තමයි ඒ චරිතයට චරිතානුගත වීමට පුළුවන් වෙන්නේ කියලා. ඔබ එහෙම කියද්දි මං කල්පනා කළා එහෙම සහානුකම්පාවෙන් බලන්න පුළුවන් කියන්නේම ඕනෙම මනසෙක් ඇතුලේ කොහේ හරි තැනක ලස්සන දෙයක් ඇති නේද?
1: අනිවාර්යෙන්ම. මම හිතන්නේ සහකම්පනය කියන එක අපි මනුෂ්‍යයෝ විදිහට අපිට හැමෝටම තියෙන්න ඕන දෙයක්. අපි හැමෝම දිහාම ඒක ඒ විදිහට බලන්න ඕනේ දෙයක්. අපිට අර දැන් ඉවසීම ගැන කියන්නේ, ඉවසන්න ඕනම තැන වෙන්නේ ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ඉවසන්න ඕනම තැන. ඒ වගේ සහකම්පනය කියන එකත් අපිට පහසු, අපි ආදරය කරන නැත්නම් අපිට වටින අයට අපිට දෙන්න ලේසි. නමුත් සහකම්පනය ඇත්තටම අවශ්‍ය වෙන්නේ එහෙම දෙන්න අමාරු අයට අපිට දෙන්න පුළුවන් නම්, එහෙම එහෙම චරිත දිහා බලන්න පුළුවන් නම්. සහකම්පනය කියන එක කියන්නේ ඒ අය වගේ වෙන්න කියන එකවත්, ඒ අයව අනුමත කරන්න කියන එකවත් නෙමෙයි. සහකම්පනය කියන්නේ ඊට වැඩි ටිකක් වෙනස් දෙයක්. ඉතින් සාමාන්‍ය ජීවිතයේදී අපිට සහකම්පනය කියන එක ඇති කරගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒ අපිට ලේසි වෙනවා. ඒ අපිට ඒ තියෙන අවස්ථාවන් අපිට මුණ ගැහෙනේ සමහර අය. අපිට ආදරයේදී කෙනෙක් අපිව රිද්දුවත් අපිට ඒ අපි බලාපොරොත්තු වෙන ආදරේ නොලැබුණත් අපිට මං හිතන්නේ ඒක ඒ තත්ත්වය අවබෝධ කරගන්න සහ අපේ හිත රිද්දගන්නේ නැතුව පවත්ව ගන්න පහසු වෙයි කියලා මං හිතනවා.
0: තව කෙනෙක් දිහා ඒ කෙනාගේ සපත්තුවට බැහැලා ටිකක් බලාගෙන හිටියොත් සාධාරණ හේතු හම්බ වෙයි ඔබටත්.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya. මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036.
4: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවෙදි මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳ ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් වුණේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
2: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0718 56.956.
0: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක.
5: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
0: ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
5: Net FM DJ night face to face attack show. Attack show.
0: 1, 2, 3, let's go. ලංකාවම දන්න DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න.
5: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා Rare Novator.
6: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apico Satosa Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak.
5: Net FM DJ Night.

0: 만나람래 아다이 비나리다 하드라이 탓프르 파나스 파하이덴 빔사라 프레메라트는게 아다키임 사하에게 베나스 카다하드 아수레 아피 아드라트리 하르마 순다르와 가타크르민 있네 මං කැමති බිම්සරා එක ඉස්කෝල යන්නකි අපි ඉස්කෝල විස්තර ටික කතා කරන්න ඕනේ. ඉතින් කියන්න කොහෙද ඉස්කෝලේ මොනවද විස්තර?
1: මම පාසල් ගියේ මියුසික් විද්‍යාලයට. පළවෙනි වසරේ ඉඳන් ඒ ලෙවල් ඉවරනකම් මියුසික් විද්‍යාලේ හිටියේ. මගේ තනේ ප්‍රාථමික අංශේ ඉන්න කාලේ ඉඳන්ම මම ඉස්කෝලේ පොඩි දඟයෙක් විදිහට නමක් හදාගෙන හිටියා.
0: දැන් නම් හිතෙන්නේ හැම දැක්කම
1: නෑ මිනිස්සු කටහඬෙන් හරි මං ඉන්න විදිහෙන් හරි තමයි මං හරිම නියුණු තැම්පත් කෙනෙක් කියලා. දැන් මං එහෙමයි. ඒ කාලේ එහෙම නෑ. ගොඩක්ම දඟ සාමාන්‍යයෙන් කොල්ලෙක් විතර දඟ කියලා මට ගොඩක් මේ මගේ ගුරුවරු සහ යාළුවෝ එහෙමත් කිව්වා ඒ කාලේ. එහෙම දඟකාර වැඩවලට ගොඩක් ඉස්කෝලේ යමු වෙච්ච එහෙම නමක් හදාගෙන හිටපු එහෙම ළමෙක්. හැබැයි එක්තරා කාලෙකදී මම අඳුර ගන්නවා මට කලාවට මං ලැබී කියලා. ඒ කියන්නේ මං දක්ෂද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් මම සාමාන්‍ය පාඩම් වැඩවලට යම් දක්ෂතාවයක් තිබුණා. ඒ අතරේ මං කලා වැඩවලට කැමති කියන එක මම දැනගත්තා.
0: ඒ දැනගත්තත්
1: හරිම ඒකත් හරි අමුතු වැඩක් කියන්නේ මම ගොඩක් කියවන පුංචි කාලේ ඉඳන් මම පොත් කියවන්න කැමතියි. ඒක පොඩි අම්මා අපිට ඇති කරපු ඇබ්බැහියක් කියලා මම හිතනවා. මොකද අම්මා අපිව කොඩා කාලේ මේ ජාතික පුස්තකාලයට ගෙනහිල්ලා, කියන්නේ විශේෂම නිවාඩු කාලවලවල උදේ 7:00 විතර වගේ අපිව පුස්තකාලෙන් දාලා යනවා. අම්මා වැඩ ඇරිලා එන්නේ හවස 4 විතර වෙනවා. ඒ කාලේ වෙනකම්ම ඇත්තටම අපිව මේ ඒ පුස්තකාලය අධිපතිනියට බාර දීලා යන්නේ. මෙයා අපි දෙන්න මායි අක්කයි දෙන්න ඉන්නේ. ඉතින් අපි දෙන්න බාර දීලා යනවා. ඒ ගියාම මුළු දවස පුරාම අපි කරන්නේ පොත් කියවන එක. ඉතින් කන දෙයක් මොනා හරි අපිට දීලා තියෙනවා. ඉතින් ඒක අපි එක වෙලාවක කනවා. ඊට පස්සේ ඉතින් දවසම පොත් කියවන එක. ඉතින් ওই පොත් කියවන එකත් එක්ක පාසලේ පුස්තකාලයත් මට ඉතාම පුරුදු තැනක්. ඉතින් උතර මං සෑහෙන සාමාන්‍යයෙන් ඇත්තටම පාසල් කාලයෙන් කියන්නේ එකහමාරට දෙකට පාසල ඉවර වුණාම ඊට පස්සේ මම වැඩිපුර වෙලාවක් කියන්නේ හේතුවක් ඇතුව හෝ නැතුව නිකන් ඉස්කෝලේ තව වැඩිපුර පැය කීපයක් ඉන්නවා. ඉතින් ඒ ඉන්න අතරේ මම ගොඩක් වෙලාවට පුස්තකාලය තමයි කාලය ගත කරේ. ඒකත් අර පොත් මං හරි වේගෙන් කියවලා ඉවර කරා. එතකොට මට කියවන්න දෙයක් නැති වුණාම මම කරන්නේ අපේ අක්කලා එක එක ඉස්කෝලේ ඇතුලේ අනික අක්කලා ඔය එක එක නාට්‍ය ප්‍රැක්ටිස් කරනවා, බෑන්ඩ් එකේ ප්‍රැක්ටිස් යනවා, එහෙම එක එක දේවල්. මගේ වැඩේම හැමතිස්සෙම ඔය එක එක ඉස්කෝලේ ඇතුලේ අහුමුළු හොයාගෙන කොරිඩෝස් අස්සෙන් ගිහිල්ලා මේ ප්‍රැක්ටිස් කරන තැන්වලට සාමාන්‍යයෙන් අර ඒකට අදාළ ළමයෙක් නෙවෙයි නම් ඒ ප්‍රැක්ටිස් එකේ ඒගොල්ලන්ට අවසර නැහැ ඒකට ඇතුල් වෙන්න. මම ඉතින් කොහේ හරි මුල්ලක් හොයා ගන්නවා සද්ද නැතුව එතන ඉන්නේ. ඉතින් ওই විදිහට මගේ පාසල් කාලේ මම එක අවධියක් මම හිතන්නේ කාලයක් ගෙවුණා. මෙහෙම අනික් අය රඟපානවා, අනික් අය ගීත ගායනා කරනවා, මියුසික් ප්‍රැක්ටිස් වල යෙදෙනවා, බෑන්ඩ් ප්‍රැක්ටිස් ඒවා හැම බලන් හිටපු කාලයක් තිබ්බා. මම හිතන්නේ මං ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. මං දන්නේ නැතුව හැබැයි මං ඒ කාලේ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා මං හිතනවා. මොකද ඊට පස්සේ යම් යම් අවස්ථාවල නාට්‍යයක්කට ළමයින් විසසන කැඳවනකොට ඒවට මං ගියා සහ ඒවෙන් තේරුණා. එතකොට ඒ තේරෙන්නේ ඇත්තේ මං හිතන්නේ ඒ අර බලන් ඉඳලා හදාගත්ත ප්‍රැක්ටිස් එකෙන් නැත්නම් ඉගෙනගත්ත දේවල් වලින් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයගෙ තමයි පාසල් කාලේ හරි රසවත්. මොකද මේ ඊළඟට එක කාලයක් යනකොට මම හිතන අවුරුදු 13 14 වගේ කාලේ වෙනකොට අර ඩ්‍රාමා ළමයා නැත්නම් නාට්‍ය කරන ළමයා වගේ එහෙම නමක් මට හැදිලා තිබ්බා. එතකොට ගීත ගායනයට යම් තාක් දුරකට නර්තනය සහ ඒ වගේ විවිධ ප්‍රාසංගික කලා පැතිවලින් ජන ගායන, කවි ඔය වගේ එක එක දේවල් ඉස්කෝලේ ඇතුළේ මම කරා, නිවේදන කටයුතු කරා. ඉතින් ඉස්කෝලේ ඇත්තටම මට ලොකු මගේ ඒ කියන්නේ මුළු අර ස්කිල් සෙට් එකම හදාගන්න හම්බ වෙච්ච ලොකු තැනක් වුණා. අදටත් මං ඉතින් ස්කෝලට හරි මාදුරේක හින්දා දැනුත් මම ආයි ඉස්කෝලේ යනවා. හැබැයි දැන් යන්නේ නාට්‍ය පුහුණුකාරියක් විදිහට. ඉස්කෝලේ දැන් ඉන්න පරම්පරාවට මං ඉගෙන ගත්ත දේවල් බෙදා දෙන්න.
0: ඇත්තටම මං කල්පනා කළේ ඔබෙන්නේ දේවල් ඉගෙන ගන්න කොච්චර වාසනාවන්තද කියලා. මොකද පුංචිම තැන ඉඳලානේ ඔබ පටන් ගන්නෙ. මුල්ලක් හොයාගෙන ඈත බලාගෙන ඊට පස්සේ ටික ටික ඒ දෙයට ආදරය කරන්න පටන් ගන්නවා. ඒ ඔක්කටම වඩා මං දැන් කල්පනා කළා ඔබේ කටහඬ ඇතුලේ පොත් තියෙනවා කියලා. ඔව් ඇත්තටම ඔබ ඔබ ඔබ කියවූ දේවල් ඔබේ හඳ අස්සෙන් ඇහෙනවා. පොතක් කතා කරනවා වගේ.

0: මේ නගරේ අලුත් වෙලා කියන ගීතේ මම ඇත්තටම ප්‍රචාරය කළේ ඔබේ පාසල ගැන හිතලා. පාසල වෙනස් වෙලා ඇති, ඊළඟට එන පරම්පරා වෙනස් වෙලා. හැබැයි ඔබේ මතක ඒ විදිහටම ඔබ තාමත් අපිත් එක්ක ආවර්ජනය කළා. දැන් ටික ටික අපේ කතාව දුර යනවා. හැබැයි ළඟ වෙලාවකදී නතර කරන්නත් තියෙනවා. බිම්සරා, ඔබ තෝරා ගන්න චරිත ඇතුලේ ඒ මොහොතේ ඔබ ජීවත් වුණාට පස්සේ එතනින් එළියට එනවද?
1: ඔව්, ඒක මං උත්සාහයෙන්ම කරනවා. මොකද ඒ මං හිතනවා අපි රංගනේ ඒක අභ්‍යාස කරන්න ඕන දෙයක් කියලා. චරිතවල තියෙන යම් ගුණාංග අපි දැන් අර සාමාන්‍ය රැකියාවක් කරනකොට මිනිස්සුන්ට කියන්නේ මේ ගෙදර ගිනි පිටට දෙන්න එපා, පිට ගිනි ගෙදර ගෙනියන්න එපා කියලා. ඒ වගේ අපි චරිතයක කරන දේවල් ඒකේ යම් හැසිරීම්, හොඳ දේවල් වෙන්න පුළුවන්, නරක දේවල් වෙන්න පුළුවන්, ඒ දේවල් අපි ගෙදර ගෙනියන්න නරකයි කියන අදහසේ තමයි මම ඉන්නේ. ඉතින් ඒක අපි වේදිකාවෙන් ඉගෙන ගන්න දෙයක්. කොහොමද අපි ඒක අපි ටැප් අවුට් වෙනවා, එහෙම නැත්නම් අපි ඒකෙන් ටියුන් ඔෆ් වෙනවා වගේ එකක් කරනවා. ඒ කියන්නේ අපි චරිතයක් කරලා ඉවරුණාට පස්සේ, නැත්නම් රිහර්සල් එක ඉවරුණාට පස්සේ අපි එයින් මිදෙන්න යම් එක රුටින් එකක් තියෙනවා අපි කරන්න ඕන. ඒක යම් ස්ටෙප්ස් කීපයක් තියෙනවා අපි කරන්න ඕන. එහෙම කරේ නැත්නම් සමහර ඒ තියෙන ගති ලක්ෂණ, සමහර ඒ හැසිරීම් අපි ඉතාම නරක විදිහට අපේ පුද්ගලික ජීවිතයේත් අපිට අපි දන්නේ නැතුව සමහරට අවිඥානිකව අපෙන් සිද්ධ වෙන්න පුළුවන්, අපෙන් භාවිතා වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ඇත්තටම රංගනය කියන එක මම හරිම අවබෝධයෙන් හරිම ඒකට මම ඉතාමත්ම කැමතියි. මම හිතනවා ඒක හරිම අසිරිමත් දෙයක් රංගනය කරනවා කියලා, අපි රංගනය යෙදෙනවා කියලා කියන්නේ ඒක ලේසියෙන් ඒකේ උපරිමය අත්පත් කරගන්න බැරි ටිකක් ඒක මහන්සි වෙන්න ඕන දෙයක්. සහයම මහන්සි වෙලා ඒක කරාට පස්සේ ලැබෙන ඒකේ ලැබෙන තෘප්තිය කියන එක මම හිතනවා ඒක ඇබ්බැහි වෙන්න පුළුවන් විදිය තෘප්තියක් කියලා. ඉතින් ඒකට මං සෑහෙන්න මං කැමති. හැබැයි ඒක අර වගේ අවබෝධයක් එක්ක කරන්න ඕන දෙයක් විදිහට තමයි මම රංගන කාර්යය දකින්නේ. ඉතින් ඒ නිසා එහෙම අනිවාර්යයෙන්ම ඒ චරිතයෙන් කරසකල්ලි වුණාට පස්සේ ඒකෙන් මිදීමට මම දේවල් කරනවා. මට මේක කියාගෙන යනකොට අර රසවත් කතාවක් මතක් වුණා. මං කලින් හිටපු මං කලින් රඟපාපු චරිතයකට නම කිව්වට කමක් නැහැ, බැද්දේ කුලමිය කියන ටෙලිනාට්‍යයේ. ඒකෙත් ඔය රොෂාන් රවින්ද්‍රත් එක්කම තමයි මට රඟපාන ලැබෙන්නේ. ඒකෙත් මම රොෂාන් රවින්ද්‍රගේ පැරණි පෙම්වති, දැන් එයාව හිමි නොවන පෙම්වතිය. ඉතින් ඔය ඒක විකාශ වෙන කාලේ මමයි අම්මයි මොකක් හරි මම හිතන්නේ පවුලේ කටයුත්තකට ආශිර්වාද කරගන්න වෙන්න ඕනේ. අපි බෙල්ලන්විල පන්සලට ගියා. ඉතින් මේ පන්සලේ අපි දැන් බෝධිය අසලා අපි වතාවත් කටයුතු කරමින් ඉන්න අතරේ එක් කාන්තාවක්, මැදිවිය කාන්තාවක් දුවගෙන ආවා මංගාවට. දුවගෙන ආවිලා, අනේ ඉතින් ඔයාට ඩොක්ටර් තේමියව හම්බු වෙන්නේ නැහනේ, අයියෝ ඒක කරගන්න බැරි වුණානේ. මම මට ඇත්තටම අමතක වෙලා තිබ්බේ කවුද ඩොක්ටර් තේමිය කියන්නේ, මොකද්ද මේ කියන්නේ කියලා. දැන් ඒ එතනින් තමයි මට ඇත්තටම ගොඩක් දැනෙන්නත් ගත්තේ මේ අපි ඒ රංගකාරයෙන් මිදුණට ප්‍රේක්ෂකයා සමහරලාට ඒක පුච්චර මතක තියාගෙන ඉන්නවද, ඒ කතාව ඇතුළට කොයිතරම් කිමිදෙනවද කියලා. ඒ වගේ හරි රසවත් අද්දකීම් සිද්ධ වෙනා වෙලාවකට.
0: සහ ඔබ එහෙම කියද්දි මම කල්පනා කළා ඇත්තටම එහෙම චරිතාංග නළුවෙකුට නිලියකට අපි කොච්චර ගරු කරන්න ඕනේද කියලා. ඒ යම් හේකින් තමන්ගේ ඇතුළාන්තයට යම් කිසි ඩැමේජ් එකක් කියන්නත් බෑ, හැබැයි නොකියත් බෑ. ඇතැම් නපුරු චරිත, කළු චරිත
1: තරම් අපි මෙහෙම හිතමුකෝ. දැන් අපි හිතන්න කිමිදුම්කරුවෙක් කියලා, කිමිදුම්කරුවෙක් එයා යම් පුහුණුවක් ලබන්න ඕනේ ඒකට යෙදෙන්න. එතකොට ඒ කිමිදුම්කරුවා කරන්නේ යම් මට්ටමකින් පොඩි රිස්ක් එකක් තියෙන වැඩක්. එයාගේ ජීවිතයට යම් හානියක් යම් බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. හැබැයි එයා ඒක ගැන දැනුවත්ව සහ අනික් එක බලන අයත් ඒක දකිනවා. හැබැයි එයා කිමිදිලා ඒ අත්දැකීම අපිට බෙදා ගන්නකොට, නැත්නම් එයා ඒ දකින දේ අපිට පෙන්වන්න යම් විදිහට සලස්වනකොට, ඒ ඒ කිමිදුම් කරුවා කරන කාර්යයේ ලොකු වටිනාකමක් තියෙනවා. හැබැයි එයා ඒකෙන් ඒ තමන්ගේ ඒ සේෆ්ටි එක, නැත්නම් තමන්ගේ ආරක්ෂාව, තමන්ගේ ඒක හදා ගන්න ඕනේ. එතකොට ඒ වගේම තමයි මම හිතන්නේ රංගකාරයත්. ඒ අපි වෙන්නේ චරිතයක් ඇතුළට කිමිදෙනවා වගේ එකක් තමයි. ඒක හරියට කරනවා නම් ඒ වගේ දෙයක්. හැබැයි ඒක අවබෝධයෙන් දැනුවත්ව කරන්න ඕනේ. ඒක ඇතුළට කිමිදෙනවා වගේම ඒකෙන් එළියට එන්නත් අපිට පුළුවන් වෙන්න ඕනේ.
0: රංග වේදේ සම්බන්ධයෙන් උනන්දුවක් තියෙන කෙනෙක් අපි වහගෙන හිටියා නම් මං හිතනවා ඔබට හරිම වටිනා ඒ කිව්ව කතාව කියලා. අධ්‍යනයකින් තමන් යන ගමන ගියොත් ඒ ගමන ඇතුලේ ඔබට බොහෝ දේවල් තියෙනවා සොයා දැක බලා ගන්න.

0: සුන්දර රංගවේදිනිය, කාලයට කොච්චර ප්‍රශ්න විසඳන්න පුළුවන්ද?
1: කාලය අපි දෙනවා නම් මං හිතන්නේ ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා. ඒකට ඉවසීමත් සම්බන්ධයි කියලා මං හිතනවා. අපි ඕනම දෙයකට අවශ්‍ය කාලය දෙනවා නම් මං හිතනවා ඒකෙන් ඒක හරියටම අපිට විසඳ ගන්න පුළුවන් කියලා. හැබැයි සමහරවිට අපිට තියෙන්නේ ඊට වැඩිය අඩු කාලයක් කියලා අපි හිතන් ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි හැම දෙයකටම ඒකට නියමිත කාලයක් තියෙනවා. මම හිතන්නේ ඒක තමයි මම අර මුලින් ටයිමින් කියලාත් කිව්වේ. අපි විශ්වාස කරේ නැති වුණාට අපි විශ්වාස කරන්න කැමති නෑ ඒකට. නෑ මේක මට මේ දැනෙන විදිහටමයි මෙහෙම කියලා එහෙම නැහැ. ඕක මට ඇත්තටම තේරුම් ගන්න පුළුවන් වුණා එක විදිහකින්. මම ටිකක් අර දේවල් එකතු කරන්න කැමති කෙනෙක්. ඉතින් හරියට බඩු පිරෙනවා ගෙදර. ඉතින් මම ගෙදර කට්ටියගෙන් හරියට වෙනුම් අහනවා. ඔයාගේ සුවේනියර්ස් ඔය අරවයි මේවයි මොනවද අප්පා මේ පරණ ස්ක්‍රිප්ට්ද, ෂෝස් කරපු ඒවයි, ටිකට්ද මන්දන්නේ. ඔව් කුණු ගොඩවල්නේ එහෙම කියලා. ඒ වගේ කියන්නේ ඒ විතරක් නෙවෙයි, තව ගොඩාක් එක එක දේවල් මම හරියට එකතු කරනවා කියලා මට තේරිලා තිබ්බා. පස්සේ කාලෙකදී මට ඇත්තටම ඕන කරා බඩු අඩු කරගන්න, දේවල් හැල්ලු කරගන්න. ඒ කියන්නේ දේවල් වලින් මට සැහැල්ලු වෙන්න, මම පොදි කරගෙන ඉන්නේ නැතු. ඒකට මම ඒක තේරුම් ගත්ත දෙයක් තමයි ඒක මම හිතන්නේ මොකක් හරි මේ ජපනීස් කොන්සෙප්ට් එකක්, මේ අදහසක් ඔය සුද්ධ පවිත්‍ර කරන එක ගැන තිබිච්ච අදහසක්. හැබැයි ඒක මට හරි ලස්සනයි කියලා හිතුණා. ඕනම දෙයක් අපි දැන් මේ මොහොතේ අපිට ඒක මාර වැදගත්, හරිම ලොකුයි, ඒක හරි හරිම තීරණාත්මකයි වගේ එහෙම කියලා දැනුණාට ඊට ඒ මොහොතේ ඉඳන් කල්පනා කරන්න අදින් අවුරුදු 5ක් ගියාට පස්සේ මේ විදිහට මට ඒ දේ ගැන දැනෙයිද කියලා. එහෙම නැත්තම් ඒ කියන්නේ ඒ දේ ඔයාට අයින් කරන්න පුළුවන්. නැත්තම් ඒ දේ ඔයා මේ විදිහට යෙදෙන්න අවශ්‍ය නැහැ කියලා. ඒක ඇත්තටම මේ ඔය අස්පස් කිරීම ගැන තිබිච්ච දෙයක්. ඒතර බඩු මේ බඩුව මම තව අවුරුදු 5කින් මට අවශ්‍යද? එහෙම නැත්තම් මේ මේ මේ මං තියාගෙන ඉන්න දේවල් මෙහෙමම තියෙන්න ඕනේද කියලා. එහෙම අවුරුදු 5කින් ප්‍රශ්නයක් නොවන දෙයක්, අවුරුදු 5කින් අවශ්‍ය නොවන දෙයක්. එහෙනම් ඒ කියන්නේ ඒකේ වැදගත්කම මේ මොහොතේ විතරයි. එනිසා ඒක ගැන ලොකුට තැවෙන්න, ලොකුට වද වෙන්න අවශ්‍ය නැහැ කියන වගේ අදහසක්. මන් දන්නේ මං ඒක අදහස හරියටම කිව්වද කියලා මම තීරණ ගත්ත විදිහ එහෙමයි. ඉතින් ඒක මං හිතනවා මං දැන් ඒ මම ටිකක් සැහැල්ලු වෙන්න. මං ඉස්සර මෙහෙමම නැහැ. මං හරි ටිකක් කේන්ති යන එහෙම කෙනෙක්. හැබැයි මං දැන් මං හිතන්නේ මං ටිකක් ඒ නිවිලා ඉන්නේ ඒ යම් දේවල් ටිකක් මගේ ජීවිතයට එකතු කරගත්ත හින්දා කියලා මං හිතනවා. ඒ අවුරුදු 5 කොන්සෙප්ට් එක මම සෑහෙන පාවිච්චි කරනවා. මං දැන් ටිකක් මට නුරුස්සන, එහෙම නැත්නම් මම කැමති විදිහට වැඩ වෙන්නේ නැති මොහොතවල් වලදී මං හිතනවා තව අවුරුදු 5කින් මට මේ අද මේ දවසේ මේ මොහොත මතක් වෙයිද? එහෙම වෙන්නේ නැහෙනි. මට මං ඒක ගැන හිතන එකකුත් නැහැ. ඉතින් එහෙනම් ඒ කියන්නේ මේක ගැන මම මෙච්චර වද වෙන්න ඕනේ නැහැ. මේක පොඩ්ඩක් අමතක කරමු කියලා එහෙම අමතක වෙන්න සැහැල්ලු වෙන විදියක් හොයනවා.
0: ස්තුතියි සුන්දර ගෑනු ළමයෝ. ස්තුතියි.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: තය ගානක් ඩ්‍රයිව් කරලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උසහනය.
2: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
3: සිහින් හැඩතින රෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
2: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
3: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
2: නොවිනස්වන රසවත්ම රසය.
3: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
2: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
4: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
5: Non-stop remix remake එකට හැපෙන DJ Blast එක.
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
5: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
4: ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් අපිට WhatsApp කරන්න.
5: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා රෑ 9ට.
6: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apico Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
5: Net FM DJ Night.

0: පමාවී ආ වසන්තය ජීවිතයට දේවල් හිමි වෙලාවටයි එන්නේ කියන එක අද අපේ මේ මුළු කතාව ඇතුළෙම තිබ්බ හොඳම කතාව ඒකයි කියලා මට හිතෙනවා. දැන් මම කැමති ඔබේ ජීවිතේ මෑතකදී උදා වෙච්ච වසන්තය ගැන කතා කරන්න.
1: තරංගෝ කියන්නේ මම ළඟදි විවාහ වුණා කියන එක ගැන. ඒකත් වෙන්නේ මං අරුදු 20කටත් වැඩි කාලයක් ආශ්‍රය කරපු මගේම හොඳම යාළුවත් එක්ක. අපි යාළුවෝ ඉදිරියට ගොඩ කාලයක් ආශ්‍රය කරලා යම් තැන්වලදී අපිට නැහැ අපිට ඊට වැඩිය එහා ගිය කැමැත්තක් ආදරයක් දෙන්න ගැන තියෙනවා.

0: Tranquila, Danila. Hemet denonat කස්සාදයක් එහෙම නැත්නම් විවාහයක් වෙනුවෙන් නැත්නම් අපි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවද නැද්ද කියන එක ගැනත් සෑහෙන කාලයක් දිගටියවක ඉඳලා මොකද ඇත්තටම එහෙම වෙන්න අවශ්‍ය නැති වුණේ අපි එච්චරටම හොඳ යාළුවෝ. ඉතින් යාළුකම ගොඩක් වටිනවා ඊට වැඩිය ඒක සම්බන්ධකමකට ගියාට පස්සේ සමහරවිට යාළුකම් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඊට වැඩිය අපි තාම කියන්නේ අපි වෙනස් චරිත දෙකක් චරිත කියන්නේ පර්සනැලිටි විදිහට අපි ටිකක් වෙනස් දෙන්න. හැබැයි හිතන විදිහේ යම් එක කියන්නේ අපේ ජීවිතාරමුණු වගේ දේවල් එක අපි ගොඩාක්ම එක වගේ නිකන් එකම කාසිය දෙපැත්ත වගේ එහෙම ගති තියෙනවා අපි දෙන්නගේ. ඉතින් ඒ යාළුකම හරි තද ලොකු බැඳීමක් සාටිකක් වයස් පරතරයකුත් තියෙනවා. ඒ නිසා ගෙවල් වලින් එහෙමත් වැඩි කැමති වුණේ නැති එහෙම ඉතිහාසයක් තිබ්බා අපිට. ඉතින් ඇත්තටම විවාහයකට සම්බන්ධකට යන්න යන්නේ නැතුව ඉමු කියන වගේ අදහසකින් තමයි අපි හිටියේ. පස්සේ ටික ටික අපිටම නොදැනී එක වෙනස් වුණා. ඊට පස්සේ හරි සම්බන්ධතාවය තිබ්බත් ඉතින් විවාහ වෙන්න ඕනේ නෑනේ වගේ එහෙම තැනකත් හිටියා කාලයක්. එහෙම ඉඳලා හැබැයි විවාහ වුණා.
1: ඇයි අදම යාළුවා විදියට තෝරගත්තේ?
0: එහෙම තෝරා ගැනීමක් කළා නෙමෙයි. මගේ ඇත්තටම මගේ මුළු ජීවිතේ පුරාම තියෙන ගොඩාක් දේවල් එහෙම අහම්බ. يعني හරිම අහම්බයකින් මුණ ගැහිච්ච.
1: කොහොමද හොඳම යාළුවා වුණේ?
0: අපි එකම තැන රැකියාව කළා එක කාලයක්. එතකොට ඒ විදිහට තමයි අඳුරගත්තේ. හැබැයි එතෙන්දී අපේ ගොඩාක් වැඩ කරන විදිහ අපි බලාපොරොත්තු වෙන දේවල් අපේට අපි ජීවිතයේ දකින විදිහ කියන දේවල් ගොඩාක් සමානයි. ඉතින් ඒකත් එක්ක අපේ ලොකු සමාජලට දැන් මොකක් හරි මීටින් එකදී හරි වැඩකදී හරි අපිට ඇත්තටම මම දෙයක් කියන්න ඕනේ නැහැ. මට මං ඒක හිතනකොටම එයාටත් ඒක හිතිලා තියෙනවා. ඒ වගේ නිකන් හරි ටිකක් ඩීප් කනෙක්ෂන් එකක් තියෙනවා කියලා අපිට දැනුණා අපි ඒ අඳුරගත්ත කාල මුල කාලවල ඉඳන්. ඒතකොට ඒ නිසා හරිම ලේසි හරි පහසු යාළුකමක්. ඒක එහෙම මෙයා තමයි ඔන්න අදින්දම් මගේ හොඳම යාළුවා කියලා එහෙම එකක් නෙමෙයි. එහෙම නිකන් ආශ්‍රයත් එක්ක කාලයක් තිස්සේ ගොඩ නැගිච්ච දෙයක්. ඉතින් අවුරුදු අපි මුලින්ම අඳුරගෙන මම හිතන්නේ අවුරුදු 20කටත් වැඩි 23ක් විතර වගේ කාලයකට පස්සේ තමයි අපි කසාද බඳින්නේ.
1: මිත්‍රත්වයේ බැම්ම කැඩුනේ කාටින්ද? දෙන්නත්
0: ඒක එහෙම මේ දවසේ මේ මොහොතේ එහෙම කියලා කියන්න බැරි. ඉතාලම හිමින් මං කිය ඔය කාලය කියන එක ගැන මට ඇත්තටම තියෙන්නේ ඒ වගේ අස ඒක වෙන්න ඕන හරිම කාලේ තමයි දේවල් සිද්ධ වෙන්නේ. ඒ අපිට
1: ඔය කියන අවුරුදු 20ක යාළුකම ඇතුළ දෙන්න වෙනත් සබඳතාවල හිටියේ නැද්ද?
0: තිබුණා. එහෙම තිබිච්ච කාලවලුත් තිබුණා. එහෙම වෙනත් සබඳතාවල හිටපු කාලවල තිබුණා. සහ ඒවායින් යම් ඒවා කැඩිලා ඒවයින් අපි දුකට පත් වෙලා එහෙම ඉන්න කාලවල තිබුණා. එතකොට සමහරවිට අපි ඈත් වෙන නෑ යාළුකමත් අවශ්‍ය නෑ කියලා වගේ එහෙම ඈත් වෙන්න උත්සාහ කරපු කාලවලුත් තිබුණා. ඔය වගේ විවිධ විදිහට එහෙම ජීවිතය ගලන් ගියා. හැබැයි ඒ අවබෝධය කියන එක මං කිව්වා අර කෙනෙක්ට තියෙන ගරුත්වය සහ අවබෝධය කියන එක තමයි ඇත්තටම ආදරයේදී මම ඒක වැඩිම වටිනාකම දෙන එක. يعني අර ප්‍රේමණීය හැඟීම් කියන ඒවා සහ ප්‍රේමය කියන එක වටිනා තමයි. නමුත් ප්‍රේමය අපි මං හිතන්නේ මට නම් මගේ පැත්තෙන් මම තේරුම් ගත්ත විදිහට මට වැඩිපුරම දැනෙන්නේ ප්‍රේමය හරියටම පවතින්නේ අපි ඒ අවබෝධය සහ ගරුත්වය කෙනෙකුට දෙන්න පුළුවන් නම් ඒ දෙන තැනදී විතරයි කියන එක. ඉතින් මට හොඳින්ම දැනෙච්ච හොඳටම ඒක අවබෝධ වෙච්ච කෙනා එක තමයි මං අන්තිමට විවාහ වෙන්නේ.
1: අවුරුදු 20කට 23කට එහාගේ යාළුකම විවාහය දක්වා අතරමැද කාල සීමාව ඇතුලේ සමහර විට වෙන වෙන අය වෙනුවෙන් බලාපොරොත්තු වෙන් වුණු කාලයක්. ඒ සියල්ල දිහා බලාගෙන ඉඳලා කොහේදෝ තමන්ට නොතේරෙන අවස්ථාවක ජීවිත අවස්ථාවක එකිනෙකා වෙනුවෙන් ඔබ මැවුණ කියල තීරණයකට එනවා.
0: ජීවිතය හරි පුදුමයි. ඔව් ඇත්තටම.

0: අද අපේ හමුවේ අවසන් කතාවට එළඹෙන්නේ මං ඉතින් ඇයට කිව්වා අපරාධය ආදරය ගැන මට මුලින් අහන්න තිබ්බා. එතකොට බිම්සරා මට කියනවා නෑ ඒකත් ඔය හරි වෙලාවට ඇහුවා. සමහර විට වෙන්නේ නැති.
1: හැමදේම හැම හරිම කාලෙදි සිද්ධ වෙන්නේ.
0: කියන්නේ ප්‍රේමය පිළිබඳ ප්‍රශ්නයත් හරිම වෙලාවේදී මං අහන්න ඇති. අනිත් වැඩ ඔක්කොම පැත්තකට තියලා වැඩසටහන ගැන උනන්දුවෙන් අහනවා කියලා කියන කවුද මේ? හරිම සිත් ගන්නාසුළු අර්ථාන්විත කතා විලාශයක්ලු ඔබට තියෙන්නේ. කොයි ඉතින් ඔබ කවුද කියලා නැහැනේ කවුරුනත්. ඒ නියෝජනය වන්නේ අද දවසේ අපිට පණිවිඩය උප සියලු දෙනාගේම සෙනෙහස එකින් එක කියවන්න බැරි වුණාට බොහොම ස්තුතියි. පමාවී පැමිණි වසන්තය ගැන තවත් විස්තර හන්නම මට හිතෙනවා. දැන් සබදතාවල දෙන්නම විවිධ අවදීන් වල ඉන්නකොට රිද්දුණු තැළුණු අවස්ථාවල ජීවිතේ ඔබේ හිත හදන්නත් හිටියද?
1: ඔව්. මගේ ඒ වගේ ජීවිතේ අමාරුම තැන්වලදී සහ මට ඇත්තටම සබඳතාවන් බිඳුණු තැන්වලට වැඩිය මට හරිම අදටත් ටිකක් දරන්න අමාරු වගේ තත්ත්වයක් දැනෙන්නේ. මම ගොඩාක්ම ආදර කරපු මගේ පුංචි අම්මා කෙනෙක් හිටියා. එයා නැති වුණ අවස්ථාව. ඒ අවස්ථාවේදීත් මාත් එක්ක හිටපු මගේ හොඳම යාළුවා.
0: ඔව්. සමහර සංවේදී තැන් පහු කරද්දි ජීවිතේ ඇස්වලට කඳුළුණන. දැන් මං කල්පනා කරනවා කෙනෙක්ට කෙනෙක්ව දැනෙන විදිය මොනතරම් පුදුම සහගතද? සමහර වෙලාවට අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ කියන එකෙන් එහාට ගිහිල්ලා මට දැනෙච්ච පුංචි අම්මා කෙනෙක් හිටියා. අපිට අයවලුන් දැනෙන විදිහ දැනෙන තැන් හරි පුදුමයි නේද සහෝදරි?
1: ඔව්. ඇත්තටම මේ මං හිතන්නේ මගේ ඔය කලාවට මං ගොඩාක් ආස වෙන්නෙත් එයා හින්දා. එතකොට එයාව තමයි මං හිතන්නේ දැන් අම්මා රැකියාවක නිරත වෙච්ච කෙනෙක්. හැබැයි එයා විවාහ වෙලා හිටියෙත් නෑ සහ එයා මං ගොඩාක් දීදී විවාහ වෙලා හිටියේ නෑ සහ ඒ ගොඩාක් ගීත ගායනයට කවි එහෙම දේවල් වලට එයා ගොඩක් ආස වෙලා හිටියා. ඒතර මං කිව්වා අර පොඩි කාලේ මම හිතාගත්තා මමත් මං කලාව කියන එකට මං කැමතියි කියලා. ඒක මට ගොඩාක් ඒ හුරුවක් ආභාසයක් ආවේ මං හිතන්නේ එයාගෙන් කියලා මං හිතුවා. ඉතින් අපි දෙන්න ගොඩාක් එකට සින්දු අහනවා, සින්දු කියනවා, වෙන වෙන නිකම් පොත් කියවනවා. කියන්නේ එයා කියවන පොතුත් මම කියවනවා. ඊළඟට මම මොනා හරි ළමා කතාවක් වෙන දෙයක් මොනා හරි ටීවි එකේ කාටුන් එකක් බලලා මොනා හරි දෙයක් වුණත් ඒක මම බෙදා ගන්න එයාත් එක්ක. ඒ වගේ එහෙම සබන්තාව තිබිච්ච කෙනෙක්. ඉතින් කොමාරි අර අපි කියන්න අප කතාව එයා නැති වුණ ඒ කාලය මට ගොඩාක් අමාරු වුණා. ඉතින් ඒ නිසා ඒ කාලෙදී තමයි මං හිතන්නේ මට ගොඩාක්ම මේ යාළුවාගේ වටිනාකම දැනුනේ.
0: දැන් ඉතින් අපි නික්ම යුතුයි යාළුවාගේ ආදරයත් අරගෙනම. යාළුකම විවාහයකට අවුරුදු 23ක හඳුනා ගැනීම විවාහයකට පෙරළනම කොයි වගේ ඇතිද ඒක?
1: ඒ අසිරිය මම මේ දැන් විඳිමින් ඉන්නවා. තාම හරි අලුත්. අපි විවාහ වෙලා දැන් තාම මාස දෙකක්වත්
0: නැහැ. එදා මොකද හිතුනේ?
1: ඇත්තරම ඒක මගෙන් ඒ දවස ලොකු විශේෂයක් විදියට මට දැනුන්නේ නැහැ. හැබැයි ඒ කියන්නේ මුළු ඒ කාලයම මම හිතන්නේ අපි ඒ එකතු වෙන්න ඒ අපි ලෑස්ති වෙච්ච විදිය සහ ඒ කාලයම ඇත්තටම මම හිතන්නේ ඒ ජීවිතේ වසන්තේ උදා වෙනවා වගේ එකක් මට දැනෙනවා.
0: එහෙනම් ඒ වසන්තය චිරාත් කල් හුස්මල්ලන ලස්සනම ලස්සන කලාපයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
1: තැන්කි තරංග.
0: ආයෙත් එනවා නේද?
1: ආයෙත් එමු.
0: මේ ඔබේ ඉල්ලීම.
2: Spent countless sleepless nights thinking about you. I have wasted countless words expressing how I feel about you.
0: ඒකට හඳේ ලස්සන. එදඟ අපි යන්ද?
1: හරි.
0: මොකද හිතන?
1: හරිම ලස්සන සුන්දර ආදරණීය හැන්දෑවක්. Thank you තරංග.
0: මටත් thank you බිම්සරා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Saturday hormones Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆෙම් රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ නෙතෆෙම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන නිකිණිපුර පසළොස්වක පෝදා පැවැත්වෙන්නේ කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන, නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී. මේ සඳහා අපට අනුශාසකත්වය සපයන්නේ සිව්මහා විහාරාධිපති දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ. අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා නෙතෆෙම් රේඩියෝවේ නිකිණිපුර පසළොස්වක පොහෝදා ශ්‍රේත පූජා සජීවී වැඩසටහන කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී පැවැත්වෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් සජීවී වැඩසටහන සමගින් එක්කාසු වන්න. රාත්‍රී 9 දක්වා රැඳෙන්න බලාපොරොත්තුවෙන් නිකිණිපුර පසළොස්වක පොහෝදා කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා අදත් අපි ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරමු. බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

සදා සම්පන්න කාරුණික සුපින්වත්නි, ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ලැබේවායි කියලා හැම දිනාටම මේ වෙලාවේදී අපේ ආශිර්වාදය පුණ්‍ය අනුමෝදනාව ප්‍රාර්ථනා කරන්න කැමැතියි. හැමදාමත් අප වන්දනා කරන උතුම් මහා සෑය ආශිර්වාදය මුළුමහත් ලෝකවාසී සියලුම සත්වයාට ලැබේවායි කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරමින් අදත් අප සූදානම් වන්නේ ලෞතුරා මාමෙනි බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුද්ධ භාෂිතය ඔබේ ජීවිතය වෙනස් කරන්නට, ඔබේ ජීවිතයේ පැහැදිලි වෙනසක් ඇති කරගන්නට ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අප දේශනා කරන්නටයි සූදානම් වන්නේ. සෑම බුදුවරයෙක්ම ලෝකෙට පහළ වෙලා ධර්මයේ දේශනා කළේ සත්‍යාගයේ නිවන් මඟ විවර කරලා දෙන්න. මේ සසර පුරාවට විඳින දුකින් නිදහස්සෙන්ට අවශ්‍ය කරන උතුම් ධර්ම මාර්ගය තමයි පින්වත්නි අපට භාග්‍යතුන් වහන්සේලා දේශනා කරන්ට යෙදුනේ. ඔබ දන්නවා ඊයේ දවස ඇසලපුර පසළොස්වක පොහොය දවස පින්වත්නි මගේ ලෞතුරා මාමෙනි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ උතුම් ධර්මය ලෝකයට දේශනා කරපු අවස්ථාව. පින්වත්නි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කිරීම ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සෙකුටම තියෙන ප්‍රධානතම ගැටලුව තමයි මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය තුළෙහි අපට දේශනා කරලා තිබෙන්නේ. ලෝකේ ගැටලුවක් තිබෙනවා. ගැටලුව ඇතිවීම සඳහා බලපාපු හේතුවක් තිබෙනවා. ගැටලුව විසඳීම තියෙනවා. ගැටලුව විසඳීමේ ක්‍රමය තියෙනවා. මා ඔබට සඳහන් කළේ කුමක්ද? ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය තමයි මේ කාරණා හතර ඇතුළෙහි ඔබට බොහොම සරල ආකාරයකට මා පැහැදිලි කළේ. ගැටලුවක් තිබෙනවා. ගැටලුව ඇතිවීම සඳහා බලපාපු හේතුවක් තිබෙනවා. ඒ වගේම ගැටලුව විසඳා ගැනීම තිබෙනවා. ගැටලුව විසඳා ගැනීමේ ක්‍රමවේදය කියලා කියන එක තිබෙනවා. පින්වත්නි දුක්ඛ සත්‍යත් සමුදය සත්‍යත් නිරෝධ සත්‍යත් මාර්ග සත්‍යත් මගේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරන්නට යෙදුනා. දුක්ඛ සත්‍ය ඇතුළෙහි අපට අපේ ජීවිතයේ තිබෙන ගැටලුකාරී ස්වභාවයේ తত্ত্বය අපි ඉතාමත්ම මැනවින් අපට විග්‍රහ කරගන්නට පුළුවන්කමක් තියෙනවා. දුක් සහිත ස්වභාවය පින්වත් මේ ලෝකයේ තුල ජීවත් වන මොන ජාතියක ජීවිතයේ ගත කරපු කෙනෙක් වුණත්, යා සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගද, යා ලංකාවේද ඇමරිකාවේද වෙනත් රටකද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ලෝකයේ තුල ජීවත් වන සියලුම සත්‍යයට, සියලුම සත්‍යයට, සියලුම මානවයාට විශේෂයෙන් අපට දේශනා කරපු වටිනා කාරණාව බලන දුක්ඛ සත්‍ය තුලෙහි කොයිතරම්නම් අපිට දේශනා කරලා තිබෙනවාද? මම මේ ඈත කාලයේදී දැක්ක බොහොම අන්තර්ජාලය තුල තිබිච්චි ලස්සන කියමනක්. මේ ලස්සන කියමන බොහොම ප්‍රසන්නයි. ඒ කියමන ජීවිතය කියලා දෙන ගුරුවරු තුන්දෙනා, ජීවිතය ඔබට පාඩමක් කියලා දෙන ගුරුවරු තුන්දෙනා, අපට ලෝකය ගැන ජීවිතය ගැන කියලා දෙන බොහෝ දෙනෙක් මේ ජීවිතය තුළ මොන ගැහෙනවා. මේ ජීවිතය තුළ කොයිතරම්නම් මිනිස්සු ඔබට ජීවිතය තුළ මුණ ගැහුණත් ඔබට මේ ජීවිතය පිළිබඳව දැනෙන්නේ, ඔබට මේ ජීවිතය පිළිබඳව වඩාත් මනසට සංවේදී ආකාරයකට දැනෙන්නේ ජීවිතයේ ඔබ යම් යම් ප්‍රශ්නවලට, යම් යම් ගැටලුවලට ජීවිතයේ මුණ දුන්නට පස්සේ. ජීවිතයේ කියලා දෙන
හොඳම ගුරුවරු තුන්දෙනා විදිහට ඒ සටහනේ දක්වලා තිබෙන්නේ බඩගින්නත් හිස්සුණු සාක්කුවත් රිදුණු හිතත් මිනිසුන්ට ජීවිතයේ බඩගින්නක් තියෙනකොට තමයි ජීවිතය ගැන දැනෙන්නේ. ඒක දුකක් එක පැත්තකින් බලන විට. ඒ කියන්නේ ඔබට ඔබේ අගහිගකම් මැති වෙනකොට තමයි ඔබට දැනෙන්නේ ඔබ ලෝකයේ තුල මොනතරම් අගහික මිනිසෙක්ද දුප්පත් මිනිසෙක්ද කියලා කියන එක. ජීවිතේ සල්ලි තියෙනකොට බලතල සහ අනිකුත් සියලු දේවල් තියෙන විට පිටන්ති ඔබට දැනෙන්නේ නැහැ. ඔබට ඒක දුකක් සමහරලාට තේරෙන්නේ නැහැ. අපිට පේනවා මිනිසෙකුට තමන්ගේ ජීවිතය ඇතුළෙහි තමන්ගේ බඩගින්න තමන්ගේ පොකට්ටුවේ සල්ලි නැති වෙනකොට නිකල කියන ඔබේ වස්තුව නැති වෙනකොට ඔබේ දුප්පත්කම තියෙනකොට තමයි ඔබට පේන්නේ ඔබ ළඟ මොනතරම්නම් මිනිස්සු ඉන්නවාද මොනතරම්නම් මිනිස්සු ඔබෙන් ඈත් වෙලා ගිහිල්ලාද කියලා. පින්වත්නි ජීවිතයේ හොඳ පාඩමක් කියලා දෙනවා. මම මේ උත්සාහ කරන්නේ අර චතුරාර්ය සත්‍ය ධර්මය තුළේ තියෙන ඒ යථා ස්වභාවය මේ හැම කාරණාවක් ඇතුළේම අපිට තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙනවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයක් ඇතුළේ අපි කතා කරන මේ ධර්ම මාර්ගය ඒ භාග්‍යතුන් වහන්සේගේ දුක්ඛ සත්‍ය විග්‍රහ කරපු ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ අප්පියේ සම්පයෝග දුක්ඛෝ පියේ විපයෝග දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං මේ ඔක්කොම අපිට තේරුම් ගන්න පුළුවන්. ජීවිතේ අපිට ප්‍රශ්නයක් ගැටලුවක් සහ නොයෙකුත් දේවල් ඇති වුණාට පස්සේ බලන්න ලෝකයේ තියෙන ස්වභාවයේ தත්ත්වය මේවා ඇතුළේ අපිට කියලා දෙන්නේ මොකක්ද? මේක කියලා දෙනවා ජීවිතේ පාඩමක්. මොකද්ද ඔබට කියලා දෙන පාඩම? අනිත්‍යතාව කියලා කියන එක, වෙනස් වෙන ධර්මතාව. ඒ වෙනස් වෙන ධර්මතාව තමයි බොහොම ලස්සනට මේ බඩගින්නත් ඉස්සුණු සාක්වත් ඔබට ජීවිතේ කියලා දෙන හොඳ ගුරුවරයා බවට පත් වෙන්නේ. පින්නත් කැලේ කොච්චර තිබුණත් ඒ කැලේ සතුන්ට ඛණ්ඩ යමක් නැත්තම් ඒ කැලේ එහෙම නැත්තම් ඒ තියෙන විශාල වනය සත්ව අතරදල යනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. මල කොච්චර ලස්සන වුණත් මලේ රොන් නැත්තම් පින්නත් බඹරු මල අතරදල යනවා. ඔබට යමක්කමක් ජීවිතය තුළ තියෙනකොට තමයි මිනිස් ඔබ ළඟ ඉන්නේ. ජීවිතේ ඔබට යම්කිසි තනතුරක් තාන්නමාන තියෙනකොට තමයි ඔබ ළඟ මිනිස්සු ඉන්නේ. හැබැයි ජීවිතේ තනතුරු තාන්නමාන මිලමුදල් ඔබේ බලයේ ශක්තිය අහිමි වෙනකොට ඒ අහිමි වීම ඇතුළේහි මිනිස්සෙක් තනි කරන්ම ලෝකයේ තුල මේ තනි වෙන දෙයට අපි හුරු වෙන්න ඕන අපේ ජීවිතය තුල. ඔබේ බලයේ ශක්තිය, ඔබේ වත්පෝසත්කම්, ඔබේ කීර්ති ප්‍රශංසාව, ඔබේ හිත රිදුණාට පස්සේ යම් යම් ප්‍රශ්න ගැටළු ඇති වෙලා ඔබ හුදකලා භාවයකට පත් වුණාට පස්සේ ඔබ ලෝකේ ඉන්න මිනිස්සු අත්තරිනවා. ඒ ලෝකේ ඉන්න මිනිස්සු ඔබ අත්තරිනකොට ඔබ දුප්පත් වෙනකොට ඔබ දන්නවා තව කෙනෙකුගෙන් කීයක්වත් මුදලක් ඉල්ල ගන්න බැරි විදිය. ලෝකයේ මිනිස්සු සියලු දෙනාම අපි වටා සිටින්නේ අපි බලයේ ශක්තිය සහ සියලු දේවල් අපිට තියෙනකොට පමණමයි. ඒ බලයේ ශක්තිය සියලු දේවල් නැති වෙනකොට ඔබව ලෝකියාව අත්තරිනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණත් සමහර වෙලාවට දරුවෝ වැඩිපුරම අම්මට තාත්තට දේපොළ තියෙනවා නම් අඩුම තරමින් අම්මට තාත්තට රජයේ විශ්‍රාම වැටුපක්වත් තියෙනවා නම් එතෙන් දරුවෝ අම්මලා තාත්තලාට හරි ආදරේ, බොහොම ආදරේ කරනවා. අම්මගේ තාත්තගේ පොතේ සල්ලි ලක්ෂ ගාණක් කෝටි ගාණක් තියෙනවා නම් සමහර දරුවෝ අම්මලා තාත්තලාට පුදුම ආදරේ. ඒ පුදුම ආදරය දක්වන්නේ සැබෑම අම්මට තාත්තට දක්වන ආදරය සෙනෙහස නිසා නෙමෙයි,
අර වස්තුවට තියෙන ආදරේ සෙනෙහස නිසා. ඔබට මොනවත් නැත්තම් ඔබට හොඳට තේරෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන අපේ වැඩිහිටි අම්මලා තාත්තලා තමන්ට ජීවිතේ මේක හොඳට දැනෙනවා. මේ දැනෙන එක පින්වත්නි වැඩිහිටි අම්මලා තාත්තලාට පමණක්ම නෙමෙයි. අපි සියලු දෙනාටම අපිට අපේ ජීවිතය තුළ දැනෙන කාරණාවක්. කුමක්ද දැනෙන්නේ? යමක් තියෙනකොට පමණමයි ඔබ ළඟ සිටින්නේ. යමක් ඔබ ළඟ නැති වෙනකොට, බඩගින්න තියෙනකොට, හිස්සුණු සාක්කුවක් තියෙනකොට ජීවිතේ හිතරිදුනහම ඉකලා කෙනෙකුට ප්‍රශ්නයක් ගැටුවක් ඇති වෙලා ඔබ තනි වුණාම හුදකලා වුණාම ඔබ ලෝකෙ අත්හැරලා යනවා කියලා කියන එක. ඒක තරුණ වයසේදීත් මැදි වයසේදීත් ඒ වගේම ජීවිතේ සැඳෑ සමය ගත කරන වැඩිහිටියෙකුටත් ඒක හොඳට ජීවිතේ දැනෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන අපේ වැඩිහිටි අම්මලා තාත්තලාට තේරෙනවා ඇති මේක කියන්න අවශ්‍ය නැහැ. අපි පුතත් එක්ක මේ බණ අහලා විදුවත් එක ලේලිත් එක බෑනත් එක මේක කියන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔබට යමක් කමක් නැත්තම් මොනවත් නැති ශ්‍රාමකටකවත් වැටපක්වත් නැති අම්මා තාත්තා කෙනෙක් ගෙදර ඉන්නකොට කොච්චරනම් ඔබේ දරුවෝ ඔබේ ඥාතීන් ඔබේ හිතවත් අය ඔබට කොච්චර සලකනවාද? කොච්චර ආදරෙන් සෙනෙහසෙන් ලිංගතුකමින් කතා කරනවාද? ඒක ඔබ දන්නවා. ජීවිතයේ සමහර දේවල් අපිට අතපාලා ඉල්ලන්න සිදු වෙනවා. සමහර අම්මලා තාත්තලා කැමති නෑ තමන්ගේ දරුවන්ට කරදර කරන්න. සමහර අම්මලා තාත්තලා කොච්චර අගහිගකම තිබුණත් තමන්ගේ දුවගේ පුතාගෙන් මිලමුදලක් ඉල්ලගන්න අවුම් තරමින් බෙහෙතක් හේතක් ගන්න සමහර වෙලාවට ධනකට පිනකට දෙන්න එහිම සමහර ලාවට කැමැත්තක් නෑ තමන්ගේ දුව පුතාට කරදර කරලා ඉල්ලගන්න. අප දන්නවා සමහර අම්මලා තාත්තලා අහිංසක අම්මලා තාත්තලා තමන්ට ලැබෙන පින් පඩි අපි කියන්නේ. යම්කිසි ආකාරයකින් රජයෙන් යම්කිසි දීමනාවක් තිබෙනවා නම් පුංචිම මුදලක් ඕක ගෙතු කරගෙන පින්කම් කරනවා. පින්වත්නි ඕක අනිත් පැත්තනේ. අම්මලා තාත්තට විශ්‍රාම වැටුපක් තියෙනකොට, දේපල තියෙනකොට, පොතේ සල්ලි තියෙනවා කියලා දැනෙනකොට, තරක ආභරණ තියෙනවා කියලා දැනෙනකොට සමහර දරුවන්ගේ හැසිරීම බොහොම වෙනස්. අම්මට ආදරේ, තාත්තට ආදරේ, ලිංගතුකම වැඩි, අම්මගේ තාත්තගේ මුණුබිනික වැඩි, මේ සියල්ලක්ම සිදු වෙනවා. ලෝකේ අපි කවුරුත් තියෙන අයත් නැති අයත් ජීවිතයේ තේරුම් ගන්නට මේ යථාර්ථය. මේ යථාර්ථය තේරුම් ගත්ත කෙනෙකුට තමයි ජීවිතේ ධර්මය තමන්ගේ ජීවිතයට සමීප වෙන්නේ. පින්වත්නි ජීවිතේ ධර්මයේ සමීප වෙන්නේ මේ යථාර්ථයේ හොඳට, ඒ කියන්නේ මේ ඇත්ත ස්වභාවය. මේ ලෝකේ බොරු වෙන්නේ ජීවත් වෙන්නේ. වැඩිපුර මිනිස්සු බොරුවෙන් ජීවත් වෙන්නේ. වැඩිපුර මිනිස්සු සම්මතය තුළ ජීවත් වෙන්නේ. මේ සම්මතය ඇතුලේ පණවගත්ත දේවල් කියලා කියන්නේ බොරුවක්. පින්වත්නි එනිසා අපි මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තුල තියෙන ස්වභාවය, ලෝකයේ තුල තියෙන ඇත්ත ස්වභාවය මගේ භාග්‍යතුන් වහන්සේ අපිට අවධාරණය කළා. එතකොට මේ අවධාරණය කිරීම ඇතුලේහි බලන්ට අපිට දේශනා කළේ ලෝකයේ උතුම් ආර්ය සත්‍ය ධර්මයක්. මේ උතුම් ආර්ය සත්‍ය ධර්මය යම්කිසි කෙනෙකුට තේරුම් ගන්නකොට, හේතුව මනුෂ්‍යයා හැම වෙලාවක් ඇතුළේම ජීවත් වෙන්නේ අවිද්‍යා අන්ධකාරය තුළ. අවිද්‍යාව කියලා කියන්නේ නොදැනීම කියලා කියන එක. අපි සාමාන්‍ය අම්මලා තාත්තලා මේ වචන කිව්වහම බය වෙන්න කාරණාවක් නෙමෙයි මගේ අම්මි තාත්තේ. මේ අවිද්‍යාව කියලා කියන්නේ නොදැනීම. නොදැනීම කියලා කියන්නේ මේ සසර තුළ තියෙන මේ ස්වභාවය අපිට තේරෙන්නේ නැහැ, අපිට පැහැදිලි කරගන්න අමාරුයි. ජීවිතේ සමහර ප්‍රශ්න ගැටලු කොහොමද විසඳගන්නේ කියලා කියන එක නිකුත් ප්‍රශ්නයක් ගැටලුවක්. ତොට ජීවිතේ තුල තියෙන මේ ප්‍රශ්න ගැටලු කොහොමද විසඳගන්නේ? කොහොමද මේක කෙලවර කරන්නේ? මේ ස්වභාවයේ తত্ত্বය අපි හොඳට තේරුම් ගන්නට පුළුවන් කමක් තියෙනවා නම්
මේක කොහොමද විසඳගන්නේ? මොන ක්‍රමයකින්ද විසඳගන්නේ? ඒ ක්‍රමයේ විසඳගන්න දේ අපිට අපේ ප්‍රඥාවට ගෝචර වෙනවා නම් අපිට අවිද්‍යාවෙන් මිදෙන්නට පුළුවන්කමක් තියෙනවා. අවිද්‍යා සහිත සත්වයා, එහෙම නැත්නම් අවිද්‍යාවට ගෝචර වෙච්ච සත්වයා, එයා මේ සසර තමන්ගේ ජීවිතේ හදා ගන්නවා, දික් කර ගන්නවා, දුක වැඩි කර ගන්නවා. දුක වැඩි කර ගැනීම බාහිර ලෝකයේ ඉන්න කෙනෙකුට පුළුවන් කාරණාවක් නෙමෙයි. දුක වැඩි කර ගැනීම තමන්ම සිද්ධ කරන කාරණාවක්. සමහර ප්‍රශ්න ගැටළු අපිම හදාගත්ත දේවල්. සමහර ප්‍රශ්න ගැටළු තමන්ම නිර්මාණය කරගත්ත දේවල්. ඇතැම් ප්‍රශ්න ගැටළු ඔබමයි හදාගෙන තියෙන්නේ. ඔබමයි මේ ප්‍රශ්න හදාගෙන ඔබමයි ජීවිතේ දුක් විඳින්නේ. ඔබමයි ඔබේ මනස සම්පූර්ණයෙන් අවුල් සහගත තත්ත්වයකට පත් කරගෙන තියෙන්නේ. ඔබමයි ඔබේ මනස යකාගේ කම්මල වගේ නිවිච්ච ස්වභාවයක් නැතුව ඔබමයි ඔබේ මේ ප්‍රශ්න සියල්ලම මතු කරගෙන තියෙන්නේ. ඔබමයි කේන්ති අරගෙන ප්‍රශ්න ගොඩක් අවුල් කරගෙන තියෙන්නේ. පින්වත්නි, අපිට පේනවා තමන්ගේ ජීවිතය තුළේ තියෙන මේ ප්‍රශ්නකාරී ස්වභාවීය තත්ත්වය ලෝකයා වින බාහිර ලෝකයා විසින් නිර්මාණය කරපු දෙයක් නෙමෙයි. මේ දුක වෙන කෙනෙක් ඇති කරපු දෙයක්වත් නෙමෙයි. මේ දුක් සහිත ස්වභාවය දෙවියෙක් බ්‍රහ්මෙක්වත් වෙන කිසිම කෙනෙක් ඇත කරපු කාරණාවක් නෙමෙයි. මේ දුක් සහිත ස්වභාවීය තත්ත්වය ලෝකයේ තුළ ඇති කරගෙන තියෙනීම පින්වත්නි, තමන් විසින්මයි කියලා කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. අන්න එයා තමයි හොඳ ප්‍රඥාවන්තයා. එතකොට මේ දුක් සහිත ස්වභාවීය තත්ත්වය නික බාහිර ලෝකයේ තුළ ඇති කරපු එකක් නෙමෙයි. නික තමන්ම ඇති කරගත්ත දෙයක්. සංසාරයේ පුරාවට තමන්ගේ ජීවිතය තුළෙහි තමන්ම ඇති කරගත්ත දෙයක් මේ සසර දුක කියලා කියන එක. ඒක නිසා තමයි අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං කියලා මේක භව චක්‍රයක් විදියට, ඒ කියන්නේ මේ සසර දන්වැලක් වගේ පුරුකක් වගේ දිගටම එකින් එක වෙලිලා තියෙන්නේ. මේ දුක වෙන බාහිර කෙනෙක් හිත කරපු දෙයක් නෙමෙයි. මේ දුක් සහිත වූ ස්වභාවය තමන්මයි ඇති කරගෙන තියෙන්නේ. ලෝකයේ එතකොට මිනිස්සු ඉපදුනාට පස්සේ දුකක් එකම තමයි ජීවිතේ ඉපදීම කියලා කියන්නේ. ඉපදිච්ච දවසේ ඉඳලා මිනිස්සු මරණයට පත් වෙනකම්ම මරණාසන්න වේලාවේදී පවා තමන්ගේ ජීවිතය තුළ තමන් සිද්ධ කරන්නේ මේ දුක් සහිත වූ ස්වභාවය තවදුරටත් පවත්වාගෙන අවශ්‍ය කරන මාවත තමයි අපි සියලු දෙනාම සකස් කරන්නේ. එනිසා පින්වත්නි, මේ දුක් සහිත ස්වභාවයේ தත්ත්වේ තේරුම් ගැනීම මගේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ තමන්ම මේක තේරුම් ගන්න ඕනේ. සුද්ධිය සුද්ධි පච්චත්තං නාඤ්ඤ අඤ්ඤං විසෝදේ. බලන්නකො, ලෝතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ තමන්ගේ පිරිසුදුභාවය අපිරිසුදුභාවය තමා තුලින්ම ඇති කර ගන්න ඕන එකක්. දැන් ඔබ තීරණය කරන්න ඕනේ, මම මූණ එල්ලගෙන ඉන්නවාද, අඬනවාද, තරහින් ඉන්නවාද, වෛරෙන් ඉන්නවාද, ක්‍රෝධයෙන් ඉන්නවාද, එහෙම නැත්නම් මම hina වෙලා ඉන්නවද? ලෝකයේ තුල තියෙන අටලෝ දහමට කම්පා නොවි මම මගේ හිත හදාගෙන මම ප්‍රේමනාප ස්වභාවිකයේ යුක්තව ඇත්ත තීරුම් අරගෙන ජීවිතේ යථාර්ථයේ තීරුම් අරගෙන ජීවත් වෙනවද කියලා කියන එක මම තීරුම් ගන්න ඕනේ. ඔබ තීරුම් ගන්න ඕනේ, මම පින් කරනවද, පව් කරනවද, කුසල් කරනවද, අකුසල් කරනවද, එහෙම නැත්නම් කළු කර්ම කරනවද, සුදු කර්ම කරනවද? සුද්ධිය සුද්ධි පච්චත්තං නාඤ්ඤඤ්ඤං විසෝදේ කියපුවාම මේක බාහිර කෙනෙක් නෙමෙයි මේක සිද්ධ කරන්නේ. පින්වත්නි, වෙන කවුරුවත් නෙමෙයි. ගෙදරක ජීවත් වෙන ඔබ, හුදකලාවේ ජීවත් වෙන කෙනෙක්, වැඩ කරන කෙනෙක් ඔබම හිතන්නව නෑ මම මේ ලෝකයේ තුල තියෙන ඇත්ත ස්වභාවයේ தත්ත්වේ තීරුම් අරන් ජීවත් වෙනව. එහෙම නැත්තම් මම දවස පුරාම කේන්තියෙන් වෛරයෙන් පුපුර පුපුර ඉන්නවා. ඒක හානි කරගන්නේ කාටද? ඒ හානි කරගන්නේ ඔබටමයි. ඒ යකඩයක් ගත්තට පස්සේ යකඩේ තියෙන මලකඩ වලින් තමයි යකඩේ විනාශ වෙන්නේ.
යකඩේ විනාශ වෙලා යන්නේ කවදාරි දවසක ඒකින් ඇතිවිච්ච මලකඩ වලින්. දර අපේ මනස ඇතුලින් අපිම ඇති කරගන්න සිතිවලි වලින් තමයි තමන්ගේ ජීවිතයේහි ඒ විනාශය වෙනස ඇති කර ගැනීම සිදුවන්නේ. දැන් එතකොට අපි ඔය සිතිවිලි පිළිබඳව කතා කරනවා. අපි ක්ලේශ ධර්මයන් පිළිබඳව අපි කතා කරනවා. අපි වත්තුපමගේ සූත්‍ර දේශනාවන් වල හඳුනාගත්ත ක්ලේශ ධර්මයන් 16ක් විතර කතා කරනවා. ක්‍රෝධයේ, වෛරයේ, හිංසාව, මානය, තම්බ, මිය ආදි වශයෙන්, මක්ක මිය ආදි වශයෙන් අපි හඳුනාගත්ත සිතිවිලි විශාල ප්‍රමාණයක් අපි කතා කරනවා. ඒක කොහෙද ඇති වෙන්නේ? ඔබේ සිත ඇතුලේ ඇති වෙන්නේ. ඒවා බාහිර ලෝකයේ නෙමෙයි තියෙන්නේ. ගස්ගල්වල, gedare bittiyula නෙමෙයි තියෙන්නේ. ඉදර මහත්යාගිවත් මූණිවත් නෙමෙයි ඒවත් තියෙන්නේ. ඒව ඔක්කොම තියෙන්නේ ඔබේ සිත ඇතුලේ. මිනිස්සු පුරුදු වෙන්න ඕන තමන්ගේ ජීවිතය තුළ සැහැල්ලු භාවයක් ඇති කරගෙන. තමන්ගේ මනස ඇතුලේහි සැහැල්ලු භාවයක්, නිදහස් භාවයක් ඇති කරගෙන හොඳට හිනා වෙලා ඉන්න පුරුදු වෙන්න ඕනේ. හිනා වෙන මිනිසුන්ගේ හිත යම්කිසි සැහැල්ලු භාවයකට පත් වෙනවා. හිනා වෙනකොට පින්නවත්ටි අපේ නහර සිය ගණනාවක් ප්‍රබෝධමත් තත්යකට පත් වෙනවා. මූණ රෝගන ඉන්නකොට, කිසිම මූණ හිනාවක් නැති වෙනකොට අර නහර ඔක්කොම ඇකිලිලා යනවා. ප්‍රියමනාප භාවයක් ඇත්තේ නැහැ. සැහැල්ලු භාවය ඉතාම වැදගත්. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට අවධාරණය කළේ මේ යෝගී යථාර්ථයේ තීරුම් ගන්නට නම් ඒ යථාර්ථයේ තීරුම් ගැනීම සිදු කළ යුතු වන්නේ තමන්ගේ ජීවිතය ඇතුලේ තියෙන ස්වභාවය තත්ත්වෙන්මයි. ඒතර අපි ලෝකයක් කියලා බාහිර ලෝකයක් කියලා එකක් ගොඩනගලා නැහැ, නිර්මාණය කරලා නැහැ. ලෝකයක් කියලා නිර්මාණය කරලා තියෙන්නේ තමන්ගේ මනස ඇතුලේම සිදුවන ක්‍රියාවලියක්. එනිසා අපි හඳුනාගත්ත සිතුවිලි බොහෝ ප්‍රමාණයක් පිළිබඳව කියනකොට පින්වත්නි, ඒ සියලුම සිතිවිලි, සියලුම ස්වභාවයන්, තත්ත්වයන් අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒවා සියල්ලක්ම තමන්ගේ මනස ඇතුලේ ඉපදිච්ච දේවල්. අපි අභිධර්ම පිටකයේදී චෛතසික ධර්මයන් පිළිබඳව අපි කතා කරනකොට, ඒ සිතිවිලි පිළිබඳව කතා කරනකොට, සිත් පිළිබඳව කතා කරනකොට මේ එක්කම තමන්ගේ මනස ඇතුලේහි ඉපදිච්ච සිතිවිලි. තමන්ගේ මනස ඇතුලේ ඉපදිච්ච මේ සිතිවිලි මේවා තමයි අපි භාවනා කරලා අපි අයින් කරන්නේ. භාවනා කරලා අපි සමත භාවනාවට යොමු වෙලා අපේ හිත ඇතුලේ ඉපදින ওই සිතුවිලි ඒවා තමයි අපි පාලනය කරන්නේ, සමතයකට පත් කරන්නේ. ඒ වගේම ඒවා තමයි අපි සම්පූර්ණයෙන්ම සෝවන් සකෘදාගාම, අනාගාම, අරිහත් කියලා කියන ඒ මාර්ගයන් සහ මාර්ගඵලවලට පත් වෙලා අපි පින්වත්නි සම්පූර්ණයෙන්ම අයින් කරන්නේ අන්නේ ස්වභාවයේ තත්ත්වේ. දැන් එහෙව් සිතක් තමයි අපි දියුණු කරගන්න ඕනේ. එහෙව් සිතකට තමයි අපි මනස යොමු කරගන්න ඕනේ. දැන් බලන්න මම ඔබට යොදාගත් ගාථා පාඨය සුත්ත නිපාතේට අයත් එකක්. උදබින්දු යථාපි පොක්කරේ පදුමේ වාරි යථාන ලිම්පති ඒවං මුනිනෝ පලිම්පති යදිදං දිට්ඨ සුතං උතේසවා. නිලුම් කොලේකට වතුර වැටුනහම නිලුම් කොලේ වතුර තියෙන්නේ නැහැ. ඒ වගේම නිලුම් මලකට වතුර වැටුනහමත් ඒ මලිත් වතුර රැඳෙන්නේ නැහැ. ඒ වගේ තමයි මුනිවරයා, මුනිවරයා කියලා සඳහන් කරන්නේ රහතන් වහන්සේ, කෙලෙස් නැති කරපු කෙනා. එයා දිට්ඨ සුතං මුතේසවා. එයා ඇහපු දේවල්, දැකපු දේවල් එයාගේ මනස ඇතුලේ නැහැ. ඒතර අපේ මනස දියුණු කරගන්න ඕනේ අන්න එවැනි ස්වභාවයකට, එවැනි තත්ත්වයකට. දෙකට අපි මේ ධර්මයේ දේශනා කරන්න පින්වත්නි, මේ ධර්මයේ දේශනා කිරීම තුළෙහි අපි හැම වෙලාවක් තුළදීම ඔබට උත්සාහකවත් වෙන්න කියලා දෙන්නේ අර මුනිවරයෙකුගේ තත්ත්වය තුළ අපේ ජීවිතය ගොඩනගා ගන්න. සාමාන්‍යයෙන් අපි දන්නවා ඉන්දියාවේහි මේ මුනිවරු කියලා කෙනෙක් කොටස ඉන්නවා. මේ සමහර මුනිවරුවයි කියලා හිතාගෙන ඉන්න අය නමුත් කියනවා මුනිවරයෙක් කියලා. පින්වත්නි මුනිවරයෙක් වගේ හිටියට පින්වත්නි යාගේ හිතේ තුල කෙලෙස් තියෙනවා නම් එයා මුනිවරයෙක් නෙවෙයි. එයා සාමාන්‍ය මිනිස්සෙක්. සාමාන්‍ය භික්ෂුන් වහන්සේ කෙනෙකුට තමන් ලෝකේට දැනෙනවා නම්
මම රහතන් වහන්සේ කෙනෙක් වගේ ඉන්නවා යයි කියලා පින්වත්නි රහතන් වහන්සේ කෙනෙක් වගේ ඉන්නවා නම් ඒ රහතන් වහන්සේ කෙනෙකුගේ තියෙන ගති ස්වභාවයන් ලක්ෂණයන් අපිට පේන්න ඕනේ. එතකොට දැන් ඊ මුනිවරයෙකුට තමන්ගේ මනසය තුළෙහි යම් කිසි දෙයක් නැත්තම් අහපු දෙයක් දැකපු දෙයක් යගේ මනසය තුළේ රඳා පවතින්නේ නැත්තම් නිලුම් කොලයක් වගේ නිලුම් මලක් වගේ ජලයේ රැඳෙන්නේ නැහැ වගේ නිලුම් කොලේක මලේක යගේ මනස ඇතුළෙත් යම් කිසි දෙයක් රැඳෙන්න බෑ. යා ක්‍රියාත්මක වෙනවා, ලෝකේ ජීවත් වෙනවා. යාට ක්‍රියාසිත තියෙනවා පින්නත් නේ. නමුත් ගැටීමක් නැහෙනි. ගැටෙන්න තරක් ඇත්තේ නෑ. මට මතකයි ඔය මේ මුනිවරියෙක් පිළිබඳව සඳහන් කරපු නිසා ඔය සමහර අය මුනිවරු වගේ හිටියට හරියට කේන්ති යනවානේ. පුංචි දෙයකටත් සමහර වෙලාවට මුනිවරයෙක් වගේ හිටියට තවත් කෙනෙක් එක්ක ගැටෙනවා, සමහරවිට කන අරහා ගහනවා. මුනිවරයෙක්. මුනිවරයෙක් කියලා සමහර ඇත්තෝ හිතාගෙන ඉන්නේ. නෑ පින්නත් එහෙම වෙන්න බෑ. මුනිවරයෝ වගේ හිතාගෙන ඉන්න අයගේ තියෙන වංචනික ස්වභාවයේ తত্ত্বය මට මතකයි ඔය වරක් ඔය අපේ අජාන් බ්‍රහ්මංශ ස්වාමින් වහන්සේ ඉංග්‍රීසි භාෂාවෙන් ධර්මයේ දේශනා කරන ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ එක පොතක ওই සිනාසෙන සුදුහාඳුරු කියලා පොත් සාල ප්‍රමාණයක් සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා. ඒ ගොඩක් පොත් මම කියවලා තියෙනවා. එක තැනක සඳහන් වෙනවා උන්වහන්සේ තායිලන්තයේ ඈත පළාතක භාවනා කරන්න ගිහිල්ලා බොහොම දුෂ්කරසේ භාවනා කරලා මාස ගණනාවක් දුෂ්කරසේ භාවනා කරලා එහෙම හිටපු මේ ස්වාමීන් වහන්සේට එක දවසක් දැනෙනවලු දැන් තමන් රහත් වෙලා කියලා. තමන් රහත් වෙලා යයි කියලා කියන අදහස මෙයාගේ මනස තුල ආපුවාම දැන් පින්වත්ටි ගැටෙන්න තැනක් නැහෙනේ. දැන් කැලේ භාවනා කරන කෙනෙකුට කැලේ භාවනා කරන කෙනෙකුට යාගේ කොහොමටත් ඉන්ද්‍රිය සංවරශීලී ස්වභාවය බොහෝ දුරට ඇති වෙනවා. මොකද හේතුව යාට අයින් රූප දකින්න තරම්ම ලැබෙන්නේ නැහැ. එයාට ගැටෙන්න මිනිස්සු ඇත්තේ නැහැ. හැබැයි තමන් මනසින් අල්ලාගත්ත ඒ මනෝභාවයන් එහෙම නැත්නම් ඒ සිතුවිලි ක්ලේශ ධර්මයන් එක්ක යා ගැටෙනවා. කැලේට ගියත් සමහරලාට ඉඳගෙන හිටියට කැලේ ගිහලා ඉඳගෙන හිටියට තමන්ගේ මතක් කිරීම් සිතුවිලි සියල්ලක්ම තියෙන්නේ ගමේ ගෙදර සානිකුත් තැන්වලනේ තියෙන්නේ. ඉන්සක් කැලේ ගිහිල්ලා සමහරලාට භාවනා කරනවට වැඩිය හොඳයි තමන් ඉන්න තැනක ඉඳගෙන භාවනා කරන එක. මේ ස්වාමීන් වහන්සේට දැනිච්ච කාරණාව තමයි දැන් එයා රහත් වෙලා කියලා. මෙයා සඳහන් කරන දවසක් දානයේ වළඳන්න ගියපුවාම දානශාලාවට හාමුදුරු පාලුස් නමක් විතර ඉඳලා තියෙනවා. ඒ පාලුස් නමම පාත්‍ර අරගෙන දානි බෙදාගෙන යනකොට අන්තිමටම ගිහිලා තියෙන මේ ස්වාමීන් වහන්සේ මේ අන්තිමටම දානි බෙදාගෙන යනකොට මුලින්ම තිබිච්ච භාජනයේ තිබිච්ච බිත්තර තිබිච්ච ප්‍රමාණය බිත්තර තිබිලා තියෙනවා දානෙට. තායිලන්තයේ කියලා කියන්නේ මස් මාංශ බොහෝසෙන් පරිභෝජනය කරනවා. අන්තිමට යනකොට මේ ස්වාමීන් වහන්සේ යනකොට අර භාජනයේ බිත්තර තිබිලා නැහැ. ඉවර වෙලා බිත්තර වැඩිපුරක් තිබිලා වැඩිපුරක් හාමුදුරු අරගෙන ඒ වෙලාවේදී මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මට ඒ වෙලාවේදී ලොකු කේන්තියක් ආවා. ඒ කේන්තිය තමයි මට ඉස්සරහින් ගියපු අර ඉස්රාහින ලොකු බඩතඩි ලොකු හාමුදුරු මටත් වළඳන්න තිබිච්චි බිත්තර ටික ඔක්කොම අරගෙන මේ බඩතඩි හාමුදුරු පුදුම පෙරේතී කියලා එහෙම අදහසක් ඇති වුණාලු. එතකොටම මේ ස්වාමීන් වහන්සේට දැනිච්ච කාරණාව තමයි අයියෝ මං රහත් වෙලා නැහැ නේ කියලා කියන එක. පින්නත් නේ රහත් සිතකට එහෙම ගැටෙන්න හේතුවක් ඇත්තේ නැහැ. එනිසා මා ඔබට අද සුත්ත නිපාතයේදී පාදක කරගත්ත ගාථාව ඇතුළෙත් දක්වලා තිබුණේ ඒ රහත් සිතක් ඇතුළේ එහෙම ගැටෙන්න තැනක් ඇත්තේ නැහැ. දැන් ඔබේ සිත දියුණු කරන්න ඕනන්නේ වංචනික ධර්ම යටතේ නෙමෙයි. ඔබ සිල් ගන්න ගිහිල්ලා භාවනා කරන්න ගිහිල්ලා නොයෙකුත් තැන්වලට ගිහිල්ලා බොරුවට දැන් මම සිල් අරගෙන ඉන්නේ මම භාවනා කරනවා කියලා මේ වගේ අදහසක් තමන්ගේ මනස ඇතුලේහි රඳවා ගන්නවට වඩා ඔබ තේරුම් ගන්න ඕනේ ඇත්ත ස්වභාවයේ තත්ත්වය. ඔබේ මනස කියව ගන්න ඕනේ.
ඔබේ මනස කියවා ගැනීම ඔබට අයිති කටයුත්තක්. නිසා තමයි ඔබ තමයි ඔබ කිව්වොත් එහේ මම ත්‍රිපිටකයේ මෙච්චර ප්‍රමාණයක් කියවලා තියෙනවා කියලා. ත්‍රිපිටකයේ මෙච්චර මෙච්චර කියවලා තියෙනවා, මම මෙච්චර මෙච්චර භාවනා කරලා තියෙනවා, මම මෙච්චර විදර්ශනා වඩලා තියෙනවා කියලා. එහිම කිව්ව ඔබ තමයි යම් කිසි දෙයක් සිදු වෙනකොට ඔබ අඬනවද නැද්ද කියලා කියන එක තීරණය කරන්න ඕනන්නේ. බලන්නකෝ සමහර සිදුවීම් ඇති වුණාම පුංචිව දෙයක්වත් තමන්ගේ මනසේ දරාගෙන ඉන්නට පුළුවන්කමක් නැහෙනි. වචනයක් සමහරලාට කිව්වහම වචනයක් වැරදුනහම ඒ වචනයක් වැරදිච්ච අවස්ථාවකදී අපිට පේනවා ඒ වචනේ අල්ලගෙන කොච්චරනම් ඒක පිටිපස්සේ දුවනවාද ඒ වචනේ පිටිපස්සේ. පින්නත් එහෙව් කෙනෙකුට කොහොමද මේ දුක තේරුම් ගන්නෙ? එහෙව් කෙනෙකුට කොහොමද මේ සසර තුල තියෙන ස්වභාවයේ தත්ත්වය, මේ සසර දික් වෙන ස්වභාවය තේරුම් ගන්නෙ කොහොමද? නිසා තමන්ම දැනගන්න ඕන තමන්ගේ හිත තමන් දියුණු කරලාද තියෙන්නේ, පුහුණු කරලාද තියෙන්නේ කියලා කියන කාරණාව. පින්නත් දියුණු හිතක් කියලා කියන්නේ එතන ගැටෙන තරක් ඇත්තේ නැහැ. දියුණු හිතක් කියලා කියන්නේ ඒ අවබෝධය ඇතුලේ තියෙන ජීවිතයක්. දියුණු හිතක් කියලා කියන්නේ ලෝකේ වෙනස් වෙන ධර්මතාව තේරුම් ගත්ත කෙනෙක්. දියුණු හිතක් කියලා කියන්නේ ප්‍රඥාවන්තයෙක්. දියුණු හිතක් කියලා කියන්නේ දුක්ඛ සත්‍යය තේරුම් ගත්ත කෙනෙක්. දුක්ඛ සත්‍ය දෙකපු කෙනෙක්. සම්මා දිට්ඨි කියලා කියන්නේම එයා චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව යාගේ ලොකු පැහැදීමක්, විශ්වාසයක්, අවබෝධයක් තියෙනවා. මේ සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනා මිත්‍යා දෘෂ්ටියකට යන්නේ නැතුව සම්මා දිට්ඨියකට ගියාට පස්සේ ඒ සම්මා දිට්ඨියක් ඇතුළේහි තමන්ගේ අවබෝධය ගොඩක් වැඩි වෙනවා පින්වත්නි. දියුණු සිතකට, දියුණු සිතක් කියලා කියන්නේ මේ අවබෝධයක් ඇතුළේ ජීවත් වීම. ඒකට රාතන් වහන්සේ කෙනෙකුට එතන ගැටීමක් නැහැ. යට ඕන තරක ඉන්න පුළුවන්. ඕන ස්ථානික වාඩි වෙන්න පුළුවන්. ඕන රැයක් ගත කරන්න පුළුවන්. ඕන දෙයකට ඔරොත්තු දෙනවා. එයාට අටලෝම දාම ඇතුළේහි කම්පා වෙන්න කාරණාවක් ඇත්තේ නැහැ. අපි කොච්චරනම් ජීවිතේ සමහර දේවල් ඇතුළේහි කම්පාවට වීම අපේ ජීවිතේ

ලුවක්දාගෙන පෙදර කොට්ට ටික අකුලගෙන පැය ගණනාවක් ගිහිල්ල වාඩිලා මේ ජීවිතේ ඉඳගෙන ඉඳලා වැඩක් නැහැ පින්නවත්නි. ඒ හරියට අපි දැනීම අවබෝධය ඇතුව අපි ජීවිතේ ගත කරන්න ඕනේ. අපි හරියට දැනගෙන අවබෝධ කරගෙන යන්න ඕනේ. සමහර වෙලාවට සමහර දරුවෝ කැමැති අම්මා තාත්තා ගිහිලා කොයි හරි පන්සල ගිහිල්ලා උදේ ඉඳලා රෑ වෙනකන් ඉන්න එක. මොකද හේතුව? අම්මා කොච්චර සිල් ගත්තත් තාත්තා කොච්චර සිල් ගත්තත් අම්මගේ කට හොඳ නෑ තාත්තගේ කට හොඳ නෑ කියන දෙයක් අහන්නේ. ප්‍රේමනාප ස්වභාවයක් ඇත්තේ නෑ. ආදරයක් ලිංගතුකම සෙනෙහසක් ඇති වෙන්නේ නෑ. අම්මගේ මූණේ තියෙන නපුරුකමමයි තාත්තගේ මූණේ තියෙන නපුරුකමමයි කියලා සමහර දරුවෝ කියනවා. අපේ අම්මා උදේ ඉඳලා රෑ වෙනකම් බණ අහනවා, පන්සිල් ගන්නවා, මල් පූජා කරනවා, ඔක්කොම දේවල් කරනවා, දන් පින් කටයුතු කරනවා, සිල් ගන්ට යනවා, භාවනා වැඩසටහන් වලට යනවා, අනුරාධපුරයේ ගිහිල්ලා රෑ එළි වැටෙනකම් වැඩසටහන් වලට ඉඳගෙන ඉඳලා එනවා. ඒත් අපේ අම්මගේ වුණේ කිසි ප්‍රියමනාප ස්වභාවයක් නැහැ නේ. අපේ අම්මා හරි ලෝභයි නේ. අපේ අම්මා හරි නපුරුයි නේ. අපේ අම්මා තියෙන දේක් දෙන්නේ නැහැ නේ. පින්නත් අපි එහෙම කියනකොට හොඳට තේරුම් ගන්න ඕනේ අපට අපි ජීවිතය තුළ මේ වැරද්ද අපි කරන්න හොඳ නැහැ. මේ සිත තුළ උපදින්නා වූ ක්ලේශ ධර්මයන් ස්වභාවයන් තත්ත්වයන් පිළිබඳව ඔබ හොඳට තේරුම් ගන්න ඕන. එනිසා තමයි සුද්ධිය සුති පච්චත්ත නාඤ්ඤඤ්ඤං විසෝදේ කියලා බුදුහාමුදුරු දේශනා කළේ. තමාගේ පිරිසුදු භාවය, පවිත්‍ර ස්වභාවය, කෙලෙස් නැති කරන්න ඕන කියලා කියන ස්වභාවය තත්ත්වය තමා විසින් ඇති කරගත යුතු කාරණාවක්. පන්සලේ හාමුදුරුව ඇති කරලා දෙන කාරණාවක් නෙමෙයි. තුම්මේ කිච්ඡං ආතප්පං අක්කාතරෝ තථාගත බුදුරු ලෝකේ කියලා දෙන්නේ ඔබට කෙලෙස් නැති කරන්න අවශ්‍ය කරන මාර්ගය. බුදුරු මාර්ගය කියලා දෙනවා පමණමයි. අපි ඔබට මේ මාර්ගය කියලා දෙනවා පමණමයි. පින්වත්නි, ඒ කෙලෙස් නැති කිරීමේ වැඩපිළිවෙල පුහුණු කර ගැනීම තමන්ගේ ජීවිතේ තමන් කරගන්න උන කටයුත්තක්. ඒ නිසා තමයි අපි තේරුම් ගන්න අවශ්‍ය වෙන කාරණාව තිබෙන්නේ. අර භව චක්‍රය පිළිබඳව අපි කතා කරන විට, ඒ භව චක්‍රය පිළිබඳව කතා කරනවා කියලා කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතන. මේ භව චක්‍රය, මේක සසර පුරාවට මිනිස්සු තමන්ගේ භව චක්‍රයේ දික් කරගෙන යන වැඩපිළිවෙලක් මෙතන තියෙන්නේ. ඇයි මේ වැඩපිළිවෙලක් තිබෙන්නේ? අවිද්‍යාව නිසා, අවිද්‍යාව කියලා කියන්නේ නොදැනීම නිසා. එනිසා තමයි මිනිසු හැම වෙලාවක තුලදීම කියන්නේ, මම කොහොමද දෙයියනේ මේ ප්‍රශ්න විසඳගන්නේ, මං කොහොමද උහුලාගන්නේ, මං කොහොමද මේ දුක උහුලාගන්නේ. ඇතැම් වෙලාවට ඔබේ අම්මා තාත්තා නැති වෙනකොට, ඇතැම් වෙලාවට ඔබේ දරුවා නැති වෙනකොට, ස්වාමි පුරුෂයා නැති වෙනකොට අපි කොච්චරනම් අඬනවද, වැළපෙනවද, ශෝකයටපත් වෙනවද? එකම දරුවා අහිමි වෙච්චි අම්මලා තාත්තලා මට කීප දෙනෙක් ජීවිතේ මුණ ගැහිලා තියෙනවා. එකම දරුවා, තමන්ගේ පවුලට හිටපු එකම පුතා, එකම දුව. පින්වත්නි, ඒ අම්මලා තාත්තලා හිත හදාගෙන තියෙන්නේ මේ සසර තුල තියෙන මේ භයානක ස්වභාවය දැනගෙන බුදුහාමුදුරුගේ බුද්ධ වචනේ අප දන්නා හඳුරන, අපිට බොහෝම ලිංගතුකමක් දක්වන ඒ අම්මයි තාත්තයි නාරම්මල ප්‍රදේශයේහි තමන්ගේ දියණිය විවාහයට සූදානම් වන්න, ඒ විවාහ මංගල්‍යයට දින නියම කරගෙන ඒට සූදානම් වන අතරතුරේදී පින්වත්නි අභාවයට පත් වෙනවා. දැන් ඔයත් හිතන්නකෝ, ඒ අම්ම තාත්තා වගේම ඒ වගේ දරුවෝ, එකම දරුවා අහිමි වෙච්චි, පෞලි සමහරට දරුවෝ දෙන්නේ කියලා එක දරුවෙක් අහිමි වෙච්චි අම්මලා තාත්තලා නම් කොච්චර හිටියද, කොච්චර ඉන්නවද? ජීවිතේ පටාචාරාවට තමන්ගේ දරුවෝ දෙන්නම අහිමි වුණා. ඒ පටාචාරාවට දරුවෝ දෙන්නම අහිමි වෙච්චි කෙනා, තමන්ගේ අම්මා තාත්තා අහිමි වුණා, සාම්පුරුෂ අහිමි වුණා, සහෝදරය අහිමි වුණා, මහගෙදර අහිමි වුණා, සියල්ලම අහිමි වෙච්ච කෙනෙක්. ලෝකයේ අය අහිමි වෙන්න කියලා දෙයක් ඇත්තේ නැහැ නේ මිනිස්සුෙකුට. ඒ සියල්ලම ඇතුළෙත් ජීවිතේ තේරුම් ගත්තේ උත්තම බුද්ධ වචනය තුළින්. මේ උතුම් බුද්ධ වචනයට තමයි පින්වත්නි පුළුවන්කමක් තියෙන්නේ
මේ අත්ත තත්ත්වයට ජීවිතය තුළ

වෙලා දෙන්න. යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨියකට පත් වෙලා ඒ සම්මා දිට්ඨිය ඇතුලේහි එයාට මේ චතුරාරි සත්‍ය ධර්මිය තුල මේ තින ස්වභාවයේ தත්ත්වය Tamange මනසින් තේරුම් ගන්න පුළුවන් නම් තේරුණාද? මේක බුදూరు කියලා දෙනවා කොච්චර හරි. මේයි සඳහන් කළේ දුකක් තියෙනවා අඬන්න වෙනතන් ජීවිතය තුළ තියෙනවා තමන් හිත පුහුණු කරලා නැත්නම් ඔබ අඬනවා. නින්දාවක් අපහාසයක් ඔබට විඳින්න තියෙනවා නම් ඒ නින්දාව අපහාසය කොහොමද ඔබ විඳින්නේ? කොහොමද ඒට මුණ දෙන්නේ? එය තීන්දුව තීරණය කර ගැනීම ඔබ සතු කාරණාවක්. ජීවිතේ අහිමි වීම කියලා කියන එක සංයෝගයේ ඇතුළේහිම වියෝගය කියලා කියන එකක් තියෙනවා. ඔබට ඒක දරා ගන්න පුළුවන් කමක් තියෙනවාද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ කියලා කියන කාරණාව ඇතුළේහි වයසට යනවා. වයසට යනකොට තමන්ගේ ශාරීරික දුර්වලතාවන් නැති වෙනවා. ඇස්කන් පේන්නේ නැති ස්වභාවය ඇති වෙනවා. ඒ වගේම ශාරීරික දුර්වලතාවන් නැති වෙනවා. තමන්ගේ දේවල් තමන්ට කරගන්න බැරි මට්ටමකට උදා වෙනවා. ශාරීරිය ඇකිලෙනවා. පොල් පිත්තක් වගේ නැමිලා යනවා. මෙහෙම එකක් කාරණාවක් බුදුහාමුදුරුව අපට දේශනා කළා. ලෝකේ ඉන්න මිනිසුන්ගේ ජීවිතය තුළෙහි ඒ ස්වභාවයේ තත්ත්ව අපි දැක්කා. සතර පෙර නිවිති විද්‍යදත් අපි දැක්කෙත් ওই කාරණාවම තමයි. එහෙම දෙයක් තියෙනවා යයි කියලා අපිට බුදුහාමුදුරුව දුක්ඛ සත්‍ය තුළෙහි අපිට කියලා දීලා තියෙනවා. මමත් මේ සත්‍ය ධර්මතාවට යටත් වෙච්ච කෙනෙක් යයි කියලා කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඔච්චර වටිනවාද? මේ මෑත භාගයේදී පින්වත්නි උඩුගම්පල ප්‍රදේශයේහි පේරාදෙණිය ප්‍රදේශයේ අපේ ධර්මයේ ශ්‍රවණය කරන අම්මා කෙනෙක් වයස අවුරුදු 96ක අම්මා කෙනෙක් කතා කළා. මුද්ද සිහි කල්පනාවෙන් ඒ අම්මගේ රූපකාය මම දැකලා නැහැ. දුරකථනින් මට කතා කළා. ඒ කටහඬින් මට තේරුණා, කියන දේවල් වලින් තේරුණා, හොඳ මතක ශක්තියක් ඇතුව, වයසට ගියත් මතක ශක්තියක් ඇතුව ජීවිතය ගත කරන ස්වභාවය. අන්න පින්වත්නි ධර්මයත් එක්ක ජීවත් වෙච්චි සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ ජීවිතේ ඇතුළේම මේ අවබෝධය තමන්ගේ ජීවිතය තුළ ළඟා කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ව්‍යාධිපි දුක්ඛ තමන් ලෙඩ වෙනවා කියලා කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕන කාරණාවක්. පින්නත් ලෙඩ නැත්තේ කාටද? ඔය කොහේ ගියත්, කොයි තැනක ගියත්, කොයි දොස්තර මහත්තයා වුණත්, කොයි හාමුදුරුවෝ වුණත්, ඔය බොහෝ දිනෙක බෙහෙත් එක තමයි ජීවිතය ගත කරන්නේ. අවුරුදු 50න් යටෙන් පස්සේ බෙහෙත් මල්ලක් එක තමයි ජීවිතය ගත කරන්නේ. බෙහෙත් වලින් තොරව ජීවිතයක් ඇත්තේ නැහැ. ලෙඩ ඇති වෙනවා. මේ ශරීරයේ තියෙන හැම රෝම කූපයක් ගානේම ජරාවට, ව්‍යාධියට පත් වෙනවා. මේ ව්‍යාධි සහිත ස්වභාවය ඇතුළේහි, මේ ශරීර කූඩු ඇතුළේහි ඇති වෙන සියලු රෝගාබාධ ජීවිතේ විශාල ප්‍රමාණයක් ඇති වෙනවා. සමහර අම්මලා තාත්තලා තමන්ට ලැබෙන විශ්‍රාම වැටපෙන් 75% ගෙවන්නේ බෙහෙත් පිටි වලට. එයි මේ ජීවත් වෙන්න කරන අරගලයක්. සසර දුකක් නෙමෙයිද පින්වත්? අවුරුදු 60 70 80 90ක් ගිහිල්ලත් අපට අපේ ජීවිතය තුළ මේ රෝගකාරක තත්ත්වයන් නැති වෙනකොට අපි ජීවිතේ ගොඩක් බය වෙනවා. සමහර අම්මලා තාත්තලා තමන්ගේ ශාරීරිය තුළ තියෙන පොඩි පොඩි වෙනස් වීම් ඇති වෙනකොට විශාල බයක් ඇති වෙනවා. පින්වත්නි මරණයට කොච්චර බය වෙන්න ඕනද? එහෙමනම් මැරෙනවා කිව්වහම කොච්චර බය වෙන්න ඕනද? ඇයි පින්නත් මේ සියල්ලම දාලා යන්න තියෙනවද? සියල්ලම දාලා යන්න වෙනවයි කියලා කියන එක ඇති වෙනකොට එච්චර බයක් අපේ ජීවිතය තුළ තියෙන්න පුළුවන්. පුංචි ලෙඩක් හැදුනහම ඒ ලෙඩේ දරා ගන්න බැහැ නම්, පුංචි ලෙඩක් හැදිලා ඒ ලෙඩේ Tamanට දරා ගන්න බැරුව ඒ ජීවිතේ ගත කරනකොට මිනිස්සෙක් ඒ තුළ අපිට පේනවා විශාල පීඩාවකට පත් වෙලා, විශාල වශයෙන් කම්පණයකට පත්ලා ජීවිතය ගත කරන ස්වභාවය. ඒ නිසා පින්වත්නි මගේ ලෝතර බුදුහාමුදුරුවෝ දේශනා කළේ අත්ත දීපා විහෙරත, අත්ත සරණ අනඤ්‍ය සරණ, තමා තමාට ජීවිතයට ආලෝකයක් කරගන්න කියලා කිව්වා. ඔබේ ආලෝකය ඇති කරගන්නේ ඔබමයි. ඔබේ ආලෝකය ඇති කරගන්නේ ඔබමයි.
ඒ නිසා තමා තමාට පිහිට කොටගෙන තමා තමාට ආලෝකයක් ඇති කරගෙන ජීවත් වෙන්න. අනන්‍ය සරණ වෙන කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් ප්‍රාර්ථනා කරන්න එපා, බලාපොරොත්තු වෙන්න එපා. වෙන කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් බලාපොරොත්තු වන හැම තැනකම තමන්ගේ ජීවිතේ තමන්ට මහ දුකක්. මං ඇතම් වෙලාවට ධර්ම දේශනාවල සඳහන් කරන්නේ තමන්ගේ දරුවෙකුගෙන්වත් වතරපදක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ තරම් බලාපොරොත්තු තියාගන්න පුළුවන් ලෝකයක නෙමෙයි ජීවත් වෙන්නේ. මොකද හේතුව විරස්සන් ලෝකයක් ඇතුලේහි දුක්ඛ සත්‍යයට යටත් වෙච්ච ලෝකයක් ඇතුලේහි යම් පිච්චං නලබති තම්පි දුක්ඛං, අපි ප්‍රාර්ථනා කරන දේවල් ඉටු නොවන ලෝකයක් ඇතුලේහි ජීවත් වෙන්නේ. ප්‍රාර්ථනා කරන දේවල් ඉටු වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි සඳහන් කළේ තමන්ගේ දරුවෙකුගේ පතරපතක් බලාපොරොත්තු වෙන්න එපා. මේ මෙහුවා කියලා, මේම දේශනා කරා කියලා අද රැවෝ හිට උදේ පාන්දරින්ම තමන්ගේ දරුවන්ට කියන්න එපා මට උඹලගේ වතුර පොදක්වත් එපා කියලා. අද ඉඳලම වතුර හම්බෙන්නේ නැති වෙයි. මේ ධර්මයේ දේශනා කරන්නේ තව ඔහොම කියන්න නෙමෙයි. මම මෙහෙම බලාපොරොත්තු වෙන්න ඕනේ. මට ලැබෙන දෙයකින් මගේ ජීවිතේ මම යැපිලා ජීවත් වෙනවා. මගේ නායක හාමුදුරුව අවුරුදු 7ක් අන්සභාගී රෝගී හැදිලා එඳේ ඉන්නකොට අවුරුදු 3ක් 4ක් යනකොට කියපු දෙයක් තියෙනවා. දුන්න දෙයක් කාකපුවා, තොගේ පණ රැකගන් කපුවා. ඔන්න ඔහේ දුන්න දෙයක් කාලා ඔහි පණ බේරාගෙන ඉන්නවා. ඒයි පින්නක් තියෙන කරන්න දෙයක් නැහැනේ. ජීවිතේ එක තැන් වෙච්ච මිනිසුන්ට ඇඳකට වැටලා රෝද පොටුවකට වැටිලා අවුරුදු ගාණක් දුක් විඳිනකොට ඇස් දෙක පේනවා, කන් ඇහෙනවා, තමන්ගේ දෙයක් කරගන්න බෑනේ පින්නක්. යන්න දෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැනේ. මොනතරම් ජීවිතයේ දුකක් තියෙනවද? අර ඇස්කම් පේන කාලේ යන්න පුළුවන් කාලේ ওই ගිල මහසෑයවත් වැඳ ගන්න ඕනේ. ජීවිතේ පුළුවන් වෙලාවේ තමන්ට අතහිත දෙන්න කවුරු හරි කෙනෙක් ඉන්න වෙලාවේ දරුවෙක් හරි කියනවනම් අම්මා යන් තාත්තා යන් මේක බඳින්න පුතන්ට යන් කියලා කියනකොට අමාරුවෙන් හරි කමන්නේ පරිස්සමට ගිහිල්ලා වැඳ ගන්නකො ජීවිතේ මොනතරම් වටිනවාද? මේ යථාර්ථය තේරුම් ගත්ත මනුෂ්‍යයා යා තමන් තේරුම් ගන්නවා මේ ලෝකේ පිහිට තියෙන්නේ තමාට තමා පමණමයි. ඒ තමාට පමණමයි මේ පිහිට තියෙන්නේ කියලා කියන්නේ තමන්ම තමයි මේක තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. තමන්මයි මේක තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. තමන්ම තේරුම් ගත්ත මිනිස්සෙකුට තමයි මේ යථාර්ථය හොඳට අවබෝධ කරගන්න පුළුවන්. එයාට තමයි මේ අවිද්‍යාව නැති කරලා විද්‍යාව තුළින් තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා හොඳට මේ උතුම් ධර්මයේ තේරුම් ගන්න ඕනේ. මේ අනිත්‍යතා සහිත ස්වභාවයේ දුක්ඛ සත්‍ය හොඳට තේරුම් ගන්න ඕනේ. දුක ගොඩනගන්නේම තෘෂ්ණාවින් කියලා කියන එකත් තේරුම් ගන්න ඕනේ. මේ තෘෂ්ණාව නැති කරන්න පුළුවන් ඒ උතුම් ආර්ය මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක් අපිට දේශනා කරලා තිබෙනවා. ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මම අනුගමනය කරනවා, ඒ අනුගමනය කිරීමම මගේ ජීවිතයට විශාල ශක්තියක් ආශිර්වාදයක් කියලා කවුරු හරි කෙනෙක් හිතනවා නම්, කල්පනා කරනවා නම් පින්නත් ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා වස් කාල පරිච්ඡේදය ආරම්භ වෙනවා. ඔබට ඔබේ ජීවිතයේ ධර්මය හොයාගෙන යන්න පුළුවන්, උතුම් ආර්ය මාර්ගය හොයාගෙන යන්නද පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා පින්වත්නි, මේ වස් කාල පරිච්ඡේදය තුළ පුළුවන් තරම් ඔබේ පින් අතේ වැඩ කටයුතු වලින් රත වෙන්න, ඔබට අමාරුකම් අපහසුකම් සියල්ලක්ම තියෙන බව අපි කවුරුත් දන්නවා. ඒත් තමන්ට ඉඩක් ලැබෙන හැම වෙලාවක් තුළදීම මේ සසරේහි මේ ප්‍රඥාව දියුණු කරගන්න හැම පුණ්‍ය කටයුත්තක්ම සිද්ධ කරලා ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය වෙන්නේ පින්වත්නි, උතුම් ප්‍රඥාවම පහළ වේවායි කියලා කියන හැඟීම අදහසමයි. එනිසා අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අනාගත කාල පරිච්ඡේදය තුලත් අප වැඩ ඉන්න තැන්වල ඉඳගෙන වැඩි වැඩියෙන්ම මේ උතුම් ධර්ම මාර්ගය දිනේ කරන්න පුහුණු කරන්න. යම් දවසකදී යම් අවස්ථාවකදී ඔබටත් පුළුවන්කමක් තිබෙනවා ඒ උතුම් ධර්ම මාර්ගයන් අත්දිනේ කරන්න පුහුණු කරන්න. විවේකීව බණ භාවනා කරමින්
ජීවිතය ගත කරන්නට අපට යම් කිසි අවස්ථාවකදී යම් දවසකදී ඔබට ඉඩකඩක් සලසා දෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා පින්වත්නි ඔබ සියලු දෙනාම තාමත්ම හොඳින් මේ වස් කාල පරිච්ඡේදය තුල මේ අවබෝධයක් ඇති කරගෙන ජීවිතය ගත කරන්නට ඉඩක් ලැබෙන හැම වෙලාවක් ඇතුළේම තමන් පින් දහම්වල කටයුතු නිරත වෙන්න අපේ ශාසනික කටයුතු වෙනුවෙන් අපිට ආශිර්වාදේ කරන අපට දන් පෙන් පූජා කරන කවුරු හරි පිරිසක් සිටිනවා නම් ඉසිලු දෙනාටමත් දස දහස් වාරයක් අනේක වාරයක් පින් දෙනවා උතුම් මහා සෑය ආශිර්වාදයක් හැම දිනාටම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේදී මේ උතුම් ධර්මීය ශ්‍රවණී කිරීම තුළින් ලබාගත් අනන්ත කුසල ශක්තිය බලයෙන් මේ ජීවිතයට බලපවත්නා සියලු කරදර බාධක දුක් දොමනස්යන් දුරු වේවා. උතුම් දළදා හඳුනගේ පිහිට ලැබේවා. ජයසිරි මහඳුරන් වහන්සේගේ පිහිට ලැබේවා. මහා සෑය පිහිට ආශිර්වාද ලැබේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවන ලැබේවා. උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්කාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මියගිය ඉන්න සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ උතුම් ධර්මීය දේශනා කළ අපවත්ති වදාළ සියලු ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් හැම දිනාටමත් උතුම් චතුරාරි සත්‍ය ධර්මීය මාබුද ලැබේවා. විෂ්ණු කතරගම සමන් විභීෂණාදී සියලුම අල්පේසක්කි මහේසක්කි දෙවියන්ටත් මියගිය සියලු දෙනාටමත් අපි හැම දිනාමත් පතන බෝධියකින් නිවෙනින් සැනසීමටපත් වේවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා

0: Naga Mahindika Punyantam Anumoditva Chiram Rakkhantu Desanam Akasattha Che Bhummattha Devanaga Mahindika Punyantam Anumoditva Chiram Rakkhantu Tvam Sadati Hemadinatama Samma Sambuddha Saranai
1: සාදුහු සාදුහු සාදුහු අද බ්‍රහස්පතින්දා නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එතෙෆම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන නිකිණිපුර පසළොස්වක පෝදා පැවැත්වෙන්නේ කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී. මේ සඳහා අපට අනුශාසකත්වය සපයන්නේ සිව්මහා විහාරාධිපති දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ. අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා නෙතෙෆම් රේඩියෝවේ නිකිණිපුර පසළොස්වක පොහෝදා ශ්‍රේත පූජා සජීවී වැඩසටහන කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී පැවැත්වෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් සජීවී වැඩසටහන සමගින් එක්කාසු වන්න. රාත්‍රී 9 දක්වා රැඳෙන්න බලාපොරොත්තුවෙන් නිකිණිපුර පසළොස්වක පොහෝදා කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. පුර පසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්‍රේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ නගරයේ ආයතනයේ විහෙර විහාරස්ථාන තුල විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා සොළොස්මස්ථාන වේවා ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් ඒ අතර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ කම්මට්ටහනාචාර්ය අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන් සාංසාරික සීමා ඉක්මවා යාමට අතික්‍රමණ නම් වූ පට්ටහන ධර්මානුශාසනාව උතුම් වැඩසටහන පැවැත්වෙනවා අගෝස්තු මාසයේ 25 වනදා උදෑසන 9ට තමයි වැඩසටහන ආරම්භ වන්නේ. BMICH පරිශ්‍රයේදී තමයි වැඩසටහන පැවැත්වෙන්නේ. අභිධර්මය සමගින් මනා සිහියෙන් යුක්තව භාවනාව තුළින් ජීවිතාවබෝධය ලබා ගන්නේ කෙසේද කියන වග පිළිබඳව මෙහිදී ඔබට මනා අවබෝධයක් ලබා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. අනන්තනය සමන්නාගත වන පට්ටහන ධර්මානුශාසනාව තමයි ඔබට මෙහිදී ශ්‍රවණය කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේ පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න කැමති කෙනෙක් ඉන්නවා නම් වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබේ නම සඳහන් කරලා මෙන්න මේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න 077 66 80 017 077 66 80 017. වැඩි විස්තර සඳහා විමසන්න 07 60 980 980 තමයි දුරකථන අංකය. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 01 62 863 0112 863 0163. ඒ වගේම 076 7 163 872 076 7 872 තමයි දුරකථන අංක.
2: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Net FM. Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණයකුට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් එතෙරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nette Fem. Nette Ferit Mandebjerg. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nett FM, Spirit Mandebild. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nitti Fim, Nitti Firit Mandebild.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

හෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

පසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙන් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.